බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

0: මේ මේ පොඩ්ඩ නැවතින්න. ඔයා අන්තිමට පොතක් කියව එකවත්ද?
1: හා වෙලාවක් නෑ පොත් කියවන්න.
2: කියවන්න ලස්සන පොත් දන්නේ නෑ.
0: ඒකද ප්‍රශ්නේ? එහෙනම් ඒක මට බාර දෙන්නකෝ.
2: ඔයාට
0: මට කිව්ව කලබල පැංචට.
3: මේ සාහිත්‍ය මාසේ අපි පිටු අතර සැඟවුණු කතා හොයමු. ඉස්සර ආසාවෙන් කියවපු පොත් ගැන කතා කරමු.
2: කලබල පැංචා.
3: අඹයාලුවෝ හමුවෙලා මඩොල් දූවට ගිහින් ගම් පෙරළිය දැකලා හිංසරේ අහගෙන මගුල් කෑම රස විඳලා පොතක පිටු අතරින් ජීවිතය විඳිමු.
4: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්හලෙන් දැන් ලබා ගන්න 0703013036.
5: සසර මග නැවතුමට උතුම් සත්‍යර්මය දැන මිනිස් ජීවිතයේ සැබෑ අරුත දකින්නට
4: ශාක්‍යාවලෝකනය.
6: ඒ ප්‍රියභාවේ නිරෝධ වුණොත් මොකද වෙන්නේ? පියතෝ ඉප්පු මුත්තස. නත්ති ශෝකෝ. ශෝකයක් නැත. කුතෝ භය. භයක් කොයින්ද? එන එදාට ශෝකයත් අවසන්. භයත් අවසන්.
5: පූජනීය මාපලකම සොසිල වංශ හිමියන්ගේ වැඩම වීමෙන්
4: සෑම සෙනසුරාදාවකම උදේ අටට
5: ශාක්‍යාවලෝකනය.
4: මොනි පනතන සසර නිවීමට
5: ආගමික දහම් සඳල්ල කිතු දහමින් ඔබේ දිවියට
7: ප්‍රේමවන්ත දරුවෙනි, මෙන අද සුභාරංචිය ඔබට රැගෙන එනවා තවත් ජූටි සිතුවිල්ලක්. අපි ඉංග්‍රීසියෙන් කියනවා සරෙන්ඩ. අපි සිංහලයට ඒ වරණගනවා අවනත භාවය. ඔබ අවනත වුණොතින් ඔබ ඔබව අප සංවිධානන් වහන්සේට අවනත වෙන්න ඉඩහැරියුතින්. අන්නේ එවිට පමණයි මගේ ආදරණීය දරුවෙනි සංවිධානන් වහන්සේට ප්‍රේම කරන උන්වහන්සේ තුළ වැඩෙන උන්වහන්සේ තුළ ජීවිතයේ ගෙවන ජීවිතයක් ඔබට හිමි වෙන්නේ. දැන් ඔබ කෙසේද අවනත වෙන්නේ? දැන් ශුද්ධ සුභාරංචි පුරාණ ගිවිසුමෙහි දිවසිවරයව හැඳින්වුවේ මහ පුදුම විදිහට. ඔහුට කිව්වා හෙබ්‍රෙව් භාෂාවෙන් අනාවීම් කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා අනාවීම් ඔෆ් යාවේ. දෙවි සම්විධානන් වහන්සේගේ දිලිඳු වූ ශ්‍රාවකයා. ඔහු සියල්ල අතහරිනවා. මොනවා අතහැරියත් වැඩක් නැහැ, පලක් නැහැ, ඒ නිනව්වක් නැහැ. ඔබ ඔබව අතහැරියේ නැත්නම් සමිධානන් වහන්සේට අවනත වීමේ කීකුරු කමට ඔබ ඇතුළු වන්නේ නම් මගේ ආදරණීය දරුවෙනි ඔබට සිද්ධ වෙනවා අවනත වෙන්න. අවනත වෙනවා කියන්නේ මටය, මගේය, මමය යන මමංකාරය බිඳුවටම නැත්තෙටම නැති වෙන තරමට ඔබ ත්‍යාජ කිරීමයි. එනම් අඩියටම, පොළොවටම, පතුලටම ඔබට ඔබව නැති වෙන්න හිස්වීමයි, මමත්වෙන් මිදීමයි. ඒ භාග්‍ය අද දවසේදී ඔබට ලැබේවායයි මාත්මයන් වහන්සේට යාදිනි කරනවා. ඔබට ජේසු පිහිටයි.
5: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායික වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
8: ගෞරවනීය සහෝදරවරුනි, මා ආදරණීය දෙමව්පියනි, මේ සුන්දර උදෑසන අපි අපගේ අසල්වැසියා ගැන පොඩ්ඩක් බලමු. අපගේ අසල්වැසියා ඒ මගේ සහෝදරෙක් වන්නට පුළුවන්, මගේ සහෝදරෙක් වන්නට පුළුවන්, මගේ නෑදෑයෙක්, හිතමිතුරෙක් වන්නට පුළුවන්. ඒ වගේම මුස්ලිම් කෙනෙක් වන්නට පුළුවන්, බෞද්ධ, කතෝලික, හින්දු, මැලේ, බර්ග වැනි ඕනෑම ජාතිය කෙනෙක් වෙන්නට පුළුවන්. නමුත් ඔහු මගේ අසල්වැසියා. ඔබගේ අසල්වැසියා සමග කොහොමද ඉන්න ඕනේ කියලා කියනකොට නබිතුමා නම් කිව්වා, ඔබගේ අසල්වැසියා කුසගින්නේ ඉන්නා විට ඔබ බඩ පිරෙන්න අනුභව කරනවා නම් ඔබ මාගේ කෙනෙකු නොවන බව නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා නම් පැවසුවා. එනිසා මේ මගේ අසල්වැටියා මගේ සතුට පිනවන කෙනෙක්, මගේ අසලසියා මට ආරක්ෂකේ සෑම වෙලාවකම මා වෙනුවෙන් උදව් උපකාර කරන්නට සිටින්නේ අමගේ අසල්වැසියා. එනිසා ඒ අසල්වැසියා සමග උදව් උපකාර කරගනිමින් හැම වෙලාවෙදීම මද සිනහව පෑමින් එවගේම ඔවුන්ගේ ආරක්ෂාව අපගේ ආරක්ෂාව යන මේ සීල් දේවල් වලට අපි කැපවිය යුතුයි. එනිසා ගෞරවනීය සහෝදරවරුනි අපි සෑම කෙනෙක්ම අපගේ අසල්වැසියා ඒ මගේ සහෝදරයෙක් කියන හැඟීමකින් ක්‍රියා කිරීමට වග බලා ගත යුතුයි. එහෙම කරනකොට අපිට පුළුවන් කමක් ලැබෙනවා අපගේ අසල්වැසියා ඒ අනිත් පුද්ගලයා අනිත් අයගේ අසල්වැසියා කියන හැඟීම එනකොට අපගේ සමාජයේ සෑම කෙනෙක්ම යහපත්ව ඉන්නට හැකියාව ලැබෙනවා. ඒට දෙවියන් වාගේ ලබා දෙනු මැනව.
5: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

උදැසන 6යි විනාඩි 6යි වෙලාව දැන් අයිබෝන් සුබ උදැසනක් වේවා. ඔන්න කලබල පැංචා අද දවසටත් අපි ආරම්භ කරන තමයි සූදානම් වෙන්නේ. ඉතින් වෙනද විදිහට සුපුරුදු ආදරෙන් අදත් උදයට වෙනකන් කලබල පැංචාගෙන ඉන්නවයි කියලා මම දන්නා. එහෙනම් ඉතින් මගේ පොඩ ටික ඔය ලස්සන හිනාවෙන් දවස පටන් ගත්තා වගේම දවස පුරාවටම බොහොම ලස්සනට කඩීසරව තමන්ගේ වැඩ කටයුතු ටික කරගන්න ඕනේ නේද? ඉතින් කම්මැලි වුණොත් නම් වැඩේ හරියන්නේ නෑ ගොයියෝ. හරි ගොයිය කිව්වේ ආදරයට. හරි ඉතින් ආදරෙන් ලෙංගතු කමින් අපි මුදයට වෙනකන් පැංචයි පැංචියෙයි ඒගොල්ලන්ට මොනවද කියන්න තියෙන්නේ කියලා අපි අහමු. ඊළඟට ඕගලන්ට කියවන්න ආස හිතන පොත් ගැනත් ඔන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා ඕගලන්ට කියලා දෙන්න. දන්නවනේ අපි මේ ඉන්නේ මොන මාසෙද? අපි මේ ඉන්නේ සාහිත්‍ය මාසෙ. ඉතින් සාහිත්‍ය මාසෙ කියලා කියන්නේ අපි අපේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා ඉස්සර ආසාවෙන් කියපු පොත් තියෙනවනේ නේද? ඉතින් ඒ පොත් ගැන හොය හොය අපි හොයාගෙන කියවන්න උත්සාහ කරන මාසයක් තමයි සාහිත්‍ය මාස කියලා කියන්නේ. ඉතින් ඔන්න ඒ පොත් හොය ඉන්න අයට ඔන්න මේ පාරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තියෙනවා. සැප්තැම්බර් 25 වෙනිදා තමයි පටන් ගන්නේ. ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් BMSH පරිශ්‍රයේදී පැවැත්වෙනවා. උදේ 9 ඉඳලා රෑ 9 වෙනකන්. ඒ හින්දා කියවීමේ මාසෙට පොතක් මෙලදී අරගන්න ඔන්න හැමෝටම ආරාධනා කරනවා BMSH එකට එන්න කියලා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමේ තමයි සංවිධානය කරන්නේ. net fm අපි නිල ගුවන් විදුලිය විදිහට මේ පාරත් කටයුතු කරනවා. අපි අපේ අම්මර තාතර ආදරේ නේද? ආච්චිට සියර ආදරේ. අපේ අයියලා කරන අංගල මල්ලිලටත් ආදරේ. අන්නේ වගේම අපේ රටටත් අපි ආදරේ. මොකද මේ රට තමයි මගේ රට.

රටට අපේ දුවල පුතාල ආදරය කරනවා වගේම සතා සිව්පාවන්ටත් ආදරය කරනවා කියලා මම දන්නවා. විශේෂයෙන්ම කුරුල්ලන්ට නේද? අපේ පුංචි පැටවු කුරුළු පැටවුට හරි ආදරේනේ නේද? ඒ ආදරේ නම් අපි මොකද කරන්න ඕනේ? ඒගොල්ලන්ට පාඩුව ඉන්න දෙන්න ඕනේ නේද? අපි ඒගොල්ලන්ගේ කුරුළු කූඩු වලට ගල් ගහන්න හොඳ නෑ. ඒගොල්ලන්ට කරදර කරන්න හොඳ නෑ. ඒගොල්ලන්ගේ පිහාටු වදින්න හොඳ නෑ නේද? ඉතින් ඒගොල්ලන්ට පාඩුවේ ඉන්න දෙන එක තමයි අපි ඒගොල්ලන්ට කරන ලොකුම ආදරේ වෙන්නේ. මේ සින්දුව හොඳින් අහන්නකෝ. එතකොට ඔයගලන්ට තේරෙයි අපි කොහොමද අපේ කුරුළු පැටවුන්ට ආදරේ කරන්න ඕනේ කියලා.

0: කරනයි කිචිපිචියයි දාංගලේ පුරුබුහුටි.
1: ඔයා මේ අහගෙන ඉන්නේ නැත්ත ෆෙම් කලබල පැංචා.
2: FM 95 94.8 Net FM Divaina Pura
3: උදේ 6:15යි.
4: මාරාන්තික ඩෙංගු වතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ වතුරුවන් පළවාහරණ විශේෂඥයා.
5: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773013036.
6: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
7: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540.
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
7: ඔව් මන් දන්නවා. TravelNet.
5: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. TravelNet තමතන්න 0112-863-363 0776-716-3672.
8: ඒ කාලේ හිටම සින්දු
9: රැදවල් මල් රැඳි සිරිපාට දේදුණු සේදිනා.
10: ඒ කාලේ හිට්ම සින්දු
11: වෙරළු මල් වෙරළු මල්
12: වෙරළු හිටු නයන්නේ නැතුව තුරුල
8: ඔයාගේ. හැම කාලෙම ට්‍රෙන්ඩින්ග්ම සින්දු එක දිගට අහන්න සෙන්සුරාදායි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
13: Net FM. Hello hello සතියන්ත
8: අහන්න අහන්න.
5: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දෙක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
14: මේව මහ පොළවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලුවලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
5: මෙත් net පාමුල.
14: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව් ඉඳද? ඔය පෙරපව් නෙමේ. දැන් පව්.
5: පූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදයටට දුකින් එතෙරවන මඟ සොයා යමු.
2: FM 95 94.8 Net FM Divaina Pura.
0: ඉරුකිරණයි චිපිචියයි දාංගලේ පුරුබුහුටි.
1: ඔයා මේ අහගෙන ඉන්නේ

0: හයයි විනාඩි විස්සයි ඕගොලුම යහගෙන ඉන්නේ කලබල පැංච තමයි. ඔන්න කලබල පැංචන්ට පැංචියන්ට අපි මේ අවුරුද්දෙත් සිද්ධාලේප කැකුළු පුංචි සිත්තරු තෝරන්න ඔන්න ලැස්ස වෙලා ඉන්නවා. ඉතින් ගිය අවුරුද්ද වගේම මේ අවුරුද්දෙදිත් අපි බලමු කවුද මේ චිත්‍ර තරඟයට චිත්‍රය වල ජයග්‍රහණය කරලා තෑගි වෝග ගොඩාක් දිනාගන්නේ කියලා. ඉතින් සිද්ධාලේප ආයතනයේ නැන්දලා මාමලා ඔන්න ගොඩාක් ආදරෙන් ලැස්ස වෙලා ඉන්නවා මේ අවුරුද්දෙදිත් අපේ පැටවුන්ගේ චිත්‍ර ටික බලන්න. ඉතින් පෙර පාසල්ලන චූටිම චූටි මල් කැකුළු වලට වගේම එක ශ්‍රේණි ඉගෙන ගන්න අපේ පුංචි සිත්තරුවන්ටත් චිත්‍රය වන්න අවස්ථාව තියෙනවා. මොකද දන්නවද මාතෘකාව? උදෑසනක්. උදෑසනේදී කොච්චර දේවල් සිද්ධ වෙනවද නේද? ඒ හින්දා චූටි ඕගොල්ලෝ කල්පනා කරන්න මම උදෑසනක් කොහොමද චිත්‍රයට නගන්නේ කියලා. හරිද? ඕගලන්ට හිතන විදිහට ඕගොල්ලෝ දකින විදිහට උදෑසන කොයි වගේද ඒක ස්වභාවික පරිසරේම වෙන්න ඕනෙත් නෑ. හා ඔනම ඉංගියක් දුන්නා. හරිද? ඒ හින්දා උදෑසන කොහොමද ගත වෙන්නේ කියලා ඕගලන්ට අදලා එවන්න පුළුවන්. හෙට්ටිගොඩ ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම තැපැල් පෙට්ටිය 78 ගල්කිස්ස කියන ලිපිණයට ඔක්තෝබර් 1 කලින් තමයි තැපැල් කරන්න ඕනේ. මං ආපහු ලිපිණේ මතක් කරන්නම්. හෙට්ටිගොඩ ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම තැපැල් පෙට්ටිය 78 ගල්කිස්ස කියන ලිපිණයට ඔක්තෝබර් 1 කලින් තැපැල් කරන්න ඕන. හරි නේද? හැබැයි ඔන්න චිත්‍රයේ එවනකොට අමතක නොකර සඳහන් කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. දරුවාගේ සම්පූර්ණ නම, උපන් දිනය, ස්ථිර ලිපිණය, දුරකථන අංකය, WhatsApp දුරකථන අංකය, ලදරු පාසලේ හෝ පාසලේ නමයි, ලිපිණයයි, දුරකථන අංකයයි, දිස්ත්‍රික්කයයි, ඊළඟට මේ චිත්‍රයේ මේ දරුවා විසින්ම ඇඳ කියලා සහතික කිරීමේ අත්සනකුත් ඕනේ. ඉතින් ඔයාලා උදෑසන කියන මාතෘකාවට ලස්සන චිත්‍රයක් ඇඳලා තෑගි ගොඩාරියක් දිනාගන්න අවස්ථාව තියෙනවා. හරි? අපි හැමදාමත් කියන, අපි හැම අවුරුද්දෙම කියනවා, සිද්ධාලේප කැකුළු පුංචි සිත්තරු තෝරන මේ තරඟෙදී අපේ චූටි පැටව් අවසාන උත්සවයේ දවසේ හිස් අතින් එනවා ලස්සනට. යනකොට ඒගොල්ලන්ටත් වඩා උසට තෑගි භෝග අරගෙන යන්නේ. ඉතින් එච්චරට මේ සිද්ධාලේප ආයතනයේ නැන්දලා මාමලා අපේ චූටි දුවල පුතලට ගොඩාක් ආදරේ කියලා ඕගොල්ලෝ දන්නවා. ඉතින් හැම අවුරුද්දකම අන්නේ හින්දම තමයි මේ තරඟේ මේ විදිහට සංවිධානය කරන්නේ. හරි, දැන් සිද්ධාලේප ආයතනයේ නැන්දලා මාමලා වගේම අපේ සුරේෂ් මාමත් අපේ පොඩ්ඩුන්ට ගොඩාක් ආදරේනේ. ඒ ආදරේ බෙදාගන්නේ ඕගොල්ලන්ට වැදගත් වෙන ඓතිහාසික කතාවකින්. ඉතින් මේ දවස්වල CWW කන්නගිර මහත්මයා ගැන තමයි සුරේෂ් මාමා කියලා දෙන්නේ. ඉතින් සුරේෂ් මාමලා නේද බලාගෙන ඉන්නවා ඕගොල්ලන්ට කතාව කියන්න. අපි එහෙනම් සුරේෂ් මාමට අවස්ථාව දෙමු.
1: වටක අනාගතය සුපහසත් කිරීම උදෙසා දැනුමින් සන්නද්ධ කිරීමට සටන් කළ අසහාය සහය CWW කන්නංගර මැතිතුමා.

ඡායා වේවා. දැන් එතකොට ඉස්කෝලේ යන්න පටන් අරගෙන තියෙනවා මගේ රත්තරන් දූල පුතාලා හැමෝම නේද? තුන්වෙනි වාරයේ අන්තිම වාරේ 2026 පටන් ගන්න. දැන් එතකොට මගේ පැංචා පැංචියෝ ගත්තහමත් ටික ටික ලොකු වෙනවා දන්නේම නැතුව. අවුරුද්දක් ඉවර වෙනකොට තව බණ්ඩියක් වෙලා නේද? එහෙම තමයි. අපි පුංචි පුංචි දේවල් ගොඩාක් එකතු කරගෙන ගඟක් වගේ අර වතුර බිඳුවකින් පටන් අරගෙන මූදට වැටෙනකොට ලොකු ගඟක් වෙනවා වගේ නේද? ගොඩාක් දේවල් එකතු කරගන්නවා. තව කිව්වොත් එහෙම ගහක් වගේ පුංචියට ඉඳලා වතුර බිඳුව බිඳුව මුලෙන් උරාගෙන උරාගෙන හැදිලා යෝධ ගහක් වෙනවා. මල් හැදෙනවා, සුවඳ වෙනවා, පළදාම හරිගස්සලා දෙනවා නේද? ඒක තමයි, මෙන්න මේම තමයි අපේ ජීවිතේ තදා ගන්න ඕනේ. එහෙම හිතපු ලස්සනම හිතක් තිබුණු සුන්දරම හිතක් තිබුණු කෙනෙක් ගැන තමයි අපි මේ දවස්වල අපේ කතාව කරගෙන යන්නේ නේ. ආචාර්ය ක්‍රිස්ටෝප විලියම් විජේකෝන් කන්නංගර. අපි දන්න විදිහට ඉක්මනට කියන්නේ කොහොමද? CWW කන්නංගර මැතිතුමා නේද? ඒක තමයි එතුමා පුංචි කාලේ, කියන්නේ මගේ රත්තරන් දූල පුතාලගේ වයසේදී අතිශය දක්ෂයේ, හිතන්න බැරි තරම් දක්ෂයෙක්. ඒ කියන්නේ දක්ෂ ළමයි අතර ඉහළින්ම වැජ වෙන කෙනෙක් නේ. ඔව්, රත්තරන් වස්තුව හිතාගන්න බැරි තරම් නියත

0: ආදරණීය රත්තරන් දුවෙක් පුතෙක්. ඔයා වගේම තමයි කන්නංගර දරුවා කියලා කියන්නේ. පාසලේ ඉඳපු හැමෝම ආදරය කරන ගුරුවරු විතර නෙමෙයි ළමයිගේ අනිත් දෙමව්පියෝත් ආදරය කරන වටිනා චරිතයක් වුණා. දැන් එතකොට ඉස්කෝලේ හා උත්සවේ තිබුණා, කතාව පැවැත්වුවා නේද? ඕ දැන් යාට ලොකු දේවල් ගොඩක් හම්බ වෙන්න යන්නේ. හැබැයි එයා මේවා දන්නේ නැහැ. පියතුමා මොකද කරේ? හරි, එහෙනම් මේ ආන්නකු විදුහල්පතිතුමා මට තියෙනවා එයා ගැන කතාවක් කියලා කතාව නැවත්තුවා ගිය සතියේනේ. හරි, එතන ඉඳන් එහාට මොකද වුනේ කියලා දැනගන්නනේ ඕනේ. හරි, මේ ආන්නකෝ එන.
1: මන්ට පේනවා මේ දරුවගේ අනාගතේ දීප්තිමත් කියලා.
2: අනේ වාසනාවක්, අපේ පාසලෙන් ලබා දෙන්න පුළුවන් උපරිම දේවල් අපි කන්නංගරට සපයනවා.
1: ඊට එහා ඒ බව මට පැහැදිලි. ඊට එහා දේවල් කරන්න අපි උත්සාහ කරමු. මට පුළුවන් දේවල් මං කරන්නම්.
2: මං ඔබතුමා ගැන දන්නවනේ, මට සැනසීමක්.
1: ඔබ මෙහෙම කරන්න, මේ දරුවා අපේ පාසලේ විවෘත ශිෂ්‍යත්වයට අද ඉඳලම සූදානම් කරන්න.
2: ඒ වගකීම මම සතුටින් බාර ගන්නවා.
0: අන්න දැක්ක නේද මගේ රත්තරන් දුවේ පුතේ, අනාගතය දකින ගුරු දෙවිවරු. ඒකනේ දෙවිවරු කියන්නේ හැම දෙම පේනවා. අපිට පේන්නේ දැන් ওই දෙමෝපියොත් ඒකයි දෙවිවරු කියලා කියන්නේ. අපි සමහර වෙලාවට කරන්න හදන දේවල්, ඉල්ලන දේවල් ඕනිමයි කියන ඒවා තාත්තා මොකද කරන්නේ, අප්පච්චි මොකද කරන්නේ, අම්මා මොකද කරන්නේ නැහැ කියනවා. කල් දානවා, දෙන්න නැතුව ඉන්නවා, පස්සේ දෙන්නම් කියනවා, මග අරිනවා. ඒ ඇයි එයාලට අනාගතේ පේනවා. යාලට අනාගතේ පේනවා. ඕ ෆෝන් එකක් ඕනි හරි මොනවා හරි කියලා කිව්ව ගමන් අපේ හිත රිද්දන්න බැරි නිසා හරි හරි බලමුකෝ බලමුකෝ වගේ දෙයක් කියන්නේ කල් දාන්න. මොකද ඔයාට දැන් මේක ඕනේ නැහැ. ඔයාට දැන් ඒක ලැබුණොත් එහෙම ඔයා පොඩි සතුටක් දැන් භුක්ති විඳි. හැබැයි ජීවිත කාලේ විඳවන්න වෙන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අන්න එහෙම ඈත අනාගතයක් පේනවා. දෙමව්පියොත් එහෙමයි, ගුරු දෙවිවරුත් එහෙමයි, මේ පියතුමත් අන්න එහෙම දැක්කා, විදුහල්පතිතුමත් එහෙමයි. ඒක දැක්කා, දැකලා තමයි මේ අනාගතේ මේ ලෝකෙටම වැඩදායි පුද්ගලයෙක් කරන්න පුළුවන් ලේසියෙන්ම මෙයාව කියලා මේ විදිහට හදන්නේ නේද? ඒක තමයි, ඒක තමයි. දැන් මේ විදිහට කතා වුණානේ, කතා වෙලා දැන් මේ දෙන්නගේ කතාව ඉවර වෙනකොටම ඔව් ත්‍යාග ප්‍රධාන උත්සවයේ වැඩස තහනත් ඉවර වුණා. ඊට පස්සේ මොකද උනේ? මෙයන්
2: පුතා මෙහෙට එන්නකෝ යම් මගෙත් එක්ක.
3: තියෙන්නේ මගින් උන වැරද්ද මොකද්ද?
2: මෙයන් අපි මේ යන්නේ
0: දැන් ඔන්න ත්‍යාග ප්‍රධාන උත්සවේ ඉවර වුණා. විදුහල්පතිතුමා ගිහිල්ලා කන්නංගර දරුවාට එන්න කිව්වා. එන්න කියලා වෙන මොකුත් කිව්වේ නෑනේ. යංකෝ මගෙත් එක්ක කියලා යනකොට දැන් හිතුවා මං අර ඉදිරිපත් කරපු කතාවේ මොකක් හරි වරදක් වුණාද? එහෙම නැත්තම් ගායනා කරපු ගීතේ, එහෙම නැත්තම් මම්ම හරිගස්සලා අර උපදේශාත්මක කවි ටිකක් කිව්වේ ඒකේ කොතන හරි වරදක්ද? එහෙම නැත්තම් මං සමූහ ගායනයක් ඉදිරිපත් කරනකොට මගේ අතින් වරදක් වුණාද? එහෙම නැත්තම් මොකටද දැන් මේ මාව ගෙනියන්න හදන්නේ? මොකක් හරි ප්‍රශ්නයක් වෙලා වෙන්න ඕනේ නේද? ඒක තමයි මුල් ගුරුතුමා මගේ අතිමුත් අල්ලගෙන එක් කරගෙන යන්නේ. මෙන්න මෙහෙම තමයි දේවල් කණ්ණංගර දරුවට හිතුනේ. ඇත්තටම මේ ගෙනියන්නේ වරදක් නිසා නෙමෙයි නේද? ඔයා දන්නවනේ මොකටද කියලා. හරි, ඔයා දන්න දේ හරියටම හරිනම් ඒක දැනගන්න පුළුවන් හෙට උදේට. හයි වෙනකොට එන්න ඕනේ කලබල පැංචාහන්න. හරි, අපි බලමු ඇත්තටම මේ කොහෙද එක්කන් යන්නේ කියලා. එහෙනම් පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න, හැමෝටම ආදරේ. මං ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.
4: වටක අනාගතය සුපහසත් කිරීම උදෙසා දැනුමින් සන්නද්ධ කිරීමට සටන් කළ අසහාය සහය CWW කන්නංගර මැතිතුමා.
5: FM 94.8 Net FM Divaina Pura.
6: ඔබ තවමත් මේ වරද්ද කරනවාද? නිවසේ ඉවතලන පොල් කටු පොල් එලි අපදේ දමනවාද? මේවා විදේශ විනිමය උපයන පොල් ආශ්‍රිත ප්‍රධාන අමුද්‍රව්‍ය වේ. එබැවින් නිවසේ ඉවතලන පොල් කටු පොල් එලි නිවසට පැමිණ පොල් කටු එකතු කරන ජංගම රථවලට හෝ ඒ ආශ්‍රිත කර්මාන්ත ශාලාවලට ලබා දී මුදල් උපයන්න. රටටත් වාසී පරිසරයත් සුරකී. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
7: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරූද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
8: ලෝකේ හැමදාමත් ලස්සනට දකින්න ඔයාට උදව් වෙන්නේ විෂන් කෑනේ. විෂන් කෑ විසින් සංවිධානය කරනු ලබන විෂන් කෑ පාට සිත්තම් චිත්‍ර තරඟය ගැන තමයි මම මේවට මතක් කරන්න හදන්නේ. තේමාව විදියට හම්බ වෙන්නේ හෙට ලොව දකින මාගේ දැස කියන තේමාව. ඉතින් එතකොට තරඟය සඳහා ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙන් ඉන්න දුවදරුවන් ඕනෑම මාධ්‍යයක් භාවිතා කරලා තමන්ගේ චිත්‍රය අඟල් 18-14 ප්‍රමාණයට අපිට එවන්න පුළුවන්. තරඟය ජයග්‍රහණය කරන වාසනාවන්ත ජයග්‍රහක ජයග්‍රහිකාවන්ට හිතාගන්න බැරි තරම් ලොකු තෑගි දෙන්න විෂන් කෑ ආයතනයේ සූදානම් වෙලා ඉන්නවා. ඔයා නිර්මාණය කරන චිත්‍රය සැප්තැම්බර් මාසේ 25 වෙනිදාට කලින් ඕනෑම විෂන් කෑ ශාඛාවකට ඇවිල්ලා බහර දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් විෂන් කෑ ඔප්ටිකල් සර්විස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් ප්‍රදේශ කොළඹ 2 කියන ලිපිණයට චිත්‍රය තැපැල් කරන්නත් පුළුවන්.
6: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
9: නිලන්ත බන්නක කුරුණැගි. මම 2023 ඉඳන් පහරගොයින් දිහෙත් ගත්තේ. මම ජර්වාෂ අයින්තරන් පස්සේ එතනින් එහාට අනාවින් ශෛලිය වැඩි නඟුල තමයි කිව්වේ. පෙට්ටිස්ුන් මේක මම අහනවා දැන් අවුරුදු ගානක් ඉස්සේ. එතනින් දැනගෙන නම්බර් ලැබෙද මහත්තයාට. ඊට පස්සේ තමයි අපි ගියේ. අපි තුන් පාරයි ගියේ. දෙහෙත් ගිහලා ගියන් පස්සේ ක්‍රිකට් එක නෝමල් මැච්චකටම යෝෂුවරේ කාරේ වෙන මහත්තයා.
6: කතා කරන්න 0777-300-940. 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීම මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
10: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
11: පොත් අපගේ net වගේ.
6: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4. මොහොතේ වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා. වතුර හැදෙන මල් කඳු මුදුන් වල දකින්න පුළුවන්ද? බෑනේ. ඒ වුණාට ගිරිහිස ඉදවර සොයමින් ලත වෙනවා. දැනෙනවද? සාහිත්‍යයත් ජීවිතයක්, ජීවිතයත් සාහිත්‍යයක්. ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ සතිය දවස්වල උදේ 6ට. උදේ 6ට
12: brought to you by
6: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
5: FM 95 94.8 Net FM Divaina Pura.
13: Iru kiranai kichu pichiyai dangale kurubuhuti
14: oya me ahagane inne

0: ඔයන්නේ අහගෙන ඉන්නේ නැත්තෙම් කලබල පැංචා.
1: එතකොට දැන් වෙලාව උදේ 6:38යි.

වෙලාවදේ 6යි විනාඩි 42යි අපි 6යි 45 නෙට් නිවුස් අහනවා. නෙට් නිවුස් අහුවට පස්සේ තමයි ආපහු එන්නේ කලබල පංචා වැඩසටහනින්.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි මාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363 0776-716-3872.
5: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 12 සෙනසුරාදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. net news සජීව මැදිරියේ සිට මම සමීර බණ්ඩාර විරකෝන්. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මැද පෙළ ආයෙත් මැජික් පෙන්වයි. පාකිස්තානයේ පරදා ශ්‍රී ලංකාව අවසන් තරගයට. රටක් බලා සිටින පොහොට්ටුවේ අනුරපුර රැලිය අද. මෙරට තරුණ පරපුරට විවාහ එපා වෙයි. දරු උපත් අනුපාතයත් පහළට. විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශයත් ඩිජිටල් පරිවර්තිත පළමු අඩිය තියයි. හූති සටන්කාමීන් රතු මුහුදු වෙරළ තීරේ පාලනය අල්ලා ගැනීම නිසා තෙල් සහ භාණ්ඩ ප්‍රවාහනය අවදානමක.
1: net news the truth people trust.
0: ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 2020 ආසියානු කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ පාකිස්තාන කණ්ඩායම පරාජයට පත් කරමින් ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතන සිට.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
2: පාකිස්තානය සමග පැවති අවසන් පූර්ව තරගයේ කඩලු 4කින් ජය ගනිමින් පන්දුවර 2020 ආසියානු කුසලන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ රාත්‍රියේ සමත් වුණා. මෙම ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාව කැටුවේ යෑමේ වැඩි ගෞරව හිමි විය යුත්තේ සටන්කාමී පිතිකරණයක යෙදුණු ශ්‍රී ලංකා මැදපෙළ පිතිකාරණියන්ටයි. තරගයේ පළමුවන් පන්දුවර පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවර 20දී කඩලු 5ක් පමණක් දැවී ලකුණු 130ක් ලබා ගත්තා. එෙහිදී වඩාත්ම කැපී පෙනුනේ නායිකා ෆාතිමා සනා ක්‍රීඩා කළ සටන්කාමීනිමයි. ඇය පන්දු 36කදී නොදැවී ලකුණු 47ක් ලබා ගත්තා. ශ්‍රී ලංකාව වෙනුවෙන් වඩාත්ම සාර්ථක පන්දු යවන්නේ ශ්‍රී ලංකා නායිකා චමරිය අතපත්තුයි. ඇය ලකුණු 24කට කඩලු 2ක් දවා ගත්තා. එන අනතුරුව ශ්‍රී ලංකා පිතිකාරණියන් පිටියට පිවිසියේ ලකුණු 131ක ඉලක්කයක් හඹා යාම සඳහායි. නමුත් නැවත වරක් ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකාරණියන් අපේ අනපේක්ෂිත ලෙස දක්ෂතා දැක්වීමට අපොහොසත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩලු 4 බිඳ වැටුනේ ලකුණු 33කටයි. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අසුර අවස්ථාවක පසුවේදී හර්ෂිතා සමරවික්‍රම සහ කවිෂා දිල්හාරි පිටියේ එක්කෝ අතර වුන් දෙදෙනා පාකිස්තාන පන්දු යවන්නයන්ට හිසරදයක් වෙමින් ශ්‍රී ලංකා ඉන්නම ශක්තිමත්ව ගොඩනැගුවා. හර්ෂිතා සමරවික්‍රම පන්දු 31කදී ලකුණු 36යි. කවිෂා දිල්හාරි පන්දු 33කදී ලකුණු 33ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා පස්වන කඩලු වෙනුවෙන් ගොඩනැගු සබඳතාව ලකුණු 67ක්. කෙසේ වෙතත් පිටෙන් මෙන්ම පන්දුෙන්ද ශ්‍රී ලංකාවට මහත් අභියෝගයක් වෙමින් පාකිස්තාන නායිකා ෆාතිමා සනා කඩලු 4ක් දවා ගත්තා. සටන්කාමීව පන්දුවට පහර දෙමින් සිටි හර්ෂිතා සමරවික්‍රම සහ කවිෂා දිල්හාරි දෙදෙනාගේම කඩලු දවාගත්තේද ඇය විසින්. නමුත් කවිෂා දිල්හාරිගේ දෙවියම මතභේදයට ලක් වූ එකක් වුණා. එසේ තිබේදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසානයේදී ජයග්‍රහණය කරා රැගෙන ගියේ නිලක්ෂිකා සිල්වා සහ කෞෂණී නෘත්‍යාංගනායි. පන්දුහර 18 පන්දු 4කදී ලකුණු 134ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය තහවුරු කරගත්තා. නිලක්ෂිකා සිල්වා නොදෙවි ලකුණු 18යි. කෞෂණී නෘත්‍යාංගනා නොදෙවි ලකුණු 10ක් ලබා ගත්තා. මෙම ජයග්‍රහණයත් සමග පිටපිටම දෙවන වරටත් පන්දුහර 2020 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. මෙම තරගාවලියේ වත්මන් ශූරියන් වන්නේද ශ්‍රී ලංකාවයි. ඔවුන් දැන් අවසන් මහා තරගයේදී ඉන්දියාව මුණගැසීමට නියමිතව තිබෙනවා. 2024 පන්දුහර 2020 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පැවැත්තුනේද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි. එහෙදී ඉන්දියාව පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. මෙවර දෙපළ අතර අවසන් මහා තරගය හෙට පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන ජනරැලිය අද අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතයි. ඊට ඇති සූදානම කෙසේද? ඒ සම්බන්ධයෙන් net news ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතා සමග සංවාදයක් සිදු කළා.
3: කොහොමද දැන් වර්තමානයේ තත්ත්වය?
4: මේ සෑම සමාජ ස්තරයක්ම නියෝජනය කරන ජනතාව අපිත් එක්ක එකතු වෙලා බොහොම පැහැදිලිව කතා කරේ මේ ජනාධිපතිතුමා එළවන්න ආණ්ඩුව එළවන්න මේ කතා නෙමෙයි. හැබැයි මේ ආණ්ඩුව කරගෙන යන අත්නොමතික ක්‍රියා දරදඬු පාලනයට විරුද්ධව අපිට යම් අවස්ථාවක් දේශපාලනික වශයෙන් හදලා දෙන්නකෝ මේ මිනිස්සුන්ගේ විරෝධතාවය ප්‍රකාශ කරන්න. ඒ නිසා තමයි අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළවෙනි විරෝධතා රැලිය ආරම්භ කරේ. අපේ පක්ෂයේ තරුණ නායක නාමල් රාජපක්ෂ ආදරණීය තරුණ නායකයාගේ මූලිකත්වයෙන් කරන්න සියලු කටයුතු සූදානම් නම් කරලා මම හිතන අති විශාල මේ අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද ආසන 7යි ඒ වගේම අපේ ඡන්ද කොට්ටාස 225යි අපේ ආසන අපේ ග්‍රාමසේව වසම එහෙම නැත්නම් තුලාන 693යි ඒ සෑම තැනකම නියෝජනය කරන විශාල ජනතාවක්.
3: විශේෂයෙන්ම රැලිය සංවිධානය කරන අතරතුර තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත්තේ. ඇත්තටම රැලියට අභියෝගයක් නෙවෙයිද මේක?
4: ඇත්තටම රැලියට අභියෝගයක් මේ ප්‍රධාන ආරාධිතයා ප්‍රධාන කතිකේ අපි හැමගේ බලාපොරොත්තුව එතුමාව සිර කරාම ආණ්ඩුවේ බලාපොරොත්තු වුණේ මේ රැලිය කඩාකප්පල් වේවි කියලා. හැබැයි විශේෂයෙන් මතක් කරන්න ඕන නාමල් රාජපක්ෂ ජනාධිපති කිරීමේ සටනක් නෙමෙයි අපි ආරම්භ කරේ. නාමල් රාජපක්ෂ ජනාධිපති කිරීමේ පළවෙනි ජන රැලිය නෙමෙයි අපි ආරම්භ කරේ. තුමාගේ හිතේ තිබුණේ මේ ආණ්ඩුවට විරුද්ධව රටෙන් නැගී එන ජනමතයේ පුළුඹ පිළිබිඹු කිරීම සඳහා විරෝධතා ජනරැලියක්. ඒකත් විරෝධතා ජනරැලියේදී සංඝ වෙද ගුරු ගොවි සම්කරු මේ කියන සෑම කෙනෙක්ම තමයි විරෝධය දක්වන්නේ. එතෙන්දී නාමල් රාජපක්ෂ අපේ ආදරණීය තරුණ නායකයා නැති වුණා කියලා ඒ බිමේ පීඩනය නතර කරන්න කවුරුවත් කැමති වුණේ නැහැ. ඉතින්
3: කෙසේ නමුත් සාකච්ඡාවට ලක්ුණා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහභාගී නොවුනට එතුමන්ගේ බිරිඳ සහභාගී වෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වෙනවා. ඇත්තටම කවුද සහභාගී වෙන්න නියමිතව තියෙන්නේ?
4: මම නාමල් රාජපක්ෂ මහත්මයාගේ බිරිඳ සහභාගී වෙන කාරණාව අද වෙනකම් මේ වෙනකම් දිස්ත්‍රික් නායකයා විදිහට මාව දැනුවත් කිරීමක් හෝ මේ රැස්වීම සඳහා සහභාගී වීම පක්ෂයෙන් නිල වශයෙන් මට දැනුවත් කළා නෑ. හැබැයි මුල්ලේ ඉඳලම හිටියා අපි අපේ පක්ෂේ නායකයා තවමත් අපේ පක්ෂේ නායකයා මහින්ද රාජපක්ෂ ආදරණීය හිටපු ජනාධිපතිතුමා එතුමා මුල්ලේ ඉඳලම මේ රැලිය සඳහා සහභාගී වීම සඳහා සැලසුම් හදාගෙන හිටියා. අද හවස වෙනකොට තීරණය කරන එතුමාගේ සහභාගීත්වයේ මේ වෙනකොට මට ලැබිලා තියෙන පක්ෂයෙන් ලැබිලා තියෙන නිල නිවේදනයත් පක්ෂයේ නායකින් එක කතා කිරීමත් එක්ක මට ලැබිලා තියෙන පිළිතුර තමයි මහින්ද රාජපක්ෂ අපේ හිටපු ජනාධිපතිතුමා අනුරාධපුරයට අනිවාර්යෙන්ම මේ රැලියට සහභාගී වෙනවා.
3: විශේෂයෙන්ම සඳහන් කළොත් ප්‍රධාන විපක්ෂයේ සමගී ජන බලවේගයේ පිරිසක් මේට සහභාගී වෙනවද ආරාධනා කළා තියෙනවද? කාටද ආරාධනා කළා තියෙන්නේ?
4: නගරයේ නිල කාර්මා සියල්ලම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ටත් මහලේකන්තුමාටත් මේ වෙලාවේ බාර දීලා තියෙන තීන්දුව తీරන ගන්න. මේ වෙනතෙක් එළියෙන් පැමිණෙන කතිකියෝ කවුද පක්ෂ වලින් කවුද පැමිණෙන්නේ කියන කාරණාව මාසමක සාකච්ඡා කරේ නැහැ.
3: විශේෂයෙන්ම සඳහන් කළොත් සමාජ මාධ්‍ය තුලත් ආණ්ඩුවේ ඇතැම් පාර්ශවවත් ප්‍රකාශ කරන දෙයක් තමයි බත් පැකට් එකටයි මුදලටයි මත්ද්‍රව්‍ය වලටයි තමයි මේ රැලියට සහභාගී වෙන අය වෙන්නේ කියන එක. දිස්ත්‍රික් නායකය විදියට ඔබතුමාට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද?
4: ජනතා විමුක්ති පෙරමුණේ NPP එකේ රැලියකට ජනතාව සහභාගී වෙන ආකාරයටම සමගි ජන බලවේගය ඇතුළු අනෙකුත් විපක්ෂයේ පක්ෂ ජනරැලියක් කරපු අවස්ථාවකදී ඒ ජනරැලි වලට ජනතාව සහභාගී වෙනවා සේම මේ ජනරැලියටත් ජනතාව සහභාගී වෙනවා.
2: හෙටම පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතා සමග සිදු කළ සංවාදයේ වීඩියෝව net news youtube නාලිකාවට පිවිස නැරඹිය හැකි. මෙරට විවාහ අනුපාතය සහ දරුවපත් අනුපාතය අඩුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පළ කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී නිහල් අබේසිංහ මහතා පැවසුවේ තරුණ තරුණියන් විවාහ වීමේ ප්‍රතිශතය අඩු වී ඇති බවයි.
5: අපේ මේ 2024 සංගණනයේ අවසන් වෙලා තියෙන්නේ ඒ නිසා අපේ ටෝටල් ෆර්ටිලිටි රේට් එක 1.3ට අඩු වෙලා. හැබැයි ටෝටල් මැරිටල් ෆර්ටිලිටි රේට් එක 2.7යි. ඒ කියන්නේ මොකක්ද? අපේ මේ හුඟක් අපේ කාන්තාවන් එහෙම නැත්නම් අපේ තරුණ අය දැන් විවාහ වෙනවා අඩුයි. විවාහ වෙන අයගේ දරුවපත් වෙනදා විදියටම එහෙම නැත්නම් ඊට ආසන්න වශයෙන් සිද්ධ වෙනවා. ඒ කියන්නේ කසාද බඳිනවා නම් ඒගොල්ලන්ගේ දරුවපත් සංඛ්‍යා වැඩි කසාද නොබැඳීම යම් කිසි විදියකට බලපාන ඉඩ තියෙනවා මේ දරුවපත් අඩුවීමට. අපි පිළිගන්නවා මේ පෞගිය කාල සීමාව තුලම දරුවපත් අඩු වෙලා තියෙනවා. හැබැයි ඒක වේගවත් වුණා පසුගිය අවුරුදු 5 එහෙම නැත්නම් 6 ඇතුළත. විශේෂයෙන්ම ඒකට බලපෑවා මේ ආර්ථික අර්බුදය.
2: පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වාර්තාවක් ඔබට දක්වමින් පැවසුවේ මෙරට දරුවපත් අනුපාතය අතිශය අවම මට්ටමක පත්වීමේ දැඩි අවධානමක් පවතින බවයි.
6: විශේෂයෙන් ලංකාවේ මේ ජනගහනය කඩාවැටීමට හේතු වෙන තත්ත්වයට විශේෂයෙන්ම 2036 වෙනකොට බර්ත් රේට් එක නිල් වෙනවා කියලා තමයි තියෙන්නේ. කියන්නේ සීරෝ වලට පත් වෙනවා. ඉතින් පස්සේ මේක විශාල පල්ලෙහාකට යamak සිද්ධ වෙනවා. විශේෂයෙන් ඉතිරි අවුරුදු 100 ඇතුළත ලංකාවේ සිවිලයිසේෂන් එක නැත්තම් ලංකාවේ ජනගහනය සම්පූර්ණයෙන්ම නැති වෙන තැනකට තල්ලු වෙයි කියන බය ඔවුන් මේකෙදි ප්‍රකාශ කරනවා මේ වාර්තාව. අපි අපේ බර්ත් රේට් එක 2037 වෙනකොට 0.88ට වැටෙන තත්ත්වයක් තමයි කියන්නේ. එතකොට මම විශේෂයෙන් මේකෙදි පෙන්ලා දෙන්න කැමති මේ පළාත් මට්ටමින් මේක ඉදිරිපත් කළ තිබෙනවා. උතුරු මැද පළාතේ ඍණ 8.68කට යනවා 2031. එතකොට බර්ත් රේට් එක 2031 වෙනකොට නිල් බිඳුවට වැටෙනවා. සබරගමුවේ ඒක 2033 තමයි සිද්ධ වෙන්නේ. දකුණු පළාතේ 2034. 2035 වයම් පළාත 2035 මධ්‍යම පළාත 2035 බසායිර පළාත 2037 දක්වත් ඊස්ටර්න් ප්‍රොවින්ස් එක 2039 දක්වත් නෝදර්න් ප්‍රොවින්ස් එක 2069 දක්වත් යන කාලවකවානු තුල මේක රෑන්කින් හදලා තියෙනවා. මේකත් එක්ක සිද්ධ වෙයි කියන කාරණා
2: පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේ දරුවපත් අනුපාතය වැඩි කිරීම සඳහා දෙමව්පියන්ට ආණ්ඩු විසින් යම් සහනයක් ලබා දිය යුතු බවයි.
7: රටේ ආර්ථික ප්‍රශ්න නිසා දරුවන් හදන එක අධෛර්යමත් වෙලා තියෙනවා කියන එක සත්‍යයක්. ඒක එකම ප්‍රශ්නේ නෙමෙයි මම පිළිගන්නවා. වයිද අබිසිංහ මැතිතුමත් එක්ක කිව්වා එකම ප්‍රශ්නේ නෙමෙයි මගේ පිළිගන්නේ. හැබැයි ආර්ථික ප්‍රශ්නේ තමයි ප්‍රශ්නේ. දැන් අද මේ විවාදයෙන් පස්සේ ඔබතුමිය බලන්න සමාජ මාධ්‍යවල තියෙන ප්‍රතිචාර ඔහොමනම් කියයි ළමයි හදන්න ඕගල අපිට සල්ලි දෙනවද? ඔහොමනම් වාට කියන්න පුළුවන් වාට ළමයි කී දෙනෙක් මට ළමයි 3 දෙනෙක් ඉන්නවා. දැන් ඒ ළමයි ලොකුයි මගේ ළමයිත් කසාද බඳින වයසේ. එතකොට දැන් ඒ හැමෝටම මේ ශක්තිය නැහැ. හැමෝම වෘත්තිකයන් නෙමෙයි. දැන් 2015 විවාහ 177,730ක් තිබිලා තියෙනවා. 2025 වෙනකොට 144,182ක් 2024 139,290ක්. එතකොට අපි බැලුවොත් එහෙම 2015 ඉඳලා 2025 දක්වා විවාහ සංඛ්‍යාව අඩු වෙලා තිබෙනවා 33,033,650ක්. දරුවන්ගේ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. වාර්ෂික උපත් සංඛ්‍යාව අඩු වෙලා තිබෙනවා 120,000ක්. එතකොට මේක අපිට පේනවා මේ විවාහ අඩුවීමක් ප්‍රශ්නයක්. ඒතර විවාහ වීම දිරිමත් කරන්න එක සංස්කෘතික ප්‍රශ්නයක්. ඊට වඩා ගැඹුරට ගිය ප්‍රශ්නයක්ද කියලා විද්‍යාත්මක සමාජ විද්‍යාත්මක ගැඹුරු පරීක්ෂණයක් කිරීම ආණ්ඩුවේ වගකීම.
2: ලබහා කාන්තා මාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල් රාජ් මහත්මිය පැවසුවේ විවාහ සහ දරුවපත් අනුපාතය පහළ යාම සම්බන්ධයෙන් රජයේ දැඩි අවධානයක් යොමු ඇති බවයි.
8: පසුගිය කාලපරාසයේ 2018 ඉඳලා 2025 දක්වා ගණිද්දී ආසන්නයේ වසර 10ක් තුල වසර 7ක වගේ කාලේ 2018 දී 328,112ක්ව පැවතිච්ච වාර්ෂික දරුවපත් සංඛ්‍යාව 2025 වෙද්දී 214 දක්වා පහත වැටීමක් සිද්ධ වෙලා තිබෙනවා. ඒතර මේ සඳහා වූ මේ කාලපරාසය තුල රටේ පැවතිච්ච සියලුම සාධක ආර්ථික පරිහානිය වෙන්න පුළුවන් දේශපාලන ස්ථාවරභාවය වෙන්න පුළුවන් රෝග පීඩාදිය වෙන්න පුළුවන් පරිසරික හේතු මත වෙන්න පුළුවන් තරුණයන් විදේශගත වීම වෙන්න පුළුවන් ඒ ඕනෑම කරුණක් මත මේ සිදුවෙච්ච කාරණාව සම්බන්ධව අපි පූර්ණ අධ්‍යයනයක් කරන්න අපි අවධානය යොමු කරලා තිබෙනවා. ඇත්තටම අපි මේ වන විටත් අපි මේ පිළිබඳව අවධානය යොමු කරපු කාරණාව. ලංකාවේ මේ වාර්ෂික උපත් සංඛ්‍යාව අඩුවීම අනාගත ශ්‍රම බලකායේ ප්‍රමාණය අඩුවීමට බලපානවා විතරක් නෙමෙයි ජනගහනය වයෝවෘද්ධ වීම ඒ කියන්නේ වයෝවෘද්ධ ජනගහනය වැඩිවීමත් රජයක් හැටියට ආණ්ඩුවක් හැටියට මේක ඇත්තටම ඒක අපි සුභසාධන සකස් කරන්න ඕන රැකබලා ගැනීම වැඩසටහන් සංවිධානය කරන්න ඕනේ ඒ වගේම තමයි අන්නේ ශ්‍රම බලකාය ඇතුලේ ඔවුන්ගේ කාර්යභාරය අහෝසි වෙනවා. එතකොට අර තරුණයන් රැකියාගත වීම ශ්‍රම බලකාය තුල අඩුවීම. එතන මේක දිගු කාලීන ආර්ථික සංවර්ධනය කෙරෙහි බලපෑම් ඇති කරන්න පුළුවන් සාධකයක් හැටියට අපි අඳුනාගෙන මේක ප්‍රජා විද්‍යාත්මක ගැටලුවක් හැටියට තමයි අපි මේක විග්‍රහ කරමින් හඳුනාගෙන තිබෙන්නේ.
2: විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ඩිජිටල් පරිවර්තන කමිටුව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පළමුවරට රැස් වී තිබෙනවා. එහිදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුල් අංශය මෙන්ම විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල කන්සියුල් අංශයෙන්ද ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීම සහ අදාළ රාජ්‍ය ආයතන එම පද්ධතිය සමග ඒකාබද්ධ කිරීම කෙරෙහි දීර්ඝ ලෙස අවධානය යොමු කරන බවයි ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ. යෙමනේ ඉරාන හිතවාදී හුති කරලිකරුවන් රතු මුහුදු තීරයේ පිහිටි උපාය මාර්ගික ප්‍රදේශ රසක පාලනය තමන් සතු කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ඒ අනුව යෙමන් රජයේ හමුදාවන්ට එරෙහිව දියත් කළ දෙවන්ත හමුදා මෙහෙයුමකින් අනතුරුව ප්‍රධාන වරාය නගරයක් වන මොකා ඇතුළු බැබ් එල් මණ්ඩේ සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි දූපත් කිහිපයක බලය තහවුරු කර ගැනීමට ඔවුන් සමත් වෙති බව විදේශ මාධ්‍ය වාර්තා කළේ. මෙම තත්ත්වයත් සමග ගෝලීය තෙල් සහ භාණ්ඩ ප්‍රවාහනය කරන ප්‍රධානතම නාවික ගමන් මගක් වන රතමෝද ආශ්‍රිත කලාපයේ ආරක්ෂාව පිළිබඳ නැවතත් දැඩි අවධානමකට ලක්ව තිබෙනවා. කෙසේ වෙතත් සාමාන්‍ය වෙළඳ නෞකාවලට තර්ජනයක් එල්ල නොකරන බවත් මෙය ආරක්ෂිත පියවරක් පමණක් බවත් හුත් සංවිධානයේ ප්‍රකාශකයන් සඳහන් කර තිබෙනවා. මේ අතර පවතින තත්ත්වය හමුවේ ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල කෙරෙහිද ඉදිරියේදී ඍජු බලපෑමක් එල්ල විය හැකි බවයි විදේශ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. නෙත් නිවුස් නිමාව. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට. එතෙක් පෑන් පේ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
9: ඔබ වෙත ගෙන ආවේ
10: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
11: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
12: FM 95 FM 94.8 Net FM Divine Pura
13: With a hatai minaritunai.

0: සචින්නන්දේ සුබ උදෑසනක් ඔයාට.
1: අයිබෝන් පැංචෝ, සුබ උදෑසනක් ඔයාට. මම පුදුමයෙන් පුදුමයට පත්වලා ඉන්න. දන්නවදයි කියල නික මොකද නෑ. හරි පැංචි, අයිබෝන් සුබ උදෑසන.
0: අයිබෝන් සචින්නන්දේ.
1: හරි, අද සැප්තැම්බර් කවද්ද කියලා දන්නවද?
0: නෑ.
1: දන්නද? දොල්ලාහනි. අද මර්ව පැංච පුදුම කරනවානි පැංචෝ. මොකදවා අර ජිම් පප්පගේ සූර පප්පගේ අරිෂ්ටේ බීලාවදද? නැද්ද? මොනද බිවිවුදේ? මොනද බිවිවුදේ? කැන්ද. වන්න කැන්දවල තියෙන ශක්තිය නේද? කැද හරිම හොඳ බීමක් නේද? කවුද එහෙම කිව්වේ? ආච්චි. ඒකනි කියන්නේ පැංචි මොනද උදේ බීලාවේ? කිරියා. කිරි තොඳයි, ගැඳත් තොඳයි නේද? ඒකනි කියන්නේ. හරි, දැන් ඔන්න අපි උදයාට වෙනකන් කලබල පැංචත් එක්ක ඉන්න. පැංචිත් එක්කත් ඉන්නව නේද? දැන් කලබල පැංචත් එක්ක විතරක් ඉන්නවා කියලා හරියන්නේ නෑනේ. පැංචිත් ඉන්නවනේ. හරි, දැන් ගිය සතියේ මොනාද කරේ කියලා කාගෙන්ද මම මුලින්ම අහන්න ඕන? හරි, පැංච කියන්නේ පැංච මොනාද කරේ? ඔයාගේ දිනපොත කොහොමද තිබුණේ?
0: අපේ අම්මා එනකොට.
1: කොහේ ඉඳන් එනකොට?
0: වැඩට ගිහින් යනකොට.
1: හා.
0: මේ මටයි නංගිටයි පත්තර එක අරන් ආවා.
1: පත්තර එකක්ම ආවද?
0: නෑ,
1: අරන් ආවා.
0: ඔව්,
1: අරන් ආවා. ඊට පස්සේ?
0: පත්තර අරන් ආවා වැඩ කරලා.
1: හා, ඊට පස්සේ?
0: ඊට පස්සේ මට එක වසර පුතක් ගෙඩාවා. නංගි නර්සරි නිසා නර්සරි පුතක් ගෙඩාවා.
1: ඒකනේ කොච්චර හොඳයිද නේද? හරි, දැන් තව තියෙනවද?
0: ඊට පස්සේ අම්මේ ආච්චි පහන තියනකොට මම මල්ලිව නිදේ කරලා මේ අපි ඒත් පත්තරේ වැඩ කරා.
1: පත්තරේ වැඩ කරා බලන්න. පත්තර ගෙනල්ලා තියෙන වැඩ කරන්න ඕගලන්ට නේද? හරි, දැන් පැංචි මොනවද කරේ?
0: අපි දවස් දෙකම සජිනන්දේ ආසූඩ තියෙන.
1: ආසූඩ තියෙන මොනවද?
0: අභ්‍යකාශයේ මධ්‍යස්ථානේ දැක්ක.
1: දැක්ක දවස් දෙකක්ම දැක්කද? කොහොමද
0: ඊයේ දැක්කද?
1: කොහොමද අභ්‍යවකාශ මධ්‍යස්ථානේ තියෙන්නේ? මන් නම් දන්නේ නැහැ කොහොමද තියෙන්නේ.
0: ආසි උඩ හයියෙන් ගියා වේගේ ලයිට් එකක් ආපාට පත්තු කරගෙන.
1: මම නම් දන්නේ අර ලයිට් දමා බස් එකක් ආව කියලා විතරයි.
0: ටිකක් වෙලා ගිහිල්ලා ඊට පස්සේ ලයිට් එක පත්තු වෙන්නේ නැතුව යනවා. පේන්නේ නැතුව යනවා ඒක.
1: එහෙම ගුණාද?
0: බලාකුළු
1: බලන්නකෝ පැංචි දැකලා තියෙන දේවල් නේද? පැංච බැලුවේ නෑ හස දිහා?
0: නෑ.
1: බැලුවේ නැද්ද? කොයිද බැලුවේ? කොයිද බැලුවේ?
0: අපි ගේ ඇතුලේ හිටියේ.
1: ඔයාගේ ඇතුලේද හිටියේ? ඒ කියන්නේ පැංචි ගෙදරින් එළියට බහැලා අහස බලලා. ඔයා ගේ ඇතුලේ හිටියා, ඔයා අහස බැලුවේ නැහැ. ඒ කියන්නේ වැඩි. හරි, දැන් පැංචිට කතාවක් තියෙනවා කියෝ නේද කියන්නේ?
0: සචින් නැන්දේ. අපි මේ අර පූජකරණේවා අරගෙන ගියා.
1: කොහෙද ගියේ?
0: අනුරාධපුරේ.
1: අනුරාධපුරේ ගියා. හරි, අනුරාධපුරේ රස්නේ නේද මේ දවස් ටිකේ? ඒකනේ පායනවා නේද? මොකද්ද අපි ඒකට කරන්න ඕන?
0: මේ
1: මොකද කරන්න ඕන? මුකුත් කරන්නේ නෑනේ, වහිනකම් බලන් ඉන්න ඕනේ නේ. ඒකනේ කියන්නේ. හරි, දැන් ඔර කතාවක් තියෙනවා කිව්වනේ අනේ මට කියන්න. මොක කියන්නේ ඉතින් දැන් කතාව?
0: ස්පීච් එකකුත්.
1: ඒක කියන්න කොහෙද?
0: I am the sun. I am big. I am bright. I am very hot. Every morning I say good morning. I shine for everyone. I am rough in the sun.
1: ඒක තමයි ස්පීච් එක නේද? හරි. පැංචිට මොනවද තියෙන්නේ තව කියන්නේ? සින්දුවක් තියෙනවද? සින්දුව කියන්නකෝ.
0: පින්ච

0: වලන් එලා.
1: කවුද මොනහාවද පැංචි? හාව මොනහාවද? නෑ දැන් මුලින්ම කිව්වේ සින්දුව පටන් ගත්තේ කොහොමද කියන්න ආපහු කියන්න. හරි ආය පටන් ගන්නකො බලන්න.
0: පින්චි
1: හාව. පින්චි නෙවෙයි නේද?
0: පින්චි
1: නෙවෙයි. පංචි මොකද්ද? ඔයා කියන්න බලන්න පුළුවන් හිනාවේ වීන්නේ.
0: නෑ
1: මං කිව්වේ දැන් පංචි කිව්වනේ සින්දුවක්. ආයක කියන්න බෑ.
0: අපිත් කියන්නේ ඒකෙම තමයි.
1: ආයිතිං ආ කියන්නකෝ බලන්න.
0: පින්චි
1: කියලාද කියන්නේ අයියෝ. හරි එන ඔගොල්ලෝ හරි ඇති. එතකොට පින්චි හාව නේද? එහෙමද? හරි. මම ඒක තව ටිකකින් අහන්න දෙන්නම්. එතකොට බලන්නකෝ මේ පින්චි හාවද කියලා. හරි දැන් මේ ප්‍රශ්නයක් අහන්නත් ඕනනේ නේද? දැන් මං කිව්වනේ මේ මොකද්ද මේ මාසෙම අපි තේරවිලි අහන්නේ නැහැ. තේරවිලි වෙනුවට අහනවා ප්‍රශ්නයක්. හරිද? හාද?
0: හා
1: හරි. එතකොට මේ ප්‍රශ්නේ අපේ netfm facebook පිටුවෙත් ඔන්න තියෙනවා. ඔයගලට බලන්න පුළුවන් මේ ප්‍රශ්නේ මොකක්ද කියලා. ඒකට උත්තරේ කමෙන්ට් කරන්න. මේ උත්තරේ දන්නවා නම් අපිට whatsapp කරන්න. අපි බලනවා උදේ 8ට කලින් කවුද ජයග්‍රහණය කරන්නේ කියලා. හැරි පොටර් කියලා කියන්නේ ඔගොල්ලෝ ගොඩාක් ආසාවෙන් කියවපු පොතක්. ඒ වගේම ඒ චිත්‍රපට මාලාවම ඔගොල්ලෝ නරඹලා ඇති කියලා අපි විශ්වාස කරනවා. හැරි පොටර්නේ ඒකේ ප්‍රධාන චරිතේ මම අහන්නේ හැරි පොටර් කතාවේ හැරිගේ හොඳම යාළුවෝ දෙන්න උනේ කවුද කියලා. හරිද?
0: සචින් නේද?
1: මම නෙමෙයි හැරි පොටර්ගේ යාළුවා. මොකද කියන්නේ?
0: සචින් නේද? එක දවසක් අම්මත් එක්ක මම හැරි පොට බලලා තියනවාද?
1: එහෙනම් මතකයිනේ හැරිගේ යාළුවෝ දෙන්න කවුද කියලා නේද? දැන් ওই දෙන දන්නවද මගේ හොඳම යාළුවෝ දෙන්න කවුද කියලා?
0: නෑ මන් දන්නවා.
1: කවුද?
0: පෙන්චයි.
1: අන්න ඒකනේ. අද නම් පෙන්චගේ කැඳේක හොඳට වැඩ කරනවා නේද? මොන කැඳද බිව්වේ කියලා ආච්චිගෙන් මට අහලා කියන්න ඕනේ. හරිද? මමත් බොරොවයි ඒක ඊළඟ දවස් ඉඳලා. හරිද? හරි. එහෙනම් අපි අර පින්චි හාව අහන්න යමුද? පින්චි හාව හොඳේ? හින්චි නෙමෙයි. හාද? මම දැන් ඕගොල්ලෝ කියන්නේ පින්චි කියලා නේද? දැන් වෙනස් කරන්න උටුනේ. පින්චි කියලානේ කිව්වේ. නේද? ඔය දෙන කිව්වේ පින්චි කියලා. දැන් වෙනස් කරන්න උටුනේ.
0: ඉතින් සින්දුව තියෙන්නේ.
1: හරි මේ අහන්නකෝ.

0: FM 95 94.8 Net FM දිවයින පුරා
1: උදේ 7යි විනාඩි 17යි
2: ඉස්සෙල්ලට ගන්න වාහනේ සුපර් එකක් වෙන්න ඕනේ. ඒකනේ ගොඩක් අය ටාටා සුපර් එස් එකක්ම ගන්නෙ. පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ෂණීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රසක් දෙන ටාටා සුපර් එස් එකක් අදම බිස්නස් එකට ගන්න. 13.88 මතන්න.
3: ලෝකේ හැමදාමත් ලස්සන්ට දකින්න ඔයාට උදව් වෙන්නේ විෂන් කෑනේ. විෂන් කෑ විසින් සංවිධානය කරනු ලබන විෂන් කෑ පාට සිත්තම් චිත්‍ර තරඟය ගැන තමයි මම මේවට මතක් කරන්න හදන්නේ. තේමාව විදිහට හම්බ වෙන්නේ හෙට ලොව දකින මාගේ දැස කියන තේමාව. ඉතින් එතකොට තරඟයේ ඉදිරිපත් වෙන බලාපොරොත්තුෙන් ඉන්න දුවදරුවන් ඕනෑම මාධ්‍යයක් භාවිතා කරලා තමන්ගේ චිත්‍රය අඟල් 18-14 ප්‍රමාණයට අපිට එවන්න පුළුවන්. තරඟයේ ජයග්‍රහණය කරන වාසනාවන්ත ජයග්‍රහක ජයග්‍රහිකාවන්ට හිතාගන්න බැරි තරම් ලොකු තෑගි දෙන්නත් විෂන් කෑ ආයතනයේ සූදානම් වෙලා ඉන්නවා. ඔයා නිර්මාණය කරන චිත්‍රය සැප්තැම්බර් මාසේ 25 වෙනිදාට කලින් ඕනෑම විෂන් කෑ ශාඛාවකට ඇවිල්ලා බහර දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් විෂන් කෑ ඔප්ටිකල් සර්විස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් ප්‍රදේශ කොළඹ 2 කියන ලිපිණයට චිත්‍රය තැපැල් කරන්නත් පුළුවන්.
4: ඒ කාලේ හිටම සින්දු
5: රදවල් මල් රැඟු සිරිපානාට දේගුණු සේදිනා.
6: මේ කාලේ හිටම සින්දු
7: වෙරළු මල් වෙරළු මල්
8: වෙරසිත හිටුන යන්නේ නැතුව තුරුලේ ඔයගේ
4: හැම කාලෙම ට්‍රෙන්ඩින්ග් මසින්දු එක දෙකට අහන්න සෙන්සුරාදායි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
9: Net FM Hello Hello සතියන්ත
4: අහන්න අහන්න
10: සිත නිවන සතියන්තේ ශනිදාවේ දහම් පද අහන රාත්‍රිය
4: සෙන්සුරාදා සිත්නේ අසපුව
11: පැවිදි වෙලත් රහත් වෙලත් දාන ටිකක් හම්බුන්නේ හරියට පින්ඩපාති වඩින්දිව. චරට කර්මය බලවත්.
12: පුතේ ගැටෙලා දුගතිය යන්න නම් එපා. මේ වෙලාව තීරණාත්මකයි මේක ගැටෙනවද? ගැටුනොත් දුගතියේ, මෛත්‍රී කළොත් සුගතියේ. අපි එකිනෙකාගේ ජීවිතවල අතීතේ කරපුවා කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියන එක අපි කවුරුවත් දන්නේ
10: නැහැ. පූජනීය වල්පොල ගෝතම හිමියන්ගේ වැඩමවීමෙන්
4: හැම ශනිතාවකම රෑ 7 ඉඳන් 9 වෙනකන් සිත්නේ තසපුවහන්න
0: FM 95 94.8 Net FM දිවයින පුරා
13: කලබල පැංචා
14: උදේ 7 විනාඩි 20යි අපිට ගොඩාක් මේ මැසේජස් එනවා අපේ පැංචා බිව්ව කැඳ එක හොයාගන්න ඕනේ කියලා. මමත් මේ හොයාගන්න ගමන් ඉන්නේ පැංචා අද දවසේ බිව්වේ මොන කැඳද කියලා මම ටග් ගාලා හොයාගෙන ඕගලන්ට කියන්නම්. ඒකට ඕගලන්ටත් පුළුවන් ඒ කැඳේක බොන්න. පැංචාගේ ආච්චි පැංචාට හදලා දීපු කැඳේක. නේද පැංචෝ? ඒක තමයි. හරි. දැන් උදේ 7 විනාඩි 21යි. ඔන්න දැන් මේ මාසෙම

0: පන, ඊළඟට මගුල් කෑම. එතකොට අද දවසේ අපි කා ගැනද මොන පොත ගැනද අපි අහන්න දෙන්නේ කියලා තමයි දැන් ඔගොල්ලෝ බලාගෙන ඉන්නේ, අහගෙන ඉන්නේ. අද අපි අඹ යාළුවෝ පොතේ කොටසක් ඔයගලන්ට අහන්න දෙනවා. අඹ යාළුවෝ කියලා කියන්නේ මොන යාළුවන්ටද කියලා දන්නවද? මොන යාළුවන්ටද?
1: අඹ යාළුවෝ.
0: ඔයක තමයි අඹ යාළුවෝ කියන්නේ මොන යාළුවන්ට? අඹවලට. හරි, අපි සාමාන්‍යයෙන් කියනවා මෙයා මගේ අඹ යාළුවා, පැංච මගේ අඹ යාළුවා කියලා. ඇයි මං එහෙම කියන්නේ පැංචට, අම්මන් පැංච මගේ අඹ යාළුවා කියලා? අපි කියන්නේ පැංච මගේ ඇපල් යාළුවා, පැංච මගේ අලිගට පේර යාළුවා, එහෙම කියන්නේ අපි. අපි කියන්නේ පැංච මගේ අඹ යාළුවා කියලා. ඇයි අපි කියන්නේ අඹ යාළුවා කියලා? හොඳම යාළුවට. හොඳම යාළුවට. දැන් පැංචගේ අඹ යාළුවා කවුද ඉස්කෝලේ ඉන්නේ? නෙතුක. බලන්න අන්නේ තමයි අපි කියන්නේ අඹ යාළුවෝ කියලා. හරිද? ඉතින් ඔන්න අඹ යාළුවෝ පොත ටීබී ලංගරත්න මහත්මයා තමයි රචනා කරේ. හරිම ලස්සන පොතක්. ඒ වගේම පොත වගේම නාට්‍යකුත් අපි පුංචි කාලේ බලලා තියෙනවා ටීවී එකේ. ඉතින් අපේ මේ දැන් ඉන්න දුවල පුතලට ඒ නාට්‍ය හොයාගෙන තමයි බලන්න වෙන්නේ. හැබැයි හරිම ලස්සන කතාවක්, යාළුවෝ දෙන්නෙක් ගැන තියෙන හරිම ලස්සන කතාවක්. එක යාළුවෙක් ටිකක් ඉහළ පැලැන්තියක, අනිත් යාළුවා ටිකක් දුප්පත් යාළුවෙක්. ඉතින් ඒ දෙන්නගේ යාළුකම කොහොමද ගලාගෙන යන්නේ කියලා තමයි ඒ පොතේ හරිම ලස්සනට තියෙන්නේ. අපි එහෙනම් පොත අහමුද? මේ පොත සම්පූර්ණ පොත නෙමෙයි, පොතේ කොටසක් තමයි අපි අහන්නේ. ඉතින් ඊළඟට දැන් හිතන්නකෝ, තාමත් අඹ යාළුවෝ පොත ඕගොල්ලෝ කියෙව්වේ නැහැ කියලා හිතන්නකෝ. හරිද? මම නම් හිතන්නේ කියවපු නැති කෙනෙක් ඇති කියලා. හැබැයි හදිසියෙන් හරි පොත කියවලා නැත්තම්, මම කියන්නේ දැන් අපේ දෝල පුතාලා මුලින්ම නම් මේ පොත දැනගත්තේ, ඔන්න මේ පොත අරගන්න පුළුවන්. ආවතින් එහෙම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සැප්තැම්බර් 25 වෙනිදා ආරම්භ වෙනවා. ඔක්තෝබර් 4 වෙනකම් BMSH එකේ පැවැත්වෙනවා. 27 වෙනි වතාවට තමයි ඔන්න මේ අවුරුද්දේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. උදේ 9 ඉඳලා රාත්‍රී 9 වෙනකම්ම තියෙනවා. කියවීමේ මාසය එනවා ඔක්තෝබර් වල. හරිද? ඉතින් ඔන්න ඔක්තෝබර් වලට පොතක් අරගන්න පුළුවන්, පොතක් නෙවෙයි පුත් ගොඩාක් අරගන්න පුළුවන් BMSH එකට ආවතින්. සාමාන්‍යයෙන් මුළු ලංකාවෙම කට්ටිය කොළඹට එන වැඩක් තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියලා කියන්නේ. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය තමයි සංවිධානය කරන්නේ මෙවරත් නිල ගුවන්විදුලියේ විදිහට නැතෙම අපි කටයුතු කරනවා. ඔන්න අඹ යාළුවෝ පොතත් හොයන්න පුළුවන් ගිහිලා BMSH එකේදී. හොයාගෙන පොත කියවන්නේ ඇත්තටම හරිම ලස්සන පොතක්. කියවපු අය ඉන්නවනම් ඉස්කෝලේ පුස්තකාලෙදි හොයාගෙන වෙන්න පුළුවන්, කියවපු අය ඉන්නවනම් ආපහු කියවන්න ආයෙත් නැවුම් විදිහට ඒ කතාව ඕගලන්ට දැනේවි. අපි එහෙනම් පොතේ කොටසක් අහලා ඉමු.
2: ටීබී ඉලංගරත්න සූරීන්ගේ අම යහළුවෝ කෘතියෙන් එදා සුනිල් ගෙදර යන විට පහළ පඩිය ළඟ කමතේ කොළමඩවනු බලමින් අම්මා එහි සිටියාය. ඔන්න පුතාගේ ඇඳුම් මත ගෙනාවා. සුනිල් නිශ්ශබ්ද වූයේය. මොකද උඹ කතා නොකරන්නේ? ඇඳුම් ගෙනාවට තරහද?
3: නෑ අම්මේ.
2: එහෙනම්
3: අම්මා, ඇයි මට ඔය හැටි ඇඳුම් හම්බෙන්නේ?
2: ඉස්සර ජාතියේ උඹ රෙදි බන් දීලා තියෙනවා. ඒක නෙවෙයි.
3: ආඩද?
2: හාමුදුරුවන්ට රෙදි නැති අයට
3: මේ ජාතියේ දන් දුන්නොත් මොකද වෙන්නේ?
2: අනික් ජාතියෙත් ඇඳුම් ලැබෙයි.
3: මේ ජාතියේ නොදුන්නු?
2: අනික් ජාතියේ එතකොට ලැබෙන එකක් නැහැ. දෙදෙනා ගොස් ඇඳුම් මිටිය ලිහා බැලුවෝය. සුනිල් ඒ මේ අතහරවමින් බැලුවේය.
3: අම්මා!
2: මොකද පුතා?
3: මෙයින් එකක් මන් දන් දෙන්නම්.
2: කාටද?
3: ඇඳුම් නැති ළමයෙකුට.
2: ඔය බොරු නැතුව නිකන් ඉන්න. කො බලන්ට අඳින්න සූට් එක. සුනිල් සිතිවිල්ලේ ඇඳගත්තේය. ඇඳුම් හරි ගණනට මසා තිබිනි.
3: අනේ අම්මා, මේ හයෙන් මං එක සූට් එකක් දෙන්න ළමයෙකුට.
2: කවුද ඔය ළමයා?
3: අම්මා අඳුරන්නේ නැහැ. එයාට ඇඳුම්

0: නෑ. භාගවිට ඒ හින්දා තෑගි උත්සවයට නෙකුත් නෑ.
1: අප්පච්චිගෙන් අහලා කැමති නම් දීපන්.
0: අනේ අම්මා මට අහන්න බෑ. අම්මා අහලා මට කියන්න.
1: හා හා හා. බත් කපන්කෝ.
2: සුනිල් කෑම කන ගමන් නැවත නැවතත් අම්මාට තමාගේ ඉල්ලීම ගැන විටිලි කළේය.
0: එහෙනම් එකක් දෙන්න.
1: හොඳයි කීව නොවැ.
0: අප්පච්චි බැන්නොත්?
1: ඒක මම බලා ගන්නම් කීව නොවැ.
0: මගේ හොඳ අම්මා.
1: ඔය ඔය මගේ මූණෙත් එක්ක ඉඳුල්.
2: අම්මා බොරුවට ඔසරි පටින් මුහුණ පිසදා ගත්තාය. කොලේ බැඳි හරක් හද්දෙනා ගොයම් ගමින් රවුමේ ගියෝය. මුදුනාට යන්නට තිබුණේ පුංචි රවුමකි. එතැන බැඳ සිටියේ නාම්බෙකි, පුරුදුකාරයෙකි. හරක් රංචුවේ බරත් වගකීමත් ඉසුළුවේ ඌය. ඌ හරක් නඩේ නායකයාය. අන්තිමට බැඳ සිටියේ නාම්බෙකි. ඌට අන් සියල්ලටම වඩා දුවන්නට සිදුවිය. හනේ වැඩියෙන් කෙවිට පහර වැදුනේද ඌටය. සුනිල් තරම් ළමයෙක් හරක් දැක්කුවේය.
3: කුඩු අප්පොට බෑ ගොං ගහන්ට.
0: ඒ කියන්නේ මේ වගේ හරක් එලවන්නට උන් එන්නු
4: පස්සෙන්නව එලවන්නේ.
3: අනින්නේ නෑ. හැබැයි අනිත් වැඩේ තමා සුදු අප්පට බැරි.
0: ඒ මොකද්ද?
3: අන්න අරක.
2: මීමක දමන ගොම දක්ෂ ලෙස පිදුරු හුම්මයකට දෑතින්ගත් ගොන් ගසන ළමයා ඔහු දුටුවේ.
5: ටීබී ඉලංගරත්න සූරීන්ගේ අම යහළුවෝ කෘතියෙන්.
6: හරි, දැන් මම කිව්වනේ අඹයාලුවෝ පොත වගේම අඹයාලුවෝ නාට්‍යයකුත් තිබුණා කියලා. අන්න ඒ අඹයාලුවෝ නාට්‍යයේ තිබුණ ලස්සන සින්දුවක් තමයි අපි දැන් මේ අහන්න යන්නේ. මේ සින්දුවෙන් පස්සේ අපි නිර්මාණ පිටුව පටන් ගන්නවා. මේ පැත්තට චිත්‍ර ඔන නිර්මාණවල ෆොටෝස් එවපු අය බලාගෙන ඉන්න. අපි බලමු කවුද දවසේ තෑග්ග දිනාගන්නේ කියලා.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura.
1: Kalabala Pencha.
2: උදේ 7යි විනාඩි 31යි මම දැන් හොයාගත්තා පැංචාගේ වෙනසට හේතු මොනවාද කියලා. මම දැන් පැංචා බීපු කැඳත් හොයාගත්තා. හොයාගත්තා මම. කියන්නද?
3: හා.
2: හරි. මම අපිට ගොඩාක් මැසේජස් ආවා. මොකද්ද පැංචාද බීපු කැඳ එක කියන්නේ කියලා. මම කියනවා එහෙනම්. හරිද? රතුහාල් වලින් ලුණු කැඳ තමයි බීලා තියෙන්නේ. රතුහාල් වලින් හදපු ලුණු කැඳ. නේද? අන්න බලන්න කොච්චර ශක්තියක්ද කියලා. නේ. ඒකනේ පැංචා දහින ජවයෙන් ඉන්න නේද පැංචා?
3: මං ඉස්සර මේ බොන්නාසන දැන් බොන්නා.
2: ඇයි ඉස්සර ආසන ඇත්තේ බොන්න?
3: මේ බොන්නාසන.
2: බොන්නාසන.
3: මම සසිනන්නේ ආසේ සුදු හාලලින් නේද?
2: ඔයා සුදු හාලලි කමන්නේ.
3: මම රතු හාල.
2: ඔයා රතු වලින්.
3: හා. මම සුදුයි රතුයි දෙකම හදනවා.
2: දෙකම හදනවාද? දෙකම බොනවා.
3: ඔව්.
2: හා දෙකම බොන හදනවනේ මේ බොනවා. නේද? ආ ඒකනේ කමක් නෑ සුදු හරි රතු හරි කොහොම හරි කැඳ බොන එක ගොඩාක් හොඳ දෙයක් නේද
3: මම දෙකම බොන්න ආසයි
2: ඒකනේ දැන් ඔන්න අපේ ප්‍රශ්න අහලා එවුවනේ කවුද මේ පැංචා බීපු කැඳ එක මොනවාද කියලා ඔන්න අපි කිව්වා ඕගොල්ලොත් අපි මේ පැංචා වගේ නේද පැංචෝ ජවයෙන් ඉන්න කියන්න බලන්න යාළුවන්ට කැඳ බොන්න කියලා කියන්නකෝ බලන්න
3: කැඳ බොන්න යාළුවනේ
2: දැක්කරේද අන්න කැඳ බොන්න ඊළඟට මම තවත් දෙයක් හොයාගත්තා පැංචාගේ මොකක්ද දන්නවද? අද උණු අතරින් නේද ඇඟ හේදුවේ?
3: ඔව්.
2: ආ ඒකනේ. ඔය ඔක්කොම වෙනසට හේතුවක් වෙලා ඉති. නේද? අද ජවයේ වැඩි. තව ටිකකින් වැටෙනවා. නේද? මයික් එක කඩාගෙන වැටෙන්න බෑ බෑ. ජවයේ වැඩි වුණා කියලා. හරිද? හා හරි. දැන් එහෙනම් අපි නිර්මාණ පිටුව පටන් ගමුද?
3: හා
2: හරි.
3: නිර්මාණ පිටුව බලමු.
2: කවුද නිර්මාණ පිටුව මුලින්ම බලන්නේ
3: මම
2: දැන් කාසියක් උඩ දාන තමයි වෙන්නේ කියන්නේ කවුද බලන්නේ
3: මම
2: ආයි කියන්නේ කොබානේ කවුද මුලින්ම බලන්නේ
3: මම
2: බෑනේ මේක කරන්න ඉතින් අපි පැංචිට දෙමුද පැංචගේ ජවයේ වැඩිනේ නේද පැංචෝ අපි පැංචිට මුලින්ම අවස්ථාව දෙමුද
3: හා
2: පැංචි කියන්නේ කොබලන්නේ ඔයාට පේන චිත්‍ර මොකද්ද මේ කියලා
3: ඩොක්ටර් කෙනෙකුයි ඊට පස්සේ බෙහෙත් මල්ලයි ඊට පස්සේ මලකු තියෙනවා
2: මලක් පිටිපස්සේ තියනවා නේද
3: ඊට පස්සේ ගහක් තියෙනවා ඊට පස්සේ ඉරක් තියෙනවා
2: බලාකුළු තියෙනවා
3: බලාකුළු තියෙනවා
2: ලස්සන්ට ඇඳලා වෙලා තිනවා මාතෘකාව මොකක්ද දන්නවද ලොකු උනාම මං නෙතුල්ය 37 දම්යුරු තමයි ඇඳලා වෙලා තින්නේ පුංචි කැකුළු පෙරපාසලේ තමයි අපේ යාළුවා යන්නේ හරි ඊළඟට පෙන්චා කියන්නේ කො බලන්න මේක මොකද පේන්නේ පැන්චෝ?
3: අක්කල තුන් දෙනෙක් ගංගේ
2: ගංගේ නෙමෙයි මුහුදේ
3: මුහුදේ සෙල්ලම් කරනවා
2: නේද? මම මුහුදු වෙරළට ගිය දවස තමයි චිත්‍ර මාතෘකාව AM ඉනුජි ප්‍රාර්ථනා යෙත්මිනි මහනාම ජාතික පාසලට යන මොනරාගල දිනුවොත් මට සාපෙලට කෙටි සටහන් පොත් ටිකක් දෙන්න කියලා තමයි ඔන්න සඳහන් කළ තියෙන්නේ මම ගොඩාක් සතුටු වුණ දවසක් තමයි මේ කියලා ඔන්න සඳහන් කළ තියෙන අපි බලමු ඔයා ජයග්‍රහණය කරනවාද කියලා ඊළඟට තවත් චිත්‍රයක් අපි තෝරගමු පෙන්චි මේ බලන්න පෙන්ගුයින් නේද ඇඳලා නෙවෙයි හදලා තියෙන්නේ නේද
3: අලවලා කොලවලින්
2: කොලවලින් අලවලා පෙන්ගුයින් මොන පාටද
3: බැක්කුයි යලෝයි සුදුයි
2: සුදුයි අර හොට කහපාටින් තමයි මේ අලවලා තියෙන්නේ නේද? අමර උද්දීප සුධර්ම රත්න ශ්‍රී ධම්මින්ද පෙරපාසලට යන්නේ මාලි බොඩ කියලා ඔන්න සඳහන් කරලා තිනවා.
3: ඒ ශශීනන්ද මේ පෙන්ගුයින්ගේ පාටවල් තියෙනවා නේද? සමහරක් අය අර වටේ කළු පාටයි.
2: වටේ කළු පාටයි මැද සුදු පාටයි.
3: මැද සුදු පාටයි සමහරක් අය තියෙනවනේ අර මේ ඒගොල්ලෝගේ අර
2: ඒගොල්ලන්ගේ මොකද්ද?
3: නිල් පාටක් තියෙනවනේ.
2: නිල් පාට?
3: ඔව් නිල් පාටක් මම දැකලා තියෙනවා.
2: දැකලා තියෙනවද? ඔව්. ඔව්. පැන්චි ඔන නිල් පාට පෙන්ගුයින්ලා දැකලා තියෙනවලු. හරිද?
3: නිල් පාට පෙන්ගුයින් කියන්නේ මුහුදු අශ්වයෝද?
2: ආ මුහුදු අශ්වයෝ නෙවෙයි. දැන් අපි යනවා මේ මොනවද සත්ව ජීව විද්‍යාවට යන්න හදන්නේ මේ. මේ කාර් එක නගල යන්න අපි.
3: හා
2: හා. මොකද්ද මේ ඇඳලා වෙලා තියෙන්නේ ඉතින්? රේසින් කාර් එකක් නේද?
3: ඔව්.
2: දේවින්ද මුතුමාල තමයි මේක ඇඳලා වෙලා තියෙන්නේ. නවයේ ශ්‍රේණිය ඉගෙන ගන්නේ. සීල විමල මහා විද්‍යාලයට යන්නේ මිනුවන්ගොඩ. පැන්සලින් විතරයි මේ කාර් එක ඇඳලා තියෙන්නේ නේද? හරි. ඊළඟට මේ මොකද්ද මේ?
3: කඩයක් දාන.
2: කඩයක් පොල පොල.
3: පොල.
2: ඔගල පොලේ ගිහලා තියෙනවද?
3: ඔව්.
2: පොලේ ගොඩාක් දේවල් තියෙනවා නේද? සචින් නන්දත් හරි මාස දෙකක් තමයි පොලේ යන්නේ. මොකද දන්නවද? පොලේ තියෙනවා ගොඩාක් දේවල්. නේ ඒ කියන්නේ ගොඩාක් එක එක නන්දල මාමලා බඩු අරන් ඇවිල්ලා විකුණනවා නේද? අපිට ඒගොල්ලොත් එක්ක කතා කරලා චුට්ටක් අඩු කරගන්නත් පුළුවන් ගාන නේද? ඔගොල්ලෝ ඔගොල්ලෝ ගාන අඩු කරගන්නාද එහෙම කඩේ ගියාම? නැද්ද? තියෙන ගානටම ගේනවද? හරිම හොඳයි අනේ ඔය දෙන්න. හරි. පොලේ යමු තමයි මාතෘකාව. ජේනුලි දිලන්සා අබේසේකර ජයවර්ධන ආචාර්ය රිචඩ් පතිරණ ප්‍රාථමික විදුහලට යන්නේ 4 වසරේ. චිත්‍රාන්දීන අවශ්‍ය දේවල් සහ පාසල් උපකරණ කට්ටලයක් ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. මේ මොකද්ද?
3: මල් පෝච්චිය.
2: මල් පෝච්චිය. මොන මල්ද තියෙන්නේ?
3: මේ
2: ඇන්තූරියම්.
3: ඇන්තූරියම් මලුයි.
2: හත ශ්‍රේණි තමයි ඉගෙන ගන්න ඥානෝදය මහාවිද්‍යාලයට තමයි යන්නේ. ඔන්න උත්තරතවල හැරි පොටර්ගේ කතාව අපි අහවනේ හැරිගේ යාළුව දෙන්න කවුද කියලා. ඒකටත් උත්තරේ
3: නෑ
2: නෑ ඒ අඹ යාළුව නෙවෙයි. අඹ යාළුව දෙන්න සුනිලුයි නිමලුයිනේ. මම ඇහුවේ හැරි පොටේකේ හැරිගේ අඹ යාළුව දෙන්න ඉන්නවනේ. ඒ දෙන්න කවුද කියලා තමයි ඇහුවේ. ඔන්න ඒකටත් උත්තරේ වෙලා තියෙනවා. බලමු ජයග්‍රහණය කරන්නේ කවුද කියලා. උදේ 8 වෙනකන් අහගෙන ඉන්න. හා පොඩකින්නකෝ දැන් මේ ඔක්කොම උත්තරේ තමයි වෙලා තියෙන්නේ. හරිද? හරි. මේ බලන්න පැන්චි මේ මොකද්ද මේ?
3: පෙරහැරක්.
2: මේ පෙරහැරේ කවුද ඉන්නේ? කොඩියක් අරගෙන. හඳත් ලස්සනට පායලා තිනවා නේද?
3: මේ කවුද?
2: හඳ හඳ.
3: ඕ හඳ.
2: කවුද කියලා අහන්නේ? හඳ.
3: ඕ
2: නේද? පංචහම මොකද කවුද?
3: අලියා කවුද? අලියාගේ නම
2: වාසනාව ඉන්නේ නේද? ඒකනේ පැංච දන්න දේවල් බලන්න පැංචෝ. ඒකනේ මමත් බොනවාද රතු හාල් වලින් හදපු ලුණු කැඳ පැංචෝ. හරිද? ඔන්න බලන්න අපේ පැංචගේ ආච්චි ගොඩාක් හොඳ වැඩක් කරලා තියෙනවද නේද? හෙටත් කැඳ බීලනවනේ.
3: මම තමයි ඊයේ හදන්න
2: කිව්වේ. ඔයාද හදන්න කිව්වේ? බලන්න පැංච කොච්චර හොඳයිද කියලා. හරි දැන් මේ ලස්සන පෙරහැර. මේ පෙරහැර හරිම ලස්සනයි. ඒකට හේතුව
3: සචින් නන්දේ.
2: ඕ
3: මම ඉස්කෝලේ යනකොට දැන් ආච්චි කැඳ හදනවනේ හැමදාම ඉස්කෝලේ යනකොට.
2: අහා.
3: එතකොට මට රස වැටිලා හැමදාම කැඳ හදන්න.
2: ඔයාට රස වැටුන එක තමයි උනේ නේද? ඒකනේ. දැන් ඔන්න බලන්න. දැන් පැංචා ඉස්සර කැඳ බොන්න ආස නැහැ. හැබැයි පැංචට ඒ කැඳවල රස වැටුණා.
3: ඔව් දැන්.
2: දැන් ඊට පස්සේ දැන් දිගටම කැඳ බොනවා නේද? මම බලන්න පැංචගේ ආච්චි පැංචට රහා හිතෙන විදිහට ඒ කැඳ ටික හදලා දීපු හින්දානේ පැංචා දැන් දිගටම බොන්නේ නේද? අපිත් බොනවා මාත් බොනවා. මමත් ඉස්සර කැඳ බොන්න ආස නැහැ. දැන් පැංචා කියන හින්දා මමත් බීලා බලන්නම්. හරිද? හරි. පැංචිත් බොනවනේ. ඒකනේ. හරි දැන් මේ ලස්සන පෙරහැර ඇඳලා තියෙන කවුද දන්නවද? දැන් කොහොමද මේ නම කියන්නේ? තෙහන්සා. තෙහන්ස් ආර් එම් තෙහන්සා. එච්චරයි. පහසලත් නෑ, කීය වසරද කියලත් නෑ. හැබැයි ලස්සන චිත්‍ර ඇඳලා තිනවා, හරිම ලස්සනට පාට කරලා තිනවා. මේ චිත්‍රත් කියන්නකෝ බලන්න. මේ මොකද්ද පැංචු මේ? මොකද්ද පේන්නේ පැංචි මේ චිත්‍රෙන්?
3: ගමක්.
2: ගමක්ද? හා හරි. මේකේ මාතෘකාව මේ අපේ නිවහනයි. ගෙදර තමයි ඇඳලා තියෙන්නේ නේද? ජී නිහාරි පසින්දි 3B පන්ති ඉගෙන ගන්නේ ස්වර්ණ ජෝති මහාවිද්‍යාලයට යන්නේ බණ්ඩාරගම. හරිම ලස්සට පාට පැන්සල් වලින් පාට කරලා චිත්‍රය එවලා තියෙනවා. අපිට මේ ගොඩාක් උණු උත්තරේ එවලා තියෙනවා. ඔයා කියන දේවල් වලට මටත් ඇඬෙනවා පැංචෝ. කාටද මේ ඇඬෙන්නේ? නමන්න සඳහන් කරලා නැහැ, ආදරේ කියලා ඔන්න සඳහන් කරලා තිනවා. ආදරේ කියන්නේ ඕගොල්ලොත්?
3: ආදරේ.
2: අන්න දැක්කරි පැංචත් ආදරේලු. පැංචගේ කැඳෙහිඳ තමයි මේ ඔක්කොම වෙන්නේ නේද?
3: ආ
2: ඒකනේ. අපි බලන්න මේ
3: එක්සර්සයිස් කරනවා.
2: එක්සර්සයිස් කරනවා. මිනිස්සු නිහන් සහය වසර ඉගෙන ගන්නේ.
3: අන්න ගහස ගහට ඇස් තියලා.
2: ඔව් අන්න ඒකනේ මම දැක්කේ නැහැ. ඒක පැංච දැක්ක නේද? ගහ බලාගෙන ඉන්නේ චූටි යාළුව මොනවද කරන්නේ කියලා නේද? අපි එකනේ කියන්නේ ගස් කොළන් වලටත් දැනෙනවා කියලා නේද? හරි ඔන්න දැන් මේගොල්ලෝ සෙල්ලම් කරනවා, ගහ බලාගෙන ඉන්නවා කොහොමද මේ යාළුව සෙල්ලම් කරන්නේ කියලා. මේක ඇඳල වෙලා තියෙන්නේ මිනිස්සු ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයට තමයි යන්නේ, උදුගොඩ තමයි ඉන්නේ. හරි දැන් එහෙනම් සචින් නන්ද කියනනම් කවුද ජයග්‍රහණය කරන්නේ කියලා. සිනුෂි නිලංකා හතර වසර තමයි ඉගෙන ගන්නේ. දැන් මේ ආලෝ වගේ ඔයාලටත් පුළුවන් දවසේ තෑග දිනා ගන්න. එහෙමත් නැත්නම් කැමති තෑගක් දිනා ගන්න කරන්න ඕනේ ඔයගලන්ගේ ලස්සන චිත්‍ර නිර්මාණ මේ පැතර එවන්න. පැංචි ලිපිනේ මතක් කරන්න බලන්න.
3: නිර්මාණ පිටුව කලබල පැංච නැත්තේ තැපල් පෙට්ටිය 2045 කොළඹ.
2: කොළඹ අනේ ලිපිනේට ඔයගලන්ගේ ලස්සන චිත්‍ර නිර්මාණ මේ පැතර එවන්න. ඒ එවනකොට ඔයගලව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් කැමැතිම තෑග අනිවාර්යයෙන්ම සඳහන් කරන්න. අන්න පැංචෝ අපිට ආදරේ කියලා කිව්වේ කවුද දන්නවද? සිංගප්පූරුවේ ඉඳලා අපි වහගෙන ඉන්න සමිත ආචි අම්මලු නේද? බලන්න අපි කිව්වනේ අපේ කලබල පැංචව, එතකොට පැංචිව අපේ චූටියාලෝ විතරක් නෙවෙයි අහන් ඉන්නේ නේද? ආචිල සීලත් අහනවා. දැන් මේ සිංගප්පූරුවේ ඉඳලා තමයි ඔන්න ඔයාට ආදරේ කියලා කිව්වත් ආදරේ කියලා කියන්නේ කොහේ සමිතාචි අම්මට එන?
3: සමිතාචි අම්ම ආදරේ.
2: දැක්කනේ අපේ පැංචත් ආදරේ, පැංචිත් ආදරේ. හරි අපි එහෙනම් පුංචි විරාමයක් ගන්නවා. ඊට පස්සේ සෙල්ලම් ගෙදර පටන් ගන්නවා. සෙල්ලම් ගෙදර ඉන්න පුළුවන් කාටද පැංචෝ?
3: ලොකු අයගේ පහයගෙන් පොඩියා.
2: පහවසරෙන් පහල කාටද? චූටියාලුවන්. ආයෙන පුළුවන් දුරකථන අංකයේ පැංචි මතක් කරන්න.
3: 0112553333 යාළුව අපිට කෝල් කරන්න.
2: උදේ 7:42.
4: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0713133636. සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
5: මෙල්ටෝල් හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: මොහොතේ වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා. වතුර හැදෙන මල් කඳුමුදුන් වල දකින්න පුළුවන්ද? බෑනේ. ඒ වුණාට ගිරිහිස ඉදවර සොයමින් ලත වෙනවා. දැනෙනවද? දැනෙනවද? සාහිත්‍යයත් ජීවිතයක්, ජීවිතයත් සාහිත්‍යයක්. ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ සතිය දවස්වල උදේ 6ට. උදේ 6ට
7: brought to you by
8: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා. සුපහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
9: සසර මග නැවතුමට උතුම් සත්ධර්මය තැන. මිනිස් ජීවිතයේ සැබෑ අරුත දකින්නට
10: ශාක්‍යාවලෝකනය.
11: ඒ ප්‍රියභාවේ නිරෝධ වුණොත් මොකද වෙන්නේ? පියතෝ ඉප්පු මුත්තස නත්ති සෝකෝ. සෝකයක් නැත. කුතෝ භය. භයක් කොයින්ද? එන එදාට සෝකයත් අවසන්, භයත් අවසන්.
9: පූජනීය මාපලකම සොසිල වංශ හිමියන්ගේ වැඩම වීමෙන්
10: සෑම සෙනසුරාදාවකම උදේ 8ට. උදේ 8ට
9: ශාක්‍යවලෝකනය
10: මොනි බණදන සසර නිවීමට.
12: සසර නිවීමට
0: FM 95.8 net FM දිවයින පුරා
2: උදේ 7:45 ඔන්න එහෙනම් සෙල්ලම් ගෙදරයි පටන් ගන්නේ. සෙල්ලම් ගෙදර දොර අරිමුද අපි?
3: හා
2: හරි ඔන්න සෙල්ලංගෙදට චූටි යාළුවෝ ඇවිල්ලා ඉන්න අපි බලමුද මුලින්ම මේ පැත්තට ආව යාළුවා කවුද කියලා පැංච කතා කරන්න බලන්න
3: අයබෝවන් සුබු දසනක්
2: අයබෝවන්
13: අයබෝවන්
3: නම මොකද
13: කාමයා
3: කීව සරද
2: ඉස්කෝලේ නැද්ද මොකද්ද කරන්නේ එහෙනම් ඔයා
3: ඔයා මොකද්ද ඉදිරිපත් කරන්නේ?
2: ආ ගෙදර ඉන්නේ. පැංච අහන මොකද්ද ඉදිරිපත් කරන්න කියලා.
13: සින්වා.
3: ලස්සන්ට කියන්නකෝ.
13: කීවිසු දුහාව. තනතන ආව. එලවනු කොටුවේ. දනු කොලක. දැක මගේ පඹයා. බියවි වැවුලා.
2: වැටට උඩින් ඌ පැනලා ගිව්වා. හරි. දැන් ඔන්න ඔයාට ලස්සනට සින්දු කියන්න පුළුවන් නේද? ආපහු දවසක එන්න ඕන අපිත් එක්ක කතා කරන්න. ඔන්න තවත් චූටි යාළුවෙක් ඉන්නවා පැංචි කතා කරන්න මේ යාළුවත් එක්ක.
3: අයිබෝවන්.
13: අයිබෝවන්.
3: නම් මොකද්ද?
13: සද්දානි.
3: කී වසරද?
13: දෙක වසරේ.
3: ඔයාගේ ඉස්කෝලේ?
13: වනමල්

0: සරණයි නැන්දේ.
1: බුදු සරණයි ඔයාට. හරිම ලස්සනට කිව්වා වෙනද විදිහටම. සුබ දවසක්. හරි ඔන්න තවත් චූටි යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. පැන්චෝ. මේ යාළුවා තමයි පොලිමේ ඊළඟට ඉන්නේ. කතා කරන්නකෝ බලන්න.
0: අයබෝවන් සුබ දවසක්. මොකද්ද?
1: කී වසරද?
2: එක වසරේ.
0: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද යාළුවේ?
2: බෝයගනේ මහවිද්‍යාලය.
0: ඔයා අද මොකද්ද ඉදිරිපත් කරන්න යාළුවේ?
2: සින්දුව.
0: ලස්සනට කියන්නකෝ.
2: පුංචි පුංචි පුංචි අපි හෙට ලොකු වෙනවා. යාළු යාළු යාළු අපි ලඟින් ඉන්නවා. මල් පොකුරක් වාගේ පිපිසු දහමනවා. යාළුකමයි සතුට පේසි නහා ගලනවා.
1: ලස්සන්ට කිව්වා ඒ යාළුවත් නේද පැන්චෝ? දැන් ඔන්න පොලිම දික් වෙනවා එන්න එන්න. පැන්චි ඊළඟට ඉන්න යාළුවත් එක කතා කරන්නක බලන්න.
0: අයිබෝවන්.
3: අයිබෝවන්.
0: නම් මොකද්ද?
3: කී
0: වසරද?
3: දෙක වසරේ.
0: ඔයාගේ ඉස්කෝලේ?
3: මොසරණ ප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේ සේනකල.
1: ඔයාගේ පවුලේ කවුරු කවුරුද ඉන්නේ?
3: අම්මයි තාත්තයි මමයි මල්ලියාච්චි.
1: මල්ලියාච්චි. දැන් අම්මයි තාත්තයි ආච්චි ඔයාට ආදරෙට කොහොමද කතා කරන්නේ?
3: පැසින්දි කියලත් කතා කරනවා.
1: කවුරු කියලා?
3: චූටි මැණික කියලත් කතා කරනවා.
1: චූටි මැණික කියලත් කියනවද? බලන්නකෝ. එතකොට මල්ලිට කොහොමද කතා කරන්නේ?
3: සුදුමල්ලි.
1: ආනේ, දැන් සුදුමල්ලිත් බලාගෙන ඉන්නේ අක්ක සින්දුවක් කියනවා නේද?
3: හා,
1: එහෙනම් කියන්නකෝ බලන්න ලස්සනට.

0: ගෙතරම්
1: හරිම ලස්සනයි යාළුවත් ලස්සනට කිව නේද පැංචෝ අපි මේ කලබල පැංචා සෙල්ලම් ගෙදට එන චූටි යාළුවා හරිම දක්ෂයි සුබ දවසක් කියලා ආරත් ප්‍රාර්ථනා කරන ගමන් අපි ඊළඟ යාළුවවත් ඉක්මනට එක්කගෙන එමු බලන්න මේ යාළුවා කවුද කියලා පැංචෝ
2: අයබෝන් සුබ දැසනක්
0: අයබෝන් සුබ දැසනක්
2: නම් මොකද්ද
0: පචාරයි මන්දි බණ්ඩාර
2: කීය වසරද
0: හතර වසරේ
2: ඔයාගේ ස්කෝලේ මොකද්ද
0: කෑගලු බාලි විද්‍යාලය
2: ඔයා අද මොකද්ද ඉදිරිපත් කරන්නේ
0: ගාතාවක් කාරේ තේරුම
2: ලස්සන්ට කියන්නකෝ
0: සුපබුද්දම් පබුද්ද අන්ති සදා ගෝ තෙම

0: හරිම ලස්සනට ඒ ගාථාව කිව්ව අපේ චූටි යාළුව නේද? හරි. දැන් ගිහිනම් අපි අදට සෙල්ලම් ගෙදර දොර වහමු.
1: හා.
0: කවුද දොර වහන්නේ?
1: මම.
0: හා. දෙන්නම එකට ගිහිල්ලා සෙල්ලම් ගෙදර දොර වහලා යතුරු පරිස්සමට අරගෙන කාගේ අතටද දෙන්න ඕනේ හෙට?
1: සසුරින්නන්ද.
0: සචින් නැන්දගේ අතට දෙන්න එපා. සචින් නැන්ද හෙට ගෙදරනේ. එහෙනම් කසුරින් නැන්දගේ අතට දෙන්න. හරිද?
1: හා.
0: හා හරි. දැන් එතකොට සෙල්ලම් ගෙදර මේ දෙන්නා ගිහිල්ලා දොර වහලා එනකන් මම මතක් කරන්නම් ඕගලන්ට සිද්ධාලේප කැකුළු පුංචි සිත්තරු අපේ චිත්‍ර තරංගයේ ගැන. ඉතින් සිද්ධාලේප ආයතනයෙන් ඇඳලා මාවල ඔන්න ගිය අවුරුද්ද වගේම මේ අවුරුද්දෙත් ලැස්ස වෙලා ඉන්නවා අපේ පෙර පාසල් යන ඒ වගේම එක ශ්‍රේණිය ඉගෙන ගන්න පුංචි සිත්තරුවන්ට චිත්‍ර එවන්න පුළුවන් තරගය ඔන්න ලෑසි කරලා තියෙන. ඉතින් උදෑසනක් කියන මාතෘකාවට ලස්සන චිත්‍රයක් ඇඳලා හෙට්ටිගොඩ ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම තැපැල් පෙට්ටේ 78 ගල්කිස්ස කියන ලිපිණයට ඔක්තෝබර් 1 වෙනිදාට කලින් තැපැල් කරන්න ඕනේ. එහෙම එවද්දී ඔයාගේ සම්පූර්ණ නම, උපන් දිනය, ස්ථිර ලිපිණය, දුරකථන අංකය, ඊළඟට WhatsApp දුරකථන අංකය, ලදරු පාසලේ හරි පාසලේ හරි නම, ලිපිණය, දුරකථන අංකය, දිස්ත්‍රික්කය, ඒ විතරක් නෙවෙයි ඒ චිත්‍රය දරුවා විසින් මැන්දයි කියලා සහතික කිරීමේ අත්සනත් අනිවාර්යයෙන්ම ඕන. ලස්සන චිත්‍ර ඇඳල වැන්න ඊට පස්සේ ජයග්‍රහණය කරන පොඩ්ඩන්ට ගොඩාක් තෑගි අරගෙන යන්න පුළුවන්. ඔගොල්ලෝ ආසයි නේද තෑගි වලට පැන්චෝ? ඒකනේ. ඉතින් ලස්සනට චිත්‍ර ඇඳලා එව්වතින් මේ සිද්ධාලේප කැකුළු පුංචි සිත්තරු අපේ චිත්‍ර තරඟයට ඔගොල්ලන්ට තෑගි ගොඩාක් දිනා ගන්න පුළුවන්. සිද්ධාලේප ආයතනයෙන් ඇඳලා මාමල ලැස්සලා ඉන්නවා තෑගි ගොඩාක් ඕගොල්ලන්ට දෙන්න. හරි. දැන් එහෙනම් යන්නත් වෙලාව ඇවිල්ලා යන්න කලින් කියන්න ඕන කවුද අර පුළුවන් නම් කියන තරඟ වටේ ජයග්‍රහණය කරන්න කියලා. මම ඇහුවේ හැරි පොටර් කතා මාලාවේ හැරීගේ හොඳම යාළුව හැරීගේ අඹ යාළුව දෙන්න කවුද කියලා. කවුද හැරීගේ අඹ යාළුව දෙන්න? දන්නේ නැහැ මං කියන්නද? රොන් සහ හර්මයිනි. හරිද? හර්මයිනි. එහෙමත් කියනවා හර්මයිනිත් කියනවා එක එක විදිහට කියනවා. හැබැයි ඒ දෙන තමයි ඔන්න හැරි පොටර්ගේ යාළුව දෙන්න. දැන් කවුද දනවද ජයග්‍රහණය කරන්නේ? මනුෂී නෙහන්සා. හයිවසර ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයට යන්නේ. ලස්සන චිත්‍රයකුත් ඔයා ඇවිල්ලා තියෙනවා. උත්තරෙත් හරි. මම ආසම පොත හැරි පොටර් කියලා තොන්න සඳහන් කරලා තියෙනවා. ඔන්න ඒක හින්දම ඔයා තමයි අද ජයග්‍රහණය කරන්නේ අපෙන් ගුණ සුම්සුබ පැතු. හරි. එහෙනම් ඉතින් අපි යමුද?
1: හා.
0: කොහෙද යන්නේ අපි දැන්?
1: ගෙදරද?
0: අයියෝ මම හිතුව යන්නේ ඔය දෙන්නත් එක්ක පොඩි ගමනක් යන්න. දැන් හරියන්නේ. එහෙනම් ඔගොල්ලෝ ගෙදර යන්න. ගමනක් මේක. ඔයා මීගමු යනවා. හරි හොඳයි. එහෙනම් පැන්චි යනවා මීගමු, අපි යනවා ගෙදර. එහෙනම් යාළුවන්ට යනවා කියලා යමු ඉතින් අපි.
1: මම කලබල පැන්චි. බයි ඔගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. මම කලබල පැන්චි. බයි ඔගොල්ලෝ පරිස්සමෙන් ඉන්න.
0: හරි. එහෙනම් මාත් යනවා අපේ පැන්චයි පැන්චිත් එක්ක. හෙට කසුරි නැන්දත් එක්ක කලබල පැන්චි අහන්න ඕගලන්ට පුළුවන්. දිගටම නැත ෆෙම් අහගෙන ඉන්න. දැන් උදේ 8ට ඔයගලන්ට නැත ෆෙම් ශාක්‍යාවලෝකනය අහන්න පුළුවන්. ඊළඟට උදේ 9 ඉඳන් 6 වෙනකන් හැලෝ හැලෝ සතියන්තයත් එක්කත් එකතු වෙන්න පුළුවන්. සතියන්තයේ සැල්ලුවෙන් සතුටින් ගත කරන්න අවස්ථාව තියෙනවා. එහෙනම් ගිහින් එන්න මං ඔයාලගේ ආදරණීය සචිනී නැන්දා වෙලා උදේ 7:55යි.

0: FM 95 94.8 Net FM Divainapura
1: දෙහතයි විනාඩි 58යි.
2: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක. මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
4: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
5: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්හලෙන් දැන් ලබා ගන්න 0703013636.
4: 27 වැනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
6: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, Net FM.
4: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න 4.
0: FM 95 94.8 Net FM Divainapura
7: සුබ දසනක් වේලාව 8:00.

0: ඔබවෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ විමසුම
4: අයිබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නිත් නිවුස් සමග මම සමී. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයම් පළාතේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි. ඊට අමතරව උතුර, උතුරුමැද, ඌව, නැගෙනහිර පළාත්වල පසර දෙකෙන් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, ඇතැම් ස්ථානවලට මිලිමීටර 50කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා. උතුරු ප්‍රංශයේ ධාවනයමින් තිබූ මගේ දුම්රියක් පිළිපැනීමට ලක්වීමෙන් පුද්ගලයන් 44 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. බරපතල තුවාල ලැබූ 18 හැවිරිදි තරුණියක් හෙලිකොප්ටරයක් මගින් වහාම රෝහල්ගත කිරීමට බලධාරීන් පියවරගෙන ඇති බවයි විදේශ මාධ්‍ය සඳහන් කළේ. දුම්රිය පිළිපැනීමට ලක්වන අවස්ථාවේ එහි මගින් 180 දෙනෙකු පමණ ගමන් කර සිට ඇති බව ප්‍රංශ ප්‍රවාහන අමාත්‍ය පිලිප් තබ්‍රොට් පවසනවා. මෙලගනෙත් නිවුස් පෙරවරු 9ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news, the truth people trust.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
7: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: උදෑසන 8:05.
8: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක්. 0112-125-125 මතන්න BYD කරුසරු. සේවයට පැසසීමක්, ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
9: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
10: සිත නිවන සතියන්තේ ශනිදාවේ දහම්පද අහන රාත්‍රිය
11: සිනසුරාදා සිත්නෙත් අසපුව.
12: පැවිදි වෙලත් රහත් වෙලත් දාන ටිකක් හම්බුන්නේ හරියට පින්ඩපාති වඩින්දිව. චරට කර්මය බලවත්
13: පුතේ, ගැටෙලා දුගතිය යන්න නම් එපා. මේ වෙලාව තීරණාත්මකයි. මේක ගැටෙනවද, ගැටුනොත් දුගතියේ, මෛත්‍රී කළොත් සුගතියේ. අපි එකිනෙකාගේ ජීවිතවල අතීතය කරපුවා කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියන එක අපි කවුරුවත් දන්නේ.
10: පූජනීය වල්පොල ගෝතම හිමියන්ගේ වැඩමවීමෙන්
11: හැම ශනිදාවකම රෑ 7 ඉඳන් 9 වෙනකන් සිත්නේ තසපුවහන්න.
0: FM 95 94.8 Net FM දිවයින පුරා

0: ශාක්‍යමුනි සනරාමර බුදුගුණකඳ විමසිල්ලේ නැවති හැරි බලන්නට.
1: ශාක්‍යාවලෝකනය.
2: අයිබෝවන්, සුබ උදෑසනක්. සතියක විරාමයකට පසුව අපි ආයෙත් ඇවිල්ලා ඉන්නේ ශාක්‍යාවලෝකනය, ඔබේ දෙසවනට ලං කරන්නට, ඔබේ net අද්දරට කැඳවාගෙන ඒ net FM රේඩියෝවෙන් සහ නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ. විශේෂයෙන්ම ශාක්‍යාවලෝකනය අපි පසුගිය සතියේ දීර්ඝ නිහඬියාවකට පසු ආරම්භ කළ අපේ අති ගෞරවනීය වතුරුකුඹුරේ ධම්මරතන හාමුදුරුවෝ තමයි කලින් ශාක්‍යාවලෝකනයට වැඩම කරන්නට යෙදුනේ. උන්වහන්සේවත් අපි මේ මොහොතේ සිහිපත් කරන කාර්ය බහුල උන්වහන්සේ බොහෝ දේවල් සිදු කරන අතරත ශාක්‍යාවලෝකන නව ඇරඹුමට අපේ ගෞරවනීය තවත් අපට අවශ්‍යම දහම් කාරණා මතු කර දෙන මහා ස්වාමීන් වහන්සේ නමකට අවස්ථාව උදා වුණා. ඒ ඔස්සේ ඔබේ ජීවිතේට ලං වෙන්නට ශාක්‍යාවලෝකනය අද ආරම්භ කරන්නේ. පසුගිය සතියේ ඔබට මතකයි ධම්සක් පැවතුම් සූත්‍රය තමයි අපේ දහම් සාකච්ඡාවේ මාතෘකාව බවට පත් උනේ. ධම්සක් පැවතුම් සූත්‍රය නැත්නම් බුදුමගට ප්‍රවේශ වෙන ශ්‍රාවකයෝ ගමන් කර යුතු දිශානතිය පිළිබඳවයි අපට මේ සාකච්ඡාව තුළ පසුගිය සතියේදී අපේ ස්වාමීන් වහන්සේ කරුණු ගොනු කරමින් අනුශාසනා කරන්නට යෙදුනේ. අදෙහි තවත් දිගහැරුමක්, එහෙම නැත්නම් ඒ ඔස්සේම තවදුරටත් ඉදිරියට යාමක් ලෙසින් මේ අසිරිමත් පුණ්‍ය භූමියේ සිට මහමෙවුනා පරිශ්‍රයේ අභයගිරි විහාර සංකීර්ණයේ සුවිශේෂී ලෙනක් අසල ඉඳලා මේ පේනවා. ඇති ඔබට පසුබිමින් ලෙනක් ඔබට පේන්නේ. මේ අභයගිරි පරිශ්‍රයට ආවහම මට හිතුනේ වැඩසටහන අපි 1000ක් කළොත් 1000ට ස්ථාන 1000ක් මේ අභයගිරි පරිශ්‍රයේ තියෙන මේ තරමටම හරිම සුවිශේෂී තැනක්. එදා මහරහතන් වහන්සේලා සුවසේ වැඩ ඉඳින්නට මෙවැනි බිම් තෝරා ගන්නට ඇත්තේ ඒ තුල තිබෙන නියුණු ස්වභාවය නිසාම වෙන්නට ඕන. ඒ නිසා ඒ ස්වභාවයේ වටිනාකම මෙවැනි වැඩසටහනක් සිදු කරන අතරත ධර්මයට හිත ලං වෙනකොට අපිටත් දැන් එවැනි අවස්ථාවක් ඔබේ ජීවිතයට ලං කරන්නට මෙය කදිම අවස්ථාවක් බවට පත් වෙනවා. ඒ නිසා බොහොම ඕනේ කමින් ධර්මය අහන්න, ධර්මය දකින්න, net සමග රැඳෙන්න, නේත්‍රාලෝක YouTube නාලිකාව සමග එක් වෙන්න කියන ආරාධනාවක් කරමින් අදත් අපි ශාක්‍යාවලෝකණයට ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කළේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරයේ ගරු විහාරාධිපති අතිපූජනීය වන්දනීය මාපලගම සුසිල වංශ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වක පිළිගනු ලබන අවසර ස්වාමීන් වහන්සේ. අපි ශාක්‍යාවලෝකනීය දහම් කතිකාවත ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ ධම්සක් පැවතුම් සූත්‍රයේ ඇසුරේ පසුගිය සතියේ නිමා කරපු තැනින්. ඔබට මතක ඇති අපි සිරිපාදය පදනම් කරගෙන ගමන ආරම්භ කළා. විසාවිනාස සිහිපත් කළා ශ්‍රීපාදය නගින්න පටන් ගන්න තැන තැනිතලාව වගේ තමයි මේ ධම්සප්පවතුම් සූත්‍රයේ ප්‍රවේශය. එතනින් ආරම්භ කරන ගමන අපට බොහෝ ඉදිරියට යන්නට පුළුවන්කමක් ලැබේවි. සවිනහස අද සාකච්ඡා ආරම්භයේදී පසුගිය සතියේදී ඔබ වහන්සේ සිහිපත් කරන්නට යෙදුනේ තථාගත බුදුරජාණන් වහන්සේ හේතුඵල ධර්මයේ මනාව පැහැදිලි කරපු ඒ ධම්සප්පවතුම් සූත්‍රයේ හේතුඵල ධර්මය තමයි අවසාන වශයෙන් පැහැදිලි කරමින් සිටියේ. මට හිතෙනවා ආයේ අද ආරම්භම මේ හේතුව නිසා තමයි කර්මය නිසා කර්මඵලය රැස් වෙන්නේ. අපි මේ යන භව ගමනට ඒක හේතු වෙන ආකාරය මනාව ඔබ වහන්සේ පැහැදිලි කරමින් හිටියා. එතනින් දවස නිමා වෙනකොට නැත්නම් වැඩසටහන නිමා වෙනකොට වැඩසටහනේ කතා කරන්නට තිබෙන කාරණා නිමා කරන්නට සිදු වෙන නිසා නිමා කළා මිස තුන් හිතකවත් තිබුණේ නැහැ නවත්තන්න. අපි ස්වාමීනාස බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා එතනින් ආරම්භ කරමු. මේ අපේ ජීවිත ගමන අපි යන්නේ සංසාර තණ්හා ආශා ඔලොගු කරේලා රමරදේව මාස්ටර් කියන අපි යන ගමනක් ගැන සිංදු වෙන. ඉතින් එතකොට එහෙම ගමනක් මේ අපි යන්නේ කර්ම රැස් කර කර ආයේ කර්මවල විපාක විඳ විඳ සමහරුණන් කියන සමහර දුක් විපත් දැඩිව දෙනකොට අපේ මගේ පූර්ව කර්මයක් මේක කියන. එහෙම ඉතින් මේ කර්ම විපාක පතය ගැන විග්‍රහ කරන හේතුඵල සම්බන්ධය ගැන ධම්සප්පවතුම් සූත්‍රයේ ඔස්සේම පාදමින් අද සාකච්ඡා ආරම්භය ලබා දෙන්න අවසර අපේ ස්වාමීනාස්.
3: තෙරුවන් සරණයි. ඔබතුමා අමරදේව මහත්මයාගේ ගීතයක් ගැන සඳහන් කළා. එතුමාගේම තව ගීතයක් තියෙනවා ඉපිද මැරේ යලි ඉපිදේ
2: නොතිර සසර
3: සාගරේ අතරතුරේ නොමැරි මැරේ දසදහස් වරේ කියලා. ඒක නිසා
2: ඒ ගීපද රචනාවල වුණත් ස්වාමීනාස් හරි ගතියුතු දේවල් තිබෙනවා නේද?
3: මහගම සේකරයන්ගේ ගීතයක්.
2: එහෙමයි.
3: ඉතින් බෞද්ධයනි ඔක්කොම ලංකා ඉපදිච්ච ශ්‍රේෂ්ඨ මිනිස්සු. තියාගේ චින්තනයේ තිබුණේ ධර්මයේ. ඉතින් අපි මේ ලැබිච්ච මේ වටිනා මනුෂ්‍ය ජීවිතෙන් තේරුම් ගන්න ඕන දේ තමයි ධර්මයේ.
2: ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් ඔය මට අනේ මන් මේ මේ වෙන මගකටත් යන එකපාරටම අවහන්සේ මතු කර කාරණා එක්ක දැන් ඇත්තටම සමහරු කියනවා මේ අපි ජොලියේ ජීවත් වෙන්නට ඕන. එහෙම නැත්නම් අපි මේ පොඩි ෆන් එකක් ගන්න ඕන ජීවිතයට. ඔය ධර්මයේ ඇලිලා ගැලලා හිටියට ඇති වැඩක් නැහැ කියලා. හැබැයි නිර්මාණවලටත් ප්‍රස්තුත වෙලා තිබෙන්නේ ධර්මයේනේ මේ ඔය කාරණා දිහා බැලුවම අපි ස්වාමීන් වහන්සේ. එතකොට ධර්මයේ කියන්නේ එක පැත්තකින් හිත හදන්නේ මේ ධර්මානුකූල දේටත් වගේම ලෞකික ජීවිතේටත් ලොකු සැහැල්ලුවක් පහසුකම් සලසලා දෙලා තියෙනවා.
3: ඔව් දැන් ඔබතුමා කිව්වා දැන් සමහරු හිතනවා කියලා එහෙම කියන්නේ ජොලියක් ගන්න ඕන, ෆන් එකක් ගන්න ඕන මේ ජීවිතේ ඉන්න ටිකේ සතුටින් ඉන්න ඕන
2: කියලා.
3: දැන් මෙහෙම හිතමු අපි පිළිකාවක් වගේ දරුණු රෝගයක් ඇති වෙලා තියෙන මිනිහෙක්. ඔහොම හිතුවොත් ඒ මිනිහයා ගැන මොකද හිතෙන්නේ? ඒ කියන්නේ දැන් පිළිකාවක් හැදිලා හොඳටම උත්පල වෙලා පිළිකාව උඩු දුවල ඉන්නේ. ප්‍රතිකාර කරගන්න නැතු මේ මිනිහයා කියනවා ඉන්න ටිකේ ජොලි ඉන්න ඕන, පන් එකේ ඉන්න ඕන කියලා. ඒ පිළිකා රෝගියා ගැන මොකද හිතෙන්නේ?
2: අනේ දුකක් හිතෙනවා. ඉතින් මොකද්ද මෙච්චර?
3: එතකොට පේන්නේ නැද්ද ඔහුට පිළිකාවට එහා ගිය තව රෝගයක් තියෙනවා කියලා? මානසික
2: රෝගයක්
3: තියෙනවනේ.
2: එහෙමයි සයින.
3: එහෙනම් අන්න ඒ වගේ තමයි මෙතන මේ කතාවත්. ඒ කියන්නේ අර පිළිකාව නම් වරුණ මහතා මේ ජීවිතයේදී විතරයි අපිට දුක විපාක පිණිස පවතින්නේ. පිළිකාව හැදිලා දුක් ඉඳලා මැරිලා යනවා. එක ජීවිතයකින් ඒ පිළිකාව අවසන් වෙනවා. හැබැයි මේ රාගදේශ මොහ කියන පිළිකාව, මේ භව ආශාව, භව තෘෂ්ණාව, කාම තෘෂ්ණාදී මේ සියලු ආශ්‍රව නිසා හටගන්නා වූ මේ සංසාර පිළිකාව කියන එක භවයකින් නිමා වෙන්නේ නැහැ. ඒ පිළිකාව බොහෝ කාලයක් පවතිනවා. සංසාරයේ අත්භවෙන් අත්භවයට ඒ පිළිකාවෙන් තමයි, එහෙම නැත්නම් ඒ රෝගයෙන්, සංසාර රෝගයෙන්, භව රෝගයෙන් තමයි ලෝක සත්‍ය දුක් විඳින්නේ. ඒ නිසා අර කායික වශයෙන් තියෙන රෝගේ අපිට පේනවා. මානසික වශයෙන් තියෙන මේ රාගදේශ මොහ භව රෝගේ පේන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන නොදන්නා වූ මිනිසෙක් අර වගේ වැඩිදුර හිතන්නේ නැතුව ප්‍රකාශයක් නිකුත් කරන්න පුළුවන් ඉන්න ටික අපි විනෝදෙන් සතුටින් ඉන්න ඕන ওই ධර්මීය පිළිපදින්න අවශ්‍ය නැහැ කියලා. ඒක හරියට වරුණ මහතා අර පිළිකාවකින් දුක් විඳින මිනිසෙක්, උත්පල වෙලා ඉන්න මිනිසෙක් ওই ප්‍රතිකාර වලින් වැඩක් නැහැ. අපි මේ ඉන්න ටිකේ සතුටින් ඉන්න ඕන කිව්ව වගේ කතාවක්. ධර්මයේ තමයි ඖෂධය. ධම්මෝසද සමං නත්ති. ධර්මය හා සමාන ඖෂධයක් නැත. මේ සෑම ලෝක සත්වයකම මේ භව රෝගය කියන මේ විශාල ව්‍යසනයට ලක් වෙලා ඉන්නේ. නිසා අපි සියලු වැඩ පසකින් තියලා ඉස්සෙල්ලම කරන්න ඕන අපේ මනස සුවපත් කරගැනීම.
2: එහෙමයි ස්වාමීන් වහන්ස. මනස සුවපත් කරගන්නට ධර්මයේ තරම් වටින තවත් දෙයක් නැහෙනි. ඒ නිසා මේ මනස හැම දෙයකම ප්‍රධාන වෙනවා වගේම එහි මනස වැඩි වශයෙන්ම යොමු කළ යුතු දේ තමයි ධර්මය. එතකොට තමයි මනස තවත් සුන්දර වෙන්නේ. අපි සවනවාස දැන් මේ සුන්දරය කියනකොට අපි හිතාගෙන ඉන්න සුන්දරත්වයට එහා ගිය සුන්දරත්වයක් ධර්මයෙන් එතකොට අපිට ලැබෙනවා. මේ ධම්මසප්පවතුම් සූත්‍රයේ මේ අපි කර්ම විපාක හේතුඵල සම්බන්ධතාවය ගැන කතා කරමින් පසුනේ පසුගිය වැඩසටහන අවසානයේදී. එතකොට මේ රැස් කරන කර්ම වලට ධර්මීය දැන සිටීමෙන් අපිට අකුසලයට වැඩිය කුසලයට යොමු වෙන්නට හැකියාවක් තිබෙනවා. ඒ වගේම එහි විපාකය අපිට බොහොම සුන්දර අත්දැකීමක් බවට පත් කරගන්නට හැකියාවක් තිබෙනවා. දහම් මාර්ගයේ ඉහළට යන්නට ඒ කාරණාව තවත් අපිට විග්‍රහාත්මකව පහදලා දෙන්න අපි ස්වාමීන් වහන්සේ. හේතුඵල සම්බන්ධතාවය
3: හොඳයි. හේතුඵල ධර්මය දැන් අපේ මේ බෞද්ධ පින්වතුන් ප්‍රධාන වශයෙන්ම තේරුම් ගන්න ඕන ප්‍රධානම කාරණාව තමයි ලෝතුරු අමාමෑණී ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකයට දේශනා කළේ උතුම් හේතුඵල ධර්මයේ බව. හේතුවක් නිසා ඵලය හට ගන්නවා. හේතුව නිරෝධ වීමෙන් ඵලය නිරෝධ වෙනවා. මම පසුගිය සතිය වැඩසටහනෙදිත් ඔබට මතක් කළ ප්‍රධාන න්‍යාය ධර්මයක් ඒ තමයි ඉදප්පච්චේතා පටිසමුප්පාදය කියලා. ඒ කියන්නේ හේතු නිසා පටිසමුප්පාදේ ක්‍රියාත්මක වීම. හේතු නිරෝධයෙන් පටිසමුප්පාදේ නිරෝධ වීම. මෙන්න මේ න්‍යාය හොඳින් තේරුම් ගන්න ඕන. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කළ මුල්ම ධර්ම දේශනාව, මුල්ම ධර්ම සූත්‍රය තමයි ධම්ම චක්කප්පවත්තන සූත්‍රය කියන්නේ. මෙන්න මේ ධම්මසක්පවත්තන සූත්‍රය තුළ ඇතුළත් වෙන්නේ ඒ හේතුඵල ධර්මයේ. එතකොට ඒ හේතුඵල ධර්මයේ කොහොමද ඇතුළත් වෙන්නේ? අපි දන්නවා චතුරාර්ය සත්‍ය ගත්තාම එතන ආර්ය සත්‍ය හතරක් තියෙනවා. චතුරාර්ය සත්‍ය කියන්නේ ආර්ය සත්‍ය හතර. ආර්ය කියන්නේ ප්‍රඥාවෙන් දැකිය යුතු සත්‍ය හතර. ඒ හතර තමයි දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය. දැන් ඔන්න ඔය
1: චතුරාර්ය සත්‍ය ධර්මයට අර ඉදප්පච්චේතා පටිසමුපාද න්‍යාය බහා බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? ඉතිමස්පින් සතියදං හෝති ඉමස් උපාදා ඉදං උපජ්ජති. මේ හේතු ඇති කල්ලි මෙසේ වේ, මේ උපන් කල්ලි මේ උපදී. ඉතිමස්පින් අසතිදං හෝති මස නිරෝධාය මනිරුජ්ජති. මේ හේතු නොමැති කල්ලි මෙසේ නොවේ, මේ නූපන් කල්ලි මේ නූපදී. මෙන්න මේ මූල ධර්මයේ තමයි පටිච්ච සමුප්පාදය කියන්නේ. මෙන්න මේ මූල ධර්මයේ තමයි චතුරාර්ය සත්‍ය තුල ඇතුළත් වෙන්නේ. කොහොමද ඇතුළත් වෙන්නේ? දුක්ඛ ආර්ය සත්‍ය තුලින් පෙන්වා දෙනවා ඵලය. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය තුලින් පෙන්වා දෙනවා ඒ ඵලය උදාවන්නට හේතු වෙච්ච හේතුව. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය තුලින් පෙන්වා දෙනවා ඒ හේතු නිරෝධය. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය තුලින් පෙන්වා දෙනවා ඒ හේතු නිරෝධයෙන් ඵලය නිරුද්ධ වන ආකාරය. අන්න එහෙමනම් චතුරාර්ය සත්‍ය තුල තියෙන්නේ හේතුඵල ධර්මයේ. තෘෂ්ණාව කියන හේතුව නිසා දුක්ඛස්කන්ධය සමුදේ වෙනවා. එහෙමනම් තෘෂ්ණාව තමයි දුක පහළ වෙන්නට හේතුව. එහෙම නැත්නම් දුක්ඛස්කන්ධය හට ගැනීමට හේතුව තෘෂ්ණාව. තෘෂ්ණාව කියන්නේ තණ්හාව. තණ්හාව කියන්නේ මෙන්න මේ ඇහැකනාසයේ දිව ශරීරයේ මනස පිනවමින් ලබන ආශ්වාදයේ කෙරෙහි ඇති ඇල්ම. එහෙනම් ඇහැකනාසයේ දිව ශරීරයේ මනස පිනවන්න තියෙන කැමැත්ත ඇල්ම තමයි තණ්හාව කියන්නේ. එහෙනම් ඒ තණ්හාව පවතින තුරු වරුණ මහතා දුක්ඛස්කන්ධය සමුදේ වෙන්නේ. දැන් අපි ඔක උදාහරණකින් කිව්වොත් එහෙම හරි සරල උදාහරණයක් පෙන්වන්න පුළුවන් උපමාවක්. ඒ තමයි අපි හිතමු ගිනි ජාලාවක් තියෙනවා. මේ ගිනි ජාලාවට තව නොයෙක් හේතු තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් අපි සලකමු ගිනි ජාලාව පවතින දර දානකම්. එහෙනම් දර දානකම් ගිනි ඇවිලෙනවා. එහෙනම් අන්න හේතු තියෙනකම් ඵලය උදා වෙනවා. එහෙමනම් දර කියන හේතුව තියෙනකම් ගින්දර කියන ඵලය පවතිනවා. එහෙමනම් අපි මොකද්ද කරන්න ඕන? දැන් මේ ගින්දර කියන ඵලය නිරෝධ කරන්න නම් අර දර කියන හේතු ඉවත් කරන්න ඕන. එහෙනම් දර අයින් කරාම අන දර ඉවත් කරාම අර ගින්දර නිවිල යනවා. එහෙමනම් මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියන දුක් ගොඩ පවතින්නේ මම යනුවෙන් මගේ යනුවෙන් ගත හැකි කිසිදු සාරයක් නැති අත්භවෙන් අත්භවයට ඉපිදිලා මැරිලා යන මේ දුක් ගොඩ, මේ භවගමන, මේ පංච උපාදානස්කන්ධේ නොඑක් නම් වලින් කියන්නේ මේ සසර පැවැත්ම. මෙන්න මේ සසර පැවැත්ම තියෙන්නෙම අර තණ්හාව හේතුවෙන්. ඒ කියන්නේ හැකනනාසි දිව ශාරීරිය මාස පිනවන්න තියෙන ඇල්ම කැමැත්ත නිසා. ඒ නිසා යරුතුමා හබු කර්ම රැස් වෙන්නේ. කර්ම රැස් වෙන්නේ හේතුව මොකද්ද? තණ්හාව. තණ්හාව කිය මොකද්ද? ඇහැකනනාසය දිව ශරීරය මාස පිනවන්නේ යෑම. එහෙමනම් ඒ ආශ්වාදයේ කෙරෙහි තියෙන ඇල්ම නොහොත් තණ්හාව හේතුවෙන් අන්න නැවත කර්මයේ රැස් වෙනවා. ඒ රැස් වෙන කර්මෙන් ආයි ඇහැකනක් නාසයක් දිවක් ශරීරයක් මනසක් සහිත මේ භවගමන නිර්මාණය වෙනවා. එහෙමනම් අන්න බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා චතුරාර්ය සත්‍ය තුලින් තණ්හාව හේතුවෙන් දුක්ඛස්කන්ධය පහළ වෙනවා. සංකීතේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. එහෙනම් දුක්ඛස්කන්ධය කියන්නේ මේ පංච උපාදානස්කන්ධයටමයි. තවත් විදිහට කිව්වොත් මේ ඇහැකන නාසය දිව ශරීරයේ මනස, ඒ ඇහැට ගෝචර වෙන රූප, කනට ගෝචර වෙන ශබ්ද, නාසයට ගෝචර වෙන ගන්ධ, දිවට ගෝචර වෙන රස, කයට ගෝචර වෙන පහස, මනසට ගෝචර වෙන අදහස්. මෙන්න මේ 12 ආයතන හිම නැත්තම් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පංච උපාදානස්කන්ධේ කොයි විදිහට කිව්වත් එකම අර්ථයක් තමයි අවසාන විග්‍රහයෙදි මතු වෙන්නේ.
3: එහෙමයි.
1: ඉතින් එහෙමනම් ඔන්න ඔය පංච උපාදානස්කන්ධය කියන දුක්ඛස්කන්ධයට හේතුව තණ්හාව. එහෙනම් අන්න තණ්හාව කියන හේතුව තියෙනකන් දුක්ඛස්කන්ධය කියන ඵලය දකින්න ලැබෙනවා. එහෙනම් තණ්හාව නිරෝධ වූ පසු, එහෙනම් අන්න තණ්හාව මාත්‍රයක් වෙන් දතු ශේෂයක්වත් නැතුව, ශේෂයක් නැතුව නිරුද්ධ වුණොත් එදාට අන්න දුක මාත්‍රයක්වත් නැතුව අවසානෙටපත් වෙනවා. එහෙනම් අන්න එදාට නිවනටපත් වෙනවා. එහෙනම් එතනක් තියෙන හේතුඵල ධර්මය. ඒ නිසා මේ ලංකාවේ බෞද්ධ පින්වතුන් විශේෂයෙන්ම නොමග යන්නේ නැතුව මෙන්න මේ හේතුඵල ධර්මයේ කියන න්‍යාය තේරුම් ගන්න ඕනේ. එතකොට ඔබට මේ ජීවිතේදීම උත්තරීතර නිර්වාණ අවබෝධය ළඟා කරගන්න හැකියාව තියෙනවා. තණ්හාව ෂය කරමින් සියලු දුකෙන් එතරවන්නට හැකියාව තියෙනවා.
3: සනස තණ්හාව ගැන කියනකොට දැන් අපේ දැන් පින් රැස් කරන අවස්ථාව අපි ඕනතරම් අපේ ජීවිතේ දකින්න සවනස. දැන් එතකොට ඒ පින ඔස්සේ අපි ලං වෙන්නේ තණ්හාවටද ස්වාමිනාස?
1: හොඳ ප්‍රශ්නයක්. දැන් ඔතනදී වරුණ මහතා පිනයි කුසලයයි කියන දෙක තේරුම් ගැනීමේ වමනාව තියෙනවා.
3: එහෙමයි. මට මං ඒක තව කාරණාවක් එහෙම අහලනම් ඔබ වහන්සේට මම හිතා තවත් පහසු වේවි ඒක පහදලා දෙන්න. කුසලේනුත් තණ්හාව රැස් වෙන්නේ නැද්ද?
1: හොඳයි. කුසලය කියන්නේ මොකද්ද කියලා අපි ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕනේ.
3: එහෙමයි.
1: දැන් අපි මෙහෙම ගමු. ඔබතුමා අහලා ඇති බුදුරජාණන් වහන්සේ මහබෝසතාණන් වහන්සේ වශයෙන් සාර අසංකල්ප ලක්ෂ්‍ය පෙරම් පෙරුවා
3: කියන්නේ. එහෙමයි.
1: ඒ සාර අසංකල්ප ලක්ෂ්‍යත් තිස්සේ පෙරම් පුරමින් උන්වහන්සේ ප්‍රශ්න දෙකකටයි උත්තර හෙව්වේ. ඒ ප්‍රශ්න දෙක දන්නවා. කිං කුසල ගවේසි, කිං සත්‍ය ගවේසි. කුසලය කියන්නේ මොකද්ද? සත්‍ය කියන්නේ මොකක්ද? එතකොට සාර අසංකල්ප ලක්ෂ්‍යයක තියෙන වර්ෂ ප්‍රමාණය ඔබතුමාට හිතා ගන්න පුළුවන්. අසංඛ්‍ය කල්පයක් කියලා කියන්නේ 1.140. එහෙම නැත්නම් 10/140 වෙනි බලේ. එතකොට අසංඛ්‍ය කල්ප ලක්ෂ 4ක්. එහෙනම් අපි ඒක ගුණිතයක් වශයෙන් බලන්න ඕන. 10/140 වෙනි බලයේ ගුණකිරීම 4, ගුණකිරීම ලක්ෂය කියන වාස ප්‍රමාණයක් උන්වහන්සේ පාරමිතා පිරුවා කුසලයේ කුමක්ද කියලා අවබෝධ කරගන්න. දැන් අද වෙනකොට නොඑක් දෙනා වැරදි අර්ථකථනයක් ඉදිරිපත් කරනවා කුසලයේ කියන්නේ පිනයි කියලා. පින කියන එක තේරුම් ගන්න එච්චර කාලයක් අපේ ලෞතර අමාමෑණි බුදුපියාණන් වහන්සේට පාරමිතා පුරන්න සිද්ධ වුණා නම් අපි උන්වහන්සේගේ බුද්ධ ඥානෙ අවතක්සේරුවට ලක් කරනවා. ඒ කියන්නේ එච්චර කාලයක් උන්වහන්සේ පෙරුම් පුරලා හොයාගෙන තියෙන පොඩි දෙයක් පින කියන්නේ මොකද්ද කියලා. එච්චර සරල දෙයක්ද හොයාගත්තේ?
2: ඒ කියන්නේ මේ කොහේ හරි ත්‍රිපිටකයේ තියෙනවා ස්වාමීන් වහන්සේ පිනයි කුසලයි එකයි කියලා අවස්ථාවක් කොතනක හරි
1: පැහැදිලිව එහෙම සඳහන් වෙන්නේ නැහැ. පුණ්‍ය ශක්තිය කියලා කියන්නේ බව ගමන නිර්මාණය කරන

0: රාගේ දේශේ මොහේ දුරකර ගැනීම. එහෙම නැත්නම් ආශාවන් දුරකර ගැනීමේ හැකියාව. එහෙනම් සිත දමනය කර ගැනීමේ හැකියාවට තමයි කුසලයේ කියන්නේ.
1: එහෙමයි.
0: එතකොට දැන් පින් කරගන්න පුළුවන් වරුණ මහතා මේ ලෝකේ කිසිම ආකාරයකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන අහලවත් නැති, බෞද්ධ කියන නාමයවත් නැති, බුදුරජාන් වහන්සේගේ සුළඟවත් වැදিলা නැති රටක මිනිහෙක්ටත් පින් කරගන්න පුළුවන්. හැබැයි කුසලයේ වඩන්න බෑ. කුසලයේ වඩන්න නම් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්න ඕන. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් යුක්තව පටිසෝත ඥානි හට ගන්න ඕන. ඔහුට අවබෝධ වෙන්න ඕන මේ කාමයේ දුක පිණිස පවතිනක් කියලා. කාමතෝ ජායති සෝකෝ, කාමතෝ ජායති භයං, කාමතෝ විපමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. එහෙනම් කාමයේ හේතුවෙන් තමයි ශෝකයේ භය ජනිත වෙන්නේ. අන්න හේතුඵල ධර්මයේ තුල හේතුව නිසා ඵලය හට ගන්න ආකාරය. කාමයේ කියන හේතුව නිසා ශෝකය සහ භය කියන ඵලය හට ගන්නවා. එහෙමනම් කාමතු විපමුත්තස්ස ඒ හේතුව නොමැති කල්හි කාමෙන්ගෙන් වූ කල්හි නත්ති ශෝකෝ කුතෝ භය. එහෙනම් කාමයේ කියන හේතුව නිරෝධ වූ කල්හි මොකද වෙන්නේ? නත්ති ශෝකෝ, ශෝකයක් නැත, කුතෝ භයං, භයක් කොයින්ද? එහෙනම් අන්න හේතුව නිරෝධ වූ කල්හි ඵලය නිරෝධ වෙනවා. එහෙනම් අන්නේ ධර්මය අවබෝධ වීමෙන් පසු කෙනෙක් මෙන්න මේ කාමෙන් ආශාදෙන් වෙන් වෙනකොට මනසේ වැඩෙන ශක්තියද කියන කුසල ශක්තිය කියලා. එහෙනම් කුසලයේ හේතු වෙන්නේ නිවනට, පින හේතු වෙන්නේ සුගතියට.
1: ඒ කියන්නේ අපි දැන් කියනවා විදේශීය රටක මිනිස්සුන්ට නැත්නම් අපි අපේ රටින් නැත්නම් ධර්මයෙන් පරිබාහිර හොඳට සල්ලි තියෙන ධනෙ බලය තියන ඉන්නෝ හරි පින්කාරයෝ කියලා
0: කියන
1: එක සසර යන හේතුවක් පමණයි
0: නේද? ඉතින් ඔබතුමා දන්නවද මේ සක්වල ඉහෙළම පින්වන්තයා කවුද කියලා? වසවර්ති මාර
1: රාජයා.
0: පරිණිම්මිත වසවර්තිය කියන්නේ දිව්‍යතල අතරින් ඉහළම පින් කරගත් තත්ත්වය උපදින දිව්‍යතලේ. ඒ දිව්‍යතලේ රජු තමයි පරිණිම්මිත වසවර්ති දිව්‍ය රාජයා. ඔහු තමයි මේ සක්වලේ ඉන්න වැඩියෙන්ම පින් කරගත් කෙනා කාම සැපේ උදෙසා. එතනදිත් තියෙනවා මෙහෙම දෙයක්. දැන් සංසාරේ පින් කරගෙන තියෙනවා ආකාර දෙකකට සත්‍යය. එක්කෙනෙක් පින් කරගෙන තියෙනවා වරුණ මහතා කාම සැපේ උදෙසා. ඒ කියන්නේ ඇහැකනාසි දිව ශරීරයේ මනස පිනවීම අරමුණු කරගෙන පින් කරගත්තයි ඉන්නවා. ඒ අයට අන්න කාම සැපේ උදා වෙලා තියෙනවා. ඒ වගේම ඔබතුමා අහලා තියෙනවා පාරමිතා පිරුවා කියලා.
1: එහෙමයි.
0: අන්නේ පාරමිතා පිරුවා කියන්නේ නිවන උදෙසා පින් කරගත් එක.
1: ඒ කියන්නේ පිනයි පින පාරමිතාවට ලං වුණාට පස්සේ නිවන තමයි අවශ්‍ය.
0: ඒ කියන්නේ පිනෙන් පුළුවන් පින තමයි උපකාර වෙන්නේ සුගතියක උපදින්න. සුගතියක ඉපදিলা තමයි නිවන් දකින්න ඕන. එතකොට කෙනෙක් සංසාරේ පින් කරගන්නකොට එයා ප්‍රාර්ථනා කළේ හැමදාම කම්සැපේ නම් එයා කම්සැප විඳින්න පුළුවන් තැනක උපදින. දැන් ඔබතුමා කියවනේ විදේශගත පින්වතුන් ඉන්නවා කියලා ඕනතරම් කම්සැප විඳින. දැන් එහෙම ගත්තොත් දැන් රුසියාව වගේ රටවල් තියෙනවා. ඒවැ මිනිස්යන්ගේ ශරීර දිහා වුණත් බලන්නකො සම්පූර්ණ වෙනස්නේ. කම්සැප විඳින්නම නේ එයා ඉපදිලා තියෙන්නේ.
1: ඒ කියන්නේ අර එතනද එතකොට ස්වාමීන් වහන්සේ මේ බුද්ධ දේශනාවේ සුරේ පැහැදිලි කරන්නේ ගිහියන්ටත් හේතු වෙනවා පින, පැවිද්දන්ටත් හේතු වෙනවා පින කියන්නේ. එතකොට ඔය ඔබවහන්සේ කියන
0: සැප පිනිස.
1: සැප පිනිස.
0: ඔව්. ඉතින් සැපේ ආකාර දෙකක්
1: නේ.
0: එකක් ලෞකික සැපේ, අනිත් එක ලෝකෝත්තර සැපේ. දැන් ඒ දෙකටම එන්න පාර කපලා දෙන්නේ පින තමයි.
1: එහෙමයි.
0: එතකොට දැන් අපි පිනෙන් ගතියුතු ප්‍රයෝජනේ දැන් අරන් තියෙන්නේ. ඒ කියන්නේ අපි සංසාරේ බොහෝ කාලයක් පාරමිතා පුරලා දානීය, සීලය, නෙක්ඛම්මයේ ප්‍රඥාව, වීරිය, සත්‍යවාදී බව, ඉවසීම, මෛත්‍රිය, අදිස්ථානි, උපේක්ෂාව. මෙන්න මේ කියන දස පාරමිතාව අපි, ඒ කියන්නේ දස ආකාරයකින් අපි පින් කරගෙන තියෙන්නේ නිවන උදෙසා. ඒ කියන්නේ නිවන් දකින්න ඉපදෙනවා කියන එක සාමාන්‍ය අවස්ථාවක් නෙවෙයි. නිවන් දකින්න උපදින්නේ විශේෂයෙන් ඒ සඳහා පෙරම්පුරුපු අය. එහෙනම් අන්නේ නිවන උදෙසා පින් කරගත්තා නම් ඒකට කියන්නේ පාරමිතා පිරුවා කියලා. කම්සැපේ උදෙසා පින් කරගත්තා නම් ඒ අය තමයි ඔය අපරන්ත දේශවල ඉපදිලා ඉන්නේ කම්සැපේ උදෙසා. දිව්‍යතලවල ඉන්න දෙවියොත් බහුතරයක් දෙනා කම්සැප පිණිසයි පින් කරගෙන තියෙන්නේ. නිසා මිනිසු තේරුම් ගන්න ඕන අපි පිනෙන් ගතියුතු ප්‍රයෝජනේ දැන් අරන් තියෙන්නේ. පින් කරපු නිසා තමයි අපිට මේ වගේ ශ්‍රේෂ්ඨ රටක ඉපදිලා උතුම් මිනිසෙක් වෙලා අමාමෑණී ලෝතුරු බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ජීවිතයක් උදා කරගෙන ඒ ධර්මය අහන්න පුළුවන් අවකාශයක ජීවත්. ඒකයි පිනෙන් ගත හැකි ඵලය.
1: බලන්නකෝ ඉතින් අපි වැරදියට වටහා ගත්තොත් එක තැනක රැඳෙනවානේ. කියන්නේ හරි අර්ථ අවබෝධයක් නැති වුණ තැනක අපි කොතරම් යම් යම් වරදවා ගැනීම සිදු කරගන්නවා. පිනෙහි මේ කොටස් ටික හරි හැටි විභජනය කරගත්තේ නැත්නම් අපි එක තැනක ඉඳලා ඒ ඔස්සේ ධර්මයේ විග්‍රහ කරන්න යනවා, ජීවිතය පිළිබඳ විග්‍රහ කරන්න යනවා, ඒ වැරදි තැන්වලට යනවා. ඒ වගේ විග්‍රහ කරගත්තට පස්සේ නැත්නම් මේවා මෙන්වෙන් වශයෙන් හඳුනාගත්තට පස්සේ අර්ථය තමන් තුළට ග්‍රහණය කරගත්තට පස්සේ අපි අතින් වන වැරදි අඩුපාඩු එහෙම නැත්නම් අවබෝධයෙන් යන ගමනට ලොකු ශක්තියක් තියෙනවා. අපි සවනහස මේ අපි ධම්සප්පවතුන් සූත්‍රය තමයි තාම මේ රැඳී සිටින්නේ. ඇසුරේ තමයි මේ කාරණා ගොනු වෙන්නේ.
0: ඔව්. දැන් අපිට මේ ආරම්භ වෙන මේ වැඩසටහන
1: එහෙමයි
0: අපේ අවසාන හුස්ම පොත දක්වාම ඕනනම් දම්සක් පැවතුම් සූත්‍රය තුළින්ම සාකච්ඡාව ගෙනියන්න පුළුවන්. මොකද ඒකට හේතුව සුවාසු දහසක් ධර්මස්කන්ධයටම පදනම් වෙන්නේ දම්සක් පැවතුම් සූත්‍රය.
1: ඒ කියන්නේ දම්සක් පැවතුම්

0: සූත්‍රයේ තිබෙන අර්ථය සාරවහන්සේ කිව්වා වගේ සත්‍ය ගවේෂණය කරගන්නටත් කුසලයේ ගවේෂණය කරගන්නටත් හේතු.
1: කුසලය සත්‍ය ගවේෂණය කරලා ඒ
0: ප්‍රතිඵලය ලබන්න.
1: අන්න හරි. අසිරිමත් වූ මහබෝසතාණන් වහන්සේ ස්වයම්භූ ඥානින් ලද අවබෝධය තුලයි ප්‍රත්‍යක්ෂ කරගත්තේ කුසලයේ අනු සිත දමනය කර ගැනීමයි සත්‍ය අනු ඒ සඳහා ලබන අවබෝධයයි කියලා.
0: එහෙනම්
1: සත්‍ය අවබෝධය තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් පසුව ඇතිවන මානසික දමනය තමයි කුසලයේ.
0: අපි අර මේ අන්ත දෙකට අපි නැවත එන්න මට හිතෙනවා. කාමසුකල්ලිකානුයෝගේ අත්තකිලමතානුයෝගේ බුදුරජාණන් වහන්සේ කාමසුකල්ලිකානුයෝගය මොන පදනමේ ඉඳලාද ප්‍රතික්ෂේප කරන්නට යෙදෙන? එහි යම් බුදුරජාණන් වහන්සේ දැක්ක සත්‍ය ස්වરૂපයක් ඇතිනේ. අපි ඒක වටහා ගත්තොත් එහෙම මම හිතන්නේ වඩාත් වැදගත් වෙයි කියලා මම වහන්සේට ආරාධනා කරනවා. අපිට ඒ බුදුරජාණන් වහන්සේ කාමසුකල්ලිකානුයෝගය ප්‍රතික්ෂේප කරපු පදනම පිළිබඳ පහදලා දෙන්න.
1: යෝ ඡායං කාමේසු කාමසුකල්ලිකානුයෝගෝ හීනෝ ගම්මෝ පෝතු ජනිකෝ අනර්යෝ අනත්ත සංහිතෝ. එතකොට ඔහොම තමයි ලෞතුරු බුදුපියාණන් වහන්සේ කාමසුකල්ලිකානුයෝගය හැඳින්වුවේ. ඊළඟට අනෙක් අන්තයේ තමයි යෝ ඡායං අත්තකිලමතානුයෝගෝ දුක්ඛෝ අනර්යෝ අනත්ත සංහිතෝ. ඔය අන්ත දෙකෙන් තමයි බැහැර වෙන්නේ කියලා ඔබතුමා ඉස්සෙල්ලා අහන්නේ කාමසුකල්ලිකානුයෝගය ගැන. දැන් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ ඉස්සෙල්ලා මිනිස්සු සත්‍ය සොයමින් හිටියා, විමුක්තිය සොයමින් හිටියා, ජීවිතේ සැපේ සොයමින් හිටියා. ඒ මිනිස්සු කල්පනා කරා සැප විඳින්න පුළුවන් ක්‍රමය මොකද්ද කියලා. එහෙම කල්පනා කරනකොට එක පිරිසකට ගෝචර වුණා සැප විඳින්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ ජීවිතේ පුළුවන් තරම් ඇහැකරනාසී දිව ශරීරයේ මාස පිනවීම තුලින් ලබන ආශ්වාදය. තව කෙනෙක් කල්පනා කරා නෑ නෑ ඒක නෙවෙයි, අපිට සංසාරයේ ආත්මයක් තියෙනවා. මෙන්න මේ ආත්මය නිදහස් කරගත්තොත් සදාතනික විමුක්ති සුවයකටපත් වෙනවා. ඒක තමයි අපිට ලබන්න පුළුවන් සුවය කියලා. මෙන්න මෙහෙම මේ ලෝකේ ඉන්න මිනිස්සු කණ්ඩායම් දෙකකට බෙදුණා. එක පිරිසක් මේ ජීවිතේදීම හැකිතරම් ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කාම ආශාදයන්ගෙන් පිනවගෙන සැප විඳින්න ඕන, එයින් ලබන තෘප්තියයි සංසාරී ජීවිතයේ සැපේ කියලා අර්ථකථනය කරගත්තා. ඒ අය කාමසුකල්ලිකානුයෝගයට ඇලුණා. ඒ කියන්නේ පුළුවන් තරම් ඇහැ කන නාසය දිව ශරීරයේ මනස නොඑක් නොඑක් ක්‍රමවලින් පිනවීම. ඒ ක්‍රම තුලින් කල්පනා කරා ජීවිතයට ශාන්තියක් සැපතක් උදා වෙයි කියලා. දැන් ඔබතුමා අහලා තියෙයි ඕසෝ කියලා යම්කිසි දාර්ශනිකයෙක් ඉන්නෝ ලෝකේ.
0: එහෙමයි.
1: ඔහුගේ දර්ශනය තුලත් ඒක තියෙනවා. දැන් බුදුදහමින්ම තව කැඩිලා ගිය පැතිවලත් තියෙනවා මේ වගේ වැරදි අදහස් ඔය තන්ත්‍රයාන ආදී. දැන් ඔය ඕසෝ කියන්නේ දාර්ශනිකයත් කල්පනා කරේ එහෙමයි. ඔහු කල්පනා කරා ජීවිතය තුල ලබන පරමානන්දය තමයි විමුක්තිය කියලා.
0: එහෙමයි.
1: ඒ කියන්නේ මේ ඉන්ද්‍රියන් තුලින් ලබන්න පුළුවන් ඉහළම ආශ්වාදය තමයි පරමානන්දය කියලා. ඒ අනුව ඔහු කල්පනා කරා ජීවිතයේ ඉහළම ආනන්දය ලබන්න පුළුවන් නම් මේ ඉන්ද්‍රියන් තුලින්, ඒක තමයි විමුක්තිය කියලා. ඉතින් ඔය අදහසම දරපු අය ඒ කාලේ දඹදිව හිටියා. ඉතින් ඒ අය අන්නේ විදිහට ජීවත් වුණා. ඒතකොට තව පිරිසක් කල්පනා කරා එහෙම නෙවෙයි, අපතුල ආත්මයක් තියෙනවා. මේ ආත්මය තැවීම තුළ, මේ ආත්මය නිදහස් වීම තුළ, මේ ආත්මය විමුක්තියටපත් කිරීම තුළයි සදාතනික සැපයටපත් වෙන්නේ කියලා ඒ අය තමයි අර අත්තකිලමතානුයෝගය කියලා ඉතාම ශරීරයට දුක් දෙන දැඩි පිළිවෙත් අනුගමනය කරමින් පාපය දුරු කරන්න කියලා කටයුතු කරන්න කටයුතු කළේ. ඉතින් නමුත් බුදුපියාණන් වහන්සේ මේ අන්ත දෙකම ඉතාම අනර්ථකාරී කියලා බැහැර කළේ. ඒ අන්ත දෙකෙන්ම කවදාවත් සැපයට පත් වෙන්නේ නැහැ කෙනෙක්. මොකද කාමය පිණිස නිරන්තරයෙන් කටයුතු කිරීම තුළ වැඩෙන්නේම වරුණ මහතා ලෝභ සහගත, ඒ කියන්නේ අපි සිත් විග්‍රහ කරද්දී දක්වනවා අභිධර්මයට අනුව ගත්තොත් එහෙම ලෝභ මූලික කාමාවචර අකුසල සිත්. මෙන්න මේවා තමයි බහුලවම හැමතිස්සෙම හටගන්නේ කාමය විඳින කෙනා තුළ. ඒ කියන්නේ කාමසප විඳින කෙනා තුළ නිරන්තරයෙන්ම වැඩෙන්නේ අකුසලෙ.
0: එහෙමයි සනස් අපි අභිධර්මයේ සඳහන් වෙන ඒ කාමය තුලින් හටගන්නා සිත් ගැන ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද සරලව අපේ ශ්‍රාවක පින්වත්?
1: ඔව්. කාමාවචර අකුසල සිත් ඔක්කොම 12ක් තියෙනවා.
0: එහෙමයි.
1: ඒ 12න් 8ක් තියෙනවා කාමාවචර ලෝභ මූලික අකුසල සිත්. ඊළඟට 2ක් තියෙනවා කාමාවචර ද්වේෂ මූලික අකුසල සිත්. 2ක් තියෙනවා කාමාවචර මෝහ මූලික අකුසල සිත්. මේ 12න් අතිශය භයංකාර සත්‍යව සතර අපායට පවා රැගෙන යන අතිශය බිහිසුණු කාමාවචර අකුසල සිත් හතරක් තියෙනවා ලෝභ මූලික. මේ හතර තමයි සෝමනස්ස සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංකාරික අකුසල චිත්තය, සෝමනස්ස සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත සසංකාරික අකුසල චිත්තය, උපේක්ෂා සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත අසංකාරික අකුසල චිත්තය උපේක්ෂා සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත සසංකාරික අකුසල චිත්තය කියන මෙන්න මේ භයානක බිහිසුණු කාමාවචරසිත හතර තමයි අපායට කෙනෙක්ව රැගෙන යන්නේ. මේ හතරම දිට්ඨිගත සංප්‍රයුක්ත. ඒ කියන්නේ දෘෂ්ටියක් සමගයේදී, ඒ කියන්නේ සම්මිය දෘෂ්ටියෙන් තොරයි. මිත්‍යා දෘෂ්ටික සිත්. ඉතින් චතුරාර්ය සත්‍ය අවබෝධ නොවෙච්ච කෙනෙක් තුල ප්‍රධාන වශයෙන්ම බලවත් වෙලා තියෙන ඔන්න ඔය හිත් හතර. අපි අභිධර්මයට අනුව ඔය සිත් හතර විග්‍රහ කරද්දී පෙන්වා දෙන්නේ ඔය හතර සක්කාය දිට්ඨිය යුක්ත බව. ඉතින් ඒ නිසා වරුණ මහතා, යම් කිසි කෙනෙක් කාමය සැපයි කියන මානසිකත්වයෙන් කාමී දැඩිව ඇලී ගැලී වාසය කරද්දී ඔහු තුළ ගොඩනැගෙන්නේ අතිශය බිහිසුණු කාමාවචර ලෝභ මූලික සිත් හතර. ඒ නිසා ඒ සත්‍යය මරණින් පසු ඒ කාන්තේම නිරගත වෙන්නේ. කායස බෙහෙදා පරම්මරණ අපායන් දුක්ගතින් විනීපාතන් නිරයන් උප්පජ්ජති කියලා නිරේටම යනවා. මොකද නිරේටම යන්න අවශ්‍ය කරන ප්‍රධාන ශක්තිය ගොඩනගන්නේ ඔය සිත් හතරෙන්. ඉතින් දැන් ඔය ප්‍රශ්නේ ඇහුවොත් එහෙම මෙහෙම කවුරු හරි දැන් ඔහොම කිව්වහම, දැන් ඔය සිත් හතර වැඩිලා කෙනෙක් අපායට යනවා, කෙනෙක් ගැලවෙන්නත් පුළුවන් අපායට යන්නත් පුළුවන්, අපායට යන පිරිස කොච්චරද්ද ගැලවෙන පිරිස කොච්චරද්ද කියලා ඇහුවොත්, අපායට යන පිරිස මහ පොළොව හා සමානයි, ගැලවෙන පිරිස නියපොත්තට ගත්ත පස්තික හා සමානයි.
0: අපායට වැඩි පිරිසක් යන්න ඉඩ තියෙනවා මේක.
1: මහ පොළොව හා සමාන ප්‍රමාණයක් අපායට යන්නේ. නියපොත්තට ගත්ත පස්තික හා සමාන ප්‍රමාණයක් සුගතියට එනවා කියලා කිව්වෙම එකෙන් අදහස් වෙන්නේ සුගතියට එන්නේ නැති තරම් කියන එක.
0: එහෙමයි.
1: ගැඹුරින්ම බැලුවොත් මහ පොළොවේ පසුයි නියපොත්තට ගත්ත පසුයි සංසන්දනය කරන්න පුළුවන් අනුපාතයක් වාස්. එහෙනම් පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ කාමී ඇලී ගැලී වාසය කරන සත්‍යය මරණින් පසු අර මහ පොළොව හා සමාන ප්‍රමාණයක් අපාගත වෙන්නේ. ඒ නිසා තමයි දැඩිව ඒ කාමසුකල්ලිකාණු යෝගය ප්‍රතික්ෂේප කළේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ ඒ පැහැදිලිවම පෙන්නනවානේ, යෝචායන් කාමීසු කාමසුකල්ලිකාණු යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනිරියනත සංහිතෝ කියලා.
0: මං අහන්නත් හැදුවේ ඒක ඔබ වහන්සේගෙන්, මොකද්ද මේ හීනයි ග්‍රාම්‍යයි මෙහිම අර්ථ දක්වන්න හේතුව කියලා.
1: දැන් අපි සාමාන්‍ය ජීවිතේ වුණත් යමක් අපි කියන නම් බොහොම ඒක හීනයි දීනයි ලාමකයි ග්‍රාම්‍යයි කියලා කියනවනම් ඒක පැහැදිලිවම දක්වන්නේ
0: ඒක නෑ වගේ
1: අන්න ඒක. ඒ කියන්නේ දැන් මේ අන්ත දෙකෙනුත් ඉතාම දුර්දාන්තන්තයේ තමයි මේ කාමසුකල්ලිකාණු යෝගය කියන එක.
0: ඒ කියන්නේ අත්තකිලමතාණු යෝගයටත් වඩා.
1: අත්තකිලමතාණු යෝගය හීනයි ග්‍රාම්‍යයි පෝතුජනිකයි කියලා දක්වන්නේ නෑ. ඒකට හේතුව තමයි ලෝකේ ලෞකික ධ්‍යාන වඩන තාපසයෝ
0: ඉන්නවනේ.
1: ඒ අය ඇති වෙන්නේ ඒ අත්තකිලමතාණු යෝගයට.
0: එයාලා පදනම ඒ පදනමේ තමයි පටන් ගන්න.
1: ඒ කියන්නේ දැන් ඔය ශරීරයට දැඩි දුක් දෙමින් තමයි ඒ තාපසයෝ ධ්‍යාන ලබන්නේ.
0: දැන් බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ නමක් විදිහට දුෂ්කර ක්‍රියා කළේ ඒ හින්දා.
1: අන්න හරි. දුෂ්කර ක්‍රියා කරද්දී උන්වහන්සේ අත්තකිලමතාණු යෝගය තමයි අනුගමනය කළේ එතෙන්දී. එතකොට ඒ අත්තකිලමතාණු යෝගය අනුගමනය කරන තාපසයෝ අදටත් ඉන්නෝ හිමාල වනේ. එතකොට ඒ අය ඒ අත්තකිලමතාණු යෝගය නිසා අපායට යන්නේ නැහැ. ඒ අය බොහෝ දුරට අර රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල උපදීන්නේ. ඒ නිසා දැන් ඒ අත්තකිලමතාණු යෝගයේ එක්තරා ආකාරයකින් ධ්‍යාන ලබන්න සමාපatti ලබන්න ලෞකික ධ්‍යාන සමාපatti ලැබමින් බ්‍රහ්ම ලෝකයකට යන්න හේතු වෙනවා. ඒ නිසා ඒක අර හීනයි ග්‍රාම්‍යයි පෝතුජනිකයි කියලා කිව්වේ නැහැ. හැබැයි අර කාමසුකල්ලිකාණු යෝගය කියන එක කිසිම ආකාරයකින් සුගතියකට එන්න හේතු වෙන්නේ නැහැ. ඒක දුගතියට යන්නමයි හේතු වෙන්නේ. ඒ නිසා තමයි ඒක ඊටාම නින්දිත අන්තයක් හැරීට බුදු පියාණන්සි බැහැර කළේ.
0: අර අත්තකිලමතාණු යෝගය ගැන කියනකොට සනස මම මේ ඊයේ පෙරේදා දැක්ක සමාජ මාධ්‍යයේදී තවමත් ඉන්දියානු සමාජයේ වෙනි ක්‍රියා ඕනෑ තරම් ක්‍රියාත්මක වෙන මම දැක්ක එක තාපසයෙක් වෙන්නට ඕන. ඔහු තාම එක කකුලක් බිම කියන්නේ නැතුව දැන් මේ කකුල් ඉදිමිලා කඩු වෙලා තුවාල වෙලා ඉත එහෙම තියෙනවා. හැබැයි උත්සාහ කරන්නේවත් නැහැ කකුලක් බිම තියන්නට. තාම ඒ මතේ ඉන්න කෙනා තාම අඳුරින් වෙච්ච මිනිස්සු බහුතරයක් ඉන්නේ.
1: ඔව්. ඒ කියන්නේ මෙහෙමනේ දඹදිව බුදුරජාණන් වහන්සේ පහළ වුණාට හැම කෙනෙක්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩවසන කාලෙත් සෑහෙන පිරිසක් හිටියා නිගණ්ඨිය. නිසා චතුරාර්ය සත්‍ය හැමෝටම අවබෝධ කරගන්න හැකියාව ලැබුණේ නැහැ. නිසා අදටත් ඒ දඹදිව අන්ධකාරයේ තියෙනවා. ඉතින් ඔය අදටත් ඔය ඉන්න ඔය තාපසයෝ ඊළඟට ඔය පරිබ්‍රාජකයෝ නිගණ්ඨයෝ ජටිලයෝ මේ හැමෝම ඔය අත්තකිලමතාණු යෝගයේ තමයි අනුගමනය කරන්නේ.
0: එතකොට දැන් මේ අපි ඇවිල්ලා ඉන්න තැන බැලුවම දැන් මේ අභයගිරි පරිශ්‍රයේෙන් දැන් ගල්ලෙනක් තියෙන්නේ. එතන විශාල රුක්ෂයක් තියෙනවා සයින්හස මේ නුගපලක් මම හිතන්නේ අපි ඇඟට වැටෙනවා.
1: ඔව්.
0: දැන් මේ වගේ ශුන්‍යාගාරගතෝ වා රුක්කමූලගතෝ වා එහි සැපයක් තියෙනවනේ. එතකොට ඒවේ කාමසුකල්ලිකාණු යෝගයට අදාළ සැපයක් නෙමෙයිද ternary?
1: නෑ. එහෙම එකක් නෙවෙයි. ඒක තමයි කියන්නේ. දැන් ඉස්සෙල්ලා අපි එක තේරුම් ගන්න ඕන මෙහෙම චතුරාර්ය සත්‍ය අවබෝධය තුළින් කුමක්ද අපි ලබන අවබෝධය කියලා. චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන් තමයි වරුණ මහතා කෙනෙක් අවබෝධ කරගන්නේ නිර්වාණ මාර්ගය. ඒ අනුව නිර්වාණය යනු කුමක්ද කියලා ඇහුවොත් ඒක අපි ඉස්සෙල්ලා අර්ථකථනය කරගෙන ගියොත් ඉස්සරහට වඩා ලේසි. රාගක්ඛයෝ නිබ්බාණං, දෝසක්ඛයෝ නිබ්බාණං, මෝහක්ඛයෝ නිබ්බාණං. රාගේ ඡේවීම නිවනයි, ද්වේෂේ ඡේවීම නිවනයි, මෝහේ ඡේවීම නිවනයි. එතකොට මේ රාගේ, ද්වේෂේ, මෝහේ දුරු කිරීම තමයි නිර්වාණ මාර්ගයේදී සිද්ධ වෙන්නේ. එතකොට අරඤ්ඤගතවා, රුක්කමූලගතවා, ශුඤ්ඤාගාරගතවා, නිසීදති පල්ලංකං ආභුජිත්තා, උජුංකාය පනිදාය පරිමුඛං සති උපට්ඨ පෙත්වා කියලේ දේශනා කරන්නේ අර රාගයේ, දේශයේ, මෝහයේ දුරු කරගන්න નિયમિત බුද්ධ ශ්‍රාවකයා මේ ලෝකෙන් ඈත් වෙලා. ඒ අරඤ්ඤගතවා කියන්නේ කැලේකට යන්න කියන එක නෙවෙයි. අරඤ්ඤගතවා කියලා කියන්නේ විවේකී ස්ථානයකට යන්න. රුක්කමූලගතවා කියන්නේ ගහක් මුල ඉඳගන්න කියන එක නෙවෙයි. රුක්කමූලගතවා කියන්නේ ගහක් මුලක් හැමදාම එක තැනක තියෙන. ඒ වගේ එක තැනකට වෙලා වාසය කරන්න. ශුඤ්ඤාගාරගතවා කියන්නේ මේ සොහනකට යන්න කියන එක නෙවෙයි. ශුඤ්ඤාගාරගතවා කියන්නේ ලෞකික අරමුණු වලින්, ලෞකික ජනයාගෙන් හිස් වෙච්ච නිෂ්කලංක භූමියක වාසය කරන්න කියනවා. ඒ අනුවයි ඔබතුමාට මේ පේන මේ වගේ පූජනීය ස්ථාන බිහි වුණේ මෙන්න ඒ කිව්ව බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ශුන්‍යාගාර. දැන් ඔබතුමාට පේන්නේ ශුන්‍යාගාර. කවුරුවත් නෑ අදටත් මේ ඔය මේ වැඩි දියුණු කරන මේවා නඩත්තු කරන අය ඇරෙන්න අදටත් මේව ශුන්‍යාගාර. අදටත් ඕනනම් රාගයේ, දේශයේ, මෝහයේ දුරු කරන කෙනෙක්ට මේ වගේ ස්ථානයකට විවේකීව ධර්මයේ මෙනෙහි කරමින් රාගයේ, දේශයේ, මෝහයේ දුරු කළ හැකි. ඉතින් එතකොට පේනවා ඇති ඔබතුමාට මෙතන එහෙම සැපයයි කියලා පනවන්න දෙයක්වත් නෑ, දුකයි කියලා පනවන්න දෙයක්වත් නෑ. ඒ අතර මැද පිහිටීමක් තියෙන කියලා.
0: එහෙමයි. හොඳයි. දැන් අපි මේ කාමසුකල්ලිකාණ යෝගයේ සහ අත්තකිලමතාණ යෝගයේ පිළිබඳව තමයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබට කාරණා බොහොම අපූර්වවට පහදා දෙමින් අනුශාසනා කරන්න ශාක්‍යාවලෝකනයේ අහන් ඉන්න ඔබට කොතරම් වැදගත්ද කියලා හිතනවා ඇති. ධර්මයට ලං වෙන අයට තමයි ශාක්‍යාවලෝකනයේදී මේ දිගහැරුම. අපි ස්වාමීන් වහන්සේ අපි මජ්ක්‍ධිමා පටිපදා දැන් මධ්‍යම ප්‍රතිපදාවට එන්නට ඕන. දැන් මජ්ක්‍ධිම ප්‍රතිපදාව කියලා ගහුවාම මධ්‍යම ප්‍රතිපදාව කියලා අපි හුදෙක් මේ අන්ත දෙකෙන් එකතු වෙන මැද තැනක් ගැන තමයි අපේ හිතට යන්නේ එකපාරට. එහෙම මැද තැනක්. ඇත්තටම මෙහි අර්ථය කුමක්ද ස්වාමීන් වහන්සේ? එතකොට මේකේ අත්ත කිලමතාණ යෝගියත් නැහැ, කාමසුකල්ලිකාණ යෝගියත් නැහැ. ඒ දෙක අතර පොඩි මැද තැන ෂේප් වෙන්න පුළුවන්. සමහර එහෙම ෂේප් න්‍යායක් තියෙනවනේ.
2: ඔව්.
0: මම රණ්ඩුවට යන්නෙත් නැහැ, එයාගේ පැත්ත ගන්නෙත් නැහැ, මෙයාගේ පැත්ත ගන්නෙත් නැහැ, මම මැද ඉන්නේ කියලා
2: කියනවා.
0: ඔන්න ඕකත් ගලවනවා සමහර අය මේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියන්නේ ඔය වගේ තැනක් තමයි.
2: මධ්‍යම
0: ප්‍රතිපදා බුදුහාමුදුරුවෝ දේශනා කළේ අපි ඒ වගේ තමයි අපි මැද තැනක ඉන්නේ. ඇත්තටම ධර්මයේ මජ්ක්‍ධිමා පටිපදා මොකක්ද?
2: ඔව්, ඒක ගැඹුරු ප්‍රශ්නයක්. ඒකට දෙන්න ඕන උත්තරේ ගැඹුරු එකක්. එතකොට මජ්ක්‍ධිමා පටිපදාව කියලා කියන්නේ අත්‍තරම පටිච්ච සමුප්පාද නිරෝධය. දැන් කාට හරි මේක ඍජුවම මම ඒ තැන පෙන්ලා දුන්නොත් ඕනතරම් තැන් තියෙනවා. ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම සංයුක්ත නිකාය නිදාන වග්ග පාළියේ නිදාන සංයුක්තේ ආහාර වග්ගයේ තියෙන අචේල කස්සප කියලා සූත්‍රයක්. ඒ වගේම තිම්බරුක කියලා සූත්‍රයක් තියෙනවා. මෙන්න මේ විශේෂයෙන් අචේල කස්සප සූත්‍රය අරගෙන බැලුවොත් ඒකේ අන්තිමට ඔබට දකින්න පුළුවන් ඒ මජ්ක්‍ධිමා පටිපදාව කියන එක භාගතුන් වහන්සේ විසින් දක්වනවා. කොහොමද මේ සංසාර දුකෙන් නිදහස් වුනේ? ඒතේතේ කස්සප උබෝ අන්තේ අනුපගම්ම මජ්ජේන තථාගතෝ ධම්මං දේසේති කියලා අන්න ඒ මජ්ක්‍ධිම පටිපදාව දක්වනවා. අවිජ්ජාපච්චා සංඛාරා, සංඛාරපච්චා විඥානං, විඥානපච්චා නාමරූපං, නාමරූපච්චා සලායතනං, සලායතනපච්චා පස්සෝ, පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදානං, උපාදානපච්චා භවෝ, භවපච්චා ජාති, ජාතිපච්චා ජරා මරණං, ශෝක පරිදේවානං, දුක්ඛ දෝමනං, සූපායාස සම්භවಂತಿ, ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛස්කන්ධස්ස සමුදය හෝති. ඔන දුක්ඛස්කන්ධය හටගන්න ආකාරය. ඊළඟට දේශනා කරන එහිම නිරෝධය අවිජ්ජාය අත්ථේ අශේෂ විරාග නිරෝධා, සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා නාමරූප නිරෝධෝ, නාමරූප නිරෝධා සලායත නිරෝධෝ, සලායත නිරෝධා පස්ස නිරෝධෝ, පස්ස නිරෝධා වේදනා නිරෝධෝ, වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ, තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණං, ශෝක පරිදේවානං, දුක්ඛ දෝමනං, සෝපායාස නිරුජ්ජಂತಿ, ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති කියලා. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ අර ඔබතුමා අර අපි ගිය සතියේත් ඒ ගැන ඇහුවා. ආත්මයක් ඇත කියන්නේත් නැහැ, ආත්මයක් නැත කියන්නේත් නැහැ. දුක්ඛස්කන්ධේ උන්වහන්සේ ආත්මයක් හෝ අනාත්මයක් වශයෙන් නම් කරන්නේ නැහැ. උන්වහන්සේ පෙන්වා දෙන්නේ ජාතිය හටගත්ත කල්ලි ජරාව පවතිනෝ, මරණය පවතිනෝ. ඒ ජරාවත් මරණයත් සහිත ඒ ජාතියට ඇලුම් කිරීම නිසා ශෝක පරිදිව දුක්ඛ දොමන සූපයස හටගන්නවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ හේතුව නිසා ඵලය හටගන්නවා. එහෙනම් අවිජ්ජාව කියන මූල හේතුව නිසා පටිසමුපාදයේ ක්‍රියාත්මක වෙලා දුක්ඛස්කන්ධය හටගන්නවා. එහෙනම් අවිජ්ජාව කියන මූල හේතුව නිරෝධ කළාම අන්න පටිසමුපාදයේ නිරෝධ වෙලා දුක්ඛස්කන්ධය නිරෝධ වෙනවා. එහෙනම් අවිජ්ජාව තමයි සියලු දුක්වලට හේතුව. එහෙනම් හේතුව නිසා ඵලය හටගන්න ආකාරයත්, හේතු නිරෝධයෙන් ඵලය නිරෝධ වන ආකාරයත් පැහැදිලිව දේශනා කරහම වරුණ මහතා ආත්මයක් ඇත්තේද නැත්තේද කියන ප්‍රශ්නේ ඉන්නෙම නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආත්මයක් ඇත්තේද නැත්තේද කියලා ප්‍රශ්න කරන්න එපා. ජාතිය ප්‍රත්‍යයෙන් ජරාව මරණය හට ගන්න ආකාරය දකින්න. එහෙනම් ජාතිය නොමැති කල්ලි ජරාව මරණය නොමැති බව දකින්න. ජාතිය ඇති කල්ලි වරුණ මහතා ජර ඇත මර ඇත. ජර මර ඇත.
0: එහෙමයි.
2: එහෙනම් ජාතිය නොමැති කල්ලි ජරාව නැත මරණය නැත. ජර නැත්තං අජර මර නැත්තං අමර. එහෙනම් අජරාමර නිවන. එහෙනම් අන්න ඒ ධර්මය අන්න මැදහත් නුවණින් උපේක්ෂාවෙන් දකින්න ඕනේ. එහෙනම් අන්න චතුරාර්ය සත්‍ය ධර්මය හේතුඵල ධර්මය. හේතුඵල ධර්මය දැකීම තමයි මජ්ක්‍ධිම පටිපදාව කියලා කිව්වේ.
0: එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි හේතුඵල ධර්මය ගැන ටිකක් කතා කරමු. ස්වාමීන් වහන්සේ දැන් අපි වර්තමානයේදී දැන් අපිට තිබෙන සීල සමාධි ප්‍රඥාවන් ටික කියලා කොටස් තුනක් තිබෙනවානේ ධර්මයේ නියැලෙන අයට. අපි එක කොටසක් අල්ල ගන්නවා. සමහරු සීල් ගන්නවා. සීල් සමාදන් වෙනවා සීලයේ පමණමයි. එතකොට සමහරු භාවනා කරන්නට යන භාවනාවෙන් තොරව නිවනක් නැහැ කියලා ඒ එක තැනම එතනම රැඳිලා සිටිනවා. මේ මේ මේ වගේ අපි එක කොටසක් පමණක් අල්ලගෙන එහෙම දිගටම නියලී ගමන් කරන අවස්ථාවන් අපේ බෞද්ධ ජනතාව අතර ප්‍රකටයි දකින්නට ලැබෙනවා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ සීල සමාධි ප්‍රඥා කියලා කොටස් තුනකට අමුණා වගේනේ ස්වාමීන් වහන්සේ දේශනා කරලා තියෙන මේක මේ මේ සිස්ටම් එකක්ද මොකක් හරි නැත්නම් මේක තනි තනි කේවලව ගත්තොත් එහෙම ඒකෙන් පමණක් ගිහිල්ලා අපිට මේ වැඩේ කරගන්න පුළුවන්ද නැත්නම් මේ සියල්ල එකට ඈඳා අපි අපේ ජීවිතවලට බහ බලන්නට ඕනද?
2: ඔව් හොඳ ප්‍රශ්නයක්. සියල්ල ඈඳා එකට ක්‍රියාත්මක වෙන්න ඕන. දැන් අපි දුම්රියක් ගත්තොත් දුම්රියේ එන්ජින් එක විතරක් වෙනම ගමන් කරොත් ඒකට අපි දුම්රියක් කියන්නේ නැහැ නේද? ඔව්. මැදිරි විතරක් වෙනම ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. එහෙනම් අර දුම්රියේ එන්ජින් එකක් තියෙන්න ඕන, මැදිරිත් තියෙන්න ඕන, ඒහා සම්බන්ධ රේල් පාරකුත් තියෙන්න ඕන. තව ගොඩාක් අංග එකට එකතු වුණාම තමයි දුම්රියක් ගමන් කිරීම සිද්ධ වෙන්නේ නේ?
0: එහෙමයි.
2: ඒ වගේ මේ ධර්ම කොටස තනි තනිව පවතින්නේ නැහැ, අර කේවලව පවතින්නේ නැහැ. ඒ ධර්ම කොටස එකට එකක් සම්බන්ධ වෙලා තියෙන, බද්ධ වෙලා තියෙන. ධම්මෝ ධම්මේ අபிසන්දෙන්ති, ධම්මෝ ධම්මේ පරිපූර්ණෙන්ති, අපාරාපාරං ගමනායාති. එනදි වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ධර්මයේ විසින්ම ධර්මයේ පවත්වනවා කියලා. එතකොට ඔබතුමා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. දැන් සීලය සමාධිය ප්‍රඥාව කියලා ත්‍රි ශික්ෂාවක් තියෙනවා. ඔතනින් එක කොටසක් විතරයිද මේ කෙනෙක් වඩන්න ඕන කියලා නේද? මං තව ප්‍රශ්නයක් අහන්නම් ඒ සම්බන්ධයෙන්. දැන් ඔබතුමා දන්නවා නේද නිර්වාණ මාර්ගය ගැන අර්ථකථනය කරද්දී කොහොමද නිර්වාණ මාර්ගය අර්ථකථනය කරන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැටියට.
0: එහෙමයි.
2: එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුලින්ම තියෙන්නේ කුමක්ද? සම්මා දිට්ඨි. ඊළඟට සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. පේනවා නේද අංග 8ක් තියෙනවා
0: කියලා.
2: එතකොට මේ අංග 8න් පළමු අංගය මොකද්ද? පළමු අංගය
0: සම්මා දිට්ඨිය.
2: සම්මා දිට්ඨිය. එතකොට දැන් මම ඒකයි කිව්වේ මුළු සමස්ත සාකච්ඡාවම අපි මියෙන තුරුම පැවැත්වුවත් ධම්සක් පැවතුම් සූත්‍රය ඇසුරින්ම පුළුවන් හැම ප්‍රශ්නකටම උත්තර දෙන්න. කොහොමද කියලා ඇහුවොත් සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? ඊළඟට ඇති වෙන ප්‍රශ්නය සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද
0: කියලා.
2: අන සම්මා දිට්ඨිය අපි දැන් අර්ථකථනය කරගන්නවා. කොහොමද? බුදුරජාණන් වහන්සේ විසින්ම පෙන්වා දෙනවා සූත්‍ර රැසක් තියෙනවා. සත්‍ය සංයුක්ති විඥා කියලා සූත්‍රයක්ම තියෙනවා, සම්මා දිට්ඨි කියලා සූත්‍රයක්ම තියෙනවා. එහි විස්තර වෙන්නේ කොහොමද? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං, අයං උච්චති බික්කවේ සම්මා දිට්ඨි. එහෙනම් චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥාන දර්ශනය පහළ වීම තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා කියන්නේ. දුක්ඛාරි සත්‍ය, දුක්ඛ සමුදයාරි සත්‍ය, දුක්ඛ නිරෝධාරි සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරි සත්‍ය කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම තමයි කෙනෙක්ගේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එහෙනම් සම්මා දිට්ඨියදී වෙන්නේ මොකද්ද වරුණ මහතා? අන්න සම්මා දිට්ඨියදී වෙන්නේ ප්‍රඥාව පහළ වීම. එහෙනම් ඔන්න ඉස්සෙල්ලම මොකද්ද වෙන්නේ නිර්වාණ මාර්ගයේදී? අර සීල සමාධි ප්‍රඥා කියන තුනෙන් ඉස්සෙල්ලම අවදි වෙන්නේ කෝකද? සම්මා දිට්ඨියයි තියෙන්නේ ප්‍රඥාවට.
0: එහෙමයි.
2: එහෙනම් නිර්වාණ මාර්ගය ආරම්භෙන්නේ ප්‍රඥාවෙන්. එහෙනම් අන්න ප්‍රඥාවෙන් තමයි නිර්වාණ මාර්ගය ඇරඹෙන්නේ. ඊට පස්සේ අන්න බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා, තව බොහෝ සූත්‍රවල විස්තර වෙනවා. අන්න ප්‍රධාන වශයෙන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි කොටස් තුනකට බෙදා දක්වනවා. දැන් බලමු කොහොමද එහි සීල සමාධි ප්‍රඥා ඇතුළත් වෙන්නේ කියලා. ලෝකෝත්තර සම්මා දිට්ඨියයි සම්මා සංකප්පයයි දෙක අයිති වෙන්නේ අන්න ප්‍රඥා ස්කන්ධයට, ප්‍රඥාවට. ඊළඟට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තුන අයිති වෙන්නේ සීලයට. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන තුනයි තියෙන්නේ සමාධියට. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි බෙදා දැක්වුවොත් අන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පැහැදිලිවම තියෙන්නේ ප්‍රඥා, සීල, සමාධි.
0: මුලට එන්නේ ප්‍රඥා.
2: මුලට එන්නේ ප්‍රඥාව. අරක තමයි ලෝකේ අනුගමනය කරන ක්‍රමය මොකද්ද? සීල, සමාධි, ප්‍රඥා. ඒ කියන්නේ ඔවුන්ගේ ප්‍රඥාවනි මේ මුල් වෙන්නේ සීලය හරි සමාධිය හරි. ඒකනේ දැන් සමහර අය සීල සමාධි ප්‍රඥා. තවත් අය සමාධි සීල ප්‍රඥා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ප්‍රඥා සීල සමාධි. එහෙනම් නිර්වාණ මාර්ගයේ ඇරඹෙන්නේම ඥාන දර්ශනයක් තුළින්. ඒ ඥාන දර්ශනය තමයි යථාභූත ඥාන දර්ශනයේ නොහොත් චතුරාර්ය සත්‍ය අවබෝධය.
0: දැන් මගේ ධර්මය ප්‍රඥාවන්තයන් උදෙසායි කියන්නේ ඔය පදනමේ පිහිටාගෙන.
2: ඒ පදනමේ පිහිටාගෙන පඤ්ඤාවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්. ඒ නිසා ප්‍රඥාව මුල් කරගෙනයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච කෙනා තමයි සෝවාන් ඵලයට පත් වෙන්නේ. සෝවාන් ඵලයට පත් වුණා කියන්නේ නිර්වාණ මාර්ගයට පැමිණියා කියන එක. නිර්වාණ මාර්ගයේ විවුර්ත කරගත්තා කියන එක. එහෙනම් එයා තමයි දසනේන පහතබ්බා ditthi සම්පන්න පුද්ගලයා වශයෙන් දක්වන්නේ. එහෙනම් අන්න ප්‍රඥාවෙන් තමයි වරුණ මහතා නිර්වාණ අවබෝධය ලැබෙන්නේ. ප්‍රඥාව මුල් කරගෙනයි නිවන් මඟ වඩන්නේ. ඒ නිසා මේ ශාසනය වෙන් වෙලාම තියෙන්නේ ප්‍රඥාවන්තයන්ට.
0: ප්‍රඥාව කොතෙක් අපට ධර්ම මාර්ගයේ නියැලෙන අපතුල වඩවා ගත යුතුද? සයන්ස ප්‍රඥාව උපත්යෙන් එන එකක්ද? එහෙම නැත්නම් වඩවා ගත යුතු දෙයක්ද? ප්‍රඥාවන්තයන් උදෙසා මේ ධර්මයේ කියලා අර්ථ දැක්වීමේදී හැම කෙනාම මේට අයිති වෙන්නේ නැද්ද?
2: ඔව්. මං කිව්වා ඉස්සෙල්ලත් අපි සංසාරේ පාරමිතා පුරනවා කියලා එකක් සිද්ධ කරනවා කියලා. ඒ පාරමිතා පුරමින් සිද්ධ කරගත්ත දේ තමයි මෙන්න මේ නිර්වාණ අවබෝධය පිණිස අවශ්‍ය කරන ඥාන ශක්තිය ඇති පුද්ගලයෙක් බවට පත් වීම. එවනම් නිර්වාණ අවබෝධය ලැබෙන්න නම් ප්‍රඥාවන්තයෙක් කියලා උපදින්න ඕන. ඒකෙදිත් වරුණ මහතා තියෙනවා ත්‍රි හේතුක ප්‍රතිසන්දිය කියලා. ත්‍රි හේතුක ප්‍රතිසන්දිය කියන්නේ මෙන්න මේ සිත් හතරෙන් උපදින්න ඕන. දැන් කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්නයක් මොකද්ද මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය කියන්නේ නැත්නම් ප්‍රඥාවන්තයෙක් කියන්නේ කවුරුද කියලා ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මේ සිත් හතරක් තියෙනවා කාමාවචර මහා විපාක සිත් හතරක්. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික විපාක චිත්තය, සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික විපාක චිත්තය, උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික විපාක චිත්තය, උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික විපාක චිත්තය කියන මෙන්න මේ සිත් හතරෙන් උපදින්න ඕන භවංග චිත්ත. එහෙම නැත්නම් ප්‍රතිසන්දියේදී මේ සිත ලැබෙන්න ඕන අපිට භවංග චිත්තයේ වශයෙන්. අන්න ඒ කෙනා තමයි අන්න ප්‍රඥාවන්තයෙක් කියලා කියන්නේ. ඒ කියන්නේ ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල විපාක සිතකින් ඉපදිච්ච කෙනාටයි ප්‍රඥාවන්තයෙක් කියන්නේ. එබඳු සිතකින් උපදින්න වරුණ මහතා කල්ප ගානක් වසර කෝටි ගානක් පාරමිතා පුරලා තියෙන්න ඕනේ.
0: එහෙමයි ස්වාමීනි.
2: ඒ කියන්නේ නිවන් දකින්න කියන එක හම්බයක් නොවේ.
0: ඒ සඳහා සසරේ බොහෝ භවයන්වල
2: පුරුදු පුහුණු වෙලා තියෙන්න
0: ඕන. ඒක තමයි අපි මේ 550 ජාතක කතාව
2: සරලම තැනකින් මම ඔබතුමාට පෙන්වන්නම් කාරණා. දැන් හිතන්නකෝ බුදු වෙන්න සාරසංකල්ප ලක්ෂයක් ගත වුණා නම් ධාසකේ ශ්‍රාවකෙක් වෙන්න පුළුවන්ද සාමාන්‍ය කෙනෙක්?
0: එහෙමයි සර්.
2: බුදු වෙන්න එච්චර කාලයක් ගත වුණා නම් බුදු වීම හම්බයක් නොවේනි. සාරසංකල්ප ලක්ෂයක් පුරා සමතිස් පාරමිතා පුරවනම් උන්වහන්සේ බුදු වුණේ. උන්වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න පුළුවන්ද හම්බේ? එහෙනම් අන්න ඒ නිර්වාණ ධර්මයේ අස අවබෝධ කරගත හැකි ප්‍රඥාවන්තයෙක් කියලා උපදින එක වරුණ මහතා මේ විශ්වයේ තියෙන අතිශය දුෂ්කර වැඩක්. ඔබතුමාත් මමත් මේ රටේ ඉන්න හැම කෙනෙක්මත් ඒ මහා වාසනාව උරුම කරගත්ත මිනිස්සු.
0: ඒ නිසා තමයි මං හිතන්නේ අපේ බෞද්ධ ජනතාවට බොහෝ වෙලාවට ස්වාමීන් වහන්සේලා ආමන්ත්‍රණය කරන්නේ ධර්ම දේශනාවකට කලින් වුණත් වාසනාවන්ත, පුණ්‍යවන්ත, ශ්‍රාවක පින්වතුනි කියලා.
2: ඔව්. සද්ධා බුද්ධි සම්පන්න.
0: සද්ධා බුද්ධි සම්පන්න. ඒ කියන්නේ ප්‍රඥාවට හේතු සාධක සපයන්නා වූ මගකට මේ පිළිපන් අපි කොතරම් වාසනාවන්තද. අපේ රට අපි ආඩම්බරයෙන් ගෞරවයෙන් කතා කළ යුත්තේ ධර්මයේ තවමත් රැකෙන දීපේ බවට පත් වෙලා තිබෙනවා. මෙවැනි ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඒ සඳහා නිවැරදි මඟ පෙන්වීම තවමත් ලබා දෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඒ ආභාෂය තවමත් මේ ලෝතලයේ අපේ මව්බිමේ බොහොම අපූර්වට කදිමට සුරැකීව පවතිනවා. ඇතමුන් උත්සාහ දරනවා මේ විනාශ කරනවා. හිතන්නේ විනාශ කරන නම් බැරි වේවි අපේ ස්වාමීන් වහන්සේ.
2: කවදාවත් බැ.
0: කවදාවත් බැරි වේවි. ඉතින් ඒ උත්සාහයන් නිර්ර්ථක උත්සාහයන් බවට පත් වෙද්දී අපි අර්ථ සම්පන්න ගමනක නිරත වෙන්නේ. ඒ අර්ථ සම්පන්න ගමනට ශාක්‍යාවලෝකණය ඔබට මහඟු මඟ පෙන්වීමක් බවට පත් වෙනවා. අදත් අපට ශාක්‍යාවලෝකණය නිමා කරන්න කාලය එළඹිලා තිබෙන්නේ. මේ හෝරාවකට ආසන්න කාලය තුලත් අද ඔබ ඉගෙන ගත්තී ඔබ දැනුමින් සන්නද්ධ වුණේ දැනුමින් සන්නද්ධ වෙනවායි කියලා මා අර්ථ ගන්වන්නේ ඔබ දහම් ප්‍රතිපද නියැලෙන්නට මාර්ගය විවර කරගත්තේ මේ ශාක්‍යාවලෝකනය තුළ බුදුරජාණන් වහන්සේගේ ධර්ම විවරණයන් එක්ක. අපේ ගෞරවනීය සුසිල වංශ ස්වාමීන් වහන්සේ ඒ මාර්ගය තමයි මේ ශාක්‍යාවලෝකනය ඔස්සේ බුදුරජාණන් වහන්සේ දෙස ආපසු හැරී බලා ඒ කාරණාව කහා ගනිමින් ශ්‍රාවකයන් වහන්සේ නමක් විදිහට වර්තමානයේ අනාගතයට ඒ ධර්මදායාදය ලං කරන්නේ. තව බොහෝ කල් ඔබ වහන්සේට සසු නඹර බබලවා මේ ධර්මය බොහෝ දිනාගේ සිත්තුලට ලං කරලා ප්‍රඥාවන්ත මිනිසුන් බිහි කරන්න ශක්තිය ධෛර්යම වේවා. ඒ ප්‍රඥාවේ ගෞරවනීය උතුම්ම අවස්ථාව වූ අරම නිෂ්ඨාව වූ ඒ අමෘත වක්මඳු වූ නිවන් මඟ සාක්ෂාත් කරගන්නට ඔබ වහන්සේට මේ සියලු කුසල් හේතු වේවා, පාරමිතා වේවා කියලා බොහොම ගෞරවයෙන් අද වැඩසටහන නිමා කරන වෙලාවේ ප්‍රාර්ථනා කරනවා අපි
3: සරසයි.
4: ඒ වගේම විශේෂයෙන්ම අද ශාක්‍යාවලෝකණය නිමා කරන්නට සැරසෙන වෙලාවේ මතක් කරන්නට ඕන, අද ශාක්‍යාවලෝකණයේ පින්බර දායකත්වයෙන් කටයුතු කරපු පින්වතුන්ලා පිළිබඳව ඔවුන්ගේ පූර්ණ දායකත්වය යටතේ තමයි ශාක්‍යාවලෝකණයේ ඔබට ලං කරන්නට අපට වාසනාව ලැබුණේ. එංගලන්තයේ පදිංචි නෙල්කා ගුණවර්ධන මහත්මිය, විජිතන් මහතා, එලානා සහ ටියානා කියන දියණියන් තමයි අද දායකත්වයෙන් කටයුතු කළේ. ඔවුන්ගේ පින්බර බලාපොරොත්තු වුණේ පර්ලෝසැපත් එම්කේ ADS ගුණවර්ධන, දයාපර පියාණන් ඇතුළු පර්ලෝසැපත් සංසාරගත ඥාතිහිත මිත්‍රාදීන් සියලු දෙනාටම අප්‍රමාදීව කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිලා අමාමහා නිවනින් සැනසීම පිණිසම මේ සියලු කුසල් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව තමයි තිබුණේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා MKADS ගුණවර්ධන, දයාබර පියාණන් ඇතුළු නෙල්කා ගුණවර්ධන මහත්මිය නමින්, විජිතන් මහතා නමින්, සහය පවුලේ සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ සියලු කුසල් හේතු වේවා, ඔවුන්ගේ පරලොව ජීවිතයේ සැපවත් වේවා, සුවපත් වේවා, පහවහා අප්‍රමාදීව අමාමහා නිවනින් සැනසීම පිණිසම මේ සෑම සියලු කුසලයක්ම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දායකත්වයේ දරුව පවුලේ සියලු දෙනාටමත්, සුජීවත්ව විසෙන මාළනී රාජගුරු දයාපර මෑණියන්ට, සහෝදර සහෝදරියන්ට, දූ දරුවන්ට, ඥාති හිත මිත්‍රාදීන්ට, මේ හැම දිනාටම අප්‍රමාදව චතුරාර්ය සත්‍ය ධර්මය මැනවින් අවබෝධ වීම පිණිසම ඔවුන් විසින් මහා ශ්‍රද්ධාවෙන් සිදු කළ මේ උතුම් ධර්ම දේශනාවේ කුසලමේ පක්ෂයේ හේතු වේවා, මහෝපකාරී වේවායි කියලා අපි පුණ්‍යානුමෝදනා කරනවා. විශේෂයෙන්ම මේ දායකත්ව දරූ සෑම සියලු දෙනාගේම යහපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා, ඔවුන්ට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිණිස මේ සෑම සියලු කුසලයක්ම හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ශාක්‍යාවලෝකණය අපි නිමා කරන්න සූදානම් වෙන්නේ. ඔබට මතක් කරන්නට ඕන මේ වසන කාලයේ නෙත් රේඩියෝව සිදු කරන විශේෂ පින්කමක් තිබෙනවා. ඔබ දන්නවය, නෙත් රේඩියෝව සිදු කරන විශේෂ පින්කම මේ වන විට අපි ආරම්භ කරලා තිබෙන්නේ නැගෙනහිර පළාතේ ඓතිහාසික සිද්ධස්ථානයක් කේන්ද්‍ර කරගෙන තමයි මෙවර ඔබ පසු කාලය තුළ අපිත් එක්ක එකතු වෙලා මේ පින්කම සිදු කරන්නේ. සෙංකඩගල දළදා මැදුරි වැඩහිඳින දළදා වහන්සේ ලක්දිවයට වැඩම කරවන්නට යෙදුනිදා ගුහසීව රජ දවස හේමමාලා දන්ත කුමරු විසින් තින්නේ හේමමාලා දන්ත කුමරුන් විසින් පළමුවරට ලක්දිවයට දළදා වහන්සේ වැඩමවා අඩිය තපපු තැන තමයි ඓතිහාසික ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරය. ඉතින් අපි මේ සමුද්‍රගිරි රාජමහා විහාරයේ ලංකාපටුන රාජමහා විහාරයේ අභිනව සදහතුක මන්දිරයේ සුගන්ධ කුටියේ වහලය සහ ඊට සමගාමීව සංඝාවාසයේ වහලය නිම කිරීමට කටයුතු සූදානම් කරමින් පසු වෙනවා. දළදා වහන්සේ වැඩම කරපු තැන පසු කාලීනව LTTE ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පැවති නිසා විනාශ වෙලා ගියා. දැන් අපේ පූජනීය හම්බේගමුවේ අස්සජි ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයේ යටතේ මේ සුගන්ධ කුටිය සහ සංඝාවාසයේ වහලය නිර්මාණය කිරීමේ කටයුත්ත ආරම්භ කරලා තිබෙන්නේ නෙත්‍රේඩි. ඒ නිසා ඒ සඳහා අපි ඔබට බොහොම ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා අපිත් සමග එකතු වෙන්න කියලා. ඔබට පුළුවන් ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තිබෙන අපේ ගිණුමට මූල්‍යමය වශයෙන් දායක වෙන්න. එක වර්ග අඩියක රුපියල් 4000ක් වගේ මුදලක් තමයි වියදම් වෙන්නේ. අපි ඔබට සිහිපත් කරනවා ඒ සඳහා මෙන්න මේ ගිණුම් අංකයට ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තිබෙන මේ ගිණුමට මුදල් බැර කරන්න. ගිණුම් අංකය 84 79 43 85. ඔබට පුළුවන් ආකාරයෙන් ඒ සඳහා දායක වෙන්න. ලියා ගන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් මට කතා කරන්න 0777 980 62 37 දුරකථන අංකය ඒ වෙනුවෙන් විවෘතයි. ඒ සඳහාත් ආරාධනා කරමින් නැවතත් මතක් කරනවා මෙත් රේඩියෝවේ ධර්ම දේශනාවල ධර්ම දායකත්වය දරන්නට 0774 25 214 අංකයට මේ වැඩසටහන ඇතුළු ධර්ම දේශනාවල දායකත්වය දරන්නට කතා කරන්න. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාවෙන් ශාක්‍යාවලෝකණය නැවත අහන්න දකින්න. හැම දිනාටම තෙරුවන් සරණයි.
5: ශාක්‍ය මුනි සනරාමර බුදු ගුණ කඳ විමසිල්ලේ නැවති හැරි බලන්නට
6: ශාක්‍යාවලෝකණය.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
2: උදේ 8 විනාඩි 56යි.
3: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දෙක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
4: මේව මහ පොළවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලු වලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
3: මෙත් net පාමුල.
4: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව් ඉදද? ඒක පෙරපව් නෙමේ. ඒක දැන් පව්.
3: පූජනීය කුටි කුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදේ 8ට දුකින් එතෙරවන මග සොයා යමු. සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773013636.
7: මේ පොඩ්ඩක් නවතින්න. ඔයා අන්තිමට පොත කියවුවේ කවද්ද?
8: හා වෙලාවක් නෑ පොත් කියවන්න.
7: කියවන්න ලස්සන පොත් දන්නේ නෑ.
8: ඒකද ප්‍රශ්නේ? එහෙනම් ඒක මට බාර දෙන්නකෝ.
7: ඔයාට
8: මට කිව්ව කලබල පැංචට.
9: මේ සාහිත්‍ය මාසේ අපි පිටු අතර සැඟවුණු කතා හොයමු. ඉස්සර ආසාවෙන් කියවපු පොත් ගැන කතා කරමු.
7: කලබල පැංචා.
9: අඹයාලුව හමුවෙලා මඩොල් දූවට ගිහින් ගම් පෙරළිය දැකලා හිංසරේ අහගෙන මගුල් කෑම රස විඳලා පොතක පිටු අතරින් ජීවිතය විඳිමු.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: සුබ දසනක්. වේලාව දසන 9යි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
5: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: බයෙන් බය අලුත් වන අලුත් පැය දිවස්ම net news.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම සමීර. එල්ලිනෝ කාලගුණ තත්ත්වය හමුවේ මේ වන විට දිවෙනපුරා දිස්ත්‍රික් අටක පවුල් 49,344කට අයත් පුද්ගලයන් 161,451 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. කෙසේ වෙතත් පීඩාවට පත් ජනතාව සඳහා අඛණ්ඩව පානීය ජලය සැපීමේ වැඩසටහන් ක්‍රියාත්මක බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවේ. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 36ක ජීවත් වන පවුල් 43,221කට අයත් පුද්ගලයන් 141,312 දෙනෙකු වෙනුවෙන් එලෙස පානීය ජලය සැපෙන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩිදුරටත් පැවසුවා. දෙදින නිල සංචාරයක් සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද අයර්ලන්තයට පැමිණෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. එම සංචාරය අතරතුර ඇමරිකානු ජනාධිපතිවරයා අයර්ලන්ත ජනාධිපති කැතරින් කෙනෝලි මෙන්ම අයර්ලන්ත අගමැති මයිකල් මාටින් හමුවේ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඩබ්ලින්හි ෆීනික්ස් පාර්කේ පිහිටි අයර්ලන්තයේ ඇමරිකානු තානාපතිවරයාගේ නිල නිවසේ පැවැත්වෙන විශේෂ උත්සව කිහිපයකටද ට්‍රම්ප් එක්වීමට නියමිත බව විදෙස් මාධ්‍යන්හි සඳහන්. මෙලඟ net news පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people trust.
3: ඔබ වෙත ගෙන ආවේ
5: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවෙනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
6: FM 95 FM 94.8 Net FM.
7: සත්‍ය අන්තය.
8: Hello, hello.
7: Ante.

0: ගිටාරෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
1: Net FM. Hello, hello, Satyantaya.

குட் மார்னிங் விராவுதே நவையாய் வினாடி நவையாய் சினசுராத தவசே உதே பாந்தரம நெத்தெஃப்எம் ஹலோ ஹலோ சத்யாந்தே வடபட்டங்கன்ன ஹதர்னே கட்டிய கோமத கெதர அத நிதாசை இன்ன தவசக் நிவாடு பாடு இன்ன தவசக் இயே நெத்தெஃப்எம் டிஜே நைட் எக அஹலா பாலலா இட பாசே ரே 12 விதர வெனகம் எக திகத பித்த கேந்தலா பொட நிதாகின கரகின அத நிதாசை நகிரின தவசக் நி முகல் சினசுராத தவசே கேல கேன்னி உதேட லகு தேவல் ஒலுவேனே මං කියන්නේ වා සාමාන්‍ය විදිහට අදත් වැඩ නම් ඉතින් වැඩ කරන්න වෙනවා ඒක වෙනම කතාවක් හැබැයි ඒ වුණාට ඔයාද වැඩිපුරම ගෙදර ඉන්න දවසක් නේ එතකොට හරිම නිදහසේ නැගිටලා හරිම සතුටින් දවස පටන් අරගෙන පොඩ්ඩක් රේඩියෝ එකේ සද්දෙත් වැඩි කරලා මම වහගෙන ඉන්න ගමන් නේද අපි සෙනසුරාද දවසේ වැඩ පටන් ගන්න හදනේ මං කියන්නේ ජීවිතේ පොඩ්ඩක් විඳින්න තියෙන දවසක් ඉතින් ඒ නිසා නිදහසේ නිවාඩු පාඩුවේ ජීවිතේ විඳින ගමන් අපි හෙලෝ හෙලෝ සතියන්තේ වැඩ පටන් ගන්න හදන්නේ කාර්යබහුල ජීවිතෙන් මිදලා පොඩි වෙලාවක් සින්දුවක් අහන ගමන් ගෙදර කට්ටියත් එක්ක කතා බහ කරලා චුට්ටක් එළියට පහළට ගිහිල්ලා එන්න අද නියම දවස අනේ නිසාම කතා කරලා මැසේජ් කරලා වා සතියක් පුරාවටම ඔළුවේ ලොකු ස්ට්‍රෙස් එකක් තියාගෙන නම් හිටියේ පොඩි වෙලාවක් මාත් එක්ක කතා කරලා ඊට පස්සේ මැසේජ් එකක් දාලා චැට් එකට සෙට් වෙලා ඔය ආස සින්දුවක් ඉල්ලගෙන සතියන්තේ ගත කරන්න පුළුවන් 0711 95 95 95 නම්බර් එක තියෙන වා අපිට WhatsApp එකේ මැසේජ් කරන්න පුළුවන් සෙනසුරාද දවස කියලා කියන්නේ අපි වැඩිපුරම කතා කරන චැට් කරන දවස ඉතින් ඒ නිසා උදේ 9 ඉඳලා පටන් ගත්තාම දවල් 12 වෙනකම් ඔයාට ඕන හැටිය මැසේජ් කරන්න චාන්ස් එක තියෙනවා. ඒ වගේම තමයි දැන් හිතන්නකෝ සමහර වෙලාවට අපිට පොඩ්ඩක් සෙනසුරාදිරිද දවස් වල නිදහසේ හිටියත් කතා බහ කරන්න කෙනෙක් නැහැ කියලා හිතන්නකෝ. පොඩි කම්මැලිකමක් දැනෙනවනේ. ඉතින් එතකොට මාත් එක්ක කතා කරන්න ඔයාට මෙච්චර චාන්ස් එක තියෙනකොට පැය 3ක්ම අපි දෙන්න වෙනුවෙන් තියෙනකොට මං කියන්නේ ඔයා ටිකක් ෆ්‍රී එකේ ඉන්න නිසා කෝල් එකක් ගත්තට කමන්නේ නැහැ. 0112 55 33 63 නම්බර් එකට කෝල් එකක් අරගෙන අස අපි මේ වෙලාවේ ගෙදර ඉන්නේ ඊට පස්සේ මෙන්න මෙහෙ ඉන්නේ මෙන්න මේ කට්ටිය ඉන්නවා සින්දුවක් අහන්න ඔයාට කැමති විදිහට ආස සින්දුවක් කියලා මට කතා කරන්න chance එක තියෙනවා 2:55 33 63 ඊට පස්සේ net fm official facebook page එක උදේ පාන්දර ඉඳලා මිතින් ඔයා active වෙලා ඉන්නවනේ නේද ගිහිල්ලා comment එකක් දාලා ඊට පස්සේ wall post එකක් වැඩනවා තව පොඩි වෙලාවකින් එක like කරලා comment කරලා share කරලා මේ පැය තුනේම ඔයාට ඉන්න තියෙන්නේ net fm hello hello සතියන්තේ අසායක අහගෙන තියෙන සාස සින්දුවක් තියෙනවා නම් කතා කරලා message කරලා ඉල්ල ගන්න මේක තමයි ඉතින් හොඳම පැය තුන හරි අපි එහෙනම් වැඩ ටික පටන් ගන්න හදන්නේ 9:12 හරියටම දවල් 12 වෙනකන් ඔයා මාව අහගෙන මගේ ළඟින් ඉන්න ඕනේ දන්නවනේ hello hello සතියන්තේ with dj azar

0: ශුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නුව සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: චිත්‍ර ඇඳනා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
3: පුතේ කන්නාඩි අමතක වෙලා නේ.
4: අම්ම සල්ලි දාන්නද?
3: ඔව් සල්ලි දාන්න.
4: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
3: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
5: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
6: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන NetFM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 12 අම්පාර බස් නැවතුම් පොළ ඉදිරිපිට SLT Mobitel Fiber Real Fiber Real Performance.
2: අලුතැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන් කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් ඊශ්‍රායලයේ ජපානයේ කොරියාව රුමේනියාව ඩුබායි ඇතුළු ලොව දෙස් විදෙස් පිළිගත් කෑගිව රැකියා සඳහා NVK3 පාඨමාලාව මාතර රියුකා හෙද විද්‍යාලයේදී නවතම පාඨමාලාව ආරම්භ වුණා. සීමිත

0: ගිටාරෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
2: උදේ නවයයි විනාඩි 26යි වෙලාව. රයිට් අපි දැන් මේ දවස්වල අපි වැඩිපුරම කතා වෙන්නේ මොකද්ද? මම වැඩිපුර කතා වෙන්නේ මොකද්ද? නෙතෆම් DJ නයිට් ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ දෙවන වටේ පළමු තරඟේ ඔන්න ලබන සිකුරාදා වේ අපි අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා. අම්පාර දිස්ත්‍රික්ක සහ කෑගල් අතර, අම්පාර කියලා කිව්වම DJ RJ වගේම කෑගල් DJ වොලියුම්, මේ දෙන්නත් එක්ක අපි ලබන සිකුරාදා වැඩේ පටන් ගන්න ලෑස්ති වෙලා ඉන්නවා. අතිශය තරංගකාරී තරංග වටයක් තමයි පටන් ගන්න. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්න, තමන්ගේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න, වෙන දිස්ත්‍රික්ක කෙනෙක් නම් තමන් වැඩිපුරම කැමති දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න. ඊයේ දවසේදී මේ තරඟකරුවන් 14 දෙනාම විශේෂ වැඩසටහනකට අපිත් එක්ක සම්බන්ධ වුණා. ඒ සම්බන්ධ වෙලා ඒ සියල්ල දැනුම් දීම් සිදු කරලා

දැවන්ත පෙර සූදානමකින් අනතුරුව තමයි අපි ලබන සිකුරාදාවේ තරඟ වටයත් එක්ක එකහසු වෙන්නේ. ඒ නිසා මේක ලේසි නෑ. හරිද? රයිට්. ඒකන විස්තරවාට ඉස්සරහට කියන්නම් අපේ සෝෂල් මීඩියා එකේ, කියන්නේ අපේ Facebook පිටුවත් එක්ක එකතු වෙලා ඉන්නකොට අපි මේ සියල්ල පිළිබඳව වාට දැනුවත් කරනවා. ඒ නිසා ලොකු වැඩක් එක්ක ලබන සිකුරාදාවේ කට්ටිය එකතු වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න ඕනේ. හරිද? හයි, කොහොමද? සවස සුබදාසනක් වේවා. අපිත් මේ වෙලාවේ හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්නේ ලසන සෙන්දුකකට මාවත් එකතු කරගන්න කියලා මකුල් ඔළුවේ රංජිත් දිසානායක මැසේජ් එකක් දාලා තිනවා. ගුඩ් මෝර්නින් අසා බෝයි. අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා. වෙරි ගුඩ් මෝර්නින් තංගලෙන් අප්සරා මට මැසේජ් එක දාලා තින්නේ. Thank you. ජය වේවා. ඊට පස්සේ යන්න හදන උදේ පාන්දරම කේක් කෑල්ලක් කන්න. බර්ත්ඩේ කිව්වේ? බර්ත්ඩේ එකක් තමයි. හරියටම හරි. අද මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක. මම එයාට ගොඩාක් ආදරෙන් නිදුක් නිරෝගී සුභපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා කියලා රත්නපුරෙන් චිත්‍රා මැසේජ් එකක් දාලා තිනවා. චිත්‍රාගේ හස්බන්ඩ් හැපි බර්ත්ඩේ. ඔයාට ඔන්න පවුලේ කට්ටිය වගේම මමත් ගොඩාක් ආදරෙන් විශ් කරනවා. සතුටින් ඉන්න, පරිස්සමින් ඉන්න, ආදරෙන් ඉන්න. කේක් කපලා කැලක් ඉතුරුනොත් මේ පැත්තට එවන්න. හරිද? මම කියන්නේ රත්නපුරේ ඉඳලා එව්වොත් දවස් දෙකකින්වත් මේ පැත්තට හම්බ වෙයිනේ. හරි. ඊට පස්සේ හෙලෝ අයි, කොහමද? අපිත් මේ වෙලාවේ හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්නේ. මාවයි මගේ පවුලේ කට්ටියවයි අම්මවයි තාත්තවයි අයියෝ ආවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා දැරණියගල දෙමැදින් මයුමි පබසරා මැසේජ් එකක් දාලා තිනවා. Thank you මයු. ඔයාවත් එකතු කරගන්නම් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. අපරාදී කියන්න බෑ. උදේ පාන්දරම WhatsApp එක පැත්තට ගිහාම මේෙන් මෙච්චරක් විතර මැසේජස් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඔයාට ඇත්ති තරම් මැසේජ් කරන්න පුළුවන්. අද පැය තුනම ඔයා වෙනුවෙන් තමයි වෙන් කරලා තියෙන්නේ. නිදහසේ සින්දුවක් අහගෙන ඉන්න ගමන් WhatsApp එකට ඇවිල්ලා chat එකක් දාලා call එකක් අරගෙන චුට්ටක් වෙලා කතා කරලා සින්දුවක් ඉල්ලගෙන මේ පැය තුනම මාත් එක්ක ඉන්න තියෙන 0711 95 95 95ට ඔයාගේ මැසේජ් එක එවන්න.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් net ඇඩි දියුණු කළ brand new Bajaj 3 රෝද රථය දිවයින පුරා පිහිටි 1500කට අධික අලෙවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත David Pieris Motor Company Private Limited වෙතින්
1: මාස්ටර්ගේට් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේට් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0713333636.
2: ඇයි ෂුගර් කියලා මූණෙන්නකන? සෙවනකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද 0747 31 33 540.
3: පෘථිවියෙන් ළඟහරට රේල් පාර ඔන්නඔහුම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
4: Finishing වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා සිත් වැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න Finishing වහලක් නම් කලර් අප් තමයි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: Love is in the air. Love is in the air. Inna Adre Allaganna.
2: Net FM. Hello, hello, Satyante.

0: ගිටාරයෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.

ரைட், விலாவு தேரமே வினாடி 43. ஹலோ ஹலோ, சத்யாந்தி ஆகி நின் கமங் அப்பி මේ පැය ලස්සන සින්දු ටිකක් අහලා යාළු කට්ටියක් මතක් කරන්න තමයි හදන්නේ. හයි කොහොමද සාපිත් මේ වෙලාවට වහගෙන ඉන්නවා සින්දු ටික නියමයි කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. නිදර්ශන ඔයවත් එකතු කරගන්න. ඊට පස්සේ අයියාද මගේ නංගිගේ බර්ත්ඩේ එක. තරූ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හැපි බර්ත්ඩේ තරූගේ චූටි නංගිව ගොඩාක් ආදරෙන් මතක් කරනවා. ඊට පස්සේ යටියන්තර දේශාණි ස්ටුඩියෝ එකේ සෙට් එකවත් ගොඩාක් ආදරෙන් මතක් කරන්න ඕන. හෙලෝ හෙලෝ සතියන්තේ අපිත් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඒ වගේම සුබ දවසක් වේවා අපි කටාන කොංගස් සන්දිය අරෝෂ් ට්‍රේලර්ස් එකේ සෙට් එක ප්‍රසන්න ධම්මිකා ෂෙවොන් ඊට පස්සේ තාරුක බෙවොන් අරෝෂ් අපිත් එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම සෙට් එකම එකතු කරගන්නම්. ඒ වගේම හයි කොහොමද සා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. නැත් එක්ක අපි හැමදාම ඉන්නා කියලා දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝස් එකේ චන්දන එක්ක චාන්දනී මැසේජ් එකක් දාලා තිනු. ඕකේ, සෙට් එක අනිවාර්යෙන් එකතු කරගන්නම්. ලෑස්ති කරගෙන තියෙන සින්දුවට සැප්තැම්බර් මාසේ, ඒ කියන්නේ පොත් කියවන්න බලාපොරොත්තුෙන් ආසාවෙන් ඉන්න කට්ටිය හරිම ආසාවෙන් බලාපොරොත්තු තියාගෙන ඉන්න මාසයක් තමයි සැප්තැම්බර් මාසය කියලා කියන්නේ. එතකොට ඔන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ගැන තමයි මේ කියන්න හදන්නේ. 27 වැනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ අවුරුද්දෙත් ඔන්න සැප්තැම්බර් මාසේ 25 වැනිදා, එන 25 වැනිදා ඉඳලා ඔක්තෝබර් 4 වැනිදා වෙනකම් BMICH එකේ තියෙනවා. උදේ 9 ඉඳලා රෑ 9 වෙනකම් ආ කාලය තිස්සේ ගන්න බලාපොරොත්තු වෙන හිතපු පොත් ටික ඔක්කොම එකපාර එකම තැනකින් ගන්න. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය කරන ලිපි ද්‍රව්‍ය සියල්ල හිතා ගන්න බැරි තරම් වට්ටම් ගොඩාක් එක්ක ගන්න. ඊට පස්සේ කියවන්න ආස කට්ටියට පොත් ගොඩාක් ගෙදර අරයන් ඔයාලට තියෙන හොඳම අවස්ථාව තමයි BMICH කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියලා කියන්නේ. ඉතින් එන්සා ඔන්න අවස්ථාව තියෙනවා 25 වැනිදා ඉඳලා ඔක්තෝබර් මාසේ 4 වැනිදා වෙනකන් ඔයාලට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අධ්‍යක්ෂකමත් එක්ක එකහසු වෙන්න. සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය හැමදාමත් වගේ නිල ගුවන්විදුලි මාධ්‍ය අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ net fm. අපි ඒ ගැනත් මතක් කරලා සින්දුවකට යන්න හදන්නේ. 9:46 වෙලාව ඔයා ආස සින්දුවක් ඉල්ලලා මට මැසේජ් එකක් දාන්න. මම මතක් කරන්නම්.

සාමාන්‍යයෙන් පිටරටකට ගිහිල්ලා තමන්ගේ ජීවිතේ හීන හැබෑ කරගන්නවා කියලා කියන්නේත් එක්තරා ආකාරයක ලොකු බලාපොරොත්තුවක් සහ හීනයක් නේද? එතකොට කාන්තාව වෙන්න පුළුවන්, පිරිමි වෙන්න පුළුවන්, දෙපාර්ශවයටම සමහර වෙලාවට පොඩි ආසාවක් සහ උවමනාවක් තියෙනවා. මොකක් හරි වැදගත් පිළිගැනීමක් තියෙන ශ්‍රේෂ්ත්‍රයක් කරහා විදේශගත වෙලා තමන්ගේ සිහින ඊට පස්සේ ගෙදර ගිහින හැබෑ කරන්න, හොඳ වැටුපක් එක්ක ලස්සන ජීවිතයක් ගත කරන්න ගොඩක් වෙලාවට අපිට ලොකු උවමනාවක් තියෙනවා නේ. ඉතින් එතකොට දැන් කාන්තාවක් විදිහට ඔයාට සාමාන්‍යයෙන් අයිඩියා එකක් තියෙනවා නම් පිටරටකට ගිහිල්ලා කෙයාගිව කෙනෙක් විදිහට වැඩ ආරම්භ කරලා තමන්ගේ ජීවිතේ ලස්සන කරගන්න, මං කියන්නේ කෙයාගිව කෙනෙක් විදිහට හරිපාරෙන් රට ගිහිල්ලා තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න ආසාවක් ගොමනාවක් තියෙනවා නම් මේක ඔයා වැඩිපුර අහගෙන ඉන්න ඕනේ, අවධානයෙන් අහගෙන ඉන්න ඕනේ කතාවක්. ලෝකෙ මේ දවස්වල වැඩිම ඉල්ලුමක් තියෙන රැකියා ශ්‍රේෂ්ත්‍රයක් තමයි වැඩිහිටි සත්කාර සේවය. ඒ කියන්නේ කෙයාගිව කියලා කියන්නේ හරිද? ඉතින් එතකොට දැන් ඊශ්‍රායලය, ජපානය, කොරියාව, ඩුබායි වගේ රටවල් ඇතුළු යුරෝපයේ වැඩිපුරම රටවල් වල ගොඩාක් ලොකු ඉල්ලුමක් තියෙන, හොඳ පිළිගැනීමක් තියෙන රැකියා ශ්‍රේෂ්ත්‍රයක් තමයි මේ කෙයාගිව කියලා කියන්නේ. ඉතින් එතකොට දැන් ඒ විදිහට වෙන රටකට කෙයාගිව කෙනෙක් විදිහට ගිහිල්ලා තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මතක තියාගන්න ප්‍රධාන කාරණාවක් තමයි දැන් එහෙම ආවට ගියාට වෙන රටවල් වලට ගිහිලා කයාගිව කෙනෙක් විදියට වැඩ කරන්න බෑ. අඩුම තරමේ NVQ level 3 වගේවත් පිළිගත්තු වෘත්තීය සුදුසුකම් තියෙන්න ඕන. හරිද? ඉතින් එතකොට ඔයා කල්පනා කරනවා නම් හරි අසා. එතකොට අපි කොහොමද මේ සුදුසුකම් ටික හදාගන්නේ කියලා අන්නේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. වැඩිහිටි සත්කාර NVQ level 3 මේ වෘත්තීය සුදුසුකම පිළිගත් සහතිකයක් ගන්න කොහොමද කියලා ප්‍රශ්නයක් ඔළුවේ තියෙනවා නම් ඔයාට තියෙන හොඳම තැන තමයි විශේෂයෙන්ම මාතර දකුණාවට ඉන්න කට්ටිය ලංකාවේ කොහේ හිටියත් මාතර රියුගා හෙද විද්‍යාලය කියලා කියන්නේ ඔයාට මේ NVQ 3 level එකේ වෘත්තීය පිළිගැනීමක් සහිත සුදුසුකම් සහිත සහතිකයක් ලබාගෙන තමන්ගේ රට රැකියා සීනිය සැබෑ කරගන්න තියෙන හොඳම තැන තමයි මාතර රියුගා හෙද විද්‍යාලය කියලා කියන්නේ. මේ පුහුණුව ලබා දීලා ඔයාට සහතිකයක් දීලා ඔයාව නිකම්ම අතහැරලා දාන්නේ නැහැ මේගොල්ලෝ. විශේෂම දේ තමයි දේශීය විදේශීය රැකියා සඳහා ඔයාට හරි විදිහට මඟ පෙන්වනවා. ඊට පස්සේ ඔයාට සාමාන්‍යයෙන් ජොබ් එකකට ඔයා ඉල්ලුම් කරනවා නම් CV එකක් හදාගන්නේ කොහොමද, මේ සියල්ල මුල්ල ඉඳලා අගට කියලා දෙනවා. ඊට පස්සේ ගොඩක් වෙලාවට දැන් ඉන්ටර්විව් එකකට ඔයාට ෆේස් කරන්න වෙනවනේ. ඒ බයෝ වාර්ඩ් තියෙනවනේ. එතකොට ඒ සියල්ලට සම්මුඛ පරීක්ෂණයකට කොහොමද සූදානම් වෙන්නේ, ඒකට අවශ්‍ය කරන පුහුණුව මොන විදියට ලබා දෙන්නේ, මේ සියල්ල පිළිබඳව ඔයාට දැනුවත් කරන තැනක් තමයි මාතර රියුගා හෙද විද්‍යාලය කියලා කියන්නේ. ඉතින් එතකොට කයාගිව කෙනෙක් විදියට රට යන අයිඩියා එකක් තියෙනවා නම් ඔයාට විශ්වාසයෙන් යන්න පුළුවන් හොඳම තැන තමයි රියුගා හෙද විද්‍යාලය කියලා කියන්නේ. සුදුසුකම්ලත් පළපුරුදු ඇඳුරුමඩුල්ලක් යටතේ වෘත්තීය පුහුණුව ඔයාට ලබා ගන්න හැකියාව තියෙනවා. කතා කරලා වැඩි විස්තර දැනගත්තොත් ඔයාට තව දේවල් ඒගොල්ලෝ කියයි. විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ ප්‍රතික අධ්‍යාපන කොමිසමේ අනුමැතියලත් රියුගා හෙද විද්‍යාලය මාතර කතා කරන්න මම ඒගොල්ලොන්ගේ නම්බර්ස් දෙන්නම්. දැම්ම ඩයල් කරගන්න, එහෙම නැත්නම් කොහේර නෝට් එකක් දාගන්න. 078 155 42 43 078 155 42 43 එහෙම නැත්නම් 078 155 42 43 මේ නම්බර්ස් වලට කතා කරලා ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන් වෘත්තීය පුහුණුවෙන් අනාගතයට රියුගා හෙද විද්‍යාලය මාතර. ඒ ගැනත් මතක් කරලා අපි සින්දුවකට යන්න හදන්නේ. උදේ 9:57 පැයක් ඉවර වෙලානේ. අපි ළඟ පැයදී හම්බෙමු.

0: ලොතරැයි මණ්ඩලය
1: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රම්බුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ. කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
2: උදේ 10:02 දැන්.

0: දෙකම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
2: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
3: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්ම ඇත් නිවුස්.
4: අයිබුවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය ඇත් නිවුස් සමග මම සමීර. මයංගනේ අලුකිටියව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තරුණයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. තියුණු ආයුධකින් පහර දී පසුගිය 11 වැනිදා රාත්‍රියේ අදාළ පුද්ගලයා ඝාතනය කර තිබූ බවයි පොලිසිය පැවසුවේ. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ මහියංගන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සැකකාර තරුණයා අත්අඩංගුවටගෙන තිබෙනවා. වයස අවුරුදු 22ක් වන ඔහු මාපාකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් මහියංගන පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මෝදින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් යූටියුබ් නාලිකාවට සහ නෙට් නිවුස් ෆේස්බුක් පිටුවට පිවිසෙන්න, නැතහොත් නෙට් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
3: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: සත්‍ය අන්තය.
7: Love is in the air. Love is in the air. Inna aadre allaganna.
8: Net FM. Hello, hello, Satyantaya.

0: ගිටාරයෙන් තත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
2: Right. දලවුද දහයයි විනාඩි දහයයි ගුඩ් මෝනින්. අපි හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්න ගමන් අලුත් පැයකට ඇවිල්ලා තියෙන්නේ. සෙනසුරාද දවසේ වැඩිපුරම ගෙදරට වෙලා කට්ටියම ආවහන දවස. ඒ නිසා චිල් එකේ ගෙදරට වෙලා ඉන්න ගමන් ඔයාගේ මූඩ් එක ෆික්ස් කරන්න, රිලැක්ස් එකේ ඉන්න, ලස්සන සින්දු ටිකක් අහන්න chance එක තියෙනවා මේ පැයදිත්. 0711 95 95 95ට මැසේජ් කරන ගොඩාක් කට්ටිය ඉන්නවා. තේන්සා ඒ කට්ටියව දවල් 12 වෙන්න කලින් මතක් කරන්නත් ඕනනේ නේද? ඒ නිසා රයිට් ඕකේ. මට සින්දුවක් දෙන්න සායි. අපිත් මේ වෙලාවේ වාවහගෙන ඉන්නවා. හෙලෝ හෙලෝ සතියන්තේ උදේ ඉඳලම අපි අහගෙන ඉන්නවා කියලා මට තාරු මැසේජ් කරලා තිනවා. ඒ වගේම අපිවත් සින්දුවකට එකතු කරගන්න. අපි ඇහැලියගොඩ මෝරගල නිව් ලක්මිනි කර්න් ෂොප් එකේ සෙට් එක රොෂානි අයෝමි ලක්මිනි ඇතුළු කට්ටිය ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තිනවා. දේපාන්දරම් වැඩපටන් අරගෙන ඉන්න කෙල්ලෝ සෙට් එක ජය වේවා. අනිවාර්යෙන් සෙට් එකම එකතු කරගන්නම් මං ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. සුබදාසනක් අසා අපි හෙලෝ හෙලෝ සතියන්තේ මේ වෙලාවේ සින්දුවක් අහන්න බලාගෙන ඉන්නවා කියලා අනුර මැසේජ් කරලා තිනවා. Thank you අනුර. ආවත් එකතු කරගන්නම් ඊට පස්සේ. අපිත් මේ වෙලාවේ හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්න කියලා ඉරෝෂි ප්‍රියංගික අම්මවයි තාත්තවයි පවුල කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ ඊයේ DJ එක අපි බැලුවා. ඊට පස්සේ පටන් ගත්ත වෙලාවෙ ඉඳලා වැඩේ මරු ආවත් ලසන් සින්දුවට එකතු කරගන්න කියලා පානතුරින් ධනුෂ්ක මැසේජ් කරලා තිනවා. Thank you ධනුෂ්ක. ආවත් එකතු කරගෙන අපි අලුත් පැය වැඩ පටන් ගන්න හදන 2:06 විනාඩි 12යි. හෙලෝ හෙලෝ සතියන්තය සින්දු විතරමයි. දවල් 12 වෙනකන් ඔයා සද්දටම වහගෙන ඉන්නා.

0: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LK Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ. මෙල්ටෝල් හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව, අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන NetFM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 12 අම්පාර බස් නැවතුම්පොළ ඉදිරිපිට SLT Mobitel Fiber Real Fiber Real Performance.
3: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට්. ඔබත් අදම රස බලන්න.
4: ඊශ්‍රායලයේ, ජපානයේ, කොරියාව, රුමේනියාව, ඩුබායි ඇතුළු ලොව දෙස් විදෙස් පිළිගත් කෑගිව රැකියා සඳහා NVK3 පාඨමාලාව මාතර රියුකා හෙද විද්‍යාලයේදී නවතම පාඨමාලාව ආරම්භුණා. සීමිත වදවා ගැනීම. කතා කරන්න 0778155 42 43 0778155 42 43.
5: Love is in the air. Love is in the air. Enna aadre allaganna.
6: NetFM. Hello, hello, Satyantaya.

0: ගිටාරෙන් තත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
2: දෙදහයයි විනාඩි 31යි වෙලාව. හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්න ගමන් අපි ලස්සන සින්දුරිකක් ඊට පස්සේ නම් ස්ටොප් එකක් අහලා මේ පැත්තට ආවේ. යාලු සෙට් එකක් ඉන්නවා මතක් කරන්න. ඊට පස්සේ ඔයාලට තව සෑහෙන දේවල් ටිකක් තියෙනවා කියන්න. පළවෙනිම දේ තමයි ගයක් හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාලට. ඊට පස්සේ ගයක් හදන ගමන් ඉන්න ඔයාලට අමතක කරන්නම බැරි දෙයක් තමයි ටයිල් සහ බාත්වයා උපාංග කියලා කියන්නේ. මොකද ලස්සනට ගේ හදනකොට ටයිල් සහ බාත්වයා උපාංග වලට අනිවාර්යෙන් වැඩිපුර අවධානයක් යොමු කරන්න ඕන නේද? ඉතින් එතකොට ඒ වෙනුවෙන් ඔයා සාමාන්‍යයෙන් හොඳම තේරීමක් කරනවා නම් ඔයාට විශ්වාසෙන් මතක් වෙන අංක එකේ සන්නාමය තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. එතකොට ලංකා ටයිල්ස් එක්ක මේ දවස්වල ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් අපේ කණ්ඩායම ඔයා ඉන්න නගරයට එනවා කියලා ඔයා දන්නවනේ නේද? එතකොට ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම එන නගර ගැන මතක් කරද්දී ඔයාට දැන් පහුගිය දවස් ටිකේම අපි මතක් කරා ළඟම තියෙන ඔයාගේ ලොකේෂන් එකට ආවට පස්සේ ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාට හැකියාව තියෙනවා කියලා ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන ටයිල් බාත්වයා උපාංග හිතාගන්න බැරි තරම් සුවිශේෂී මිල ගණන් යටතේ ඒ වගේම දිගු කාලින පැවැත්මක් සහ අවබෝධයක් ලබා ගන්න ඔයාට හැකියාව තියෙනවා කියලා අපි මතක් කරා. එතකොට අද දවසේදී ඔන්න ඔයාට අවස්ථාව තියෙනවා වනාතවිල්ලු ඒ වගේම පුත්තලම නගරවලටත් අපේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම එනවා. ඉතින් ඒ නිසා සූදානම් වෙලා ඉන්න ඒ කට්ටියව හම්බ වෙලා ඊට පස්සේ ඔයා ගෙදරට අවශ්‍ය කරන ටයිල්ස් සහ බාත්වයා උපාංග සුවිශේෂී මිල ගණන් යටතේ ඔයාට මිලදී ගන්න අවස්ථාව තියෙනවා. රයිට්. හයි කොහොමද සාපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. ත්‍රිංකෝ පහේ කණුවෙන් පුංචි බණ්ඩ පවුලේ කට්ටියවත් එකතු කරගන්න කියලා දිනු. ඊට පස්සේ අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා කියලා නිරෝ ගමගේ මැසේජ් කරලා තිනවා. Thank you නිරෝ. ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම හෙලෝ හෙලෝ සතියන්තය good morning අස අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනු. මිනුවන්ගොඩින් නිලු. ඔයාවත් එකතු කරගන්නම්. Thank you මැසේජ් කරපු කට්ටියට. ඔයා තාම මැසේජ් එකක් දැම්මේ නැත්නම් tagala 0711 95 95 95ට මැසේජ් එකක් දාන්න.

0: රයිට් වෙලාව 10යි විනාඩි 41ක් වෙනකොට මම්මි උදේ පාන්දරම යන්න හදන්නේ අපේ ටෂීව හොයාගෙන SLT එක අපේ කණ්ඩායම මොන අද දවසේදී ඔයාව හොයාගෙන එනකොට ටෂීනෝ මේ වෙලාවේ මාත් එක්ක අයිබෝන් ටෂී
1: අයිබෝන් අයිබෝන් ඉතින් ඔන්න වැවුදියේවරක නිස්කලංකයක් ඒ වගේම නැගෙනහිර හිරු කිරෙනක උණුසුමත් එක්ක මුචේලා මේ අපි අද ඇවිල්ලා තියෙන්නේ අම්පාර පුරවරේට. ඉතින් මේ අම්පාරය හසයට මේ නගරයේ කාර්යබහුල මිනිසුන්ගේ කතාබහත් එක්ක අපි නව අලුත් කතාවක් ලියන්න තමයි අද SLT මොබිටල් 5ත් එක්ක අම්පාර පුරවරේට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි මේ ජීවත් වෙන්නේ අයියේ තත්පරයකුණත් වටිනාකමක් තියෙන කාලයකනේ. ඉතින් මේ වටිනාකමට අලුත් වටිනාකමක් එකතු කරන්න අද SLT මොබිටල් 5ත් එක්ක තත්පරයකට MBCA ඉඳලා 10000ක් ලොකු ස්පීඩ් එකක් ඔයාලා වෙනුවෙන් අද අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් නොනවතින විශ්වාසවන්ත අන්තර්ජාල සම්බන්ධතාවයක් හොයනවා ලටත් ගන්න පුළුවන් හොඳම කනෙක්ෂන් එක SLT 5 ගැන මතක් කිරීම කරනවත් එක්කම මේ 5 තාක්ෂණය ගැන මට වඩා හොඳට ඔයාලට පැහැදිලි කරලා දෙන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා SLT මොබිටල් ආයතනයේ ටීචරල් මැනේජර් වන උදාන පෙරේරා මහත්මයා.
2: සුබ උදෑසනක්. PL 5 නම් ඉතින් SLT 5 තමයි.
0: අනිවාර්යයෙන්ම
2: PL 12500 එක මුදලක් ගෙවලා අපිට අලුත් ෆයිබර් සම්බන්ධතාවයක් ලබා ගන්න පුළුවන්. හැබැයි අද දවසේ විශේෂ දීමනාවක් විදිහට රුපියල් 4500ක් මුලින් ගෙවලා ඉතුරු මුදල වාරික දෙකක් විදිහට ගෙවන්න ෆයිබර් සම්බන්ධතාවය ලබා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට SLT මොබිටෙල් ෆයිබර් නම් අධිවේගී අන්තර්ජාල පහසුකම තමයි ඉතින්. රුපියල් 2690ක් වැනි පහසු මුදලකට GB 80ක් අන්තර්ජාල පහසුකමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම රුපියල් 5900කට අන්ලිමිටඩ් ඩේටා සහ වොයිස් පහසුකම තියෙන පහසුකමක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම නියම අසම සම True HD quality අත්දැකීමක් ලබා ගන්න නම් ඉතින් SLT Mobitel PO TV තමයි. ඒ වගේම අපේ රැහන් රහිත අන්තර්ජාල පහසුකම් ලබා ගන්න අවශ්‍ය පාරිභෝගිකයන්ට SLT Mobitel ආයතනයේ විදියට 4G LTE සම්බන්ධතාවයක් රුපියල් 7990ක් වගේ මුදලකට ලබා ගන්න පුළුවන්. ඒ වගේම Taman කැමති විදියට ඒක පෙරගෙවුම් සහ පසුගෙවුම් කියන දෙආකාරයෙන්ම ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබ ගාව දැනටමත් 4G රවුටර් එකක් තියෙනවා නම් සිම්පතක් පමණක් අපෙන් ලබාගෙන සම්බන්ධතාවය ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මයික්‍රෝ බිස්නස් එහෙම නැත්නම් ක්ෂුද්‍ර ව්‍යාපාර සඳහා හඳුනා දීලා තියෙන අලුත්ම TBX පද්ධති, Wi-Fi පද්ධති, අන්තර්ජාල පද්ධති, CCTV පද්ධති, ඒ වගේම PO BIS පද්ධති, දත්ත ගබඩා කිරීමේ පද්ධති, ඒ වගේ GPS ට්‍රැකින් පද්ධති, මේ වගේ ගොඩක් පහසුකම් අපි ගාව තියෙනවා. ඉතින් එහිඳ එන්න අපි ගාවට. අද අපි අම්පාර ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට ඉන්නවා. ඇවිල්ලා අපිත් එක්ක තියෙන මේ ප්‍රචාරක රථයට ඇවිල්ලා මේ ගැන වැඩිදුර තොරතුරු අපින් දැනගන්න. ඉතින් බොහොම ස්තුතියි.
0: බොහොම ස්තුතියි තෂී.
1: ඉතින් අද අපි මේ සුන්දර ගමනේ නිමාවට තමයි ඇවිල්ලා තියෙන්නේ. නගරයෙන් නගරයට ගිහිල්ලා ඉතින් මේ වේගවත් අන්තර්ජාල අත්දැකීම අරන් එන්න අපිත් එක්ක අද්වල් බැඳගත්ත හැමෝටම විශේෂයෙන්ම ස්තුතියි කියන්න ඕනේ. ඉතින් ඒ වගේම වෙහෙස නොබල අපිත් එක්ක එකම අරමුණක් වෙනුවෙන් මේ ගමන සාර්ථක කරගන්න අපිත් එක්ක අද්වල් බැඳගත්ත රශ්මික, ඒ වගේම චතුරංග, චාමර, රත්නායක, ඒ වගේම අපේ සහෝදරී වෙන තමාෂා, ඉතින් ඔය හැමෝටම ස්තුතියි මේ ගමන ලස්සන කරන්න අපිත් එක්ක එකතු වුණාට. ඉතින් මේක අවසානයක් නෙවෙයි, තවත් ගමනක ආරම්භයක් වෙන්නේ කියලා කියන ගමන් අපිට මේ අවස්ථාව ලබා දුන්න අසා බොහොම ස්තුතියි ආඩත්. ඉතින් තවත් සුන්දර ප්‍රවර්ධන වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න ඉතින් සමු ගන්න.
0: බොහොම ස්තුතියි රශී. ඉතින් ඒ සවුන්ඩ් අපි කිව්වා වගේම ළඟපාත ඉන්න කට්ටියේ පැතට යන්න අමතක කරන්න එපා. ඊට පස්සේ ස්පෙෂලි මේ වෙලාවේ මම හිතන්නේ අපේ ප්‍රවර්ධන කණ්ඩායමම මගෙන් මෙන්න මේ සින්දුව දෙන්න අසා අපේ කට්ටිය සෑහෙන්න මහන්සි වෙලාද ලස්සන වැඩක් කරනකොට මෙන්න මේ සින්දුව දෙන්න කියලා ඉල්ලපු නිසාම මම ලෑස්ති කරගත මේක අහන්න දෙන්න. අපි සින්දුවක් අහලට ගල මේ පැත්තට එමු. මැසේජ් එකක් දාන්න 0711 95 95 95ට
3: නැතිවාලු මේ අපි එහෙමයි හිත හොඳ

මෙදවස්වලට ඕකේ වැඩිම ඉල්ලුමක් තියෙන රැකියා ශාස්ත්‍රයක් තමයි වැඩිහිටි සත්කාර කියන්නේ. ඒ කියන්නේ කෑගිව කියලා කියන්නේ. එතකොට කෑගිව කෙනෙක් වෙලා ඔයාට පුළුවන් ඊශ්‍රායලයේ, ජපානයේ, කොරියාව, ඩුබායි වගේ රටවල් ඇතුළු යුරෝපයේ වැඩිහිටි සත්කාර සේවයට යන්න. ගිහිල්ලා හොඳ වැදගත් රස්සාවක් විදිහට කරන ගමන් ඊට පස්සේ හොඳ පඩියක් අරගන්නත් පුළුවන්. ඔයාගේ ජීවිතේ සිනසබෑ කරගන්න තියෙන හොඳම ආවතක් තමයි මේක. හැබැයි ඉතින් මේකට නිකාම යන්න හැකියාව ලැබෙන්නේ නැහැ. මොකද ඒ වගේ රටකට යනවනම් පිළිගත් විදිහට වැඩිහිටි සත්කාර NVQ level 3 වගේ පිළිගත් වෘත්තීය සුදුසුකම් ලබා ගැනීම අනිවාර්යයි. ඉතින් එතකොට වැඩිහිටි සත්කාර වෙනුවෙන් ඒ කියන්නේ කෑගිව කෙනෙක් විදිහට NVQ level 3 වෘත්තීය සුදුසුකමක් ඊට පස්සේ පිළිගත් සහතිකයක් එක්ක කොහොමද මේ ගමන යන්නේ කියලා ඔයා කල්පනා කර කර ඉන්නවනම් ඔයාට ඒකට තියෙන හොඳම තැනයි මාතර රියුගා හෙද විද්‍යාලය කියලා කියන්නේ. පුහුණුවක් දීලා ඊට පස්සේ සහතිකේ දීලා එතනින් එහාට ඔයාට විදේශ රැකියා සීනිය සැබෑ කරගන්න මග පෙන්වලා දෙන්න, ඒ වගේම ඔයාට CV එකක් හදාගන්නේ කොහොමද, ඊට පස්සේ සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්නේ කොහොමද, ඒවට අවශ්‍ය පුහුණුව සියල්ල ලබා දෙන විශ්වාසවන්ත තැනක් තමයි මාතර රියුගා හෙද විද්‍යාලය කියලා කියන්නේ. කෑගිව කෙනෙක් විදිහට රට යන අදහසක් තියෙනවා නම් ඔයාට ඒකට යන්න තියෙන හොඳම පාර තමයි මාතර රියුගා හෙද විද්‍යාලය කියලා කියන්නේ. ඔයාට වැඩි විස්තර දැනගන්න ඕනේ නම් 0785 42 43 0785 42 43 නම්බරයකට කෝල් එකක් දෙන්න පුළුවන්. විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ ත්‍රිතික අධ්‍යාපන කොමිසමේ අනුමැතිය ලත් රියුගා හෙද විද්‍යාලය මාතර වෘත්තීය පුහුණුවෙන් අනාගතයට රියුගා හෙද විද්‍යාලය මාතර. ඒකනත් මතක් කරලා අපි අලුත් පැයකට යන්න හදන්නේ 10:52 දැන්.

කතා කරන්න 0112 55 33 63 WhatsApp 0711 95 95 95

0: ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙත.
1: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරි රස සෝයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
4: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
5: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net fm.
6: පොත් අපගේ net වගේ.
7: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4.
8: මේනික සහල් බයන්මින් තරගයෙන් පසුගිය සතියේ කෑගල්ලේ ලංකා කුමාරි ස්මාර්ට් ටීවී එකක් සහ ජයන්තිපුර තරුෂි බූපා බ්ලෙන්ඩර් එකක් ජයග්‍රහණය කර ඇත. මේනික සහල් මිලදීගෙන ඔබ ජයග්‍රාහකෙකු වන්න.
9: අක්මා විතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540.
10: පෘථිවියේ ඉඳලා අඟහරුට රේල් පාරක්. ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන Anchorpedia Pro MFGM. අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
11: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
12: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල් ගින්දර හැන්දෑව විජානු.
13: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න.
14: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජිකයෙක්.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ එහෙම ගණන් නැහැ අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ් ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ
3: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
4: වේලාව දෙ 11යි විනාඩියකයි දැන්

0: ඔබව අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
5: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම net news.
6: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම සමීර. තලෙමන්නාරමට ඔබෙන්ඩු මුහුදු ප්‍රදේශයේ වැලිපරයක අතරමං සිරි තරුණයෙකු බේරාගෙන තිබෙනවා. ඒ මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයක නිරතව සිටි නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින්. එහිදී බේරාගෙන ඇත්තේ ඉන්දියාව සිට යාත්‍රාවකින් පැමිණ අතරමං ඇති වයස අවුරුදු 17ක් වන තරුණයෙක්. සිරබාරයට ගත් එම තරුණයා ඉදිරි නීතිමය හා පරිපාලන කටයුතු සඳහා තලෙමන්නාරම පොලිස් ස්ථානය වෙත බහර දුන් බවයි නාවික හමුදාව පැවසුවේ. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
2: net news the truth people trust
3: ඔබ වෙත ගෙන ආවේ
5: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි
7: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්න දැන් තියෙන පියා බන්න
8: net fm hello hello satyante Hello, hello, Satyante.
9: Hello, hello,
10: Satyante.
9: Hello, hello,
10: Satyante.

ආනන්ද නිලන්ත මහීමා ඊට පස්සේ සශීමා මේ කට්ටිය ඔක්කොම අවහගෙන ඉන්නවා කියලා තියෙනවා උදාරයි ඈ අනිවාර්යෙන් එකතු කරගන්නම් ඊට පස්සේ සුබදාසනක් වේවාස අපිත් මේ වෙලාවේ හෙලෝ හෙලෝ සතියන්තේ තමයි අහගෙන ඉන්නේ බොරලස්කමුව දිනිත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර ඊට පස්සේ මල්කාන්ති කමල් සන්ධ්‍යා එක්ක සරච්චන්ද්‍ර සෙට් එකම එකතු කරගන්නම් ඒ වගේම හිකඩුවේ නසංක සඳරුවන් ඒ වගේම කඩවතින් ලක්මාලි ඔයාවත් එකතු කරගන්නම් හයස ගුඩ් මෝර්නින් අදත් ආව හෙලෝ හෙලෝ සතියන්තේට අද අපේ අයියගේ පුතාගේ බර්ත්ඩේ එක අද මං හිතන්නේ උපන්දින ගොඩ තියෙන දවසක් සහ මේ හැම උපන්දිනයක් මාවට මතක් කළ මැසේජ් එකක් දානවා කියලා කියන්නේ ඔයාට ආදරෙයි ඈ ඊට පස්සේ සුබ උපන්දිනයක් වේවා කියන්න කියලා තියෙනවා. ඔකේ හැපි බර්ත්ඩේ. ඔන්න ලංකාවට මහින විශ් එක දුන්නා. හරි ඊට පස්සේ චාමර ස්ටෝස් එකේ සෙට් එක ගොඩක් ආදරෙන් ඔයාලවත් එකතු කරගෙන අපි අන්තිම පැය වැඩ පටන් ගන්න හදන 11 විනාඩි 10යි 12 වෙනකම් මාත් එක්ක ඉන්නවා.

0: ගිටාරයෙන් තත්තරගෙන වයලීනයට අත්තට දුන්න. දැන්තියෙන්න පියාබන්න.
1: රෙතෆම් හැලෝ හැලෝ සතියන්තය. හැලෝ හැලෝ සතියන්තය.
0: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයකක රස බලමුද. මාතර ෆ්‍රීලන් චීස් රසති සෝයමීට්. වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
2: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
3: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔය පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
2: ඊශ්‍රායිල ජපානය කොරියාව රුමේනියාව ඩුබයි ඇතුළු ලොව දෙස් විදෙස් පිළිගත් කෑගිව රැකියා සඳහා එන්විකේ ත්‍රී පාඨමාලාව මාතර රියුකා හෙද විද්‍යාලයේදී නවතම පාඨමාලාව ආරම්භ වුණා. සීමිත මතවා ගැනීම් කතා

0: लोग व्यापारे बेतिन
1: इतना भी पास मत आओ कि दूर जाना मुश्किल हो उच्चरक लैंग्वेज ने पा आई एम द रसन बेरीवे हित का उपन खान दम हैंगी मवेन वेन सत्य दिन पाहे मा मंदारम रे हाथ ट नित अहन्ना
2: දැන් හිතන පාරක් කොට LB Finance එකකින් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
1: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
3: Net FM. Hello hello Satyantea.
4: එකොළහයි විනාඩි 25යි අපි හෙලෝ හෙලෝ සත්‍යන්තය අපි දෙන්නගේ පැය තුනෙන් තව විනාඩි 35ක් විතර තියෙනවා. ඒ කියන්නේ අපිට සැහෙන දෙයක් කරගන්න පුළුවන් වෙලාවක්. සින්දු ගොඩක් අහන්න පුළුවන්, කෝල් කරන්න, මැසේජ් කරන්න චාන්ස් එක තියෙනවා. WhatsApp එකේ කට්ටියට මම සැහෙන චාන්ස් එක දෙන දවසනේ අද නේද? ඉතින් ඒ නිසා ඒ කට්ටිය මතක් කරන්න තමයි හදන්නේ. හසා ඔයා වහගෙන ඉන්නේ මගේ පුතා සෙනාල්වයි පවුල කට්ටිය ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා. මට නුවන් තමයි මැසේජ් එක දාලා තින් කොරියාවල ඉඳලා. ඔයා ලෝකේ කොහේ හිටියත් ලංකාවේ ඉන්නවා වගේ, ගෙදර ඉන්නවා වගේ දැනෙන්න නම් ඔයා net අහන්න ඕන නේද අපේ නුවන්? Thank you message කරාට. ඊට පස්සේ හයි කොහමද අසා බෝයි, අදත් සද්දරම වහගෙන ඉන්නේ, playlist එක සුපිරි අප්පා කියලා තියෙනවා. Thank you යෂෝ, ආවත් එකතු කරගන්නන්. ඊට පස්සේ අපිත් මේ වෙලාවේ ආව සද්දරම වහගෙන ඉන්නවා, ලස්සන සින්දුවක් දෙන්න කියලා රංජිව මෝටර්ස් එකේ set එක message කරලා තියෙනවා. උදාරයි කොල්ල set එක වැඩ කරද්දි chill එකේ සින්දුවක් අහගෙන වැඩ කරනවා කියලා කියන්නේ. ඉතින් ආයි උදාර කොල්ල කෙල්ල set එකක් තමයි. සුබ දවසක් වේවා, අපිත් මේ වෙලාවේ ආව වහගෙන ඉන්නවා, අපිට ලස්සන සින්දුවක් දෙන්න අසා කියලා පුන් සිසි message එකක් දාලා තිනවා. Thank you ජය වේවා. ඔයාලා මතක් කරන්න දේවල් කතා කරන්න දේවල් සෑහෙන්න තියෙනවා. සින්දුවක් අහලෙමු.

0: 11 විනාඩි 31යි වෙලාව. මේ දවස්වල අපි නිතරම ඔයාලට මතක් කරන දෙයක් තමයි අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් ගේ රිපෙයාර් කරන කෙනෙක් නම් ටයිල් සහ බාත් වේ උපංග කියලා කියන්නේ අමතක කරන්නම බැරි දෙයක් නේද? ඉතින් එතකොට ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම ඔයාව හොයාගෙන ඔයාගේ ලොකේෂන් එකට එනවා කියලා මතක් කරනවා මේ දවස් ටිකේම අපි ඔයාලට. දැන් මම ලෑස්ති වෙන්නේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායමත් එක්ක අපේ දර්ශන ඉන්න වාද කොහෙද ඉන්නේ මොකද වෙන්නේ කියලා දැනගන්න තමයි ලෑස්ති වෙන්නේ. අයිබන් දර්ශන
1: നഗരയാക് നഗര പാസ ആദരണീയ തിരുവനന്തപുരം സുന്ദര ചാരിക്കാ അത് ദിവസ് ഒന്ന് അപ്പൊ ഇന്നും ആദരണീയ സുന്ദര കാൽപെട്ടിയെ പൊറുവെ തമായി ആവരണിക്കറാണ് ഇതിൽ അത് ദിവസേ අපේ හිතවතුන්ට හිතවතියන්ට අවස්ථාව දෙනවා. මේ ශ්‍රාවකින්ටත් ඔන්න හැකියාව දෙනවා. කල්පිටියවට කෙනෙක් නම් ඔයා ඔයාට පුළුවන් වුණ අද දවසේදී කල්පිටිය නගරයට එකතු වෙන ඔයාට හැකියාව දෙනවා. ලංකා ටයිල් කර්මාන්තශාල ප්‍රදේශ නගරින් තමයි මේ දෙවන්ත වැඩ කටයුත්ත අද දවසේදී සුන්දර කල්පිටිය එකතු කරන්න. ඉතින් හැම දාමත් කියනවා වගේ නිවසක් කියලා කියන අපිට හරි වටිනා කියන දෙයක්. ඉතින් මේ නිවසට වටිනාකමත් එකතු කරන්න තමයි මේ විදිහට අපි අද දවසේදී ආදරණීය කල්පිතිය පුරට එකතු වෙන්නේ. මොකද වසර මැද වාසීත් එක 140ක් දක්වා දෙවන්ත වාසියක් වට්ටමක් අරගෙන තමයි අපි කල්පිතිය පුරවරය ආවරණය කරන්න එකතු වෙන්නේ. ඉතින් ඒ වගේම අපිට හැමදාමත් වගේ දින හම් වෙනවා FM 95.4 කවදත් අලුත් කගින් නිත්තහන හිතවතුන් හිතවතුන් කීප දෙනෙක් අපිත් එක්ක නිතරම සම්බන්ධ නැහැ. මොකද ඒ අය එකතු වෙන්නේ කවදත් අලුත් කගින් නිත් අහගෙන ඉඳලා තමයි ඒ අය මෙතෙන්ට එකතු වෙන්නේ. ඉතින් හැමදාමත් වගේ මේ වාසිය වටිනාකම අපි අද දවසේ ලබා දෙනවා. ඉතින් ලංකා ටයිල් ගැන කතා කරනකොට වසර 50කට එහා ඉතිහාසයක ඉඳලා තමයි ලංකා ටයිල් සම්මානය එකතු වෙන්නේ. ඒ වගේම ලංකා ටයිල් කියලා කියන්නේ මේනකොට SLS තත්ත්ව සහතිකය සහ ISO තත්ත්ව සහතිකයෙන් පිටුලත් එකම ටයිල් සම්මානය හැටියට ලංකා ටයිල් සලකන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාටත් ඔන්න පුළුවන් ওই පැත්තේලා මේ පැත්තේ එකතු වෙනවා නම් නිවස ලස්සන ගියක් හදා ගන්නවා නම් ඒක හරි පිරිසුදුවට ලස්සන කරගන්න කැමති ඔයාටත් ඔන්න හැකියාව දෙනවා මේ පැත්තේ එකතු වෙලා ටයිල් වාත්‍ය උපංග මේ සියල්ලම වගකීමක් සහිතව 140ක් දක්වා දෙවන්ත වාසියක් වට්ටමක් එක මිලදී ගන්න පුළුවන්. ඒ වගේම කොළොම වාත්‍ය උපංග මිලදී ගන්නවා නම් ඒ සඳහා වසර 25ක් පොඩි ගාණක් නෙවෙයි අවුරුදු 25ක වගකීම් කාලිකුත් ඔන්න ලංකා ටයිල් ආදිනේ ලබා දෙන්නත් සූදානම්. ඉතින් ඒක නිසා අද දවසේදී වට පුළුවන් ලංකා ටයිල් කර්මාන්තශාල ප්‍රදර්ශනාගාරයේ තියෙනවා අංක 188 කොළඹ පාර පාලාවිය යන ලිපිනේ. ඉතින් මේ පැත්තට ගිහිල්ලා ප්‍රදර්ශනාගාරයෙන් මිලදී ගන්න හැකියාව දෙනවා. ඉතින් අද දවසේදී අපි ජංගම ප්‍රදර්ශනාගාරයේ තියෙනවා සුන්දර කල්පිටිය පුරවරට එකතු කරලා. ඉතින් කල්පිටිය ආදරණීය හිතවතුන්ට හිතවතියන්ට අවස්ථාව දෙනවා යන එනකම ඔන්න මේ පැත්තට ගොඩ වෙලා වැඩිදුර විස්තර දැන කියා ගන්න පුළුවන්. ඉතින් අපේ ආදරණීය කණ්ඩායමින් ඔය පැත්තෙන් වැඩිදුර විස්තර සතුට ලබා දෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා අපි මතක් කරන්නේ ආදරණීය කල්පිටිය හිතවතුන්ට ගොඩ වෙන්න කියලා. අපි අද දවස සූදානම් ආදරණීය කල්පිටිය පුරවර වගේම හවස් වරුවේ අපි ඉන්නවා සුන්දර පුත්තලම පුරවර යවන්න කරන සූදානම්. ඉතින් පුත්තලම දිවමත සමු වෙන බලාපොරොත්තු වෙන සමු කරනම් බොහොම ස්තුතියි අවස්ථාව මේ පැත්තට ලබා දුන්නට.
0: බොහොම ස්තුතියි දර්ශන. ඉතින් ඒ නිසාම තමයි ඔයාලට මතක් කරන්නේ යවට ඉන්න කට්ටිය ඉන්නවා නම් තමන් අලුතෙන් ගයක් හදනවා නම් ගෙදර රිපෙයාර් එකක් යනවා නම් ටයිල් සහ බාත් වේ උපංග මිලදී ගන්න. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් වගේ නගරයට ආවම ඔයාලට ළඟම ලොකේෂන් එකට යන්න අමතක කරන්න එපා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා dpmc ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනීය සහ ක්ෂේත්‍රීය ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට
1: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කල්නිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070313036.
2: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්න දැන් තියෙන පියාඹන්න
3: Net FM. Hello hello Satyantaya. Hello, hello, Satyantaya.

11යි විනාඩි 47යි වෙලාව. මට යන්න වෙලාවත් ඇවිල්ලා තියෙනවා. හැබැයි යන්න කලින් මතක් කරන්න ඕනේ මේ දවස්වල ලෝකේ වැඩිම ඉල්ලුමක් තියෙන රැකියා ශාස්ත්‍රයේ තමයි වැඩිහිටි සත්කාර සේවය කියලා කියන්නේ. ඒ කියන්නේ caregiver. එතකොට caregiver කෙනෙක් වෙලා ඔයාට පුළුවන් ඊශ්‍රායලයේ, ජපානයේ, කොරියාව, ඩුබායි වගේ රටවල් ඇතුළු යුරෝපයේ රටවල් ගණනාවක වැඩිහිටි සත්කාර සේවය සඳහා යන්න ගිහිල්ලා හොඳ පිළිගැනීමක් එක්ක හොඳ වැටුපක් ලබන ගමන් ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න ඔයාට හැකියාව දැන් තියෙනවා. හැබැයි ඔයා දන්නවද සාමාන්‍යයෙන් මේ සඳහා තෝරා ගන්න වැඩිහිටි සත්කාර NVQ level 3 වගේ පිළිගත් වෘත්තීය සුදුසුකමක් ලබා ගැනීම අතිශය අනිවාර්ය කාරණාවක්. ඉතින් එතකොට NVQ level 3 වෘත්තීය සුදුසුකම ඒ වගේම පිළිගත් සහතිකයක් එක්ක මේ තමන්ගේ සිහිනය කරා පියමන් කරන්න කොහොමද කියලා කල්පනා කරන ඔයාට තියෙන හොඳම විසඳුම අරගෙන එන්නේ මාතර රියුගා හෙද විද්‍යාලයෙන්. ඉතින් එතකොට සාමාන්‍යයෙන් කොහොමද NVQ level 3 මට්ටමේ වෘත්තීය සුදුසුකමක් එක්ක ඔයා කියාගිව කෙනෙක් විදිහට රට රැකියාවකට යන්නේ, ඒ සඳහා අවශ්‍ය කරන පුහුණුව ලබා දීලා ඊට පස්සේ සහතිකේ විතරක් දීලා නිකන් ඉන්නේ නැහැ. එතනින් එහාට දේශීය විදේශීය රැකියාව සඳහා මඟ පෙන්වීම, ඒ වගේම කොහොමද රැකියාවක් සඳහා යන CV එකක් හදාගන්නේ, ඊට පස්සේ සම්මුඛ පරීක්ෂණ වලට සූදානම් වෙන්නේ කොහොමද, ඒකට අවශ්‍ය පුහුණුව ලබා දෙනවා, මේ සියල්ල දශමෙටම කියලා දීලා ඔයාගේ ජීවිතේ ගොඩනගන විශ්වාසවන්තම තැන තමයි මාතර රියුගා හෙද විද්‍යාලය කියලා කියන්නේ. ඔයාට මම මෙහෙම කියන්නම්කෝ, දැම්ම කෝල් එකක් අරගෙන ඒගොල්ලොත් එක්ක කතා බහ කරොත් ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. 0855 42 43 0855 42 43 නම්බරයකට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ ත්‍රිතික අධ්‍යාපන කොමිසමේ අනුමැතිය ලත් රියුගා හෙද විද්‍යාලය මාතර වෘත්තීය පුහුණුවෙන් අනාගතයට විශ්වාසවන්තම තැන තමයි රියුගා හෙද විද්‍යාලය මාතර කියලා කියන්නේ. එවගේම සැප්තැම්බර් මාසේ 25 ඔන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පටන් ගන්නවා. ඉතින් ඒ නිසා කියවීම මේ මාසයේ වෙනුවෙන් ඔන්න 27 වන සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක එකතු වෙන ඔක්තෝබර් මාසේ 4 වෙනිදා වෙනකන් ඔයාලට අවස්ථාව තියෙනවා. පොත්පත් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කට්ටිය, පොත් කියවන්න ආස කට්ටිය හැමෝම යන්න අමතක කරන්න එපා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය තමයි මේක සංවිධානය කරන්නේ. හැමදාමත් වගේ මේ වෙනුවෙන් නිල රේඩියෝ මාධ්‍ය දායකත්වය ලබා දෙන්නේ net FM අපි. ඒ ගැනත් මතක් කරලා අදට මම යන්නයි හදන්නේ. කෝල් කරපු, මැසේජ් කරපු හැමෝටම thank you. අපි ආයෙත් හම්බ වෙන්නේ සඳුදා හවස 4ට. ඔයගේ මගේ බෝරින් නැති ඉවෙනින් ඩ්‍රයිව් එක 4 වටින්. ඒ වගේම ලබන සිකුරාදාම අමතක කරන්න එපා. net FM DJ night face to face attack show දෙවන තරඟ වටේ පළවෙනි තරඟේ අපි අරන් ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ පිළිබඳව විස්තර ඉස්සරහට කියන්නම්. දිගටම හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්න ගිහිල්ලන්නම්. ජය වේවා. මම DJ අසා. goodbye.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විෂන්කය නවතම ශාකාව අම්බලංගොඩ මෙඩිහෙල් ප්‍රහල් පරිශ්‍රයේදී දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක අක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, සිවිකාච මිලදී ගැනීමට පැමිණෙන්න මෙඩිහෙල් ප්‍රහල ගාලුපාර අම්බලංගොඩ අමතන්න 076544151.
2: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 12 අම්පාර බස් නැවතුම්පොළ ඉදිරිපිට SLT Mobitel Fiber Real Fiber Real Performance.
3: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ශීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
4: ප්‍රතික්ෂාව, ගැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා ගැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 33 540.

0: දිනපතාම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: FM 95 FM 94.8 net FM දිවයින පුරා දිවයින පුරා
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ එහෙම ගණන් නැහැ අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ් ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
5: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
4: දවල් දොළහයි දැන්

0: net news janathawa vishwasa karana satya net news
1: oba vetagene inne
2: dashaka gananawak pura vedanawan nihanda kala sama gedarakama sitiyutu weda mahatmaya siddhalepa
3: ihalama tatwen saukhya arakshitawa nishpadane karunu labana asurum kala pol kiri piti bahawithi sadaha obat adama maru wenna lehesi pahasui maasi pol samvardhana adhikari paniwideyaki ankapedia pro mfgm ada lokuwata hitena pottanke smart sodanama
4: avabodhen seelu pahasukam samaga arakshitawa vandanawata sudusutana pitatwima ගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-076-716-3872
5: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම

0: අයිබෝවන්, අද 2026 සැප්තැම්බර් 12 වෙනිදා සෙනසුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. net news සජීව මැදිරියේ සිට මම සචිනී සේනවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල පොහොට්ටුවේ අනුරපුර රැලියට සියල්ල සූදානම්. දුරබැහැර ප්‍රදේශවලිනුත් පාක්ෂිකයෝ එති. ජනපති පොළොන්නරුවට රැලිය හවස 4ට. ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් පූජා කෙරුණු අලුත් කරඬුව ගැන බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා පළමුවරට කතා කරයි. ව්‍යාජ අංක තහඩුවක් සවිකර යතුරු පැදියක් ධාවනය කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට. දෙදින නිල සංචාරයකට ජනපති ට්‍රම්ප් අද අයර්ලන්තයට.
1: Net news, the truth people trust.
0: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර රැලිය ගැනයි අද රටේම අවධානය. මේ අතර මාලිමාවේ රැලියකුත් තියෙනවා අද පොළොන්නරුවේ. ඒ ඇතුළු දවස උණුසුම්ම කළ කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. ආණ්ඩු විරෝධී අනුරාධපුර රැලිය සඳහා මේ වන විටත් සියලු කටයුතු සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම රැලිය පස්වරු දෙකට අනුරාධපුර නගර සභා නිවාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. මේ ඒ සම්බන්ධයෙන් net news එක අදහස් දක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජය වේදිරිමාන්න මහතා.
2: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන එවන්ත ආණ්ඩු විරෝධී මහජන රැලිය අද ජනසටන අනුරාධපුරදී අති දැවන්ත ඓතිහාසික ජන රැලියක් ලෙස පැවැත්වීමට සියලුම කටයුතු සූදානම්. මේ වන විටත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හැම ප්‍රදේශයක්ම නියෝජනය කරමින් ජනතාව තමන්ගේ සහභාගිත්වය ලබා දීම සඳහා පැමිණෙමින් සිටින බව අපට ආරංචි වන්නේ. අපි ඊ හැන්දෑවේ කිව්වා වගේ ලංකා ඉතිහාසයේ දැවන්තම ඓතිහාසික ආණ්ඩු විරෝධී ජන රැලියක් ලෙස අපි මේ රැලිය සංවිධානය කරලා තියෙන්නේ. අද ලංකාවේ දේශපාලනයේ විපක්ෂ දේශපාලන ආකෘතිය වෙනස් වෙන දවසක්. ආණ්ඩුවට තමන්ගේ දේශපාලන සමාජ ආර්ථික මැදිහත්වීම් සම්බන්ධව යලි හිතන්න වෙන දවසක් බවට පත් වෙනවා. මේ ආණ්ඩුවට මගහැර යා නොහැකි විරෝධයක් අද මේ දැවැන්ත ජනසටන මහජන රැලිය තුලින් අපි විසින් නිර්මාණය කරනවාමයි.
0: දිවයිනේ විවිධ ප්‍රදේශවලින්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් එම රැලිය සඳහා පැමිණෙමින් සිටිනවා. බස් රථ මෙන්ම දුම්රියෙන්ද ඔවුන් පැමිණෙමින් සිටින බවයි net news නියෝජිතයින් පැවසුවේ. මතුගම සිට බස් රථවලින් පැමිණෙන පිරිස අතරින් කිහිප දෙනෙකුද net news සිත මෙලෙස අදහස් පළ කළා.
3: මේ අවුරුදු දෙකක් වෙන ඉසුළු කාලයකදී මේ ආණ්ඩුවට මේ ඉරණම අත් වෙයි කියලා කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැතුව ඇති නේද?
4: අපිට මේ වෙන දේවල් එක්ක හිතෙන්නේ නැමෙයි අපි තමයි.
5: මේ ආණ්ඩුව කරේ අපිට උදව්වක්. රාජ්‍ය නායකයා අපේ විධායක නායකයාව පුළුවන් තරම් මේ පවුලේ ඇයට ගහන්න ගහන්න මිනිස්සු එකතු වෙනවා කියලා දැන් අපේ මත්මන් ජනරාල්තුමාට තේරෙනවා. රාජපක්ෂවරුන්ට ගහන්න ගහන්න මිනිස්සු එකතු වෙනවා මේ මිනිස්සු අඩුවීමක් වෙන්නේ එයාගේ බලාපොරොත්තු අපි දන්නේ නැහැ කොහොමද කියලා තත් එනක වැඩි නෑ. අපිට තේරෙනවා අද අපිට එක්ක එන්නාම ගොඩක් දෙනෙක් මතුකමට ඇවිල්ලා එන්න බැරි වුණා. සල්ලි ගෙවල යන්න හදන මිනිස්සු ඉන්නවා නම් හිතා ගන්න පුළුවන් නේද බිම්මට්ටේ මිනිය මොන තරම් ගේන්තියකින් දින්නේ කියලා මේ ආණ්ඩුව වෙනුවෙන්. ඒකේද ආණ්ඩුවට ස්තුතියි අපිට සරගෙඩි කරා. තියෙනේ කියලා මහින්ද මහත්තය කරපු පාරවල් ටිකේ තමයි අපි මේ යන්නේ. තාම
6: අද අනුරාධපුරේ යනවා සංජීව වේදිරිමාන අපි දිස්ත්‍රික් නායකතුමා සහ කොම සංවිධායකතුමාගේ මග පෙන්වෙන්නේ. අපි රතුමල්ලේ පැහැදිලි කරගෙන දුන බස් එකක් ඇත්තටම අපි දෙක අත මගදී ගොඩක් දෙනෙක් තරහ වෙලා ගියේ. නමුත් පක්ෂයත් එක්ක නෙවෙයි තරහ වෙලා ඒගොල්ලන්ට යන්න බැරි වෙච්චව. මතුකම අනුරාධපුර බස් එකේ ගොඩක් දෙනෙක් අද පහේ ඉඳලා ඉන්දියා යන්න. ඉතාල සෙනගත් ඒ වගේ වීයේ කියන්නේ බෝනස් කට්ටිය කියලා පෝස්ට් එකක් තියා ගන්න කරි. මෙලියත් ඒක වගේ බෑනේ අද අපි ආණ්ඩුවට විරුද්ධ ලොකු බලයක්. ගමේ තියෙන තත්ත්වය අද අනුරාධපුරේදී මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අපි මෙලි
0: පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි රැලිය ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 4ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ පොළොන්නරුව දීපු උයන පරිශ්‍රයේදී අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයිමයෙන් රට පුරා පැවැත්වෙන මහජන රැලි මාලාවට සමගාමීව එය පැවැත්වෙනවා. මේ අතර ආණ්ඩුවේ මහජන රැලි මාලාව සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද පවත්වන රැලිය සම්බන්ධයෙන් අමාත්‍ය උපාලි පන්නිල මහතා මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.
7: ජනාධිපතිවරණය පවත්වලා සැප්තැම්බර් මාසයේ සීක්වෙනිදාට වසර දෙකක් සපිරෙනවා. ඒ නිමිති කරගෙන ලංකාවේ සෑම ප්‍රධාන නගරයකම මහජන රැලි තියලා ජනතාවට කරුණු කිරීම සඳහා අපි සංවිධානය කළා. මේ දවස්වල ඒ වැඩකටයුතු කරගෙන යනවා.
8: දැන් අනුරාධපුරේ රැලිය නවත්තන්න නාමල්‍ය අතුරට කියලා තමයි බුද්ධ ජන පෙරමුණ කියන්නේ.
7: රැලි නවත්තන්න ඉතින් කවුරුවත් අතුරට දාන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. අපිට මොකටද ඔය පොඩි පොඩි කණ්ඩායම් වල සුදු සුදු රැලි ගැන අපි අවධානය යොමු කරන්නේ? අපි අවධානය යොමු කරන්නේ ජාතික ජන බලවේගය සංවිධානය කරන මහා රැලි පිළිබඳව. ඔබ දකින්න ඇති ජනතාව කොයිතරම් දහස් ගණනේ දස දහස් ගණනේ ජාතික ජන බලවේගයේ රැලි වලට සහභාගී වෙනවා. අපි ඒ ගැන අවධානය යොමු කරනවා. අනිත් ගොඩා ගොඩා කණ්ඩායම් සංවිධානය කරන ඒ වගේ සංවිධාන පිළිබඳව රැලි පිළිබඳව අපි අවධානයක් නැහැ. ජාතික ජන බලවේගය ආණ්ඩුව එහෙම ලේසියෙන් බය කරන්න හැකියාවක් නැහැ. අපි හැමදාම ජනතාවත් එක්ක ඉන්න ආණ්ඩුවක්. ඒ නිසා අපි හැමදාම ජනතාව ගාවට යනවා. අපි සංවිධානය වෙනවා. ඒ වගේම රැස්වීම් තියෙනවා. ඒ වගේම මේ වගේ කුඩා මට්ටමේ මධ්‍යම පරිමාණයේ ඒ වගේම විශාල මට්ටමේ රැලි පවත්වමේ ජනතාවත් එක්ක ඉන්නවා. ජනතාවමද තමයි ආණ්ඩුව තියෙන්නේ. ඒ නිසා ජනතාවත් එක්ක ඉන්න එක, ජනතාවත් එක්ක සාකච්ඡා කරන එක, ජන රැලි සංවිධානය කිරීම අපේ ඉතිහාසයේ පුරාම සිදු කරන දෙයක්. ඉදිරියටත් අපි ඒක කරනවා.
8: බය වෙලා නෙමෙයි.
7: කිසිම ආකාරයකින් ජාතික ජන බලවේග ආණ්ඩුව බය කරන්න බෑ කිසි කෙනෙක්.
0: ශ්‍රී දළදා වහන්සේ වැඩසිටීම සඳහා රත්රන් කරඬුවක් පූජාවක් ලෙස ලැබුණු බව මල්වතු අස්ගිරි මහනාහිමිපාණන් වහන්සේලා සහ දේවරණ නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතා විසින් සංදේශයක් මගින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත දෙනුම් දී තිබෙනවා. අතිරියේ කමන්ත අමරසේකර මහතා ඇතුළු පවුලේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් දළදා වහන්සේගේ භාරකාරත්වයේ පූර්ණ අනුමැතිය සහිතව මෙම රන් කරඬුව පූජා කර තිබවයි නිත් නිවුස් නියෝජිත JAL ජයසිංහ පැවසුවේ. ජාතික මැණිකා ස්වර්ණාභරණ අධිකාරියේ සහතික කළ වාර්තාවලට අනුව මෙම කරඬුවේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 86.04ක්, ඊට කිලෝග්‍රෑම් 65.224ක රත්රන් ප්‍රමාණයක් සහ කිලෝග්‍රෑම් 20.822ක බරකින්ඩුත් විවිධ මැණික්කල් අඩංගු බවද සඳහන්. මේ අතර දෙවන විමල් ධර්මසූරි රජතුමා විසින් ඉදිකිරීම ආරම්භ කර කීර්ති ශ්‍රී රජසිංහ රජ දවසේ සම්පූර්ණ කරන ලද මෙතෙක් දළදා වහන්සේ වැඩ සිටි ඓතිහාසික රන් ආලේපිත රිදී මහා කරඬුව එහි අනන්‍යතාව රැකින පරිදි දළදා මාලිකා අභ්‍යන්තරයේ සුරක්ෂිතව තැන්පත් කිරීමට පීවරගෙන ඇති බවද අදාළ සංදේශයේ වැඩිදුරටත් සඳහන්. මේ අතර ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටීම සඳහා රත්රන් කරඬුවක් පූජා කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් RMG සේනරත්න මහතාද අදහස් පළ කළා.
9: පසුගිය සැප්තැම්බර් 8 දවසේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේදී දළදා සමිඳුන් වැඩ සිටීම සඳහා මෙතුවක් කාලයක් පාවිච්චි කරන ලද රන් ආලේපිත කරඬුව වෙනුවට සම්පූර්ණයෙන්ම රත්තරණින් නිම කරන ලද කරඬුවක් පෞද්ගලික ධන පරිත්‍යාගයක් ලෙස දළදා මාලිගාවට පූජා කරනු ලැබුවා. ඒ අවස්ථාවට මල්වතු අස්ගිරි උභයමහා පාර්ශ්වයන්හි නායක ස්වාමීන් වහන්සේලා වගේම දියවඩන නිලමේතුමත් දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලයත් මමත් සහභාගී වුණා. ඒ අවස්ථාවේදී පැරණි රන් ආලේපිත කරඬුව වෙනුවට අභිනවයෙන් පූජා කරන ලද කරඬුව තුළ දන්ත ධාතුන් වහන්සේ ඇතුළු ඒ අවශේෂ පූජා ද්‍රව්‍යයන් තැන්පත් කිරීමට කටයුතු කරන බවට මහානායක ස්වාමීන් වහන්සේලා දිවඩ නිලමිතුමත් කරුණු පැහැදිලි කළා. ඒ අනුව පැරණි රන් ආලේපිත කරඬුවත් දැනට වැඩ සිටින මාලිගාවේම සුවිශේෂ ස්ථානයක තැන්පත් කිරීමට කටයුතු කරන බවට අදාළ දැනුම් දීම් මහානායක ස්වාමීන් වහන්සේලාත් දිවඩ නිලමිතුමත් සනින් යුක්තව මාව ලිඛිතව දැනුවත් කරලා තියෙනවා.
0: එල්නිනෝ කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත්ව සිටින පුද්ගලින් සංඛ්‍යාව 161,451ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවේ දිස්ත්‍රික්ක 8ක පවුල් 49,344ක් අයත් පිරිසක් එලෙස පීඩාවට පත්ව සිටින බවයි. ඒ අතරින් පවුල් 43,221කට අයත් පුද්ගලින් 141,312 පානීය ජල ගැටලුවට මුහුණ පා සිටිනවා. එනුව ඔවුන්ට අවශ්‍ය පානීය ජලය බෙදා හැරීමේ කටයුතු තවදුරටත් සිදුවන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩිදුරටත් පැවසුවේ. මේ අතර බස්නාහිර සහ සපරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනේ වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලවන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උතුරු උතුරු මැද ඌව සහ නැගෙනහිර පළාත්වල පසුරු දෙකෙන් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාර්යී නියුතු කාලගුණ විද්‍යාඥ තත්සරණි රාජගුරු මහත්මිය පැවසුවේ.
10: අද දින දිවයිනේ වැසි තත්ත්වය සැලකීමේදී බස්නාහිර සහ සබරදම පළාත්වල මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි. ඊට අමතරව වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි. තවදුරටත් උතුරු උතුරු මැද ඌව සහ නැගෙනහිර පළාත්වල පසරු දෙකින් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබයි.
0: අඩු ආදායම්ලාභී පවුල් සඳහා ලබා දෙන අස්වැසුම සහනාධාරය ලබන ප්‍රතිලාභින් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී අඩකින් පමණ අඩු වී තිබෙනවා. පසුගිය 2025 වසරේදී අස්වැසුමින් ප්‍රතිලාභ ලැබූ ප්‍රතිලාභින් සංඛ්‍යාව 243,907ක් ව සිටියා. නමුත් මෙම වසරේ අගෝස්තු වන විට එම සංඛ්‍යාව 125,522ක් දක්වා අඩු වී තිබෙනවා. මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ පෙර පැවති කාණ්ඩ 4 සංක්‍රාන්ති සහ අවදානමට ලක් වූ කාණ්ඩ සඳහා වූ ගෙවීම් කාලය පසුගිය දෙසැම්බර් සහ ජුනි මාසවලින් අවසන් වූ බවයි. දැනට අන්ත දුත්පත් සහ දුත්පත් යන කාණ්ඩ සඳහා පමණක් ප්‍රතිලාභ ගෙවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. පළමු හා දෙවන අදේරවල අයදුම්පත් සහතික කිරීමේ කටයුතු මෙවන විට සිදු කෙරෙනවා. එම කටයුතු මේ මාසය තුල අවසන් කිරීමට නියමිතයි. ව්‍යාජ අංක තහඩුවක් සවිකරන ලද යතුරුපැදියකින් ගමන් කරමින් සිටි හලාවත ප්‍රාදේශීය සභාවේ සභිකයෙකු මදම්පේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මදම්පේ නගරයේදී එලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නියෝජනය කරන සභිකයෙක් බවයි පොලිසිය පැවසුවේ. එම අංකයේ සහිත යතුරුපැදි දෙකක් මදම්පේ නගරයේදී මදම්පේ පොලිසියේ රථවාහන අංශ නිලධාරීන් විසින් පරීක්ෂා කර තිබෙනවා. එහිදී තහවුරු වී ඇත්තේ සකකාර ප්‍රාදේශීය සභා සභිකයා ධාවනය කළ යතුරුපැදියේ සවිකර ඇත්තේ ව්‍යාජ අංක තහඩුවක් බවයි. යනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිදුව සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි මදම්පේ පොලිසිය පැවසුවේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙදින නිල සංචාරයක් සඳහා අද අයර්ලන්තයට පැමිණෙන බව විදේශ මාධ්‍ය පවසනවා. මෙම සංචාරය අතරතුර ඇමරිකානු ජනාධිපතිවරයා අයර්ලන්ත ජනාධිපතිනි කැතරින් කොනාලි මෙන්ම අයර්ලන්ත අගමැති මයිකල් මාටින් හමුවේ ද්විපාක්ෂික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඩබ්ලින්හි ෆීනික්ස් පාර්ක් හි පිහිටි අයර්ලන්තයේ ඇමරිකානු තානාපතිවරයාගේ නිල නිවසේ පැවැත්වෙන විශේෂ උත්සව කිහිපයකටද ට්‍රම්ප් එක්වීමට නියමිත බව විදේශ මාධ්‍යන්හි සඳහන්. අනතුරුව ක්ලෙයා ප්‍රාන්තයේ පිහිටි තමන්ට අයත් ට්‍රම්ප් ඉන්ටර්නැෂනල් ගෝල්ෆ් ලින්ස් ඇන්ඩ් හොටෙල් ඩුන්බෙක් හි පැවැත්වෙන ගෝල්ෆ් තරගාවලි නැරඹීමටද ඔහු එක්වීමට නියමිත බව වාර්තා වනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසන් වරට අයර්ලන්තයේ සංචාරය කළේ 2019 වසරේදී බවයි විදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ. 306D8 සිංහ දිස්ත්‍රික්කයේ විසින් සංවිධානය කෙරෙන වාර්ෂික සිංහ සේවා චාරිකාව කතරගම කිරිවෙහෙර අභියසින් ආරම්භ කෙරුණා. මෙවර මෙම සිංහ සේවා චාරිකාව සංවිධානය කරන්නේ සදාහරිත සමාගමේද අනුග්‍රහය සහිතවයි. කතරගම සිට ගාල දක්වා චාරිකාව සංවිධානය කර තිබෙනවා. එෙහිදී සමාජ සත්කාරක වැඩසටහන් ගණනාවක් සිදු කරන බවයි ඒ පිළිබඳ නෙට් නිවුසට කරුණු දක්වමින් 306D8 සිංහ දිස්ත්‍රික්කයේ සිංහාධිපති සිංහ රවි කලන්සූරි මහතා පැවසුවේ.
11: මෙම සිංහ සේවා චාරිකාවේදී අපි පාසල් ළමුන් වෙනුවෙන් එක සිංහ සමාජයකට එක්සයිස් පොත් ලබා දීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. දුෂ්ක්‍රිය ලබා ගැනීම සඳහා රීඩින් ග්ලාස් අපි සිංහ සමාජවල මගින් බෙදා හැරීමට කටයුතු කරනවා. ඊට අමතරව සදාහර්ත සමාගම් වගේ අප වෙත ලබා දුන් අගවුට් පැල 3000ක් සහ සඳුන් පැල 150කට අධික ප්‍රමාණයක් මේ දිස්ත්‍රික්ක තුනේ අපි මේ සිංහ සමාජ හරහා බෙදා දීලා ඒව රෝපණය කිරීමේ වැඩසටහනක් තියෙනවා. ඒ පැල පිළිබඳව සම්පූර්ණ බලා ගැනීම ඒ සිංහ සමාජ මගින් සිදු කරන අතර ඒවා නිරීක්ෂණය කිරීමට සදාහරිත සමාගම අපිත් එක්ක එකතු වෙලා තිනවා.
0: මෙම සිංහ සේවා චාරිකාව සඳහා අනුග්‍රහය ලබා දෙන සදාහරිත වැවිලි සමාගම වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ සාමාන්‍ය අධිකාරී දිනේෂ් මානවඩු මහතාද මෙහිදී අදහස් දැක්වුවා. ඔහු පැවසුවේ සිංහ සේවා චාරිකාවේදී රෝපණය කෙරෙන සියලු අගවුඩ් සහ සුදු හඳුන් පැලවල අනාගත ආර්ථික ප්‍රතිලාභ ඒවා රෝපණය කෙරෙන ප්‍රදේශවලම සමාජ සේවා කටයුතු සඳහා යොදවනු ලබන බවයි.
12: කතරගම ඉඳලා ගාල්ල දක්වා දවස් 3ක් සිංහ චාරිකාවට සාධාරණ අපිත් දායකත්වය දීලා තියෙනවා. අගවුඩ් පැල 3000ක් සමග සුදු හඳුන් පැල රෝපණය කරන්න. ඒ තුරින් අනාගතයේ ලැබෙන අස්වැන්න ඒ සිංහ සමාජයන් වලින් ඒ ප්‍රදේශයන්වල අවශ්‍ය සුපසාධන කටයුතු වලට ඒ වගේම සහනදායි කටයුතු වලට යොදා ගන්න මෛත්‍ර සදාර්ථ සමාගම විදිහට අපිත් උන්ට දායකත්ව ලබා දීලා තියෙනවා. ඉතින් මේ සිංහ චාරිකාවට සදාර්ථ සමාගම වෙනුවෙන් අපි සුබපතන ගමන් ආයතනයේ කර සභාපතිතුමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය කලමනාකාරතරමයි ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාව සිංහ දිස්ත්‍රික්කයක එකතු වෙලා සිංහ චාරිකාවට ලබා දෙන්න අවස්ථාව උදා කර දුන්නට බොහොම ස්තුතියි.
0: 306D8 සිංහ දිස්ත්‍රික්කයේ විසින් සංවිධානය කෙරෙන මෙම සිංහ සේවා චාරිකාව ආරම්භ කෙරුණේ කිරිවෙහෙර අභියසදී සහ රුහුණු කතරගම මහදේවාලයේ සිදු කෙරුණු පුද පූජා සමගයි. අගවුඩ් සහ සුදු හඳුන් පැල රෝපණයද එහිදී සිදු කෙරුණා. නිවස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news detail කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
13: net news රාව ප්‍රතිරාව. ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිළිබඳ මුළු දිව ඉනටම සාම විනිසුරු ඇල්බර්ට් පෙරේරා මහතාද අදහස් පළ කළා.
14: සමිති කීපයක්ම සභාපති ධුරේ දරනවා. ඒ වගේම ග්‍රාම සංවර්ධන සමිතියේ පාර පොලිසිය සමග ප්‍රජා පොලිසියේ සභාපති වශයෙන්මුත් දොළුපිටිය ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ප්‍රජා මණ්ඩල 40 ස්ථානක් තියෙනවා දොළුපිටිය ආසනේ තුලේ. ආසන බල මණ්ඩලයේ ලේකම් වශයෙන්මුත් මුළු දිව ඉනටම සාම විනිසුරු වශයෙන්මුත් කටයුතු කරන සමාජයේ විශාල කොටසක් අපේ ප්‍රදේශයේ මාව දැන හඳුනනවා. ඒ දැන හඳුනන අය අතරද මේ net news සම්බන්ධව අපි සාකච්ඡා වෙනවා. net news සම්බන්ධව ලොකු ප්‍රතිචාරයක් තියෙනවා කියන එකත් මම කියන්නේ. net news තමයි අපිට විශ්වාසවන්තවම සත්‍ය තොරතුරක් දැනගන්න වෙන්නේ net news වලින්. net news තමයි අපි දිගටම අහන්නේ, ගෙදරදිත් අහන්නේ, පාන්දර පහේ ඉඳලා වගේ අපි net fm එක තමයි අපි news වශයෙන් අහන්නේ, දාගෙන ඉන්නේ, පාරතුකේදී යනකොටේදී වගේ වාහනේ තියෙන්නේ net fm සායිකාව තමයි දාගෙන ඉන්නේ. සත්‍ය තොරතුරු දැනගැනීමේ ප්‍රවෘත්ති වාර්තාකරණයක් කරන්නේ net news එකෙන් තමයි. ඒ net news එක ආඩම්බර වෙනවා මේ වගේ නාලිකාවක් ලංකාව තුල පැවැත්වෙන සම්බන්ධව. ඒ වගේම අපිට විශ්වාසයෙන්ම නිවුස් දැනගැනීමට පුළුවන් එකම නාලිකාව තමයි net news නාලිකාව. net news ප්‍රවෘත්ති වාර්තාකරණය ලංකාව තුළ ඉතාමත් විදිර බැජිනීවා කියලා මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. net news කාර්ය මණ්ඩලයට හා net news වලට තවදුරටත් මෙවැනිම සත්‍ය තොරතුරු දිගටම කරගෙන යාමට වාසනාව සත්‍ය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොමත්
13: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න, පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරිය පණිවිඩයකි.
13: FM 95 FM 94.8 FM දිවයින පුරා සත්‍ය අන්තය.
15: Hello, hello.
13: සත්‍ය අන්තය.

0: ගිටාරෙන් පත්තරගෙන වයලීනයට අත්තට දුන්න. දැන්තියෙන්න පියාබන්න.
1: රෙතෆම් හැලෝ හැලෝ සතියන්තය. හැලෝ හැලෝ ස

அது சினசுராது தவச செப்டம்பர் மாசம் தோலசனி தான் இது ஹலோ ஹலோ சத்யாந்த் ஒயாகே மகே பயத்துனே வரட்டிக்க ஒன்னும் பட்டாங்கன்னு தமை ஹதான்னே கொஹமத் இதுங்க வீக்கெண்டக்கா தாம் படங்காத்த வீத்தராயினு தாம் நெத்த கிசிம මොකද plan කරලා නැද්ද තාම අපෝ ඔහොම බෑ සිකුරාද වෙනකොට weekend එක plan කරන්න ඕනේ මේ මං වගේ මං හරි අර ගොඩක් මම මේ plan කරලානේ ජීවත් වෙන්නේ ඉතින් එහිඳ අන්න ඒ වගේ plan කරලා වැඩ කරන්න පුරුදු වෙන්න ආ ඔහේ වෙන්නම් වාලි වෙන්න දෙන්න නැතුව හරි හරි ඉතින් weekend එක ඇදෙනවා අඩු පාඩුවේ කට්ටිය ගෙදරට වෙලා ඉන්න ගමන් එහෙම නැත්නම් ඉතින් කොයි හරි අනේන ගමන් වාහනේ මා වහගෙන යනවා ඇති ගෙදර මා වහගෙන ඉන්නවා ඇති ඔය කොහේ කොතන හිටියත් ඔෆිස් එකේ වෙන්නත් පුළුවන් මේ අපි වගේ අදත් එහෙම නැත්නම් ත්‍රිවිල් පාගිකේ ආගේ ෂොප් එකේ ඔය කොත්තන මා වහගෙන හිටියත් ඔයාට හවස තුන වෙනකන් chance එක තියෙනවා මගෙන් ලස්සන සින්දුවක් කිල්ල ගන්න නරකට තියෙයි මගෙන් සින්දුවක් එහෙම ඉල්ල ගත්තොත් නේද දැන් මන් දන්නවා මේ වෙලාවේ කුස්සියේ දවල්ට උයන්න ලෑස්ති කරන ගමන් ඉන්නේ වයිෆ්ලා හස්බන්ඩ් ෆෝන් එක ඔබ ඔබ ඔන්න ඉන්නවා ගේ ඉස්සරහ ඉඳගෙන ඔය අස්සෙන් එහෙම මෙහෙන් ඇහෙන ෆෝන් එකම ඔබ ඔබ ඉන්න පොඩ්ඩක්වත් උදව් කරන්න එපා මේ ළමයි යක්කු වගේ නටනවා ඉවර යන්නේ මට කිසිම උදව්වක් නැහැ ඔව් ඇහෙන්නද වීකෙන්ඩ් එකේ ගෙදර නැත්තේ මොකද වැඩියෙන් ඔව තමයි ඇහෙන්නේ ඔය ඔක්කොම ඇහෙන අස්සේ හස්බන්ඩ්ට පුළුවන් රේඩියෝ එක තව ටිකක් සද්ද වැඩි කරන්න එතකොට වයිෆුත් ෂේප් වෙනවා ලස්සන සින්දුවක් අහගෙන වීකෙන්ඩ් එක දෙන්නට පොඩ්ඩක් ඉතින් හෙලෝ හෙලෝ සතියන්තයත් එක්ක ගෙවන්න තියන්නේ එහෙනම් ඉතින් වැඩි කතා මොකටද කාල් එකක් දෙන්න 0112 55 33 63 මගේ හොට්ලයින් නම්බර් එක කාල් එකක් දෙන්න පුළුවන් ඊට පස්සේ මම මේ පැත වට්ස්ඇප් chat එකේ ඉන්නවා 0116 95 95 95 හරි එහෙනම් ඉතින් හිමීට ගොඩ වෙමු මේ පැත්තට මං ඔයාගේ ජානු

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස්සගේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: දවල් 12 වෙනි දිස්තරයි.
4: පොල් ගාල මහන්සිද පොල් මිරිකලා කෑම හදලා එපා වෙලාද වෙහෙසකර ජීවිතෙන් අත්මිදී නිවසේ ගෙඩි පොල් වෙනුවට ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිත කර පහසුව වාසියාත් විඳින්න ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න ලෙහෙසි පහසුයි වාසි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රස ගන්වන මාතර ඊලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්
6: ඊශ්‍රායලයේ ජපානය කොරියාව රුමේනියාව ඩුබායි ඇතුළු ලොව දෙස් විදෙස් පිළිගත් කැලගිව රැකියා සඳහා NVK 3 පාඨමාලාව මාතර රියුකා හෙද විද්‍යාලයේදී නවතම පාඨමාලාව ආරම්භුණා. සීමිත මද වගනීම් කතා කරන්න 0.78155 4243 0.78155 4243
7: අනුත්තන කඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැසක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල කම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
8: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් වෙළඳ පොලේ.
9: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
10: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල් ගින්දර හැන්දෑව විජානු.
11: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් DJක අපෙන්
12: Net FM. Hello, hello, Satyante.

வந்து ஹாய் வினாடி திஸ் ஹாய் வெலாவ අපි අමුතු අංගල WhatsApp messages පැත්තට කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලන්න මට messages එවලා තියෙන කට්ටියකින් පටන් ගන්නකො මුලින්ම. හයි සුබ දවසක් කොහමද? ඔන්න ඔහෙ මාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා. සයිප්‍රස් වලින් සුජීවක message කළා තිනා සුජීවක කේ කොහමද ඔයාට? ආව එකතු කරගන්නම් මේ හැන සින්දුවටම. ගොඩ දවසකින් ලස්සන සින්දුවක් කිලුවෙත් නැහැ මට ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා කැගල ශිරෝමියක් message කළා තිනෝ. ශිරෝමියක් මේ සින්දුව හමු. එතනින් පස්සේ දැන් ගෙදරාවේ ක්ලාස් ගෙදර ඇවිල්ලා තියෙන දැන් ක්ලාස් ඉවර වෙලා එකට ක්ලාස් එකකට යන්න වෙනවා. ඊට කලින් ඔන්න සින්දුවක් අහන්න ඕනි කියලා සයිරි දියතලාවෙන් මැසේජ් කරලා තියෙනවා. ආදරේ සයිරි එකතු කරගන්න මේ හැන සින්දුවට. ඊට පස්සේ වකුලුල රංජිත් සනාකා මැසේජ් කරලා තියෙනවා සින්දුවක් අහන්න එකතු කරගන්න කියලා. ආවත් එකතු කරගන්න. අපිවත් හෙලෝ හෙලෝ සතියන්තයට එකතු කරගන්න. අපි ඇහලිගුඩි චමින්ද මෝටර්ස්ගේ බොස් චමින්ද සනද්‍රස් සින්දු කම්බරාවේ බින්තිරගා මාලින්ද තනුෂ ශාක්‍ය විහාර කොටිපිටේ නිලු සමන්ත මන්දාර යනුක රාමිදු චූටි පුතාලා එකතු කරගෙන වර්ක්ෂොප් එකට බයික් හදාගන්න ආපු කට්ටියත් ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. හමු අහමු අහමු මේ සින්දුවට එකතු කරගන්න. ජය වේවා. සබදහවලක් ජානු මටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා බරුදල්පල SL ප්‍රනාන්දෝ මැසේජ් කළා තිනා. හනේ දැන් රෙඩි කරගත්තේ මේ සාංග එක. ඒකට එකතු කරගන්නම්.

දවල් 12යි විනාඩි 45 වෙලාව මතක් කරන දෙයක් තියෙනවා අද. රටකට යන්න බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි ඉතින් කොහොමද යන්නේ මොනවද කරන්න ඕනි ගිහිල්ලා කියන එකේ අයිඩියා එකක් නැහැ. හැබැයි මං ඔයාලට කියනවා මේ දවස්වල ලෝකෙ වැඩිම ඉල්ලුමක් තියෙන රැකියාව තමයි මේ රැකියා ශ්‍රේෂ්ඨය තමයි වැඩිහිටි සත්කාරක සේවය කියලා කියන්නේ. ඒ කියන්නේ අර කෑ ගිව කෙනෙක් විදිහට ඔන්න කෑ ගිව කෙනෙක් විදිහට ඔයා හරියට ඒ දේවල් ටික ඉගෙනගෙන ඔයාටත් පුළුවන්කම තියෙනවා දැන් ඊශ්‍රායලය, ජපානය, කොරියාව, ඩුබායි වගේ රටවල් වල ඇතුළුව යුරෝපයේ වැඩි හිටි සත්කාරක සේවාව සඳහා යන්න. අපි රටකට යන්නේ අපේ හිතේ තියෙන බලාපොරොත්තු හීනේ හැමදේම හරි ගස්ස ගන්නනේ, ගෙයක් දොරක් හදා ගන්න, වාහනයක් ගන්න, ඉඩමක් කඩමක් ගන්න, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙන්න මේ දේවල් ඔළුවේ ප්ලෑන් කරගෙන තමයි අපි රටකට යන්න ට්‍රයි කරන්නේ. එහෙම රටකට යන්න ට්‍රයි කරනකොට හරි විදිහට දෙයක් ඉගෙනගෙන හරි රැකියාවකට යනවා නම් අන්න ඒක හරිම තැනකින් ඉගෙන ගන්නත් ඕනි. ඉතින් එහෙනම් දැන් කෑගිව කියන, ඒ කියන්නේ වැඩිහිටි සත්කාරක සේවය සඳහා රටකට යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒකට ඔයා යන්න ඕනි හොඳම තැනගෙන තමයි මේ මතක් කරන්න හදන්නේ. ඉතින් ඔන්න ඔයාටත් බලාපොරොත්තුවක් තියෙනවා නම් රටකට යන්න, කෑගිව කෙනෙක් විදිහට රටකට යන්න, ඒ ගැන හරියටම ඔයාට ඉගෙන ගන්න පුළුවන් මෙතනින්. ඉතින් වැඩිහිටි සත්කාර NVQ level 3 වගේ පිළිගත් වෘත්තීය සුදුසුකමක් ලබා ගන්න එක හරිම වැදගත් වෙනවා. ඉතින් වැඩිහිටි සත්කාරක NVQ level 3 මේ වෘත්තීය සුදුසුකම පිළිගත් සහතිකයක් එක්ක ඔයාට දැන් රටකට යනවා නම් යන්න තියෙන හොඳම තැන තමයි මාතර රියුගා හෙද විද්‍යාලය කියලා කියන්නේ. ඉතින් මාතර රියුගා හෙද විද්‍යාලයට ගිහිල්ලා ඔයා මේ දේවල් සම්බන්ධව හොඳ පුහුණුවක් අරගෙන හොඳ විදියට හදාරලා ඔයාට දැන් පුළුවන්කම තියෙනවා ඒ හරහා රටකට යන්න වැඩිහිටි සත්කාරක සේවය සඳහා. ඉතින් මාතර රියුගා හෙද විද්‍යාලය කියන්නේ මේ පුහුණුව විතරක් දීලා ඔයාට සහතිකයක් දීලා එතනින් නතර වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ගොඩක් තැන්වල කියන ඔයා මෙතෙන්ට එන්න, අතෙන්ට එන්න, ඔයාට අපි මේ විදිය පුහුණුවක් දෙනවා, ඊට පස්සේ මෙන්න මෙහෙම සහතිකයක් දෙනවා කියලා. හැබැයි එතනින් නතර වෙනවා. හැබැයි මාතර රියුගා හෙද විද්‍යාලයට යන ඔයාට හම්බ වෙන්නේ පුහුණුව විතරක් නෙමෙයි, සහතිකය විතරක් නෙමෙයි. ගොලන් එතනින් නතර වෙන්නේ නැහැ. ඔයාට දේශීය විදේශීය රැකියා සඳහා මඟ පෙන්වීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඔයා රටකට යන්න ජොබ් එක සඳහා ඇප්ලයි කරනවා නම් ඔයා මොන විදිහටද ඔයාගේ CV එක හදා ගන්න ඕනි, අන්න ඒකටත් ඒගොල්ලන් හෙල්ප් කරනවා. ඒ විතරක් නෙමෙයි, කොහොමද සම්මුඛ පරීක්ෂණයකට මුණ දෙන්න ඕනේ, ඉන්ටර්විව් එකකට ෆේස් කරන්න ඕනි කොහොමද, අන්න ඒ හැම දෙයකටමත් ඔයාව සූදානම් කරනවා. ඉතින් මේ හැම දෙයකටමත් අවශ්‍ය කරන පුහුණුව ලබා දෙන එකම තැන තමයි මාතර රියුගා හෙද විද්‍යාලය කියලා කියන්නේ. ඉතින් කෑගිව කෙනෙක් විදිහට රට යන්න අදහසක් තියෙනවා නම් ඒකට දැන් ඔයාට යන්න තියෙන හොඳම සහ එකම තැන තමයි මාතර රියුගා හෙද විද්‍යාලය කියලා කියන්නේ. ඉතින් සුදුසුකම්ලත් පළපුරුදු ගුරු මණ්ඩලයක් ඇදුරු මඩුල්ලක් යටතේ ඔයාට වෘත්තීය පුහුණුව ලබා ගන්නම් අදම කතා කරන්න පුළුවන්. මම ඔයාට නම්බර්ස් දෙන්නම්, මෙන්න මේ නම්බර්ස් ලියා ගන්න. ලියාගෙන ඔයා අදම කෝල් එකක් දෙන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ තෘතීක අධ්‍යාපන කොමිසමේ අනුමැතියලත් රියුගා හෙද විද්‍යාලය තියෙන්නේ මාතර. ඉතින් මාතර තියෙන රියුගා හෙද විද්‍යාලයට ඔයා කෝල් එකක් දෙන්න. මෙන්න මේ නම්බර්ස් දෙක ලියා ගන්නකෝ. කොලයක් පෑනක් ළඟ තියෙනවා නම් ටග්ගල හොමම ලියා ගන්න. එහෙම නැත්නම් ෆෝන් එක අතේ තියෙනවා නම් ටග්ගල හොම ඩයල් කරගන්න. ඔයා දන්න කියන කවුරු හරි මේ විදිහට කෑගිව කෙනෙක් විදිහට රටකට යන්න බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා නම් තාමත් එයාට ඒ සම්බන්ධව හරි හැදෑරීමක් නැත්නම් එයාටත් මේ නම්බර් එක දෙන්න. නම්බර් එක දීලා කියන්න කතා කරන්න මෙතෙන්ට. ඔයාට මෙන්න මේ විදිහ දේවල් ටිකක් මෙතනින් කරගන්න පුළුවන්කම තියෙනවා කියලා. එහෙනම් ඔයා කතා කරන්න ඕන නම්බර්ස් තමයි 0178 155 42 43 0178 155 42 43. එහෙම නැත්නම් 0778 155 42 43. මං ආයෙත් ඔයාලට නම්බර් එක මතක් කරන්නම්. 0178 155 42 43 0178 155 42 43 කියන නම්බර් එකට කෝල් එකක් දෙන්න. වෘත්තීය පුහුණුවෙන් ඔයාගේ අනාගතයට හරිම පාර පෙන්නන තැන තමයි රියුගා හෙද විද්‍යාලය කියලා කියන්නේ. ඉතින් තියෙන්නේ මාතර, ඔයාටත් පුළුවන් ඔයාගේ රට රැකියා සීනිය සැබෑ කරගන්න කලින් හරිම විදිහට ඒකට අවශ්‍ය කරන සුදුසුකම් හදාගන්න මාතර රියුගා හෙද විද්‍යාලයට යන්න. අපි තාම නුවරඑළියලු, හොඳ ට්‍රිප් එක. හයි ජානු, හම්බෙන් කටහඬ ඇහිලා බැලුවේ. හෙප්පලයා එහෙම කියලා තියන්නේ වස්සු ගැටේ අදත් ඇවිත් දෙනවද අපිට දිවුල්ගනේ මහත්මයාගේ සින්දුවක් දෙන්නම්. කලතර දැවලි ශශී බාතිත සිත් කල් හාරි පුංචි ඇවින් එක්ක රාමණි සුමේ දක්කා කැනඩාවෙන් චන්න ඇන්ජි මිෂෙල් ඒන්ජල් ඒන්ජන් එක පුංචි සෝෆියා. හොඳ ට්‍රිප් එක, මඩන් මොන හරි අරන් එන්න ඕනි, ස්ට්‍රෝබෙරි ගෙඩියක්වත්. සුබ දහවලක් වේවා ආදරණීය ජානෝ. ඔන්න අදත් හෙලෝ හෙලෝ සතියන් දෙහන ගමන් ඉන්නේ උදේ ඉඳන්ම නෙත් ඇහුවා.
ලස්සන සින්දුවකට එකතු කරගන්න මමත් ඉතින් පොතක් බල බල හිටියා. ඔන්න පොත පැත්තකින් තියලා මං ආපු හින්දාවල සින්දුවක් අහන්න. අපේ කවුද මේ චම්පික ලලිත් පෙරස සුපිරි විදිහටම wife in a quetaling ඊට පස්සේ ෆැමිලි කේ සහෝදර සහෝදරි ඔක්කොම ඉන්ද්‍රානන්ද සෑදුලයාගේ ෆැමිලි කේ හැමෝම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තිනා. සුබ දවසක් වටත් එකතු කරගන්නම් මේ සින්දුවට. අපිත් ලස්සන සින්දුවක් දෙන්න. මම ඉන්දික දුෂාර සාරා විනෝදිනී ඉඳුමින සචින්ත ඉන්දුස්සර සකුන්ත සිලුනි මත්මා සුනන්ද අරුණ නාන් ස්ටොප් එකක් නම් හාලු කලාවෙම මැදවච්චි අරුණ අයියාගේ වැඩපලේ සෙට් එක සෙට්කම එකතු කරගන්න මෙහෙන සින්දුවට. ඊට පස්සේ ජානු පැටියෝ අපි දෙහිවල නැති මාල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝස් එකේ අපේ චන්දන අයියා චන්දනී අක්කා කොහොමද ප්‍රදීපා නිමල්වත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා.

0: Magnet.
1: Meldol, his rathia, una, sempratishava, angapathavedanava, apasudinasadaha, ikman sahanaya, Meldol, paracetamol visheshaki.
2: Parampara gananavak, api upava balaganbova, eha meha nupinna vidyak, atulitipuno, ape namaya, usastatvaya, upa upi jivite taram vishwasakala, dinen dina thakshanaya, arakshava ihalananvamin, promithya sahatikakala, gimme rekavarane, jadika surakshitakaranaya, kalani fine shield, purple wire, then vilandapole.
3: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන NetFM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. September 12, Ampara Basnavatum Polai Diripita. SLT Mobitel Fiber. Real Fiber, Real Performance.
4: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
5: ඇයි ෂුගර් කියන මූණෙල්ලකන සෙවන කළ මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0547 31 33 540
6: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112863 0776 716 3672
7: අරංගි කොහෙද අවසරෙ යන්නේ මේ පද්ද පද්ද
8: කවුදානේ මේ කලුවට කලුවේ
7: මං තමයි නංගි කලු කුමාරයා මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක
8: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න මං හතරට කලින් ගෙදර යන්න ඕනේ ඒක නෙවෙයි අයියා දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි
7: දැන් අපි හවසට ඩියුටි නෑනේ අපි දැන් හවස හතරට net fm හතර වටේ ආනෝ
8: මොනවා දැන් ඒ ලෝකෙත් අහන්නේ හතර වටේ දානේ මෙහෙත් එහෙමයි
9: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
10: net fm හතර වටේ හතර වටේ
11: අපි ගාව තියෙනවා අහස තරම් සින්දු කාටද ඕනේ
12: net fm hello satyantaya

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: දවල් එකයි දැන්.

0: 104.8 දිවයිනපුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නෙ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
5: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම net news.
6: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ලක්ෂිකා. හම්බන්තොට වරාය හරහා මෙරටට ගෙන්වන වාහනවල ස්මාර්ට් කී සොරාගෙන ඒවා විකිණීමේ ජාවාරමක නිරත වූ වරාය සේවකයෙකු සහ එම ස්මාර්ට් කී මිලදීගත් කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ හම්බන්තොට වරාය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙදෙනා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබා දුන් නියෝගයක් මතයි. අදාළ ස්මාර්ට් කී අතුරුදන් වීම සම්බන්ධයෙන් හම්බන්තොට වරාය ආරක්ෂක අංශ විසින් විමර්ශනයක් සිදු කර තිබුණා. එහිදී අනාවරණ වූ තොරතුරු මත වරාය සේවකයා එහි ආරක්ෂක නිලධාරීන්ගේ භාරයටගෙන වැඩිදුර විමර්ශන සඳහා හම්බන්තොට වරාය පොලිසියට භාර දී තිබෙනවා. ඒ අනුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම හමුවේ සැකකාර කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයාද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. මේළඟ net news පස්වරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth we believe trust
7: FM 95 FM 94.8 net FM
8: Satti Antea.
9: Hello, hello.
8: Satti Antea.

හතයි දවල් එකයි විනාඩි හතයි අපි දෙන්නගේ දෙවනි පැයට මේ ඇවිල්ලා තියෙන මේ පැයදිත් ඉතින් කෝල් කරන්න මැසේජ් කරන්න සින්දුවා කියලා ගන්න මේ පැත්තේ එන්න. අද මොනවද මං ඔයාට ලන්ච් එකේ රෙසිපි එකට දෙන්න ඕනි වඩක් හිතලා කියන්නම්. ඒ වෙනකොට නම් උයලා තිබර වෙයි. හෙටට මම මේ දෙන්නේ. හරි, හෙට හදන්න ඕනි දේවල් ටික මං අද කියන්නම්. හරිද? බිනකකයි දෙකයි 55:33 හැටතුනට කෝල් එකක් දෙන්න. අපි බලමු අද කවුද ඉස්සල්ලාම මගෙත් එක්ක කතා කරන්න කියලා. WhatsApp chat එකේ මම ඉන්නවා. WhatsApp chat එකට වට එන්න පුළුවන්. WhatsApp messages වල තියෙන කට්ටි ඉන්නවා. 0715 95 95. මම යන මුලින්ම චාමර ස්ටෝස් එක පැත්තට. කලතර පණපිටිය චාමර ස්ටෝස් එක. අපි චාමර අයියා තනුජක්කා. කොහමද? එකතු කරගන්න මේ සින්දුවට. හයි සුදමණික, කොහමද ඔයාට? මම ඉන්නවා හොඳින්. කොහමද ඔයාට? මම්මදු ආදරේ මණික. මාත ආදරේ. හරිද? එතනින් පස්සේ මම සෙව්වන්දි අටියන්සට පොඩි දුවයි, පොඩි දුව ජෙනුදි, ලොකු දුව යොහනි, හස්බන්ඩ් අරුණ, අම්මල දෙන සිරියාවති සීතා, තාතල දෙන ආනන්ද මහින්ද, නංගිනි සංසලා මල්ලි පබ්බසර සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. මේ හැන සින්දුවට එකතු කරගන්න. තැන්ක් යූ මම වහගෙන ඉන්නවට. එතනින් පස්සේ ගුඩ් ආෆ්ටර්නූන් සුදු බොනික්කි. මම තංගල්ලේ අප්සරා. මට පුළුවන් නම් ඉංග්ලිෂ් සොන් එකක් දෙන්න කියලා තියෙන ඉංග්ලිෂ් ට්‍රැක් එකක් මම දෙන්න ට්‍රයි කරන්නම්. සිතිච දිසානායක දැක්කද මං හොයාගත්ත කොහොම හරි නම කෝ බලන්න කොල්ල කොහොමද කියලා. කොල්ලගේ මූණ බල්ල තමයි උම්ම එකක් දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ. අද නම් උම්ම දෙන්නේ නැහැ. හොඳද? ඉල්ලුව හින්ද බෑ කියන්නත් බෑ කොල්ලගේ මූණ දැක්කහම. හයි චානු බෝලේ, මොනවදනේ ඔයා කියන්නේ? අපේ මාතය ඔන්න කියනවා අනික් පැත්තලු අපේ ගෙදර. මම උයනෝ අයා උයනෝ මම අහනවා. ආ, එහෙම වෙන ගෙවලුත් තියනවා නේද? අද අපේ අයියාගේ පුතාගේ බර්ත්ඩේ එක. එයාට නිදුක් නිරෝගී සුභ සුභ පන්දරයක් කියන්නෝ. දෙන නසර සින්දුකුත් හබිස්සුමුදු චෝටික්කී දිනිදු කොලු පූෂදු අම්ම තාත්තා මගේ යාළුව සෙට් එක වවහන හැමෝම එකතු කරගන්න කියලා දේවදුරේ චන්දියක් මැසේජ් කරලා තියෙනවා. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. අපි චන්දියක්කගේ අයියාගේ පුතේ. ඇයිති නමක් කියවල නෑන. ඔයාට සුබම සුබ පන්දරයක් වේවා කියලා නෙට්ටීම එක අපි ගොඩම ගොඩක් ආදරෙන් ආඩ විශ් කරනවා. Happy birthday. චන්දියක් ඉතින් ඔයත් වැඩක් කරනවනේ. එයා ඉවුවහම් මොකද වෙන්නේ? හස්බන්ඩ් ලත් ඉන්නේ, එහෙම වැඩක් ගන්න තමයි. අද උයන එකකුත් නෑ මෙව් ඇහුනොත්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකකින් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: දවල් එකයි විනාඩි 18යි.
3: මෙල්ටෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: පුතේ කණ්ණාඩි අමතක වෙලා නේ.
5: අම්ම සල්ලි දාන්නද?
4: ඔව් සල්ලි දාන්න.
5: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩිය වෙන්න.
4: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
3: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකි.
6: ඊශ්‍රායලය, ජපානය, කොරියාව, රුමේනියාව, ඩුබායි ඇතුළු ලොව දෙස් විදෙස් පිළිගත් කැලගිවර රැකියා සඳහා NVK 3 පාඨමාලාව මාතර රියුකා හෙද විද්‍යාලයේදී නවතම පාඨමාලාව ආරම්භුණා. සීමිත මද වගනීම් කතා කරන්න 0.78155/42/43 0.78155/42/43
7: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට් කන්න සහිතන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න.
8: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් DJක අපෙන්
9: Net FM. Hello, hello, Satyante.

0: Net FM. Hello, hello, Satiantea.
1: Hello, hello, Satiantea. Hagrin set kato. Have it a band a key. Now stop a kahana den lassi karagata. මොකද කියන්නේ අහමුද අහන්න කලින් ඉතින් මතක් කරන්න දේවල් තියෙනවනේ මුලින්ම මම ඔයාලට මේ මතක් කරන්න හදන්නේ මේ මතක් කරන්න තියෙන දේවල් වලින් ඔයාලට කියන්න ඕනි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් ගැන ගයක් දොරක් හදන්න බලාගෙන ඉන්නවනම් එහෙම නැත්නම් ඔයා හිතාගෙන ඉන්නවනම් තියෙන ගෙදර තියෙන ටයිල් ටික වෙනස් කරලා පොඩි අලුත් වැඩියා කිරීමක් කරන්න ඕනි දැන් අවුරුද්ද මේ අවුරුද්දත් ඉතින් දැන් ඉවර වීගෙන යන්නේ ඉතින් ලබන අවුරුද්ද වෙනකොට ගේ පොඩ්ඩක් ආයි අලුත් වැඩියා කරන්න ඕනි නවීකරණය කරන්න ඕනි එහෙම නැත්නම් අලුතින් ලබන අවුරුද්ද වෙනකොට ගයක් හදා ගන්න ඕනි. ඔහොම plan

එහෙම කරගෙන පස්සේ කියන්න එපා. අනේ බලන්නකෝ කිසිම මේ විශ්වාසයක් තියන්න පුළුවන් තැනකින් නෙමෙයි ගත්තේ, කිසිම කල්පැවැත්මක් නැහැ. ඔය වගේ දේවල් කියන්න එපා. එහෙනම් මේක දිගු කාලීන තීරණයක්. ඔයාට විශ්වාසයක් තියන්න පුළුවන්, විශ්වාසනීය ගුණාත්මක භාවය කල්පවත් මේ විතරක්ද? ඇඳුම් ගන්නවා වගේ තමයි, ෆැෂන් කරනවා වගේ තමයි, ගයක් ලස්සන කරන්න ගන්න ටයිල් ටිකත් කාලෙන් කාලෙට වෙනස් කරන්න වෙනවා. එහෙම වෙනස් වෙනවා. එහෙනම් ඉතින් හොඳ ලස්සන මෝස්තර තෝරගන්න වෙනවා. ඒ ඔක්කොම එකම තැනකින් ගන්න තියනවද? ඔය ඔක්කොම එකම විදිහට තියෙන එකම තැනක් තියෙනවා. ඒ තමයි ලංකා ටයිල්ස්. වසර 50ක විශ්වාසයේ දිනාගත් ටයිල් කරණේ පුරෝගාමියා ලංකා ටයිල්ස් හරහා ඔයාට පුළුවන්කම තියෙනවා. දැන් ඔයාට අවශ්‍ය කරන ටයිල් ටික, බාත්වයා, මේ හැම දෙම අරගන්න. මේගොල්ලන්ගේ අලුත්ම වැඩේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම්. ඉතින් ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් අදකීම විඳගන්න දැන් ඔයාටත් යන්න පුළුවන්. අද කවද්ද? 12 වෙනිද? 12 වෙනිද අද කට්ටිය ඉන්නවා මෙන්න මේ කියන තැන්වල. ඉතින් අද උදේ හිටියා වනාත විල්ලුවේ. ඉතින් ඊට පස්සේ හවස එනවා අපේ සෙට් එක පුත්තලමට ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක අරගෙන. ඉතින් යන්න වනාත විල්ලුවේ තාමත් ඉන්නවා. ඉතින් ඔයාට පුළුවන් එතන ඒ අත්දැකීම විඳගන්න. ඒ වගේම හවස පුත්තලමට යන්න, පුත්තලමාවට ඉන්න හැමෝටම පුළුවන් ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ළඟට යන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාගේ නිවසේ අලින්දෙට, නිදන කාමරේට, නාන කාමරේට හරියටම ගලපෙන ටයිල් බාත්වයා උපාංග හැමදේම සුවිශේෂී මිල ගණන් වලට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි හෙට 13 වෙනිදා හෙට උදේ ඉන්නවා කල්පිටියේ, හවස ඉන්නවා ආරච්චි කට්ටුවේ. ඉතින් කල්පිටිය සහ ආරච්චි කට්ටුවේ ඉන්න කට්ටිය ලෑස්තිලා ඉන්න හෙට දවසේදී ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් අත්දැකීම විඳගන්න. දැන් හවස යන්න ඕනි. අපේ සෙට් එකේ ඉන්නේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකත් එක්ක පුත්තලම නගරේ. ඉතින් පුත්තලමට යන ඔයාට ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් අත්දැකීම විඳගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය කරන ටයිල් ටික, බාත්වයා උපාංග හැමදේම සුවිශේෂී මිල ගණන් වලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ලංකා ටයිල්ස් වසර මැද වාසියත් විඳින්න කැමතිද? එහෙනම් යන්න ළඟව තියෙන ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට. වතෝරගත්තු ටයිල් සඳහා 40% දක්වා ඉතිරියක් හම්බ වෙනවා. එහෙනම් ලංකා ටයිල්ස් හෙඩ් කරයි චමත්කාරී සොඳුරු නවාතැන්. ටග්ගල වට්ස්ඇප් මැසේජස් පැතර යන්න. සුභ සතියන්තයක් වේවා. සිංගප්පූරුවේ ඉඳලා අපිත් ආවා. දෙන්නක ලස්සන සින්දු අග්ජානු මැනික දවල්ට කැම කෑවයි. මොකද අද ටිකක් සද්දේ අඩු වෙලා මගේ සද්දේ අඩු වෙන්න. එව්වනම් කාඩවත් කරන්න බැරි දේවල්. උදේට කෑව දවල්ට තාම නැහැ. දැන් ඉල්ලනවා මේ බණ්ඩි ගැඩිය. දවල්ට මොනවා හරි කන්න කන්න කන්න කියලා සිංගප්පූරුවෙන් අපේ සමිතා කාදරෙන් එකතු කරගන්නවා මේ හැන සින්දුවට. ජනු නංගියෝ ඔන්න ඔන්න ඉතින් බෑනේ කරන්න වැඩේ. සින්දුවක් දෙන්න රුවන් කුමාර අයියා, රන්වන් බිම්මල්, ඉන්දිකස් කැටිය බද්දේ ගමි. ඉන්නකෝ මං කොහොම හරි යන්න කලින් දෙන්නම් ඔය ඉල්ලන සින්දුව. හයිද? හයි ජානු, කොහොමද? අපි අලව්ව නෙළන්දෙනිය පාරේ සාලිය සෆා එතනේ 11 වෙනි සිකුරාදා දින උපන්දිනය සැමරූ සාලිය එනන්ද රත්නායක සුදු මහත්තයාට සුබ උපන්දිනයක් වේවා. සුද්දෝකට එකතු කරගන්න කියලා අස්නිකා මැසේජ් කරලා තියෙනවා. නළුව හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. සාලිය අයියේ, ඊ බර්ත්ඩේ පාටිය කොහොමද? හැපි බර්ත්ඩේ. අපිට කේක් කැල්ලක් එවන්න. ඊ බර්ත්ඩේ කුණහම් මොකද? අපි කැමති කේක් කැල්ලක් කන්න පරණ වෙලා. හරි, මේ සින්දුවට එකතු කරගන්නම්. ආඩ සුබම සුබ උපන්දිනයක් වේවා සුදු මහත්තයා. එහෙනම් හරි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඇලි දියුණු කළ brand new Bajaj 3 Road රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික. අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. David Pierce Motor Company Private Limited within.
2: දවල් එකයි විනාඩි 39 ආයේ.
3: Black curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් Black curry රස soya meat. Black curry රසට මස් නොකා මස් කන්න.
4: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Netfm සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. September 12 Ampara Basnamathum Pola ඉදිරිපිට SLT Mobitel Fiber Real Fiber Real Performance.
5: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
6: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
7: අපගේ net වගේ
8: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4.
9: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්.
10: Net FM. Hello Satyante.

දවල් එකයි විනාඩි 44යි වෙලාව. මට මතක් කරන්න දෙයක් තියෙනවා ඔයාට. රටකට යන්න බලාගෙන ඉන්නවනම් ඒක හරි විදිහට කරන්න ඕනේ. ආවට ගියාට රට ගිහින් හරියන්නේ නැහැ. හරි විදිහට දේවල් දැනගෙන ඉගෙනගෙන රට යනවනම් ඔයාට බය නැතුව ඔයාගේ හීනවලට යන්න පුළුවන්. ඔයා දන්නවද මේ දවස්වල ලෝකේ වැඩිම ඉල්ලුමක් තියෙන රැකියා ශ්‍රේෂ්ඨයේ තමයි වැඩිහිටි සත්කාරක සේවය. එහෙම නැත්නම් කෙයා ගිව කියලා කියන්නේ අපි. ඉතින් කෙයා ගිව කෙනෙක් විදිහට රටකට යන්න බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට ඒකට හරිම පාර පෙන්නන තැන තමයි මේ මතක් කරන්න හදන්නේ තමයි රියුගා නර්සින් ස්කූල් එක කියලා කියන්නේ. ඉතින් ඔයා මෙතෙන්ට ගියොත් රියුගා හෙද විද්‍යාලයට ගියොත් ඔයාට හරිම විදිහට කිසිම අඩුවක් පාඩුවක් නැතුව මේ කෑගිව කියන ශ්‍රේෂ්ඨය සම්බන්ධව හැම දෙම හරියට ඉගෙනගෙන රටකට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කෑගිව කෙනෙක් වෙලා ඔයාටත් පුළුවන් ඊශ්‍රායලය, ජපානය, කොරියාව, ඩුබායි වැතුළු රටවල් වලට, ඒ වගේම තමයි යුරෝපයේ දැන් වැඩිහිටි සත්කාරක සේවයට චාන්ස් එක තියෙනවා. ඉතින් මේ ඕන රටකට ඔයාට වැඩිහිටි සත්කාරක සේවය, එහෙම නැත්නම් කෑගිව කෙනෙක් විදිහට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් වැඩිහිටි සත්කාරක NVQ level 3 වගේ පිළිගත් වෘත්තීය සුදුසුකමක් ලබා ගන්න එක හරිම වැදගත් වෙනවා. ඉතින් NVQ level 3 මේ වෘත්තීය සුදුසුකම පිළිගත් සහතිකයක් එක්ක ගන්න කොහෙන්ද කියන ප්‍රශ්නේ ඔයාටත් මෙච්චර දවසක් තිබුණා නම් ඒ ප්‍රශ්නෙට හරියටම හරියන විසඳුම තියෙන්නේ මාතර රියුගා හෙද විද්‍යාලය තුල. ඉතින් ඔයත් යන්න මාතර රියුගා හෙද විද්‍යාලයට ගිහිල්ලා කෑගිව කෙනෙක් විදිහට රට රැකියාවක් කරන්න යන්න බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා නම් හරිම තැනින් ඒ හැමදේම ඉගෙන ගන්න. ඉතින් මෙතනින් මම කියන්නේ මාතර රියුගා හෙද විද්‍යාලයෙන් ඔයාට පුහුණුව විතරක් නෙමෙයි, සහතිකය විතරක් නෙමෙයි, ඔයාට අවශ්‍ය කරන හරිම පුහුණුව දීලා ඒ අදාළ සහතික පත්‍රය ඔයාට ලබා දීලා මේ හැමදේම මෙතනින් ඉවර කරන්නේ නැහැ. ඒගොල්ලන් ඔයාව අතහැරලා දාන්නේ නැහැ. එයාලා ඔයාට දේශීය විදේශීය රැකියා සඳහා මඟ පෙන්වීම කරනවා. ඒ විතරක් නෙමෙයි, ඔයා ඒ ජොබ් එකකට ඇප්ලයි කරනකොට ඔයාගේ CV එක හදා ගන්න ඕනි කොහොමද, අන්න ඒ දේටත් ඔයාට හෙල්ප් කරනවා. සහ සම්මුඛ පරීක්ෂණ වලටත් ඔයාව මුල ඉඳලා සූදානම් කරනවා. ඉතින් මෙච්චර දේවල් ඔයාට හම්බ වෙන්නේ මාතර රියුගා හෙද විද්‍යාලයෙන්. ඉතින් ඔයාටත් කෑගිව කෙනෙක් විදිහට රටකට යන්න අදහසක් තියෙනවා නම් ඔයාට හරිම තැනින් ඒ හැමදේම ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙනම් ඔයා යන්න ඕනි මාතර රියුගා හෙද විද්‍යාලයට. ඉතින් සුදුසුකම්ලත් පළපුරුද්ද තියෙන ඇදුරු මණ්ඩලයක් යටතේ වෘත්තීය පුහුණුව ලබා ගන්න ඔයාට අදම කතා කරන්න පුළුවන් මාතර රියුගා හෙද විද්‍යාලයට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සහ තෘතීක අධ්‍යාපන කොමිසමේ අනුමැතියලත් මාතර රියුගා විද්‍යාලයට හෙද විද්‍යාලයට ඔයාත් කතා කරන්න ඔයාට වෘත්තීය පුහුණුවෙන් ඔයාගේ අනාගතය ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ නම්බර් එක ලියා ගන්න 0758 45 42 43 0758 45 42 43 කියන නම්බරයකට කෝල් කරන ඔයාලට මාතර රියුගා හෙද විද්‍යාලයට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. අපි අමුටක් ගාලා WhatsApp messages පැත්තට මදු message කියලා තියෙනවා සින්දුකට එකතු කරගන්න කියලා. මදු මං ඔයාව එකතු කරගන්නම් ආදරෙන්. Thank you මාව අහගෙන ඉන්නවා ඊට පස්සේ. ආදරේ මැනික පානදුර වෙනුර නෙමේ වරුණ message කරලා තියෙනවා. මේ සින්දුවට මම එකතු කරගන්න වරුණ thank you මාත ආදරෙයි. යටියන්තුට නිතු ගරාජ් හොරලන්ද යටියන්තුට අපිවත් ලස්සට සින්දුවකට එකතු කරගන්න ලක්ෂාන් රුක්ෂාන් ජම්පති සල්වම් කුමාර අපිටත් හොඳ සින්දුවක් දෙන්නකෝ. ඔක්කොලන්ටම උම්මා ඕනෙලු. බෑ බෑ බෑ බෑ බෑ අද නම් උම්ම දෙන්න නැහැ. මං කියලා තියෙනවනේ සෙනසුරාදට උම්ම නැහැ. මටත් ඉතින් නිවනක් තියෙන්නේ පෑනේ. අපි කන්ෆෙෂන් එකේ අපිවත් වැඩ කරන හැමෝම ලස්සන සින්දුවකට එකතු කරගන්න ඌව පරිණගමින් සද්දෙටම අවහගෙන ඉන්න කියලා දෙනවා. Thank you. එකතු කරගන්න මම හන සින්දුවටම. අපිත් සද්දෙටම හෙලෝ හෙලෝ සති අන්තය හගෙන ඉන්නේ. දෙමෝදර බැද්ද වෙලා. හස්බන්ඩ් කුමාර චූටිදෝනි ආයුෂි අම්ම නන්දවති ඇතුළු ෆැමිලි එකේ හැමෝම එකතු කරගන්න කියලා සර්ණමාලියාක මැසේජ් කළා තියෙනවා. මේ හන සින්දුවට එකතු කරගන්න. Hi Gindari Janu madad lasana sindak denna ko video godi madushika puta tarusha husband pradeep amma malani ekathu karaganna kiyala thamai kiyanne me hana sindoda ekathu karaganna kithul kati api prema siriya katha kala katha karapu gaman call e cut karagatta amma gunawathi vinusha ganesha chamillani kiranidu asanka bimsara jay veva set ekadama ඊට පස්සේ අපි රඹුකන කාන්ති අම්ම කතා කළා. මාර පැටියායි කාන්ති අම්ම ඔයාවායි රඹුකන මාකට් එකේ අපේ සෙට් එකයි වසන්ත අක්කා වැලකෝම එකතු කරගන්නවා. ජය වේවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර අපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.
2: දවල් 1:57යි.
3: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013036.
2: ඊශ්‍රායලයේ, ජපානයේ, කොරියාව, රුමේනියාව, ඩුබායි ඇතුළු ලොව දෙස් විදෙස් පිළිගත් කැලණිවර කියා සඳහා NVK 3 පාඨමාලාව මාතර රියුගා හෙද විද්‍යාලයේදී නවතම පාඨමාලාව ආරම්භුණා. සීමිත මතවා ගැනීම කතා කරන්න 0786554243 0786554243
4: අක්මාවි තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.

0: ආසව සිද්ුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි
1: NetFM. Hello, hello, Satyantaya.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
1: දවල් දෙකයි දැන්.

0: සත්‍ය ඔබ වෙතගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. ආණ්ඩු විරෝධී රැලිය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් තවදුරටත් අනුරාධපුර මහනගර සභා ක්‍රීඩාංගණයට පැමිණෙමින් සිටින බව නෙත් නිවුස් නියෝජිතයන් පවසනවා. තවත් නොබෝ වේලාවකින් රැලිය ආරම්භ වීමට නියමිත බවයි අනුරාධපුර මහනගර සභා ක්‍රීඩාංගණයේ මේ වන විට රැඳී සිටින නෙත් නිවුස් නියෝජිත තම්සිර් හමීඩ් පැවසුවේ.
5: දින පොහොට්ටුවේ මහරැලිය අනුරාධපුර නගරයේ මහනගර සභා ක්‍රීඩාංගණයේ ආරම්භ වීමට නියමිතයි. ඒට සියලුම කටයුතු මේ වෙනදේ සූදානම් වීම හමාර කර ඇති බව දකින්නට තිබුණා. ඒ වගේම ජනතාව මේ රැලියට සහභාගි වීම සහ ජනතාව කෙමින් කෙමින් පැමිණෙන ආකාරයකුත් දකින්නට තිබුණා. ඉතා සාමකාමීව ඔවුන් මෙම රැලිය පැවැත්වෙන ක්‍රීඩා භූමිය අසලට පැමිණෙන ආකාරයත් දකින්නට තිබුණා. ඒ වගේම තව ස්වල්ප මොහොතේ රැස්වීම ආරම්භ වීමට තමයි සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. මම නෙට් නිවුස් නියෝජිත තම්සිර් හමීඩ් අනුරාධපුර මහනගර සභා ක්‍රීඩාංගණයේ සිට.
4: මෙලඟ net news පස්වරු තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
6: FM 95, FM 94.8, Net FM.
7: සත්‍ය අන්තය.
8: Hello, hello.
7: අන්තය.

0: ගිටාරයෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.

දවල් දෙකයි විනාඩි 9යි වෙලාව අපි දෙන්නගේ අන්තිම පැයට තමයි මේ අවිලා තියෙන මේ පැදිත් කෝල් කරන්න මැසේජ් කරන්න සින්දුවක් ඉල්ලගන්න මේ පැතරේනේ අදෘ හිමීට netfm official facebook fan page එකේ facebook live එකටත් අපි ගොඩවෙමු සින්දුවකට ආදරේකන කටි එකතු කරගන්න බුලන් දැන් මේ වෙනකොට අපේ ලයිව් එකේ කීප දෙනෙක් ඉන්නවා මං කට්ටිය මතක් කරනවා තාම ලයිව් එකට කට්ටිය ජොයින් වෙන ගමන් හින්දා මං ඔයාලට නිදහස දීලා තියෙනවා තව පොඩි වෙලාවක් කට්ටිය හිමීට එන්න හරිද හයි ජානු ඔයාලට කොහමද හම්බද්දර කළුදදල් කඩේ මම ශානක ඊට පස්සේ ආනන්ද නිලන්ත මහීම ශෂිම රන්දිමා සෙට් එකම එකතු කරගන්නම් ඡය වේවා සෙට් එකටම කොහොමද ඉතින් ඊට පස්සේ ඉන්නවා මේ මැසේජ් එක නම් මම කිව්වා අහගෙන ඉඳලා නැහැ අක්කේ මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න පල්ලෙවල වික්‍රමසිරි හොටෙල් එකේ අපි සද්දර්මනෙත් අහගෙන ඉන්න අපේ බොස් නදී මහත්තයා ඊට පස්සේ ඊශානක පැතුම් මේ වෙලාවෙ ඉන්න හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි කියන්නේ හන දෙන්න රෙඩි කරගත්ත මේ හන සින්දුවට එකතු කරගන්නම් හයි ජානු කොහමද ගුඩ් ආෆ්ටර්නූන් අම්මෝ කටේ සද්දේ ලස්සනයි මමත් සද්දර ඉන්න ලස්සන සින්දුවකට එකතු කරගන්න විශේෂයෙන් වඩුමුල්ල හන්දියලවල කඩේ වැඩ කරන කෞශල්‍යාගේ ඩාක් ආදරෙන් එකතු කරගන්න යවන් මතක් කරන්න කියලා දෙනවා මගේ සුදුමණික මං ගොඩාක් ආදරෙයි ආන්නේ කෞශල්‍යා තමයි යාගේ සුදුමණික කෝ කවුද මේ කෝ නම නම නම නම නම නමක් නැහැ නමක් නැහැ නමක් නැහැ ඉතින් හැමෝම ආදරෙන් එකතු කරගන්නවා කියලා තියෙනවා මට රෝසස් ගොඩාක් එවලා තියෙනවා මට තමයි ඒ රෝසස් ටික කියලා තියෙන්නේ ආදරෙන් එකතු කරගන්න තැන්කියෝ මාව අහගෙන ඉන්නවට සෙට් එකම එකතු කරගන්න ජය වේවා ජනු යටි අන්තර දේශන ස්ටුඩියෝ එකේ අපි සෙට් එකම හෙලෝ හෙලෝ සතියත්තේ සද්දර් මහගෙන ඉන්නේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා ඕකේ මේ හැන සින්දුවට එකතු කරගන්නා ගින්දරිය කොහොමද ඉතින් මං ගොඩම ගොඩක් හොඳින් ඉන්නවා ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා අපි හැමදාම ඔයාව අහනවා අපි වල ලස්සන සින්දුවකට එකතු කරගන්න යටි අන්තර තරිඳු වෙජිටබල් ෂොප් එකේ සෙට් එක ජය වේවා මම මේ තනිකමට ආදරෙයි අංජල මමත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් කරලා තියෙනවා කාලිකින් මැසේජ් එකක් දැම්මේ කියලා තියෙනවා එකතු කරගන්නම් මේ හැන සින්දුවට කොහෙද ගිහින් හිටියේ මෙච්චර දවසක් කාලිකින් මැසේජ් දැම්ම කියන්නේ මම මතක් වුණා නිකන්වත් නේද ඔයාට කමක් නැහැ ඉතින් ඩ්‍රින්ක් උපහාය ගන්න පුංචි බණ්ඩය යාගේ ෆැමිලි එකේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා අද මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක රදමුරේ චිත්‍රාක මැසේජ් එකේවලා තියෙන ලස්සන සින්දුවකුත් දෙන්න daily hum net fm kela dena happy birthday to you happy birthday to you happy birthday happy birthday happy birthday to you ape chitra kage husband chitra kage habio happy birthday oyage wife wata goddama godak aadaren wish karana wage ma netime ke api dwara goddama godariya aadaren happy birthday kela kiyanawa මේ සින්දුවට එකතු කරගන්නම් ලියුමක් වගේ කියන්න හොඳේ හා පොඩ්ඩක් ඉන්නකෝ මං මේ මූඩ් එකට එනකන් ආදරණීය ජානු වෙත බෝලේ කොහොමද වාට හොඳින් නේද අදත් වැඩ කරන ගමන් ඔයාව සද්දට අහගෙන ඉන්නේ හා සද්දට කියලා මං අතින් දැම්ම වචනයක් මට ඕනි ලස්සන සින්දුවක් ගොඩකවල මම ගොඩකවල ශෂිකා ශෂිකා මාත් එක්ක කෝලම් කරන්න ලෑස්ති වෙන්නපා හරිද මේ සින්දුවට එකතු කරගන්නම්

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LK A Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: දවල් දෙකයි විනාඩි 20යි.
3: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
2: යහගුණ වඩන අපේ රස විජේ.
3: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
4: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
5: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.
6: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
7: Net FM. Hello, hello, Satyante.
8: Sheila, make it in one delegate.
2: ජානු මේ ගීතයෙන්වත් දැනගන්න මගේ හදවතේ ඔයාලට තියෙන ආදරේ. එහෙම කියලා කියන්න කෙනෙක් නැහැ පුතේ, තාම මන් දන්නේ හොයාගෙන යනවා. එයාවා ආයි ගියා කියලා තමයි කියන්න වෙන්නේ. ඉතින් දෙකයි විනාඩි 22යි වෙලාව. ඉක්මනට කට්ටි එකතු කර ගන්න ඕනි. හැබැයි ඊට කලින් මට මතක් කරන්න දේවල් තියෙනවා ඔයාලට. කොතනින්ද පටන් ගන්නේ? මුලින්ම ඔයාලට මතක් කරන්නම් මම ලංක ඩයල්ස් ගැන. ලංක ඩයල්ස් ගැන ඉතින් කියනකොට විශේෂයෙන්ම කියන්න ඕනි, ලංක ඩයල්ස් කියලා කියන්නේ වසර 50ක විශ්වාසයක් දිනාගත් ටයිල් කරණේ ප්‍රෝග්‍රෑම්. ඉතින් වසර 50ක් කියලා කියන්නේ පොඩි කාලයක් නෙමෙයි, හොඳ විශ්වාසයක් දිනාගෙන තියෙන ටයිල් කරණේ ප්‍රෝග්‍රෑම් කියලා කියන්නේ. ඉතින් කොච්චර ලොකු විශ්වාසයක් දිනාගෙන තියෙන හින්දා මේ විදිහට කියන්නේ. ඉතින් නිවසක් ඉදිකරනකොට, නවීකරණය කරනකොට ටයිල් තෝරගන්නවා කියලා කියන්නේ අද ටයිල් කළා හෙට ටයිල් එක වෙනස් කරනවා කියන කෙනෙමේ. මේක දිගු කාලීන තීරණයක්. එතකොට අපි හරිම විදියට හරි තැනින් අවශ්‍ය කරන ටයිල් ටික තෝරගන්න ඕනි. ඉතින් විශ්වාසනීයත්වය, ගුණාත්මක භාවය, කල්පවත්ම අලංකාර මෝස්තර එකම තැනකින් තෝරගන්නවා නම් දැන් ඔයාට යන්න තියන ආගේ වැඩි විශ්වාසයක් ලබා දෙන හොඳම තේරීම තියෙන තැන තමයි ලංක ටයිල්ස් කියලා කියන්නේ. ඉතින් ටයිල් කරණේ ප්‍රෝග්‍රෑම්යා අලුතින්ම පටන් ගත්ත වැඩේ ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අදකීම. ඔයාලට විඳගන්න යන්න පුළුවන්කම තියෙනවා. මේ වෙනකොට ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක තියෙන්නේ පුත්තලමේ. අද උදේ හිටියා වනාත විල්ලුවේ, දැන් මේ වෙනකොට ඉන්නවා පුත්තලම නගරේ. ඉතින් ඔයාලට පුත්තලමට ගියොත් පුත්තලම අවට ඉන්න හැමෝටම ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අදකීම විඳගන්න පුළුවන්. ලංක ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාගේ නිවසේ ආලින්දයට, නාන කාමරයට, නිදර කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා, මේ හැම දෙම ඔයාට සුවිශේෂී මිලකට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, හෙට 13 වෙනිදා, හෙට උදේ ඉන්නවා කල්පිටියේ, ඊට පස්සේ හවස ඉන්නවා ආරච්චි කට්ටුවේ. කල්පිටිය සහ ආරච්චි කට්ටුවේ ඉන්න කට්ටියට හෙට දවසේදි චාන්ස් එක තියෙනවා උදේ සහ හවස මේ ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අත්දැකීම විඳ ගන්න. එතකොට මේ වෙලාවේ පුත්තලමාවට ඉන්න හැමෝම යන්න ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ළඟට. ඔයාට අවශ්‍ය කරන ඒ ටයිල් ටික, ඊට පස්සේ බාත්වයා උපාංග, මේ හැම දෙම වගේ ගෙදර නිදර කාමරයට වෙන්න පුළුවන්, ආලින්දයට වෙන්න පුළුවන්, ඊට පස්සේ කිචන් එකට වෙන්න පුළුවන්. මේ තැන් තැන් වලට, එක එක තැන් වලට ගැලපෙනම විදිහට හොඳම ටයිල් ටික ඔයාලට අරගන්න පුළුවන්කම තියෙනවා. දැන් ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අත්දැකීම විඳගන්න එතෙන්ට ගියොත්. ඒ වගේම තමයි ඔයාට මෙන්න මෙහෙම වාසිත් එක්ක දැන් තව වාසියක් තියෙනවා. ලංක ටයිල්ස් වසර මැද වාසී තෝරාගත්තු ටයිල් සඳහා 40%ක් දක්වා ඉතිරියක් ඔයාට හම්බ වෙනවා. අදම ඔයා ළඟම තියෙන ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට යන. ඉතින් මේ වාසියත් විඳින්න පුළුවන් ළඟම තියෙන ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට ගියොත්. ඉතින් වසර මැද වාසි එක්ක ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන ටයිල් ටික 40%ක් දක්වා ඉතිරියක් එක්ක අරගන්න. අනිවාර්යයෙන්ම ඔයත් යන්න ළඟම තියෙන ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට. ලංක ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. ඊට පස්සේ රට රැකියාවක් කරන්න යන්න හීන දකිනව නම් ඔයාගේ ජීවිතේ ගොඩදාගන්න ඕනේ කියන බලාපොරොත්තුවත් එක්කනේ නේද ඔයා රට රැකියාවක් කරන්න යන්න තෝරගන්නේ. එතකොට ගිහිල්ලා මොකද කරන්න හිතාගෙන ඉන්නේ? දැන් අද කාලේ ගත්තාම අද කාලේ ලෝකෙ වැඩිම ඉල්ලුමක් තියෙන රැකියා ශේෂ්ත්‍රයක් තමයි වැඩිහිටි සත්කාරක සේවය කියලා කියන්නේ. ඒ කියන්නේ කෑගිව කෙනෙක් විදිහට රටකට යන්න හිතාගෙන ඉන්නවා. හැබැයි ඉතින් එහෙම හිතාගෙන ඉඳලා ආවට ගියට රට ගිහින් හරියන්නේ නැහැ. මේ දේවල් හරියාකාරව ඉගෙනගෙන යන්න ඕනේ. විශේෂයෙන්ම වැඩිහිටි සත්කාර NVQ level 3 වගේ පිළිගත්තු වෘත්තීය සුදුසුකමක් ලබා ගන්නව නම් ඒක ගොඩක් වැදගත් වෙනවා වගේ රට රැකියාව සඳහා. ඉතින් එතකොට ඔයාට පුළුවන් ඊශ්‍රායල, ජපානය, කොරියාව, ඩුබායි වගේ රටවල් වලට ඇතුළුව යුරෝපෙත් මේ වෙනකොට වැඩිහිටි සත්කාරක සේවය සඳහා හොඳ ඉල්ලුමක් තියෙන නිසා ඒ වගේ රටකට උනත් යන්න. ඉතින් එහෙනම් වැඩිහිටි සත්කාරක NVQ level 3 වෘත්තීය සුදුසුකම පිළිගත් සහතිකයක් එක්ක ගන්නෙ කොහෙන්ද කියන ප්‍රශ්නේ

ඇප්ලයි කරන්න ඕන. වාගේ CV එක මොන විදියටද ඔයා හදාගන්න ඕනි. අන්න ඒ හැම දෙයකටමත් ඔයාට help කරනවා සහ සම්මුඛ පරීක්ෂණ වලට ඔබ සූදානම් කරනවා. ඉතින් මේ කියන හැම දෙයක්ම එක්ක ඔයාට අවශ්‍ය කරන සියලුම පුහුණුව ලබා දීලා තමයි ඔයාව සූදානම් කරන්නේ මේ caregiver කියන රැකියාව සඳහා. ඒ විතරක් නෙමෙයි. ඉතින් ඔයාට මේ ගැනත් කියන්න ඕනි. ඔයා caregiver කෙනෙක් විදිහට රටකට යන්න බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා නම් ඒකට යන්න ඕනි. හොඳම තැන තමයි මාතර රියුගා හෙද විද්‍යාලය කියලා කියන්නේ. සුදුසුකම් ලත් පළපුරුදු ඇඳුම ලක් යටතේ ඔයාගේ වෘත්තීය පුහුණුව ලබා ගන්නවා. අදම කතා කරන්න රියුගා හෙද විද්‍යාලයට මාතර තියෙන මෙන්න මේ නම්බර්ස් ලියාගන්න. 0775 42 43 0775 42 43 කියන නම්බරයකට කතා කරන්න මාතර රියුගා හෙද විද්‍යාලය කියලා කියන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ තෘතික අධ්‍යාපන කොමිසමේ අනුමැතිය ලත් ආයතනයක්. ඉතින් ඔයාටත් කැගිව කෙනෙක් විදිහට රට රැකියාවක් කරන්න යන බලාපොරොත්තුවක් තියෙනවා නම් දැන් ඔයා යන්න ඕනි තැන තමයි වෘත්තීය පුහුණුවෙන් ඔයාගේ අනාගතයට රියුගා හෙද විද්‍යාලය මාතර. අපි යමු WhatsApp messages පැත්තට. කවුද මේ වෙලාවේ මාව අහගෙන බලාගෙන ඉන්නේ කියලා බලන්න. ජනු වලස්මුල වීරසේකර අයියාගේ සෙට එකත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා දෙනවා. ඕකේ, මේ හැන සින්දුවට එකතු කරගන්නම්. සුබ දහවලක් නෙත FM. අපිත් වහගෙන ඉන්නේ කටාන කොංගසන්දි අරෝෂ් ටේලසිකි ප්‍රසන්න දමිකා ෂෙමොන් තාරුක බෙවොන් අරෝෂ් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා. මේ හැන සින්දුවට එකතු කරගන්නම්. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් කියලා ඉංග්‍රියවත් තැලිකම සංසලා ෆැෂන් කේ රංජිත් දිසසලා රන්දි තා වින්සා යසිස්මා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතින් මේ වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාර්ගික රුපියල් 26,000 සිට ඩේවිඩ් පීරිස් e-mobility වෙත.
2: දවල් දෙකයි විනාඩි 34යි.
3: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 01120777 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින් ඊශ්‍රායලයේ ජපානයේ කොරියාව රුමේනියාව ඩුබායි ඇතුළු ලොව දෙස් විදෙස් පිළිගත් කැලගිවර රැකියා සඳහා NVK 3 පාඨමාලාව මාතර රියුගා හෙද විද්‍යාලයේදී නවතම පාඨමාලාව ආරම්භුණා සීමිත මද වා ගැනීම කතා කරන්න
4: 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0
2: කරනවා. දැන් ඒ ලෝකෙත් තහන්නේ හතර වටේ දානේ මෙහෙත් එහෙමයි.
1: ඒ ලෝකෙ මේ ලෝකෙ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
4: net fm හතර වටේ හතර වටේ.
3: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
5: net fm hello hello satyantaya.

double dekha vinadi this hi ai api live ekak nangen karala iwara ai dan itin apita ekathu karaganna katti inno sinduwakata ඉක්මනටම WhatsApp messages පැත්තට යන්න ඕනි. හැබැයි ඊට කලින් මතක් කරන්න තියෙනවා ඔයාට මෙන්න මේ පණිවිඩය ගැන. මේ ගැන ඔයා දැනගන්න ඕනි. ඔයා හිතන්න ඔයාගේ පවුලේ කෙනෙක් ඉන්නවා මද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා. එහෙම නැත්නම් ඔයාගේ ගෙවල් ළඟ කෙනෙක් ඉන්නවා දැඩිව මද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා. කොච්චර කරදරයක්ද? ඔයා කැමතිද කෙනෙක්ට ඒ විදිහට කරදරයක් වෙන්න? හැමෝම කියනවා මෙයා නම් මාර කරදරයක් වෙලා තියෙන්නේ කියලා. තවත් සමහරු තමන්ගේ ප්‍රශ්න වලින් ගොඩ එන්න කියලා හිතාගෙන ප්‍රශ්න දරා ගන්න බැරි වුණාම එක එක විදිහට මද්‍රව්‍යයන්ට ඇබ්බැහි වෙනවා. හැබැයි මං ඔයාට කියනවා කිසිම වෙලාවක ඒ වයින් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. තියෙන ප්‍රශ්න තව වැඩි වෙනවා විතරයි. එහෙනම් ඉතින් ඔයාට පුළුවන් මුලින්ම තනිව ඔයාට මේ මද්‍රව්‍ය වැළැක්වීමේ දේ සඳහා ඔයාගේ දායකත්වය ලබා දෙන්න ක්‍රියාකාරී පුරවැසියෙක් විදිහට ක්‍රියාකාරී දායකත්වයක් ඔයාට ලබා දෙන්න පුළුවන් මේ වෙනුවෙන්. ඉතින් ඔයාට හානිකර මද්‍රව්‍යවල භයානක ප්‍රතිවිපාක පිළිබඳ ජනතාවව දැනුවත් කිරීම සහ මද්‍රව්‍ය භාවිතය ජාවාරම සහ බෙදාහැරීම වැළැක්වීම සඳහා සෑම පුරවැසියෙක්ම ක්‍රියාකාරී දායකත්වයක් ලබා දෙන්න ඕනි. මේ රටම එකට ජාතික මෙහෙයුමට හානිකර මද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන ගැන ඔයාට මේ මතක් කරන්න. ඉතින් ඔයාටත් මුලින්ම අපි තනියෙන් හිතුවොත් අපි මද්‍රව්‍යට ඇබ්බැහි වෙන්නේ නැහැ, අපි මේ දේවල් වළක්ව ගන්න ඕනි කියලා ඔයාට පුළුවන්කම තියෙනවා එක තැනකින් ඒ දේ ආරම්භ කරන්න. එහෙම වුණොත් එතනින් එහාට අපිත් එක්ක ඉන්න අනිත් අයත් මේ දේවල් වලට නිකම්ම පෙළඹෙනවා. අපි මද්‍රව්‍ය පාවිච්චි කරොත් අපි අවට ඉන්න කට්ටියත් සමහර වෙලාවට ඒ දේවල් වලට ඇදගෙන තමයි අපි යන්නේ. හැබැයි මං ඔයාට කියනවා එහෙම කරන්න එපා. මුලින්ම ඔයා ඔයාගේ ගෙදරින් පටන් ගන්න. එතනින් පස්සේ ඔයාට පුළුවන් හරි ලස්සන සමාජයක් ගොඩනගන්න. ඉතින් ඒ නිසා ඔයත් මේ රටේ ඉන්න ක්‍රියාකාරී පුරවැසියෙක් විදිහට ක්‍රියාකාරී දායකත්වයක් ලබා දෙන්න රටම එකට ජාතික මෙහෙයුම හානිකර මද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන වෙනුවෙන්. එහෙම වුණොත් අපිට හරි ලස්සන රටක් ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට කවුරුත් ඔයාට කියන්නේ නැහැ මෙයා නම් මේ විදිහයි මෙයා මාර වදයක් හරිම කරදරයක් කාටවත් කරදරයක් නැතුව ලස්සනට ජීවත් වෙන්න ඔයාට පුළුවන්කම තියෙනවා. අපිත් ආවා ලස්සන සින්දුවකට එකතු කරගන්න. අද නම් අපි නිවාඩුයි අම්බලන්තට බැමිණියම් වල ධම්මික අක්කා. ඔයා වහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට එකතු කරගන්න හස්බන්ඩ් වසන්ත. දරුවා මිනිදු මෙත්සර අම්මා තාත්තා වගේම නෙතන හැමෝමත් විශේෂයෙන් ආවත් එකතු කරගන්නවා කියලා දරුවා මේ හැන සින්දුවට එකතු කරගන්න පුණිමා සෙවන් දිනෝසන්ද ලංකාවෙන් එකතු කරගන්න මේ සින්දුවට. හයියා කිමන්නේත් මේ ලස්සන සින්දුවකට ආවත් එකතු කරගන්න අම්මා වයි තාත්තා වයි මල්ලි වයි අයියා වයි එකතු කරගන්නකෝ. ඊට පස්සේ හයි අපිත් ඉන්නවා බණ්ඩාරවෙලින් දෝනිලා දෙන්න සෙනුරි විහංගි දෙන්නවා. අද අපේ 14 වෙනි ඇනිවර්සරි එක. හස්බන්ඩ් රුවන්වත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. අනේ අනේ හැමදාම ආදරෙන් ওই විදිහට ඉන්න ඕනේ. හැපි ඇනිවර්සරි. එතකොට මොනවද අද හස්බන්ඩ් ගෙන් ඉල්ලගත්තේ? හවස වෙනකොට පොඩි දතක් ගලවමු නේද? ලස්සන සින්දුවකට එකතු කරගන්න හැමදාම ආදරෙන් ඉන්න ඕනි දෙන්නම හරිද? හයි ජානු. ඔයාගේ සද්දේ අහගෙන අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. කඩුගන්නාවේ කුමාරි අක්කා ඊට පස්සේ සචි තරිඳුවත් එකතු කරගන්න කියලා තියෙනවා. මේ හැන සින්දුවටම එකතු කරගන්න. හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්නේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මොන්රාගලින් මේනක සඳරුවන් මැසේජ් කරලා තියෙනවා. මේ හැන සින්දුවට එකතු කරගන්න. ඊට පස්සේ හයි ජානු ගින්දරි කොහොමද අපි කඳාන දොලේ හේන සෙට් එක ලස්සන සින්දුවක් දෙන්න. චන්ද්‍රකාන්ති අක්කා කඳානේ මැසේජ් කරලා තියෙනවා. නිශාන් නිසංසලා එරන්ද සෙව්වන්දි මුතුෂ බෝයි මතීෂ බෝයි ට්වීන්ස්ලා මේ දෙනවත් එකතු කරගන්න කියලා තිනා දෙන්නම එකතු කරගන්නම් මේ සින්දුවේ. ජානු නංගියෝ දවල් කැමෙන් පස්සේ හිතන ආසම සින්දුවක් අහන්න ඕනි කියලා. අයත් රුවන් කුමාර අයියා රන්වන් විමල් ඉදි කැටිය බද්දේගම ඩෙසර්ට් එකටනේ ලස්සන සින්දුවක් ලයිව් එකට ආව විතරයි ජානු ගියාලු. ශෂිකා මං ඔයාව කිව්වා ඔයාව එකතු කරගන්නවා මේ සින්දුවට හරිද? කිරුලපන පූර්වාරාම පාර චන්දන චාන්දනි බලක්ෂි සඳුනි ජනිත මෙරා ජයන්ත විලාශිකා ඊට පස්සේ රංජිත් හන්සි අපිට අද ලස්සට සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අහන්න දෙන්න ලෑස්ති කරගත මෙන්න මේ සින්දු සෙට් එක අහන්න එකතු කරගන්නම්.

0: FM. Hello, hello, Satyantia.
1: දවල් දෙකයි විනාඩි 52යි වෙලාව. මට යන්න වෙලාව නම් ඔන්න ඇවිල්ලා තියෙන්නේ. යන්න කලින් හැබැයි ඔයාලට මතක් කරන්න දෙයක් තියෙනවා. මට ඔයාලට මතක් කරන්න තියෙන මෙන්න මේ පණිවිඩය මතක් නොකර නම් යන්නම බෑ. පොත් අපේ net වගේ කියලා කියන්නේ නිකන්ද නැහැනේ නේද? හැමෝම හැම අවුරුද්දකම සැප්තැම්බර් මාසේ එනකොට plan කරන ලොකුම දේ තමයි පොත් ප්‍රදර්ශනයට යන්නේ කවද්ද, කොහොමද යන්නේ, කවුද යන්නේ, ගිහිල්ලා ගන්නෙ මොනවද, ඔය දේවල් ටිකනේ නේද ප්ලෑන් කරන්නේ. හරි, එහෙනම් දැන් සෙට් එක ලෑස්ති වෙන්න ඕනි. 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගොඩ වෙන්න සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම්ම BMICH පරිශ්‍රයට එන ඔයාට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අත්දැකීම විඳගන්න පුළුවන්කම තිරගලන් 27 වෙනි සංවත්සරයේ සමරනකොට 21 වෙනි වතාවටත් net fm අපි තමයි නිල ගුවන් විදුලිය විදිහට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක ඉන්නේ. ඉතින් ඔන්න ඔයාටත් පුළුවන් සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් BMICH පරිශ්‍රයේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගොඩ වෙන්න උදෑසන 9 ඉඳලා රාත්‍රි 9 වෙනකම් දවස පුරාම පැවැත්වෙනවා. ඉතින් කියවීමේ මාසය වෙනුවෙන් පොතක් අරගන්න ඔයාටත් ආරාධනා කරනවා. 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගොඩ වෙන්න අමතක කරන්න එපා කියලා සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය. කවුද කවුද ඉන්නේ කියලා බලාගෙන බලාගෙන යනකොට ගිරියුල්ල රන්දුනුවෙන් රන්දීප වෙඩින් හවුස් එකේ වැඩ කරන මිනුවන් ගොඩ ඉඳන් එන netmigi 25 වෙනි බර්ත්ඩේකට විෂ් කරන්න කියලා ඔන්න මැසේජ් කරලා තියෙනවා. විෂ් කරනවා රන්දුනුවෙන් රන්දීප වෙඩින් හවුස් ක්‍රෝ එක හැමෝම ගොඩම ගොඩක් ආදරෙන් විෂ් කරනවා කියලා තියෙනවා. ඉතින් මාත් විෂ් කරලා යන්නම්. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. netmio happy birthday. ඔයාගේ යාළුවෝ ටික ඔයාට විෂ් කරනවා වගේම net team එකේ අපිත් ගොඩම ගොඩක් ආදරෙන් ඔයාට happy birthday කියලා විෂ් කරන ගමන් මේ ඇහෙන සින්දුවට එකතු කර ගන්නම්. එතනින් පස්සේ අකමැඩත් ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා නිසංසල අපුවක් පිටිය නිලු ගාමටකින් මැසේජ් කරලා තියෙනවා. මේ ඇහෙන සින්දුවටම ඔයාවත් එකතු කර ගන්න ඩාලින්. thank you මාව අහගෙන ඉන්නවට. මාත් හැමදාම net අහනවා මාවත් ලස්සන සින්දුවකට එකතු කර ගන්න කියලා මැසේජ් එක එවලා තියෙන්නේ අපේ දමයන්ති විජයසිංහ අක්කා. ගොඩම ගොඩක් ආදරෙන් ඔයාවත් එකතු කරගෙන එහෙනම් ඉතින් දමයන්ති අක්කාවට මේ සින්දුව අතහන්න දීලා මමත් හෙලෝ හෙලෝ සතියන්ත ඉවර කරලා යන්න හදන්නේ. අපි ආයෙමත් සඳුදා හරියටම දවල් එකට ඔයාගේ මගේ ගින්දර හැන්දෑවෙන් හම්බ වෙමු. එහෙනම් කල්ලෝ හැපි ගියා මං ඔයාගේ ජානෝ.

0: ආසව සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි ගැම්මක් තමයි
1: net fm hello hello satyante
2: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
3: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනගල ආයුර්වේද 0447 31 33 540.

0: Love is in the air. Love is in the air. Inna Adre Allagan.
1: Net FM. Hello, hello, Satyante.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ එහෙම ගණන් නැහැ අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ් ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
4: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
3: හෙලෝ හෙලෝ වේලාව හවස 3යි දැන්

0: මහත්තයා, ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ විමසුම ඇත්නියුස්.
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. මන්නාරම සවුත් බාර් වෙරළ ප්‍රදේශයේ තල්මැසිකුගේ ඇම්බග්‍රීස් තොගයක් සන්තකව සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී වනසත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ තල්මසුන්ගේ ඇම්බග්‍රීස් වාණිජ භාවිතය සඳහා තහනම් වනවා. ඒ අනුව තල්මසකුගේ ඇම්බග්‍රීස් කිලෝග්‍රෑම් 67කට අධික තොගයක් නීති විරෝධීව රැස්කර ඒවා ප්‍රවාහනය කිරීමට සූදානම් කර සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන් මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා. එම සැකකරුවන් සහ ඇම්බග්‍රීස් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා වනජීවි දෙපාර්තමේන්තුවේ මන්නාරම කාර්යාලය වෙත බහර දුන් බවයි නාවික හමුදාව පැවසුවේ. මීළඟ නෙත් නිවුස් පස්වරු හතරට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: FM 95 FM 94.8 Net FM.
6: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්න දැන් තියෙන්නේ පියාඹන්න.
7: Net FM. Hello, hello, Satyantea.

ഹലോ ഹലോ മകെ ആദരണീയ യാലോട്ടിക്ക് മാലോട്ടിക്ക് കട്ടിയമ്മ പരസ്യമേ സത്തിങ് ഇന്നാണേത് മേ വീക്കെൻഡിക്ക് വെലാവ് ഹവസ് തുണായി വിനാടി അട്ടായി ദാങ് ഒന്നോ ആകെ ആദരണീയ ഇന്ദു അവില്ല തീനോ ലസ്സനും സിന്ധു ടിക്കക് മേ വീക്കെൻഡിക്കട്ട തോട്ട ത്യാഗിക്കറാണ് ബലാഗെനോ මේ වීකෙන්ඩ් එකේ මං ඔයාට හැම වීකෙන්ඩ් එකේ වගේම ඔයාගෙන් අහන්න පුංචි දෙයක් අරගෙන ආවා. හරිද? සතියක් තිස්සේ මයින්ඩ් එක එක එක දේවල් වලින් ෆුල් වෙලා පැක් වෙලා තිබිලා තිබෙන සතිය අන්ත කියලා කියන්නේ අපි හොඳටම රිලැක්ස් එකේ තමන්ගේ හුස්මට චුට්ටක් නැවතිලා ඇහුම්කන් දෙන්න පුළුවන් වෙන විදිහේ දවස් දෙකක් සතියන්ත කියලා කියන්නේ කෙනෙක් කියන්න පුළුවන් පිස්සුදානේ. සතිය වගේම තමයි සතියන්තේ තර ගොඩ ගැහිලා තියෙන රෙදි කඳ හොදන්න තියෙනවා, ගෙදා ගෙවල් හොදන්න අස්පස් කරන්න තියෙනවා, බබාලගේ සෞන්දර්ය තියෙන ඉස්කෝලේ වැඩවල හෝම්වර්ක්ස් ටික කරවන්න තියෙනවා. අයියෝ වැඩ කෝටියයිනේ කියලා. නෑ නෑ, මේ වැඩ කෝටිය මැද්දෙන් ඔයා චුට්ටක් හරි ඔයාට ටයිම් එකක් ඉතුරු කරගන්න ඕන වෙලාවක්. එහෙම නැත්නම් ෆැමිලි එකේ කට්ටියත් එක්ක පොඩක් එන්ජොයි කරන්න වෙලාවක් හොයාගන්න ඕන දවස් දෙකක්, දවසක ආරම්භයක් තමයි අද සෙනසුරාද දවසේ වන්න උදා වෙලා තියෙන්නේ. උදා වෙලා නම් දැන් ටිකක් වෙලා. හරිද? කමක් නෑ, දැන් දැන්නේ මම උදා වුණේ ඔයාට. එනිසා මෙතන ඉඳන් මං චුට්ටක් අහන දේවල් වලට හොඳට කන විතරක් නෙමෙයි පොඩක් මොලේ දාලා පොඩක් උත්තර දෙන්න ට්‍රයි එකක් දෙන්න. හාද, ඔය අන්තිම වතාවට කිසිම දෙයක් නොකර නිකම්ම හුස්ම විතරක් අරගෙන මුහුදේ රළ වදින හඬ, එහෙම නැත්නම් මුහුදේ තියෙන හෝ හඬ දිහා කන් යොමාගෙන අහගෙන හිටපු අන්තිම දවස මොකක්ද? කෙටියෙන් කිව්වොත් ආ බීච් එක පැත්තට ගියපු අවසාන දවස, වාගේ මතකේ තියෙන අන්තිම දවස මොකක්ද? චුට්ටක් හිතලා බලන්න. වීකෙන්ඩ් එකක් එන්නේ, ඇත්තටම අපිට චුට්ටක් අර සතියේ පුරාම තිබ්බ මයින්ඩ් එකේ පැක් වෙච්ච ගතිය, ෆුල් වෙච්ච ගතිය පොඩ්ඩක් අඩු කළ මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් කරන්න. මොකක්ද ඒ කියපු පන් එක? ඒ තමයි ඔලුව පිරලා තියෙන දේවල් පැත්තකින් තියලා ඇත්තටම ඔලුව ඔයාගෙන් විතරක් පුරව ගන්න, ඔයාගේ නිදහස් සිතුවිලි වලට ෆ්‍රී එකේ හිතන්න ඉඩ දෙන්න, ඔයාගේ නිර්මාණශීලීත්වයට හිතන්න ඉඩ දෙන්න, හුස්මට හුස්ම වැටෙන්න ඉඩ දෙන්න. හරිද? ඉතින් ඔන්න ඔයාට පුළුවන් අද චුට්ටක් ඩොල්ෆින් කෙනෙක් වගේත් වෙන්න. හරි, අද මයින්ඩ් ෆුල්නස් ඩේ වගේම වර්ල්ඩ් ඩොල්ෆින් ඩේ එකක් තියෙන හින්දා ඇයි මේ දෙක එකට ගැලපෙන්නේ කියලා කවුරු හරි හැවුවොත් ඩොල්ෆින් කෙනෙක් මුහුදේ ඉන්නකොට අපි මුහුද ගැන කතා කරපු හින්දා එයාලා හැම වෙලාවෙම නිතරම තමන්ගේ වටේ ඉන්න සත්තු ගැන අවධානයෙන් ඉන්නේ. තමන්ගේ මිතුරු ඩොල්ෆින් කෙනෙක්ට මොකක් හරි කරදරයක් වෙලා තිබ්බොත් රැලක් පිටින් ගිහලා බේරගෙන ඉන්න පුළුවන් මට්ටමට එයාලා හරිම ඉක්මන්ටම එයාගේ අර චූටි චූටි සද්ද පාවිච්චි කරලා ඒ රේඩාර් වගේ ඒකට කියනවා එකෝ ලොකේෂන් කියලා. ඒ කියන්නේ ලොකේෂන් එක අඳුරගන්න එයාලගේ සවුන්ඩ් එක පාවිච්චි කරනවා. සද්දයක් පිට කරලා බලනවා ආපහු ඒ සද්දේ මුහුදු රළේ තියෙන ඒ තියෙන රළ තරංගත් එක්ක ආපහු එයාළඟට එනකොට මේ යවන තරංගයේ ප්‍රශ්නයක් වෙලා දෙන්නේ නැත්තම් ක්ලියර් විදියට එනවද? ඒ කියන්නේ මගේ අවට ඉන්නයි හොඳින් ඉන්නවද? එයාලට ආබාධයක් කරදරයක්ද? අන්න ඒ වගේ නිතර ඔයා ගැන ඔයාගේ අවට ඉන්න කට්ටිය ගැන ඔන්න මයින්ඩ්ෆුල්නස් එකෙන් ඉන්න සතෙක් තමයි ඩොල්ෆින් කියලා කියන්නේ. තවටත් පුළුවන් නම් අද චුට්ටක් එළියේ තියෙන සද්ද ටිකක් සද්ද බද්ද ටිකක් වහලා දාලා නේද ෆෝන් එකේ නොටිෆිකේෂන්ස් එහෙම චුට්ටක් ඔෆ් කරලා, ඩෙඩ්ලයින්ස් තියෙන ඒවා අලාම් එහෙම පොඩ්ඩක් ඔෆ් කරලා, ඕව තින්කින් කරන එක චුට්ටක් නවත්තලා මොලේට පොඩ්ඩක් අකුළු දාලා හුස්ම වැටෙන්න දෙන්න. ඒ හුස්ම වැටෙන සද්දෙට චුට්ටක් වැඩිපුර ඇහුම්කන් දෙන්න. මට හිතෙනවා ඒක වෙනදට වඩා ඔයාට වෙනස් විදිහේ දේවල්, වෙනස් විදිහේ සිතුවිලි ඔයාගේ හිතේ ඇති කරයි කියලා. ඒ වගේම හිතාගන්න බැරි තරමේ රිලැක්සේෂන් එකක් ඔයාට අද දවසේ ඔන්න විඳින්න පුළුවන්. එනිසා මේ මොහොත ඉඳන් පටන් ගන්න. හරි, මේ මොහොත ආපහු එන්නේ නැහැ. එනිසා අර කිව්වා වගේ නොටිෆිකේෂන්ස් ඔෆ් කරලා ෆෝන් එකෙන් අයින් වෙලා රේඩියෝ එකේ මාතක පැතුනක් එක්ක ටිකට සින්දුත් එක්ක පොඩි මනෝපරක් ගහගෙන ඉන්න මේ ලෑස්ති වෙන්නේ. වෙලාව හවස 3යි විනාඩි 12යි. අපි ලස්සන සින්දු ගොඩාක් එක්ක ඇවිල්ලා ඉන්නේ. මේ පැත්තට කෝල් එකක් ගන්න 0111 95 95 95ට WhatsApp message එකක් කෝල් ගන්න ඕන 0112 55 33 63ට මේ පැත්තට එන්න. මං ඉන්දෝ.

0: Paha. FM anu hatarai da jumata. Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: වේලාව හවස 3 විනාඩි 20යි.
4: මාතර ෆ්‍රීලන්ස් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ස් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
5: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
6: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
7: හිරුසාල් පවුලේ සියලු දෙනාට ගැළපෙන රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ගුණාත්මකව ලබා ගත හැකි හිරුසාල් නාඩු කීරි සම්බා සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම විලඳ සැලින් අදම මිලදී ගන්න.
6: ඊශ්‍රායලයේ ජපානයේ කොරියාව රුමේනියාව ඩුබායි ඇතුළු ලොව දෙස් විදෙස් පිළිගත් කැලගිව රැකියා සඳහා NVK 3 පාඨමාලාව මාතර රියුකා හෙද විද්‍යාලයේදී නවතම
8: Net FM. Hello, hello, Satyante.

හිරු මුවා වෙලා ගෙහෙල්ල දැන් වෙලාව හවස 3:25ක් වෙලා තියෙන්නේ. දැන් ඉතින් අර කිංකිණි හඬ පරදුන කැකිරි පැලෙන ඔමර හිනා අහහා ඉන්න තියෙන පැය තුනම ඔය කියනවා වගේ. හරිද? දැන් මම යනවා WhatsApp එක පැත්තට. මගේ ආදරණීය අන්ටික ඉන්නේ පැත්තේනේ අනේ. මගේ මොනාද ලස්සන ලස්සන කියුට් කියුට් නම් ටිකක් තියෙන කට්ටියක් ඉන්නේ අනේ. මම යනවා ඒ පැත්තට. නංගි පන, ඔයාගේ වැඩසටහන හරිම ලස්සනයි, ලස්සනට කරනවා, අපි හැමදාම අහනවා. ඔයාට ගොඩාක් ආදරේ. මේ සින්දුව දෙනවද? පාරමිතා අනුපුරමු අප දෙදෙනා තමයි ඉල්ලන්නේ නේද? හරි, අපිට අරුණ තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. තව සින්දුවක් ඉල්ලලාද? මේ මගේම අයියන්ඩියක්, මගේම අයියන්ඩියක් කියලා සින්දුවක් තියෙනවද නේද? මං හිතන්නේ මේක මේ ටයිපින් මිස්ටේක් එකක් වෙන්න ඕන. හරි, අරුණගේ අරුණ ඉල්ලන සින්දුව අපි අරුණට දෙන්නම් ඊගාවට. අහගෙන ඉන්නයි තියෙන්නේ. හරිද? තැන්ක් යූ මැසේජ් එකක් දැම්මට අපිට. සුබ සන්ධ්‍යාවක් ඉද මාවත් සින්දුවකට එකතු කරගන්න අපේ ප්‍රනාන්දු අයියා මැසේජ් එක දාලා තියෙනවා බඩදැල්පල ඉඳලා. ගුඩ් ඊව්නිං ජානුකියා, ඉන්දු ආවා අපි කන්දෙන් කඳානේ 12 සෙට් එක ලස්සන සින්දුවක් දෙන්න. චන්ද්‍රකාන්ත, නිසංසලා, එරන්දි, ශ්‍රවින්දි, මුතුෂා, මතීෂ්,

මට එතකොට මතක් වෙන්නේ කවුද මොන බර්ටිද කියලාට මතකයි නේද? මතකද හිටපු බර්ටි අපේ අපේ කාලේ නෙමෙයි ඒ කාලේ විනෝද සමයමේ. සඳුදට කියන්නේ ඔයාගේ වැඩසටහන යන වෙලාවට අහන්න ඕනේ. සඳුදට බබ නෑනේ සතියන්තේ විතරයි. මේ සතියන්තේ වෙන වැඩේ ගැන එක්කෙනෙක් මරු කතාවක් කිව්වා. හරිද? කිව්වා මේ මොකද්ද කලුනික වගේ කිව්වා. ලියනාරච්චි අයියා තමයි කිව්වේ කෝල් එකක් දීලා මට. ලියනාරච්චි අය සූර්ය වැවිදලා කෝල් එකක් කරන් කියනෝ ඉන්දුකි ප්‍රෝග්‍රෑම් එකේ තින් කලුනික වගේනේ අති දුර්ලභයි. ඒ විනාඩි ගන්න වටිනවා. අහගෙන ඉන්න වෙනවලු. එහෙම තමයි නේද? මමත් කිව්වේ එහෙම තමයි. කලුනික වගේ තමයි දුර්ලභයි. චුට්ටයි හැබැයි වටිනවා. ගොඩක් දෙන්නේ හැමදාම නෑ හැමතැනම නෑ. සැටර්ඩේ හවස 3:00 ඒ වගේම සන්ඩේ හවස 3:00 අහුවත් විතරක් ඒ වගේම ලයිව් එකේ මාව බැලුවත් විතරක් මගේ ග්ලිම්ප්ස් එකක් චුට්ටක් කාට ඔන්න හම්බ වෙයි. හරිද? ඒත් ඔක්කොම නෙමෙයි. ඒගවට WhatsApp එකේ ඉන්නවා good evening indubanika kiyala message ekak evala appi apsara thangallina mata lasan english song ekak denna amathak nokara oyawa godak aadarin ekathu karagannawa kiyala message kiyala thiyenne. thank you sudami mata sinduwa denna ko amme kawuda me sudu taatte jan prati ayya bulat ko pitiyen onna denna lasana sinduwak tamai gawar lasti karagena inne whatsapp ekek meyala ekathu karagena api surya wave liyana rachchi ayya wai magama kanthi amma wai yenuka puta wai etakota ఏనుక పుతా కియన్న బేనే మట ఏనుక వై ఏతకట మాల్డివ్స్ వల సంగీతాయ వై లియనా రచి అయ్యవ ఏత్ ఏకతు కరగన్న కివనే ఆయమత్ ఏకతు కరగన నాలందేన్ సందు బాబావత్ ఏకతు కరగన సందు గమ్మై తాత ఏకతు కరగన వెడిదు మద్ద ఈగా సిందుట అన్న హదనే వెలావ హవస్సు 3:28 థాంక్యూ.

0: FM Anupaha Anuhatrai Dashama Atta Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
3: වේලාව 3:35 දැන්
4: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අතම මාරු වෙන්න ලෙහෙසි පහසුයි මාසි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි
5: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ
6: එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
5: ඕනේ නම් මේක කලින්දනම් හිටියා නම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ
7: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
8: බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
9: මේක තමයි විස්තරේ දන්න ඕන පත්තරේ
10: කොල්ල කෙල්ල කොට

0: FM 95 94.8 Net FM Divaina Pura Sati Antea Sati Antea
1: මම ඉතින් අද කියවන ප්‍රෝග්‍රෑම් එක පටන් ගනිද්දි ඔයාලට චුට්ටක් අද බීච් එක පැත්තට හිම යන්න පොඩක් නේද රළ බින්දෙන හඬ දිහා කන යොමාගෙන අහගෙන ඉන්න චුට්ටක් වාගේ හුස්මට සවන් දෙන්න එක එක කතන්දර කියවන්නේ අන්තිමට මේ සයුරුමානේ තනි වෙලා කියලා කවුරුත් නැතුව ගිහිල්ලා රෑ එළි වෙනකන් පොඩි හරි නිින්දක් ගිහිල්ලා එළි වෙනකන් නේද තනිතරුවක් එක්ක වෙරළට වෙලා ඉන්න උනොත් හරි වැඩේ තමයි ඒ නිසා යන දේවාලෙක වැඩිහිටියෙක් එක්ක යන්න ඔයා වැඩිහිටියෙක් නම් පොඩි හිටියෝ අරගෙන යන්න එපා ඔයාගේ සයිස්ම තව වැඩිහිටියෙක් අරගෙන යන්න කෝකට කෝකටත් කියලා ඔය ජල ක්‍රීඩා කරන තැන්වලට එහෙමත් නැත්නම් මුහුද වගේ තැන්වලට තනියම ඔයා ඉන්න එක තමයි ඇඟට හුරු හරිද මර මේ සින්දු ඇහුනට පස්සේ තමයි මේ පණිවිඩය ඔයාලට දෙන්න මතක් කරේ හදිස්සියවත් හැබැයි හරිද මම මේ වෙනවට කියනව නෙවෙයි හදිස්සියවත් බීච් එකට ගිහිල්ලා ඉන්නකොට ජෙලි ෆිෂ් කෙනෙක් හරි කකුලේ පොඩ්ඩක් එල්ලුණොත් අම්මා දනවනේ නේද විදිනවා විදිනවා කියන්නේ ස්ටිං වෙනවා පොඩ්ඩක් විතර ඊට පස්සේ කකුල පොඩ්ඩක් අප්‍රාණික තත්වයකට පත් වුණොත් හරි මොනා හරි ප්‍රශ්නයක් වුණොත් ඔයාව බේර ගන්න හරිද හොස්පිටල් වල ඉන්න ඕනේ කණ්ඩායමක් ඒගොල්ලන්ට තමයි අපි සුව විරුවෝ කියලා කියන්නේ වගේ වෙලාවක තමයි අපිට දෙයියෝ බුදුන් නැතුව සුව විරුවන් වෙහෙමන් නැත්නම් ડોක්ටර්ස් ලව නර්සස් ලව දෙයියෝ වගේ පේන ටයිම් එකක් තමයි මොකක් හරි ප්‍රශ්නයක් වෙච්ච වෙලාව ඒ නිසා අද බීච් එක පැත්තට යනවා නම් අනිවාර්යයෙන්ම යාළුවෙක් එහෙම එක්ක යන්න මොකද සිහියෙන් ඉන්න යාළුවෙක් අරගෙන යන්න සිහිය නැති යාළුවව අරන් යන්න එපා ප්ලීස් හරිද සිහියෙන් ඉන්න කෙනෙක්ව අනිවාර්යෙන් ඔයාට සිහියක් නැත්තම් මොහොත දැක්කහම සිහියෙන් ඉන්න තව කෙනෙක් එක්කගෙන යන්න හදිසිවතර වගේ ප්‍රශ්නයක් වුණොත් දැන් බය වෙන දෙයක් නැහැ අපිට හොඳ නර්සිං ස්කූල්ස් තියෙනවා ලංකාවේ මේ තැන්වලින් හොඳටම ට්‍රේන් වෙච්ච කට්ටිය තමයි ලංකාවෙත් ඉන්නේ ලංකාව විතරක් නෙමෙයි පිට රටටත් මේගොල්ලන් නර්සස්ලා යවනවා මේ නිකන් නර්සස්ලා නෙවෙයි මේ කෙයා ගිවර්ස්ලා විදිහට යවන නර්සස්ලා ඉතින් මේ දවස්වල ඔන්න ඩොක්ටර්ස්ලා නර්සස්ලා ඉන්ජිනියර්ස්ලා වගේම තමයි පිටරට වැඩිපුරම අපේ වගේ රටවල් වලින් ඉල්ලුම තියෙන ජොබ් එකක් තමයි කෙයා ගෙවින් කියලා කියන්නේ එහෙමත් නැත්නම් වැඩිහිටියන්ට සත්කාර කරන ජොබ් එක නැත්නම් වැඩිහිටි සත්කාර සේවය කියලා කියනවා ඉතින් කට්ටිය හොයනවා NBQ ලෙවල් 3 එක වගේ හදාගන්න කොහොමද කොහෙද මට මේ වෘත්තීය සුදුසුකම් සපුරගන්න ස්කූල් එකක් තියෙන්නේ නර්සිං ස්කූල් එකක් තියෙන්නේ කියලා හොයනවා. එහෙම හොයන කට්ටියට මේ සුභාරංචි ඔන්න මාතර රියුගා නර්සිං ස්කූල් එකෙන් ඔයාට මේ කියන ක්වොලිෆිකේෂන්ස් ටික කම්ප්ලීට් කරගන්න පුළුවන්. CV එක හදන එකේ ඉඳන් කොහොමද ඉන්ටර්විව් එකකට ගිහලා ෆේස් කරන්න කියන එකත් ප්‍රැක්ටිකලි ඔයාට කියලා දීලා හොඳට ට්‍රේන් කරලා ඒ වගේම දේශීය විදේශීය රැකියා අවස්ථාවන් වලට මඟ පෙන්වලා ඒ තැන් වලට දාලම දීලා තමයි පස්ස බලන්නේ. ඒ නිසා ඔයාට වෘත්තීය සුදුසුකමක් හදාරන්න ඕන නම් කම්ප්ලීට් කරගන්න ඕන නම් ඒ වගේම ඔයාට නිකන් පුංචි කාලින්දන් තියෙනවා නම් කෝලින් එකක් මගේ මම මේ ලෝකෙ ඉපදලා ඉන්නේ තව කෙනෙක්ව සුවපත් කරන්නම විතරයි කියලා ඔන්න ඔයාගේ කෝලින් එකට හරිම මැසේජ් එක මේ මම අරගෙන ඉන්නේ ඔයාට තියෙන්නේ කෑගිවර් කෙනෙක් වෙන්න එහෙම නැත්නම් ડોක්ටර් කෙනෙක් වෙන්න නර්ස් කෙනෙක් වෙන්න ආසාවක් වෙන්න පුළුවන් ડોක්ටර් කෙනෙක් නර්ස් කෙනෙක් වෙන්න බැරි වුණත් ඔයාට කෑගිවින් කරගන්න කෑගිවින් වලින් සුදුසුකම් සපුරාලන්න දැන් ඔයාට ඔයාත් තව චුට්ටක්වත් පරක්කු නැ දැන් කරන්න තියෙන්නේ මාතර රියුගා නර්සිං ස්කූල් එකට යන එක විතරමයි ඉතින් සුදුසුකම් ලත් අදුරු මඩුල්ලක් යටතේ ඔයාට වෘත්තීය පුහුණුවක් ලබා ගන්න පුළුවන් මෙතනින් ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් ඒ වගේම තෘතීක අධ්‍යාපන කොමිෂන් සභාවෙන් කොමිෂමෙන් අනුමැතිය ලැබිලා තියෙන හෙද විද්‍යාලයක් තමයි මාතර රියෝගා කියලා කියන්නේ. ඉතින් වෘතිය පුහුණු වෙන්න වාගේ අනාගතේ එළිය කරගන්න කැමති හැමෝටම හීලින් පවර්ස් තියෙන හැමෝටම පුළුවන් මෙතෙන්ට කතා කරලා අදම ලියාපදිංචි වෙන්න 0778155 42 43 0778155 42 43 ඔන්න ආයෙත් කිව්වා. හරි ඔන්න ওই විදිහට ලස්සනට නේද සතියන්ත ගත කරන ගමන් වැඩකට ඇති දෙයක් ගැනත් පොඩ්ඩක් ප්ලෑන් කරලා කල්පනා කර කර ඉන්න ගමන් මේ පැත්තට මැසේජ් එක දාන්න හරිද ඔන්න අද තියෙනවා අපිට වැදගත් පණිවිඩයක් බර්ත්ඩේ විශේෂයක් තියෙනවා දෙන්න හරි ඔන්න අද හස්බන්ඩ්ගේ බර්ත්ඩේ කාද මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක දෙපාරේ වෙලා තියෙනවා එයාගේ නම හෙන්රි කලින් විෂ් කරා හැබැයි එයාගේ නම කියලා නෑලු අහගෙන ඉඳලා තියෙන්නේ අපිට චිත්‍රාක්ක තමයි පරකඩුවේ ඉඳන් මේ මැසේජ් එක එවලා තියෙන්නේ බොහොමත්ම නිරෝගීම අවුරුදු ගණනාවක ආරම්භයක් සිද්ධ වෙන හැපිම හැපි හැපෙන. හරිද? චුට්ටක්වත් දත් හැලෙන්නේ නැතුව තව ගොඩ කාලයක් බත් කන්න පුළුවන් වෙන, රස රස කෑම රස විඳින්න පුළුවන් වෙන, නිරෝගීම අවුරුදු කිහිපයක් හම්බ වෙන සුබම සුබ උපන්දිනයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔන්න හෙන්රි අයියට. හෙන්රි අයියා චිත්‍රාක්කයි දෙන්නව මාදරෙන් ඊගාව සොන් එකටත් එකතු කරගන්න ගමම්ම. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ලොකු දූ සයුර ඉන්නවා, පොඩි දූ සංසාර ඉන්නවා, පුතා සිතුමින් ඉන්නවා, කිතුල් ගලින් කාචනාක තමයි මැසේජ් කියවලා තියෙන්නේ. ලස්සනම් නම් ටික කොහෙන් හරි හොයාගෙන බබාලා තුන්දෙනාට දාන එක තමයි මගේ අනාගත බලාපොරොත්තු. හරිද? හරියටම කාංචනාක කරලා තිනවා වගේමයි. බලන්න සයුරි සංසාරි සිතුවින ලස්සනම නම් තුනක් හොයාගෙන බබාලට දාලා මගේ දවසක මගේ ඩයරි එකේ මල් ලියලා තියෙන එකක් තමයි ඕක. ලස්සන නම් ටිකක් හොයාගන්න ඕනේ අප්පා. මෙහෙමයි, පාර්ට්න කෙනෙක් නැති එක වෙනම කතාවක්. ඒ උනාට අනාගතේ බබ්බුයි නේනේ. හායි අක්කේ කොහමද? වාට රුක්ෂාන් ඉන්නවා යටියන් තොටින්. ඒ වගේම මටයි සුදුවටයි තමයි සින්දුව දෙන්න කියලා ඉල්ලලා තියෙන ඕන. වාගේ සුදුවත් ආතුරෙන් සුදුව එකතු කරගන්න. හෙලෝ හෙලෝ සතියන්තේ ඉන්දු කොහොමද? මං හොඳින්. වාට මමත් වෙනද වගේම ඔයා වහගෙන ඉන්න මොනරාගලින් මේනක සඳරුවන් තමයි මේ ඉන්නේ. කටියෝ මේකතු කරගෙන ඉගාව සින්දුවට අපි යන්නයි ලෑස්ති වෙන්න. අපිට කෝල් කරපු කට්ටියකුත් ඉන්නවා කියලා අමතකුණානි මට. ඔන්න වල්පිට මුල්ලෙන් අපේ උපාලියයි අපිට මැසේජ් එකක් නෙමෙයි කෝල් එකක් අරගෙන කතා කරා. පොළොන්නරුවෙන් රමණියක් කවත් එකතු කරගන්න. ඔන්න පොළොන්නරුවට අද ආහාපුරා කියලා වැස්සක් වැහලා. වව්, මගේ කටහඬ ඇහිලාද දන්නේ නැනේ. ඒ වගේම රිකිල්ලගස්කඩින් අරුණවත් ඔන්න ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. ඉංගසුංග නලවල හෙන තව පැය දෙකමාරක් එක දිගට මාත් එක්කම ඉන්නයි තියෙන්නේ. ඉන්නෝනේ කොහෙවත් යන්න බෑ.

0: FM. Hello, hello, Satiantea.
1: FM Anu Paha. FM Anu Hatarai Tashma Ata. Net FM.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකකි.
3: වේලාව හවස 3:55. අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
4: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: විජය
4: නූඩ්ල්ස් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
6: විෂංකයා නවතම ශාකාව අම්බලංගොඩ මෙඩිහිල් ප්‍රහල් පරිශ්‍රයේදී දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක අක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, සිවිකාච මිලදී ගැනීමට පැමිණෙන්න මෙඩිහිල් ප්‍රහල ගාලුපාර අම්බලංගොඩ අමතන්න 076-544-151.
7: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 011-125-125 අමතන්න BYD කරුසරු සේවයට පැසසීම ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
8: ඇයි ෂුගර් කියන මූණෙල්ලකන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747-3131-540.
9: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
0: Net FM. Hello, hello, Satiantea.
10: ඔන්න චූටි පැටික්කේගේ බර්ත්ඩේ විශේෂයක් තියෙනවා අපිට දෙන්න. ඒ නිසා තමයි ඔන්න සුබෝ පන්දිනක් වේවා ජිප්සීස් ලගේ මේ ලස්සනම සොන් එක මේ චූටි කෙලි පැටික්කේට දෙන්න යන්නේ. හෙලෝ හෙලෝ සතියන්තේ අපේ රයිලියානියා බබාට ඔන්න අවුරුදු 7ක් අදට සුබ පතන්නේ. අම්මා නර්මදා, තාත්තා ප්‍රසංග, අයියා රදීන්, මල්ලි රේයෝන්, එක ආච්චි අම්ම සීය, මේ පවුලේ හැමෝම දෙනා ඔන්න චූටි දූගේ 7 වෙනි උපන්දිනයට සුබපතල ආදරණීය විශේෂයක් එවලා තියෙනවා අපිට WhatsApp එකෙන්. එහෙනම් රයිලි බබෝ, රයිනි වගේ දක්ෂ ගායිකාවක් හරි නැත්නම් ලස්සන සිත්තරියක් හරි, එහෙම නැත්නම් හොඳ මොළයක් හරි වෙලා රටට වැඩදායක දක්ෂ බබෙක් වෙන්න කියලා ලොකු වෙලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සුබ උපන්දිනයක් පැටියෝ ඔයාට. තව විනාඩි 2කට පස්සේ අපි නිවුස් එක අහලම ඒ ගාව පැයේදී ආයෙමත් සින්දු ටිකක් එක්ක ආයෙත් හමු. දිගටම ඉන්න එක්ක.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ එහෙම ගණන් නැහැ අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ් ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්ති ආද වෙන්නේ නැහැ
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
3: හෙලෝ හෙලෝ දැන් වෙලාව හවස 4:01යි

0: ඇඳුම අටින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
2: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
3: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නියුස්.
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම ලක්ෂිකා. ආණ්ඩු විරෝධී රැලිය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් තවදුරටත් අනුරාධපුර මහනගර සභා ක්‍රීඩාංගණයට පැමිණෙමින් සිටින බව නෙත් නිවුස් නියෝජිතයන් පවසනවා. කෙසේ වෙතත් රැලිය මේ වන විට ආරම්භ වී ඇති බවයි අනුරාධපුර මහනගර සභා ක්‍රීඩාංගණයේ මේ වන විට රැඳී සිටින නෙත් නිවුස් නියෝජිත තම්සීර් හමීද් පැවසුවේ.
5: මාම රැඳී සිටින්නේ අනුරාධපුර මහනගර සභා ක්‍රීඩාංගණ අසල. මේ වන විට පොහොට්ටුවේ රැලිය ආරම්භ වීමේදී පීඩන ආණ්ඩුවේ යුදුරු බල පිළින ජන සටන කියන සටන් පාඨයේ මේ වන රැස්වීම ආරම්භ වී විශාල ජනගහනයක් මේ අවස්ථාවේදී අපිට දකින්නට ලැබුණා. මම නෙට් නිවුස් එක වෙනුවෙන් අනුරාධපුර සිට තම්සීර් හමීද්.
4: මීළඟ නෙත් නිවුස් පස්වරු පහට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
3: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවෙනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: FM 95, FM 94.8, Net FM.
6: Hello, hello.
7: Sati Antaya.
6: Hello, hello.
7: The Antaya.

0: ඉතින් මේ පැත්තට එන්නකො චුට්ටක් කතාවට. අයියෝ කී පාරක් ඔයාලට කියන්නද නේද? චුට්ටක් මේ පැත්තට කතාවට ආවොත් ඔයාට නවත්තන්න හිතන එකක් නෑ. ඒ තරමටම කට්ටිය කෝල් කරලා මාත් එක්ක ෆෝන් එකේ ලයින් එකේ ඉන්නව. අනිත් අය බැන බැන බිසී වෙනකොට බැන බැන ලයින් එකේ ඉන්නවා ඇති. මේ ඉන්දුත් එක කවුද මෙච්චර වෙලා පෙම්බස් දොඩන කුමාරයෝ කුමාරිකාවෝ ටික කියලා කට්ටිය ගොඩක් වෙලා කතා කරනකොට අනේ මං ඊගාව කෝල් එක ආන්සර් කරන්නද කියලා යන්න වෙන මට්ටමටම අපි ඇත්තට මේ දිනදා ජීවිතයේ තොරතුරු හුවමාරු කරගන්නව වැඩි වෙන අවස්ථාවක් තියෙනවා. එහෙම අවස්ථාවකට උදාහරණයක් මම පස්සේ කියන්නම්. දැන් කියන්න නැතුව ඉන්නම්. හරිද? නැත්තම් හිනා වෙලා පොඩ්ඩක් අර හනු චුට්ටක් ඇද වෙලා නිකන් ඇස් බෝල වපර වෙන ටයිම් එකක් තමයි මේක. හිනා යන කතන්දර ගොඩක් තියෙනවා කියන්න. මේ ලයින් එකට ඇවිල්ලා කියන දේවල් අනේ අහන් ඉන්නකොට මට මෙතන මේක චුට්ටක් බැලන්ස් කරන එක පවා අමතක වෙලා තැටලිලි සහගත වේගෙන යනවා. හරිද? හිතන්න එපා වැඩි හිතන්න ඕදනේ. අපි මේ මොහොත ජීවත් වෙමු. හරි. ගුඩ් ආෆ්ටර්නූන් සිස් මාත්තොන්න හවස 3:06 හෙලෝ හෙලෝ සතියන්තය හන්නාවා කියලා අපේ ලලිත් අයියා මැසේජ් එකක් දාලා තිනවා. බොහෝ කලක් ඔයා සොන් එක නම් මට දෙන්නේ මං ඉතාම ප්‍රියයි කියලා තමයි එවලා තියෙන්නේ. ඕකේ, දෙන ට්‍රයි එකක් දෙන්නම්. සුබ සන්ධ්‍යාවක් වේවා ආදරණීය ඉන්ද. සුබ සන්ධ්‍යාවක් වේවා. කවුද මේ ආදරණීය කෙනා? නිකවැරටියෙන් චම්පිකාය තමයි මේ මැසේජ් එක එවලා තියෙන්නේ. උදේ ඉඳන් net තමයි මගේ පාළුව දුරු කරන්නේ. මේ පැය තුන නම් බොහොම රසවත් තියෙනවා. Thank you so much. සුපුරුදු පරිදි බිරිඳ කුවේත් ඉඳලා ඔයා වහගෙන ඉන්නවලු, මා වහගෙන ඉන්නවලු. ඒ වගේම සහෝදරියෝ කට්ටියව එකතු කරගන්න කියලා තියෙනවා. ඉන්ද්‍රානන්ද සර් එක, එයාගේ පවුලේ හැමෝමයි ඒගවට ආහරි මේ හැමෝම තමයි එකතු කරගන්න කියලා කී තියෙන්නේ. මම තෝරන ලස්සන සින්දුවට, ඔයාලා කියන සින්දුවට නෙවෙයි, මම තෝරන ලස්සන සින්දුවට. අන්න ඒ වගේ කොන්ෆිඩන්ස් එකක්, එච්චර ට්‍රස්ට් එකක් චම්පිකායට මං ගැන තියෙනවා. දැක්කනේ, මන් තෝරලා දෙන්නේ හොඳ සින්දුවක් ලස්සන සින්දුවක් කියන විශ්වාසෙම මදේ මට ජීවත් වෙන්න. හරි, ඒ ගාවට නිතෙෆෙ මහගෙන ඉන්න වාලු රංජිත් අයියා මකුල්ලලුවේ ඉඳන්. සුබම සුබ. 10:00 යටියන්තට පරුසල සේපාලි හොටෙල් එකේ සේපාලිකා අරලිය ස්ටෝස් එකෙන් හරේන්ද්‍ර මල්ලි මෙන්න මේ කට්ටිය එකතු කරගන්න කියලා මැසේජ් එක එවලා තියෙනවා. හෙලෝ හෙලෝ, ජය වේවා ඔයාලට. ඩයස් අයියාත් මැසේජ් එකක් එවලා. ඔන්න ආයු බොහෝ වේවා මඩපාත ලක්ෂ්මන්, තමරා නිශානි, ඒ වගේම චේතනා, පුංචි පුතා තේජ, එතකොට භාග්‍ය අවිෂ්ක එක, සේරුකාවිල, KDA සමරසිංහ, සුවපත් වේවා මේ සතියන්තේ කියලා තමයි එවලා තියෙන්නේ. අම්මෝ, නේද මනසට නිදහසක් සැහැල්ලුවක් එන සතියන්තයක් නම් ඊට වැඩිය දෙයක් ඕනේ නෑ. සතියම මයින්ඩ් එක පැක් වෙලා තිබිලා මේ සතියන්තේ මයින්ඩ්ෆුල්නස් විදියට ගෙවන්න. ඉන්ද සුබ 10:00. සුබ 10:00. ලස්සන සින්දු ටික, ලස්සන ගීත ගොඩාක් ඔයා දුන්න තව දෙන්න. අපි දෙහිවල නැදිමල් ඇන්ඩර්සන් රෝඩ් එකේ චන්දන ස්ටෝස් එකේ චන්දන චාන්දනි ආදරණීය කපල් එක ඉන්නවා මා වහගෙන අදත්නේ. හෙලෝ හෙලෝ, ගුඩ් ඊවනිං නෙළුම් කුමාරි. ඔයා වහගෙන ඉන්නේ සුදු කෙල්ලේ. තැන්ක් යූ සුදු කෙල්ලේ. අකුරස්සෙන් යශෝ තමයි මේ ලස්සන මැසේජ් එක කියවලා තියෙන්නේ. කට්ටි හැමෝම එකතු කරගෙන රස්සන සින්දුවකට යන් කියලා කියන්නේ රස්සන නෙමෙයි ලස්සන. හරියට කියන්නේ ඉඳු ලස්සන. ලස්සන සින්දුවක් අරන් ඇවිත් ඉන්නේ. කාලෙකින් ඇහුන්න නැති හින්දා ඔන්න ඔයාට මේ සින්දුව. හරි, හවස 4:11 දැන් වෙලාව.
1: සයිමන් අයයි, මාටින් අයයි,

0: Anu Paha FM Anu Hatarai Tashumata Net FM Velava Obaveta Gena Enne
1: Itturum Ginumakata 7% Dakwa Ihala Poliyak Athulu Puduma Hitena Vasi Ekka LB Premier Savings Itturu Karana Puduma Hata Amatanna 0112200 Fitch Ratings A-LKA Outlook Stable Liyapadinchi Moolya Samagamaki
2: Danvelava Havasa 4 Vinadi 19
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
4: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා
5: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවේ ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
6: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
7: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රෝටියක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
0: සිත නිවන සතියන්තේ ශනිදාවේ දහම්පද අහන රාත්‍රිය.
8: සිනසුරාදා සිත් නෙත් අසපුව.
9: පැවිදි වෙලත් රහත් වෙලත් දාන ටිකක් හම්බුන්නේ හරියට පින්ඩපාති වඩින්දිව. චරට කර්මේ බලවත්.
10: පුතේ ගැටෙලා දුගතිය යන්න නම් එපා. මේ වෙලාව තීරණාත්මකයි මේක ගැටෙනවද? ගැටුනොත් දුගතියේ මෛත්‍රී කළොත් සුගතියේ අපි එකිනෙකාගේ ජීවිතවල අතීතේ කරපුවා කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියන එක අපි කවුරුවත් දන්නේ නැහැ.
0: පූජනීය වල්පොල ගෝතම හිමියන්ගේ වැඩමවීමෙන්
8: හැම ශනිතාවකම රෑ 7 ඉඳන් 9 වෙනකන් සිත්නේ තසපුවහන්න.
11: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු.
12: NetFM. Hello, hello, Satyantea.

වෙලාව හවස 4යි විනාඩි 25යි දැන් 4 මාරට එන ලයිව් එක කෝතාම ඉඳු නෑනේ කෝතාම නෑනේ කියලා බලාගෙන හිටපු කට්ටියට තවත් කම්ප්ලේන් කරන්න ඉඩක් නෑ ඔන්න මන්ද ලයිව් එක ඇවිල්ලායි ඉන්නේ යන්න ටක්කාලා ඉක්මනට අපේ ඔෆිෂියල් NetFM Facebook page එකට ඔන්න මන්ද ලයිව් ඇවිල්ලා ඔයාලා දිහා බලාගෙන ඉන්න ගම තමයි මේ රේඩියෝ එකේ කතා කරන්නේ හරි ඒ වගේම මේ පැතර කෝල් කරන්න පුළුවන් කට්ටියට බර්ත්ඩේ විෂස් මං අද දෙකක් තුනක් විතර දුන්න තව තියෙනවා නම් තව එවන්නන්නේ මට වැඩි නෑ ඔයාගේ බර්ත්ඩේ විෂයක හරිද බර්ත්ඩේ විෂස් එවන්න පුළුවන් ඒ වගේම ඔයාට ඇනිවර්සරි විෂස් තියෙනවා නම් ස්පෙෂල් ලොකේෂන් ඕනම දෙයක් ඉදට කියලා රටටම ඇහෙන්න ලස්සනට ඔන්න විකාශය කරගන්න අවස්ථාව අරගෙන ඇවිල්ලා තියෙනවා වෙනකොහෙවත් නෙමෙයි NetFM හෙලෝ හෙලෝ සතියන්තෙන් හරිද හවස 4 මාරත් වෙලා තියෙන එකේ මොකද කියා නිගුරුදාලා ප්ලේන් ටියක් බොන ගමන් මොනවා හරි හප හප දිගට මගේ සින්දු ටික අහගෙන ඉන්නවද එහෙමත් නැත්නම් මේ අපේ දිනුෂා වගේ කඩේට වෙලා තීන්තයි බෝල් ටැනයි යකඩ කූරුයි ගණන් කර කර ඉන්නවද මම වීලුවට කිව්වේ හරිද දිනුෂා මාතක තරහ වෙයිද දන්න දිනුෂා නම් මේ වෙලාවේ ඉන්නේ හાર્ඩ්වෙයාර් එකේ කිව්ව ෂොප් එකේ ඉන්න ගමන් කස්ටමර්ස්ලා එනකන් බලාගෙන ඉන්නවලු මාව අහගෙන තනියක් නොතනියක් දැනෙන්නේ නැහැ කිව්ව තනියට නොතනියට දෙකටම ඉන්නේ ඉන්දු කියලා තමයි කිව්වේ මම නම් දන්නේ දිනුෂා තමයි කිව්වේ වල්පිට මුල්ලෙන් අපේ උපාලියයට අගේන්ස්ට් එකට මෙයා මේ කෝල් කරන්නේ උපාලිය අයියා ඔයා ආපහු පුළුවන් නම් මේ පැත්තට කතා කරලා දිනුෂාත් එක්ක පොඩි ඔයාට පුළුවන් නිකන් අර දුරස්ත සංවාදයක් ගොඩනගන්න මාත් එක්ක දිනුෂාට දෙන්න ඕනේ පණිවිඩය ඔයාට යාට ඩිරෙක්ට් කෝල් කරන්න නැතුව මට කියන්න බලම් මේ පෞල් කැඩෙන වැඩ නෙමෙයි යාළුවෝ විදියට just as friends මම මේ කියන්නේ හරිද ඔයාලට නිකන් කැමති නැද්ද

බිඳුවයි එකයි එකයි දෙකයි පනස් පහයි තිස් තුනයි හැටතුනට කෝල් එකක් ගන්න නැත්නම් බිඳුවයි හත්සේ එකොළහයි අනූපහයි අනූපහයි අනූපහ මම ඕපන් කරගෙන ඉන්නේ චැට් බොක්ස් ටික ඔක්කොම ඔයාලට තමයි තියෙන්නේ ඉක්මන් කරලා මේ පැත්තට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න ගුඩු ගුඩු ගුඩු ගුඩු ගුඩුස් ගාලා හරිද දැන් ඔන්න අද සති අන්තේ පළවෙනි දවස ප්‍රෝග්‍රෑම් එක පටන් අරගෙන වෙලාවත් ගිහිල්ලා තියෙන හින්දා ලයිව් එකටත් කට්ටිය ගොඩක් ඇවිල්ලා තියෙන හින්දා ඔයාටත් පුළුවන් මාව ලයිව් එකේ චුට්ටක් බලලා හැක් ගහලා එහෙම යන්න ඉති මම මොවට තරහ වෙන්නේ නැණේ හැමදේම කරන්නේ ආදරයට හරි මේ පැත්තට එන්න හිනම් මං අර කිව්ව පාරවල් දෙකේම වෙලාව හවස 4 විනාඩි 27 මේ හින්දි සින්දුව ඉල්ලපු හැමෝටම ඔන්න.

ඔන්න ඉතින් කට්ටිය බලාගෙන හිටියනම් මෙච්චර වෙලා මම ලයිව් වෙනකන් දැන් ලයිව් ඇවිල්ලා විනාඩි කොච්චරක් විතර වෙනවද? විනාඩි 4ක් 5ක් විතර. හරිද? ලොකු වෙලාවක් ගියේ නෑ. ඒ නිසා ඉක්මන් කළ මේ පැත්තට එන්න. මම ඔන්න දැන් Facebook live එකේ ඉඳගෙන තමයි ආදිහා බලාගෙන මේ කතා කරන්නේ. කලිනුත් මතක් කරා තමයි ආයි මතක් කරා. ඉතින් කට්ටිය තව එකතු වෙන ගමන් ඉන්න හින්දා ඒ වගේම ලයිව් එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. අපේ Facebook page එක ලයික් එකක් දාලා follow කරලා තියාගන්න අමතක කරන්න එපා. ලස්සන contents ඔයාට ඕනම වයසකට ගැලපෙන contents බබාලට පෙන්වන්න පුළුවන්, ඔයාගේ අම්මට තාත්තට පෙන්වන්න පුළුවන්, තරුණ ඔයාට match වෙනවා. මේ ඕනම විදිහක contents අපි අරගෙන එනවා. විශේෂයෙන්ම politics ගැන, ඒ වගේම cricket ගැන. මේ දවස්වල නේද අපේ කාන්තා පිල ඉහලින් ජයග්‍රහණය කරලා ඉන්නවා. අර මේ ලස්සන කැච් එක ගේම වීඩියෝ එකක් footage එකක් අපි ලස්සන්ට කැමරාවට හසු කරගත්ත කෑල්ලක් ලස්සන්ට ඩබ් කරලා දාතිනවා අපේ page එකේ. ගිහිල්ලා බලන්න පුළුවන්. ඕවා අපි දාන්නේ ඔයාට බලන්න තමයි. එහෙනම් දිගටම ඉඳුත් එක්ක මේ පැය දෙකේ ඒගාව පැය දෙකේ හරිද පැයක හමාරේ දිගටම ඉන්නයි තියෙන එකතු වෙලා ලස්සන සින්දු ගොඩක් අරගෙන ඇවිල්ලා තියෙන. කෝල් එකක් ගන්න 011-2553-63 මැසේජ් එකක් දාන්න 0711-95-95-95ට.

0: anu paha FM anu hatarai da jumata net FM
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඇඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රී රෝද රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික අලෙවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
3: වේලාව හවස 4:00 විනාඩි 36යි දැන් සතියන්තයට.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: ඊශ්‍රායලය ජපානය කොරියාව රුමේනියාව ඩුබායි ඇතුළු ලොව දෙස් විදෙස් පිළිගත් කෑගිවර රැකියා සඳහා NVK ත්‍රිපාඨමාලාව මාතර රියුකා හෙද විද්‍යාලයේදී නවතම පාඨමාලාව ආරම්භුණා. සීමිත බදවා ගැනීම කතා කරන්න 0778154243
7: 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
8: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය නිල රේඩියෝව net FM.
9: පොත් අපගේ net වගේ
10: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4.
11: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
12: Net FM. Hello, hello, Satyante.

දුක හිතලවත් බිය හිතලවත් නෙමේ යන්න ගියේ. ඔයාලගේ කෝල්ස් මෙතන එක දිගට එන හින්දා මං ඒ ටික චුට්ටක් නිවි හැනහිල්ලේ පාඩුවේ ආන්සර් කරන්න ඕනේ ඉඳ තමයි චුට්ටක් ඔන්න සින්දු ටිකක් දාලා යන්න ගියේ. ඒ ටිකට අනිත් පැත්තෙන් WhatsApp එකක් පිරෙන මැසේජ් දාලා කොහොමද කොච්චර කතා කරන්නකෝ කියලා. මෙහෙමත් කරදරයක්. වෙලාව හවස 4:44 සුපුරුදු පරිදි මොන්න ඒ වෙලාවටම තමයි ආයෙත් කතා කරන්න මයික් එක ඔන් කරේ. හැබැයි චූට දෙයක් තියෙනවා මතක් කරන්න. හරිද? දැන් ඔන්න දැන් අපි වහගෙන ඉන්න ලංකාවේ විවිධ පළාත්වල කට්ටිය විවිධ ජොබ්ස් කරනවානේ. හරි, කට්ටියක් ඇඳුම් මහනවා. දැන් මේ වෙලාවේ ඇඳුම් මහමහ ඉන්නවා අපේ ලස්සනම ලස්සන බර්ත්ඩේ ගර්ල් කෙනෙක්ගේ අම්මා කෙනෙක්. හරිද? කුමාරි අක්කා ඉන්නවා. ඒ වගේම කුමාරි අක්කාගේ ලොකු දුව ඉන්නවා නිමායා, හස්බන්ඩ් බුද්ධික. මෙන්න මේ කට්ටිය විශ්වකකුත් දෙන්න කියලා තිනවා. මේගොල්ලන් ගෙදර ලස්සනට ලස්සනට ඇඳුම් මහන එක තමයි කරන්නේ. ඉතින් මං හිතන්නේ රුවිනිගේ පොඩිත්තිගේ අලුත් බර්ත්ඩේ එකට ලස්සන මොනා හරි දෙයක් අම්මගේ අතින් මහලා දෙන්න ඇති. ගවුම් පොඩිත්තක් හරි නැත්නම් ලස්සන ලස්සන සාරි එකක් හරි කිට් එකක් මොනා හරි මහලා දෙන්න ඇති කියලා තිතනවා. එහෙම දුන්නද කියලා මට කියන්න රුවිනි. හොඳද? අවුරුදු 13ක කෙල්ලෙක්නේ. අපි චුට්ටක් චැට් එකක් දාගමු WhatsApp එක පැත්තට. එන්න රුවිනි හංසිකා, ඔයාට හැපි බර්ත්ඩේ. පහුගිය 9 වෙනිදාට ඔන නම්බින්ද බර්ත්ඩේ විෂ් එක ගන්න කට්ටියටම කතා කරා. කිව්වා කට්ටිය කවුරුත් ආන්සර් කරේ නැහැ කියලා. ඉන්දුම විෂ් එක දෙනකන් සතියන්තේ කුමාරි අක්ක විෂ් එක තියාගෙන ඉඳලා ඔන්න මට අද දුන්නා. හරි, රුවිනිට හැපි බර්ත්ඩේ එකක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලස්සන යෝන් තරුණියක් විදිහට අක්කයි නංගි දෙන්නම අනාගතේ ලස්සන ගර්ල්ස් දෙන්නෙක් විදිහට රටට වැඩදායක කාන්තාවන් දෙන්නෙක් බවට පත් වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. හරි, ඒ කිව්වේ ඇඳුම් මහන කට්ටියක් ගැනනේ. මේ කියන්නේ යන්නේ අපේ හාඩ්වෙයාවල ඉන්න, එතකොට ඇඳුම් මහන, එතකොට මේ වෙලාවේ ත්‍රිවිල් පාක් එකේ ඉන්නවා අපේ රජතුන් කට්ටුව. මෙන්න මේගොල්ලෝ ඉන්න බලන්න කවුද කියලා. අපේ ධර්මය අයියා ඉන්නවා, බණ්ඩාර අයියා ඉන්නවා, නීල් අයියා ඉන්නවා, වලස් මුල්ලේ සිනමා එක ඉස්සරහා ත්‍රිවිල් පාක් එකේ. මේ කට්ටිය එතකොට එක එක රැකියාවන්වල නියලෙන කට්ටිය ඉන්නවනේ, පේනවනේ. එතකොට ඔයා ආසයි නම් ලංකාවේ රැකියාවක් කරනවාට අමතරව ඔයාගේ ටැලන්ට් එක මාකට් කරන්න, පිට රටට ඒම් කරන්න, එහෙම නැත්නම් විදේශීය රැකියාවකට ඒම් කරන්න ආසාවෙන් ඉන්නවනම්, එහෙම නැත්නම් මේ වැඩ කරන අපි මහන්සි වෙලා ලංකාවේ වැඩ කරන අම්මලා තාත්තලා ආසාවෙන් ඉන්නවනම් තමන්ගේ දුව පුතාව පිට රට රැකියාවකට දාන්න ඔන්න යාට ගැළපෙනම ට්‍රේනින් එකක් ගැන විස්තර මං අරගෙන ආවා. මේ තමයි මාතර රියු ගනසිං ස්කූල් එක. ඉතින් වැඩිහිටි සත්කාරක සේවය කියලා කියන්නේ දැනට ලංකාව වගේ රටවල් වලින් පිටරටවල් වල යුරෝපයේ විශේෂයෙන්ම හොඳ ඉල්ලුමක් තියෙන රැකියාවක්, සුදුසුකම් ලබා ගන්න අමාරු රැකියාවක්. හැබැයි NVQ level 3 එකට යනකම්ම වාට සම්පූර්ණ කරන්න පුළුවන්, සුදුසුකම් සම්පූර්ණ කරන්න පුළුවන් විදිහේ පාඨමාලාවක් ඔන්න අරගෙන ඇවිල්ලා තියෙනවා රියු ගනසිං ස්කූල් එකෙන්. ඒ වගේම CV එක හදන එකේ ඉඳන් කොහොමද ඔයා පිටරට තනියම රටකට ගිහිල්ලා වෙන භාෂාවකින් කොහොමද ඉන්ටර්විව් එකකට ෆේස් කරන්නේ, කොහොමද විදේශීය රැකියාවකට ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක කෝඔපරේටිව් ලෙවල් එකකින් ගනුදෙනු කරන්න, මේ හැම දෙයක්ම ට්‍රේනින් එකට අඩංගුව ඔයාට කියලා දෙනව, උගන්වනව. සුපිරිම පළපුරුදුරත් ඇදුරු මඩුල්ලක් යටතේ වෘතිය පුහුණුවක් එක්කම. ඉතින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයනුත් තෘතිය අධ්‍යාපන කොමිසමෙන්නුත් අනුමැතිය ලත් රියුගා හෙද විද්‍යාලය තියෙනවා මාත්‍ර. දැන් ඔයාට ඕපන් වෙලා තියෙනවා ඔන්න අනාගතය සඳහා. දැන් කයාගිව කෙනෙක් විදිහට ඔයාගේ වැඩේ පටන් ගන්න පළවෙනි ස්ටෙප් එක රියුගා ස්කූල් එක වෙන්න පුළුවන්. කෝල් එකක් දීලා දැම්මම ජොයින් වෙන්න 0778155 42 43 0778 අයි කියන්න 155 42 43. ඔන්න ඔය විදිහට ඔයාට පුළුවන් ලස්සන කයාගිව කෙනෙක් වෙන්න. නේද? ලස්සන කයාගිව කෙනෙක් නෙමෙයි ඇත්තටම කියනවනම්. හරියට කයා ප්‍රොපර් කයා එකක් දෙන්න පුළුවන් කයාගිව කෙනෙක් වෙන්න රියුගා ස්කූල් එකත් එක්ක, නර්සින් ස්කූල් එකත් එක්ක එකතු වෙන්න. ඉතින් අපි හොඳ ජොබ් එකක් කරනවා නම් අපිට වෙන වෙන වැඩ කරන්න වෙලාවක් නැහැනේ. ජොබ් එක තමන්ගේ පැෂන් එකට, තමන්ගේ හදවතේ තියෙන බුරබුරා නැගෙනේ ආසාවත් එක්ක මැච් වෙනවා නම් ජොබ් එක සතුටින් කරන්න පුළුවන්. ඒ වගේ සතුටින් කරන්න පුළුවන් ජොබ් එකක් තමයි මේ කයාගිවින් කියලා කියන්නේ. අන්න ඒ වගේ ජොබ් එකක් කරන අයට වෙන වෙන වැඩවලට හිත යොමු කරන්න වෙලාවක් නැහැ. එහෙම හිත යොමු කරන්න වෙලාවක් තියෙනකොට තමයි ඩ්‍රග්ස් වලට වැඩිපුර තරුණ දරුවෝ ඇබ්බැහි වෙන්නේ. ඒ නිසා මේ වගේ පාඨමාලාවකට යොමු කරන එකෙන් ඒකිනුත් ඒගොල්ලන්ව ගලව ගන්න පුළුවන් කියන එකයි මගේ මතේ නම්, අපේ මතේ නම්. ඉතින් ඒ නිසා තමයි රටම එකට වගේ ව්‍යාපාරයක්, ජාතික ව්‍යාපාරයක් ආරම්භ කළා. රටේ තරුණ පරපුර මත්ද්‍රව්‍ය වලින් බේර ගන්න ඕන. මේ වෙනකොට රජයත් ඔන්න අත් එකතු කරගෙන, අත්ල් බැඳගෙන
වැඩ කටයුතු දියත් කරමින්. ඉතින් මද්‍රව්‍ය පිළිබඳ දැනුවත් කරන්න ඔයා අවට ඉන්න කට්ටියව, ඒ වගේ මද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් විකිණීමෙන් වෙන ආදීනව මොනවද කියලාත් ඒගොල්ලන්ට මතක් කරලා දෙන්න. ශාරීරික රෝග වගේම මනසින් ලෙඩ වුණහම මොකද වෙන්නේ කියලා කියන්න. පුරුත්ථාපනය කරපු අය ආයිමත් සමාජයට ආවහම වෙන්න තියෙන අඩුලුහුඩු කම, එහෙම නැත්නම් කොන් වීම් වලින් යාලව පරිස්සම් කරගන්න විදිය, මේ දේවල් ගැන පණිවිඩය අද දවස ඇතුළතත් බෙදා දෙන්න කියලාත් ඔන්න මම දැන් මතක් කරා ඔයාලට. හරි, ඉ තින් රැකියාවක නියුතු වෙන කට්ටියට පුළුවන් තමන්ගේ රැකියාවෙන් සතුට වෙන්න වෙන උත්තේජක කව කිසිම දෙයක් ගන්නේ නැතු. ඉතින් රට මේකට ජාතික මෙහෙයුමත් එක්ක ඔයාට පුළු පුළුවන් විදිහට පුංචියට හරි අත්තල් බැඳ ගන්න කියන එක තමයි පණිවිඩ. වෙලාව හවස 4:50යි. දැන් අපි ඊගාව ලස්සන සින්දු ටිකට කට්ටියව එකතු කරගත්ත ඔන්න කලින් මම අයිත් වට්ස්ඇප් එකට ගිහලා දෙන්නෙක් එකතු කරගන්න යන්නේ. හරිද? රෑන්ඩම්ලි ඇටියා පැටියා පොල් පැලටියා ගෙඩිය පිටින් මේ තියෙන ගෙඩිය පිටින් ලොකු මැසේජ් එකක් බද්දෙකම ඉදිගස් කැටියෙන් රන්වන් බිම්මල් ආයතනේ. මං කිව්ව එක එක බිස්නස් කරන කට්ටිය ඉන්නවා කියලා. මේ බිම්මල් බිස්නස් එක ඉඳ නංගියෝ මට ලස්සන සින්දුවක් දෙන්න කියලා රුවන් අයියා මැසේජ් එකක් දාලා තිනවා. සුබ සන්ධ්‍යාවක් ඉඳ නංගි, අපිවත් හෙලෝ හෙලෝ සතියන්තයට එකතු කරගන්න කියලා බෙලිගස් හන්දිය හැලිය ගොඩින් අපිට රශ්මික මෝටර්ස් එකේ කට්ටියත් මැසේජ් එකක් දාලා තිනවා. ඔය හැමෝම එකතු කරගෙන මම ඒ ගාවට අනේ ගැටවුනේ. ඔගොල්ලෝ ආදරය කරන බෙරලිය අද මහත්මයාගේ ලස්සනම සින්දුවකට අපි ආවිල්ලා ඉන්නේ. දිගටම වහගෙන ඉන්න මේ පැතර කෝල් එකක් දෙන්න. 01125533 ඉන්දුවෙක් ඒ ගාව පැත්තින් ඉන්නෝනේ.

0: FM 94.8 Net FM Divainapura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර අපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජිකයෙක්.
3: වේලාව 7:55 දැන්.
4: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේ෷ මිලකට BYD වාහනයක් 0112-125-125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
5: වාර්තා පිට වාර්තා තමන කෝටි අටේ NLV ධනනිධානය ලොතරැයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සිවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47-31-33-540.
7: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
8: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
9: ගින්දර හැන්දෑව විජානු.
7: ගිටාරෙන් තත් අරගෙන වයලීනෙට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
10: Net FM. Hello hello Satyantaya. Hello hello Satyantaya.
3: ඔන්න මාතර රියුගා හෙද විද්‍යාලයේ ලස්සනම ලස්සන කොළු පැටව ටික කිලි පැටව ටික මාව අහගෙන ඉන්නවා කියලා ආරංචිය කයාගිව කෙනෙක් විදිහට තවත් කෙනෙක්ගේ හදවතත් තවත් කෙනෙක්ගේ කයක් සුවපත් කරන්න ඔයාට හිතෙනවා කියලා කියන්නේම ඔයා ආශිර්වාද ලද්දෙක් ආශිර්වාද ලද්දියක්. මේ කට්ටියට තමයි ඔන්න මම මේ සින්දුව අරගෙන ආවේ. ඒගව පැය දෙකෙනම් අපි හමු වෙමු. මේ පැත්තේ කෝල් එකක් එහෙම ගන්න පුළුවන් ඔයාලටත් 0711 95 95 95 WhatsApp එකට 0112 55 33 63 හොට්ලයින් එකට කාල් එකක් ගන්න. ආදරේ

0: Net FM. Hello, hello, Satyantea.
1: FM Anupaha. Anu Hatarai Dashama Atta. Net FM. Divaina Pura. FM Anupaha. FM Anu Hatarai Dashama Atta. Net FM.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ එහෙම ගණන් නැහැ අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ් ඕනේනම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
4: දැන් වේලාව හවස 5යි හෙලෝ හෙලෝ සතියන්තේ

0: ඔබවෙ ගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: බයෙන් බය අලුත් වන අලුත් පැහි විමසුම
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. රටම එකට ජාතික මෙහෙයුම යටතේ ගත වූ පැය 24ක කාලය තුළ පුද්ගලයන් 828 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දිවයිනපුරා සිදු කළ මෙහෙයුම් 828කදී. එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 30 දෙනෙකුට එරෙහිව රැඳුම් නියෝග ලබාගෙන තිබෙනවා. තවත් 10 දෙනෙකු පුනරුත්ථාපනයට යොමු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. දිවයිනපුරා ඊයේ දින සිදු කළ වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 468ක්, අයිස් ග්‍රෑම් 542ක්, ගංජා කිලෝග්‍රෑම් 114යි ග්‍රෑම් 929ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා මෙත් නිවුස් YouTube නාලිකාවට සහ මෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
7: Net FM. Hello, hello, Satyantaya.

වෙලාව හවස පහයි විනාඩි 9යි දැන්. දැන් ඉතින් අවසාන පැයටත් ඇවිල්ලා තියෙන එකේ අපි චැට් එකක් දාගෙන ඉන්නවට වඩා වැඩිපුර සින්දු ටිකක් ඇහුවොත් නරකද? මොකද කියන්නේ යා? මේ ළඟදී දවසක මම වීකෙන්ඩ් එකේ නෙමෙයි සතියේ මැද දවසක මට ඉඩහසරක් තියෙන වෙලාවක මම චුට්ටක් ඇවිදින්න ගියා. හරිද? සාමාන්‍යයෙන් මං ඇවිදිනකොට මම මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකක් ෂෙයා කරන්නේ. ඔයාටත් මෙහෙම වෙලා තියෙනවනම් මට කියන්න. සහ මට කිව්වා කියලාත් වැඩක් නෑ. මම ඔයාගේ ඔළුව හදන්නම්. එහෙම වුණත් නෝනා ගන්නට හැසිරෙද්ද. හරිද? මෙහෙමයි. දැන් ඔන්න මම මේ පහුගිය දවසක සතියේ මැද දවසක යනවා ඇවිදින්න චුට්ටක්. ඔය තියෙනවනේ මොනාද ආර්ට් ගැලරිස් නේද? ලස්සන චිත්‍ර තියෙන තැන් තියෙනවනේ. ආර්ට් ගැලරිස් බලන්න යනවා. ඉතින් ආර්ට් ගැලරිස් කොහොම ගොඩක්ම කොළඹවට තමයි තියෙන්නේ. මම නම් නොකිය ඉන්නම්. තියෙන තැන් ටික ඉතින් අපේ කට්ටිය දන්නවා. ඔය කොළඹ එතකොට කොළඹ 7-8 කිට්ටුව තමයි තියෙන්නේ. නෙළුම් පොකුණ කිට්ටුව, මියුසියම් එක කිට්ටුව, ඔය වගේ තැන්වල තියෙනවා ආර්ට් ගැලරි. ආපහු තියෙනවා ඩුප්ලිකේෂන් එකේ නම් නෑ නේද? ආපහු ගෝල් රෝඩ් එකේ දිගට යනකොට තව තැනක තියෙනවා. ඒක තියෙන්නේ චූටි ලිෆ්ට් එකක් එක උඩට යන්න හරි කියුට් ආර්ට් ගැලරි එකක්. ඔය වගේ ඒවා බලන්න මම හිතුණ ගමන් සතියේ මැද දවසක යනවා. දැන් ඔහොම යනකොට මම අර පුරුද්දටත් වගේ අර Google Map කියලා එකෙක් ඉන්නවනේ. අන්නේ ආව ඕපන් කරගෙන තමයි දැන් මේ මේජ් චාරිකාව යන්නේ. කාත් එක්කද යන්නේ? කාත් එක්කවත් නෙමෙයි යන්නේ, තනියෙන් තමයි යන්නේ. මෙහෙම යනකොට තනියෙන් සෝලෝ ඩේට් එකක් කියලා ජැන්ඩි පහට ඇඳගෙන අර ගැම්මට අර සෝලෝ ඩේට් රැල්ලක් වගේ දැන් යනවනේ නේද? අපිට නිකන් පිරිමි ළමයි ඕනේ නැහැ අපිව ගයිඩ් කරන්න. අපිට Google Map එක තිබ්බාම ඇති, කුඩයක් තිබ්බාම ඇති, අතේ තව අවුවෙන් වැස්සෙන් බේරෙන්න, එහෙම එහෙ කියන කොල්ල කුරුට්ටන්ගෙන් බේරෙන්න කුඩයක් එක්ක ෆෝන් එක තිබ්බහම ඇති වගේ එකක් එක්ක තමයි මම ගියේ. හරිද? මේ යන්නෙත් පයින් යනවා, ආපහු ටුක්වල යනවා. ඔහොම ඔහොම යනකොට මට ඒක තැනකදී තේරුණා මම ගිහිල්ලා තියෙන්නේ දැන් අතුරු පාරකින් යන්න ඕන එක පෞද්ගලික පාරකට හැරිලා දැන් කාගේ හරි ගෙයක් ඉස්සරහා තමයි ඉන්නේ කියලා. ඒ වුණාට මැප් එකේ පෙන්නන්නේ ආර්ට් ගැලරි එක මේ ගේ ඇතුලේ තමයි තියෙන්නේ කියලා. ඒනට බැලුව බැලමට කිසිම ආටිස්ටික් ගතියක්, කලාත්මක ගතියක් ඒ ගෙදර නැහැ. අර හැන්සල් ඇන්ඩ් ග්‍රේටල් පුංචි දරුවෝ බය කරන්න නෙමෙයි, සුරංගනා කතාවේ ඉන්න මායාකාරාචික් ගෙදර වගේ කිසිම ආටිස්ටික් ගතියක් නැහැ. පොඩි අර මල් වැල් දෙක තුනක් ගිහින් තියෙනවා. ඒ වුණාට පොඩි අඳුරු ගතියක් තමයි තියෙන්නේ. දැන් මට තේරුණා මම දැන් ආර්ට් ගැලරි එකට නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ, මට දැන් පාර වැරදිලා තියෙන්නේ කියලා. හරිද? ඊට පස්සේ කරන්න දෙයක් නෑ. ආපහු මම දැන් ඔන්න පික්නි එකේ හිටපු අයියටත් කියාගෙන මේ මෙතන පෙන්නුවට මෙතන නෑ අයි, අපි පුල් හොයාගන්න විදිහක් නෑ, ඒ නිසා මම බැහැලා හොයාගන්න කියලා පණ්ඩිතයා වගේ මොකද කරන්නේ, ත්‍රීවිල් එකනොත් බහිනවා. හොඳේ, දැන් ඔන්න මගේ මැප් එක මගේ අතේ, මේ ගූගල් මැප් එක අතේ, ත්‍රීවිල් එකනොත් බැහැලා දැන් අච්චියම්ම තනියම පාර හොයාගෙන යනවා. කන්ස්ට්‍රක්ෂන්ස් කරන කට්ටිය කොල්ලොත් ටිකක් කියන්නේ අයියලා අංකල්ලා වගේක් හිටියා. ඒතර ඒගොල්ලොන්ගෙනුත් පාර හැවුවා. මේ ඔතෙන්ට උඩටවත් පේනවද මම මේ හොයන ගැලරි එක? අනේ අපි නම් දන්නේ නැහැ මිස්, එහෙම කිව්වට දන්නේ නැහැ කියලා. දැන් කොහොම හරි ඒගොල්ලන්ගෙනුත් සපෝට් එකක් ගන්න බැලුවා. හරියන්නේ නැහැ. ඒගොල්ලෝ ත්‍රීවිල් පාක් එකක් තිබ්බ, ත්‍රීවිල් අංකල්ලාගෙනුත් ඇහුවා, අංකල් අයියේ බුදු අයියේ අන්න තැනක් දන්නවද මෙන්න මෙහෙම ගැලරි? නෑ අනේ මිස්, එහෙම එකක් නම් දන්නේ නැහැ. කාගේ හරි ගියක් ඇතුළේ තියෙන ගැලරි එකද දන්නේ? දැන් ඉතින් ගෙවල් ඇතුළේ තියෙන ගැලරි හොයාගෙන යන්න බැනේ. කරපු වැඩේ හොඳ වැඩේ කියලා හිතාගෙන මං හිතාගත්තා මේ වගේ වුණාම මේ වගේ වැඩ වටත් වෙලා තියෙනවද. කොහොමරි මට එදා මම බලන්න ගිය පාට් ගැලරිකෙන් දෙකක් බලලා එකක් හිතින් විතරක් ෆොටෝස් වලින් විතරක් බලලා ගෙදර යන්න වුණා. ඇත්තට මේක තමයි ලස්සන මේක, ඒක බලන්න බැරි වුණා. ඒක සමහර විට තියෙනවා ඇත්තේ අර බටකොලාචි වගේ ගෙදර ඇතුලේ වෙන්න පුළුවන්. කාගේවත් ගෙදරක් එකක් ඇතුළට අනවසරේ රින් ගන්න බැරි ඉඳ මම ගියේ නැහැ. ඊට පස්සේ මං ගෙදර යන ගමන් හිත හදාගත්ත පොතක් කියවලා. ඒ පොතේ තිබ්බෙ මෙන්න මෙහෙම, පාර වර්ධින එකත් සංචාරයේම කොටසක්. මේ පොත ලියලා තියෙන්නේ ප්‍රමේෂ් වික්‍රමසිංහ අයියා. හරිද? එයාවිල්ලා පර්සනාලිටි ඩෙවලොප්මන්ට් ට්‍රේනර් කෙනෙක්. පුද්ගල සංවර්ධන කෘති හැම රචනා කරනවා, බිස්නස් ගැන හැමත් රචනා කරනවා, සම්මානලාභී කෙනෙක්. ඉතින් ඔහුගේ පොතේ තිබ්බ පරිදි පාරවර්ධනකත් සංචාරයේම කොටසක් කියලා හිතාගෙන අතේ තිබ්බ තුට්ටු දෙක වියදම් කළා. සමහර ත්‍රීවිල් වලටත් දීලා එතකොට පයින්ුත් ගිහිල්ලා බස් එකෙත් ගිහිල්ලා බලන්න බැරි වුණ ගැලරි එක හිතේ තියාගෙන ගෙදර ගියපු කෙල්ලෙක් තමයි මම. ඔයාට තේම් පාරවල් වැළඳලා තියනවදනේ චර්ච්, ඔය ගූගල් අක්කා ඔයාට උදව් කරලා තියෙනවද නැත්නම් මට කරා වගේම අර මේ වමට සිග්නල් දාලා දකුණටද මාව කරකවලා ඇතෑරලා තියෙන්නේ වගේ ඔයාටත් එහෙම කරලා තියෙනවද කියලා මැසේජ් එකක් දාගෙන යන්න WhatsApp එකට 0711 95 95 95. අපි චුට්ටක් ආගේ තොරතුරු එහෙමත් කතා කරමු. වීකෙන්ඩ් එකනේ, වෙලාව තියෙනවනේ. තෙන් හරිද?
අපිට කතා කරපු කට්ටිය වීගාව සින්දුවට එකතු කරගන්නත් තියෙනවා. කාත් එක්කවත් රණ්ඩු කරන්න එපා, හැමෝගෙම නම් ටික මං ගානට කියවනවා. හරිද? දිනුෂාව අපි කලින් එකතු කරගත්තනේ ඒ ගාවට හොරණ මිල්ලෑවෙන් සරත් වීරකෝන් අයියා ඉන්නවා. සරත් අයවත් එකතු කරගන්නවා. ඒ ගාවට මිනුවන් ගොඩින් සමන්තියක් කතා කරා. ෆැමිලි එකේ හැමෝමයි net ෆැමිලි එකේ හැමෝමයි එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ඔන්න ආදරෙන් ඒ ඩබලවත් එකතු කරගමු. ඒ ගාවට අපි යනවා වැලිමඩ උඩ ඔන්න උඩහවල උඩහවල මං හිතන්නේ මල් ලියලා තින උඩහවල වැලිමඩින් අපි ප්‍රියාණියක් කිව ආදරෙන් එකතු කරගන්නවා ඊගාව සින්දුවට. රණ්ඩුකාරියෙක් නොවනව ඇති කියලා හිතෙනවා. මොකද රණ්ඩුගේ රණ්ඩුකාරිය තමයි ඊගාව සින්දුව. ප්‍රියාණියක් අගේ පුතා කවිෂ්ව ආදරෙන් එකතු කරගන්නවා ඊගාවට. මහත්තයා සිරිසේනව පුතාගේ ආලෝ කට්ටිය හංග ඉන්නවලු මේ වෙලාවේ. පබෝධ් කොල්ලා, එතකට අරෝෂ් කොල්ලා, දක්ෂිණ කොල්ලා මේ මල්ලිලා තුනනවත් ඔන්න ආදරෙන් එකතු කරගන්නවා කවිෂ්වත් එක්කම. එහෙනම් අපි ඊගාව සින්දුවට යන් වෙලා හවස 5:15 දැන් මේ පැත්තට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න.

0: Anu Paha FM Anu Hatarai Tashumata Net FM
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: දැන් වේලාව 5:21.
4: පෘථුවියෙන්ද ලඟහරුට රේල් පාරක්? ඔන්නඔහුම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
5: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවෙත් බාර දෙන්න.
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: ඊශ්‍රායලයේ, ජපානයේ, කොරියාව, රුමේනියාව, ඩුබායි ඇතුළු ලොව දෙස් විදෙස් පිළිගත් කෑගිව රැකියා සඳහා NVK3 පාඨමාලාව මාතර රියුකා හෙද විද්‍යාලයේදී නවතම පාඨමාලාව ආරම්භුණා. සීමිත මත වගනීම් කතා කරන්න 0.78155 4243 0.78155 4243.
8: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළුපොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
9: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන විද්‍යක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.

0: ගිටාරයෙන් තත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.

වෙලාව හවස 5යි විනාඩි 28යි දැන්. ඒ ඔබ සවන් දුන්නේ වයස අවුරුදු 12 දරුවෙක්ගේ ඉඳන් වයස අවුරුදු 70ක් 80ක් වෙන ආච්චි කෙනෙක් 100 කෙනෙක් වුණත් අහන්න ආස කරන විදිහේ ගීතයක්. මට අවුරුදු 50ක් වුණ දවසටත් මට අවුරුදු 70ක් 80ක් වෙච්ච දවසටත් මේ හැඟීම මේ විදිහටම හදවතේ ඇති කරන්න උපද්දන්න මේ වගේ ගීතවලට පුළුවන් වීම කොච්චර ලස්සන හැඟීමක්ද, කොච්චර ඇත්තටම කොච්චර වාසනාවක්ද නේ. හිතාගන්න බැරි තරම් ලස්සන සින්දු මේ නිර්මාණ අපේ රටේ තියෙනවා කියලා හිතද්දි ඒ වගේ සින්දුවක් අහන් ඉන්නකොටම අවුරුදු 50ක විශ්වාසයක් එක ලංකා ටයිල්ස් ඔන්න අද ඇක්ටිවේෂන් එකක් කියනවා. ඔයාලට ලංකා ටයිල්ස් වල තියෙන වටිනකම කියලා දෙන්න. හා වටිනකම දන්න මිනිස්සු මේ වෙනකොට තමන්ගේ ගෙදර ලස්සනට නවීනම පන්නේ මෝස්තර වලින් ලංකා ටයිල්ස් වලින් හැඩ කරගෙන ඉවරයි. තාම දන්නේ නැති කට්ටියට කියලා දෙන්න තමයි මේ වටේ යන්නේ. අයියෝ ඔව්. ඔන්න අද ලංකා ටයිල්ස් කණ්ඩායමේ ඉන්නවා. අද 12 වෙනිදා අද උදේවරුවේ හිටියා වනාත වෙල්ලවේ දැන් ඔන්න පුත්තලම පැත්තට තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාට පුළුවන් විශ්වාසයෙන් ගුණාත්මක ටයිල්ස් ගෙදරට ගන්නවා නම් ටයිල්ස් කියන්නේ බිමට දාන ෆ්ලෝ ටයිල්ස් විතරක් නෙමෙයි වෝල් එකට වෝල් ටයිල්ස් පවා ඔන්න දැන් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඩබල් ෆාස්ට් ෆයර්ඩ් වෝල් ටයිල්ස් එක ලස්සනම බිත්ති ටිකක් ඔයාට සුමටව සුපිරිසිදුව ප්‍රීමියම් ක්වලිටි එකකට ප්‍රීමියම් ලුක් එකක් වෙන විදිහට දිලිස්සෙන්න රිෆයින් ෆිනිෂ් එකක් එක්ක ඕන නම් ඔන්න ඔය විදිහේ ෆයර්ඩ් ෆාස්ට් ෆයර්ඩ් වෝල් ටයිල්ස් තියෙනවා. ඩබල් ෆාස්ට් ෆයර් වෝල් ටයිල්ස් ලංකා ටයිල්ස් වෙතින් අරගෙන ඇවිල්ලා ඒ විතරක් නෙමෙයි ලංකාවේ විතරක් නෙමෙයි දැන් ලෝකෙම ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ බිමට දාන ටයිල්ස් පොඩි පොඩි චූටි චූටි චූටි බිම් කැට වගේ නැතුව ලොකු මැජෙස්ටික් ලස්සන ලොකු ටයිල්ස් දාන ලක්ෂුරියස් වෙනමක් එන විදිහට සීම්ලස් විදිහට අර වැඩිපුර ග්‍රවුට් හිටින්නේ නැහැනේ. එතකොට අර රේඛා රේඛා ග්‍රවුට් ලයින්ස් තියෙනව අඩු වුණාම හොඳ ෆිනිෂ් එකක් පොළවට හම්බ වෙනවා. සීම්ලස් වෙනමක් ෆ්ලෝ එකට එනවා. ඉතින් අන්නේ ලුක් එක ගන්න තමයි දැන් ගොඩක් කට්ටිය ට්‍රයි කරන්නේ. මැජෙස්ටිකා ලෝකේ නවීන ලාර්ජ් ෆෝමට් ටයිල් ට්‍රෙන්ඩ් එක ඇති කරලා තියෙන්නේ ඔන්න මේ ලංකා ටයිල්ස් එක්ක තමයි. ඉතින් ලංකා ටයිල්ස් එක්ක ඔයාගේ ගෙදරත් ලස්සනට ගෙදර බිත්ති ටික ෆ්ලෝ එක ටයිල් කරගන්න ගුණාත්මක අලුත්ම ට්‍රෙන්ඩිම මෝස්තර වලින් 3rd generation එකේ අලුත්ම ස්මාර්ට් චොයිස් එක තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. හරි, රියුගයිකේ ගැන ළමයි පිරිමි ළමයි ටික මම මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා මතක් වෙද්දී මට හරි කිචි වගේ ආවේ. ඉතින් ඔයාලා ඔයාටත් කෝලින් එකක් තියෙනවා නම් යුනිවර්ස් එකෙන් මේ විශ්වෙන් හම්බ වෙච්ච ඔයාටත් කෙනෙක්ව සූපත් කරන්න, ඔයාගේ කටහඬින් වෙන්න පුළුවන්, ඔයාගේ ක්‍රියාවෙන් වෙන්න පුළුවන්, ඔයාගේ හිනාවෙන් වෙන්න පුළුවන් සූපත් කරන්න කෝලින් එකක්. ඒ වගේ කියන්නේ ඇමතුමක් හම්බ වෙලා තියෙනවා නම් ඔයාට මම හීල කෙනෙක් මම සූපත් කරන්නේ කියලා ඔන්න හොඳම ජොබ් එක තමයි කෙයා ගිවිං ජොබ් එක. මේ වෙනකොට වැඩි මිල්ලුමක් තියෙන වැඩිම පඩියකට ඔයාට විදෙස් රැකියාවකට ආයුධම් කරන්න පුළුවන් ඉල්ලුමක් තියෙන ජොබ් එකක් තමයි කියා ගිවින් කියලා කියන්නේ. ඉතින් ඔන්න ඒකට හොඳම චාන්ස් එක ගන්න යවෙ තිනවා මාතර රියුගා නර්සින් ස්කූල් එක. ඔයාට CV එකේ හදනේ CV එක හදන තැන ඉඳන් කොහොමද ඉන්ටර්විව් එකට ෆේස් කරන්නේ, කොහොමද මෙයාලත් එක්ක කෝපරේට් කන්ටැක්ට් එකක් තියාගන්නේ, කොහොමද හොඳ වෙන ලැංග්වේජ් එකක් වෙන රටකට ගිහිල්ලා වෙන පරිසරයක කොහොමද ලස්සනට පැලවෙන්නේ පිපෙන්නේ කියලා මෙයාලා කියලා දෙනවා. මේ ෆීල්ඩ් එකේ තියෙන ගුරුහරුකම් ඒ ඔක්කොම ෆීල්ඩ් එකේ අවශ්‍ය ස්කිල් එකයි එක්ස්පීරියන්ස් එකයි මේ හැමදේමත් එක්ක. ඉතින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ තෘතික අධ්‍යාපන කමිසමේත් අනුමැතිය තියෙන හින්දා බය වෙන්න දෙයක් නැහැ. කෝල් එකක් දිලා දැම්ම රෙජිස්ටර් වෙන්න වෘතිය පුහුණු වෙන්න අනාගතයට රියු ගහේද විද්‍යාලයේ මාතර 0.78155.42.43 අය කියන්න 0.78155.42.43. හරි, එහෙනම් මෙහෙම අහගෙන හිටපු හැමෝම ලයිව් එකේ ගොඩාක් කටේ කමෙන්ට් දාලා තිනවා. මට ගොඩක් මිස් වෙලා තියෙන හින්ද මං හිතුවා කියවගෙන යන්න ටිකක්. හරිද, සුනිත් ඒකනායක ඉඳලා තිනවා, නිරංජ, නිශාන්ත, එතකොට රුවනි, ලක්මාලි, එතකොට කිත්මින. මට මිස් වෙලා තිනවා කිත්මින, සෝරි අනේ. ඊගාවට උපුල් ප්‍රියන්ත, තුෂාර පියල්, ඊගාවට ඔන්නෝම කීප දෙනෙක් මට මිස් වෙලා තිබ්බින්ද මම මේ ආයි බලන්නේ. ඖෂධ සඳරුවන් හායක් කියලා දාලා තිනවා. ආදරේ ආදරේ අප්සරා හේවාගම, දමි දර්ශන, එතකොට මෙන්න මේ කට්ටිය මට මිස් වුණ හින්දා ඔන්න මම ටක්කාලා ඔගලන්ගේ කමෙන්ට්ස් ටික ඩුම් ඩුම් ගාලා කියෙව්වා. හරි නේද, ඔන්න මේ කට්ටියවත් එකතු කරගෙන WhatsApp එකකින් දඩොන් ගාලා දෙන්නෙක් විතර ගමු අපි. කඩවලින් සමාදි ඉන්නවා දිලීප, ඉන්දික, ධම්මිකා, රවින්දු, කරුණාවති ආන්ටි මේ කට්ටියව ඊගල් සොන් එකට එකතු කරගන්න කියලා තියෙනවා. හෙලෝ හෙලෝ සතියන්තය හගිනින්නේ අපිත් ගෙදර ලොකු අම්මයි මහප්පයි අයියයි ඇවිල්ලා ඉන්නේ. එයාලා හැමෝමයි අපේ පවුලේ අම්මා ස්වර්ණමාලි, තාත්තා කපිලා, අයියා තරිඳු, අක්කේ මාව,

0: paha. FM anu hatarai tashumata. Net FM.
1: Dan malam bahawa sepahai binadi hatalihai.
2: Taya gana drive kalla office ke bisi unaha menu konte kakumata. මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දින උසහනය.
3: කවුද කැමති එක වෙන්න? බිස්නස් කරන අපි එකම බලාපොරොත්තුව මේ රේස් එකෙන් දිනන්න. ඒකට ඉතින් බිස්නස් එකට ගන්න වාහනේ සුපර් එකක් වෙන්න ඕනේ. ඒකනේ ගොඩක් අය ටාටා සුපර් එස් එකක්ම ගන්නෙ. නඩත්තු අඩුයි. තෙල් කරනවා ඉහළයි. සුව පහසුව උපරිමයි. පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ශනීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රසක් දෙන ටාටා සුපර් එස් එකක් අදම බිස්නස් එකට ගන්න. 13.88 මතන්න. බිස්නස් එකේ රේස් එකට ටාටා සුපර් එස් 1.

0: ගැනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
2: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළෙ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
3: වීතරාගී මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසනහන සාර සත්ධර්ම සන්ධ්‍යාව
4: නැත්තෆෙම් බුදුගුණ හැන්දෑව.

0: මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
2: විෂන්කයා නවතම ශාකාව අම්බලංගොඩ මෙඩිහිල් ප්‍රහල් පරිශ්‍රයේදී දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක අක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, සිවිකාච මිලදී ගැනීමට පැමිණෙන්න. මෙඩිහිල් ප්‍රහල ගාලුපාර අම්බලංගොඩ අමතන්න 076-544-151.
3: මෙල්ටෝල් හිසරතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය
5: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
2: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලනිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්හලින් දැන් ලබා ගන්න 0 70 313 36 36.
5: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
4: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අපි මානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.
6: इतना भी पास मत आओ कि दूर जाना मुश्किल हो. उच्चरा क्लांग में नहीं पा. දරසන් බැරිවේ හිතක උපන් කාන්දම් හැඟීම වෙනුවෙන් සතියේ දින පහේම මන්දාරම් රැහතට නෙත් අහන්න අහන්න.
7: ආසම සිද්ධුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
8: NetFM. Hello, hello, Satyantaya.

වෙලාව 5:52 ඔන්න මේ සින්දුවට කටියක් ඉන්නව එකතු කරගන්න අනේ අපිව පුළුවන් නම් අවසන් වෙලාව එකතු කරගන්න කියලා ඇලිය ගොඩ ෂමින්ද මෝටර්ස් එකේ බොස් ෂමින් දෙක කොල්ල සෙට් එක මගෙන් අනේ අහිංසක විදිහට මැසේජ් එකක් දාලා ඉල්ලලා තිනවා ඔන්න කොල්ල සෙට් එක ඔයාලා ආසම කරන සින්දුවකට ඔයාලා වාතරෙන් එකතු කරගත්තා

ඔන්න මට දැන් යන්න ටයිම් එක ඇවිල්ලායි තියෙන්නේ. යන්න කලින් පොඩි පණිවිඩයක් මතක් කරන්න ඕන. මේ සාහිත්‍ය මාසයේ ලස්සනම මාසයක් සාහිත්‍ය කියලා කියන්නේ අපිව කලාවට හුරු කරන, මිනිසුන්ගේ හදවත් සුවපත් කරන මාධ්‍යයක්. ඉතින් කලාවට ආදරය කරන හැමෝටම, සාහිත්‍යයට ආදරය කරන හැමෝටම පුළුවන් කලම්බ බුක් ෆෙයර් එක පැත්තට යන්න. මේ පාරත් ඔය ආසම කරන net වගේ පොත් ටික අරගන්න. 27 වෙනි සංවත්සරය සම්වරණ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනී ඔන්න විවෘතයි. ඔබට උදේ 9 ඉඳන් රෑ 9 දක්වාම කියවීමේ මාසෙ නිමිත්තෙන් ඔය ආදරයම කරන පොත මිලදී ගන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මෙවරත් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයෙන් මේ විදිහට සංවිධානය කරන නිල ගුවන් විදුලි විදිහට අපි කටයුතු කරන BMSH පොත් ප්‍රදර්ශනය තාමත් ඔයා වෙනුවෙන් විවෘතයි. සැප්තැම්බර් 25 වෙනිදා ඉඳන්, හරිද, 25 වෙනිදා ඉඳන් ඔක්තෝබර් 4 වෙනකන් සතියකට කිටුනේ සතියකමාරක් විතර තියෙනවා. ඉතින් හරිද, ඔයාලට ආස විදිය පොත් ඩිස්කවුන්ට් එකක් මිලදී ගන්න BMSH පරිශ්‍රයට යන්න කියලා මතක් කරනවා. ඕකේ, එහෙනම් මට යන්න වෙලාව වෙවිලා තියෙන කියලා කිව්වනේ. පරිස්සමෙන් සතුටින් මේ සතියන්තේ ගත කරන්න කියන එක තමයි අන්තිම පණිවිඩය. හැමෝටම බැහැ තව කෙනෙක්ගේ මූන්ට හිනාවක් ගේන කෙනෙක් වෙන්නේ නිසා පුළුවන් තරම් ඔය ආදරය කරන අයට වගේම ඔයාගේ හිත රිද්දපු හැමෝ ගැනමත් අනුකම්පාවෙන් බලන්න, යාළුවා දිහා හිනා වෙලා බලන්න. නොක්කලේට රිමි, ඇත්තට අවංකව හිනා වෙන්න එයාලගේ අඩුපාඩු කියලා දෙන්න ආදරයෙන්. හරි, ඔන්න HR කොටුවක් අයව, එතකොට චාමර ස්ටෝස් එකේ පනාපිටියේ චාමර සහ තනුජව, ඒ ගාවට ගෝණගම සම්පත් මාමා එක්ක ෆැමිලි එක හැමෝම, ටෙෂාන් කොල්ලෝ, මේ හැමෝම එකතු කරගෙන අපි අද ප්‍රෝග්‍රෑම් එකෙන් සමුගන්න යන්නේ. මම ඉන්දු, පරිස්සමෙන් සතුටින් මේ සතියන්තේ ආදරෙන්ම ගත කරන්න.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Dambalava Havasa Hayai
2: Velava Oba Veta Gena Enne
1: Ammi Rambutan Gini Ganan Dila Kessa Hada Garnada Hadanne Ehema Ganang Nehe අනික කීල්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
3: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.

මේ මොහොතේ පටන් අපි සූදානම් වන්නේ අනන්ත බුදුකුල සුවඳ රැඳුණු නෙත්තිෆම් බුදුගුණ හැන්දෑව ශ්‍රවණය කරන්නට. පූජනීය දීගල පීදස්සී හිමියන්ගේ මధుරතර සරින් සුගයන මේ බුද්ධ ආශිර්වාදය ඔබේ ජීවිතේ නේකවිද දෝමනස්සයන් දුරු කරන සෙත් කවියක්ම වේවා.

නාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාවහා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
1: මේවා මහ පොළොවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලුවලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
0: මෙත් net පාමුල.
1: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව් ඉඳද? ඔය පෙරපව් නෙමේ. ඒවත් දැන් පව්.
0: පූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදේ යටට දුකින් එතෙරවන මඟ සොයා යමු.
2: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
3: ඒයි
2: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපව පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
3: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
2: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
6: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනයේ සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
7: පරම්පරා ගණනාවක් අපි උපව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
8: ඉතනම පාස් මතව කිදුර් ජාන මුෂ්කිල් හෝ ඔච්චරක් ලඟ වෙන්න එපා. I am the rasin

0: ඝන රාත්‍රිය
1: සිනසුරාදා සිත් නෙත් අසපුව
2: පැවිදි වෙලත් රහත් වෙලත් දාන ටිකක් හම්බුන්නේ හරියට පින්ඩපාති වඩින්දිව චරට කර්මය බලවත්
3: පුතේ ගැටෙලා දුගතිය යන්න නම් එපා මේ වෙලාව තීරණාත්මකයි මේක ගැටෙනවද ගැටුනොත් දුගතියේ මෛත්‍රී කළොත් සුගතියේ අපි එකිනෙකාගේ ජීවිතවල අතීතේ කරපුවා කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියන එක අපි කවුරුවත් දන්නේ
0: පූජනීය වල්පොල ගෝතම හිමියන්ගේ වැඩමවීමෙන්
1: හැම ශනිතාවකම රෑ 7 ඉඳන් 9 වෙනකන් සිත්නේ තසපුව අහන්න සසර මග නැවතුමට උතුම් සත්‍ධර්මය දැන මිනිස් ජීවිතයේ සැබෑ අරුත දකින්නට
0: ශාක්‍යාවලෝකනය
4: ඒ ප්‍රියභාවේ නිරෝධ වුණොත් මොකද වෙන්නේ පියතෝ ඉප්පු මුත්තස නත්ති ශෝකෝ ශෝකයක් නැත කුතෝ භය භයක් කොයින්ද එන එදාට ශෝකයත් අවසන් භයත් අවසන්
1: පූජනීය මාපලකම සොසිල වංශ හිමියන්ගේ වැඩමවීමෙන්
0: සෑම සෙනසුරාදාවකම උදේ අටට
1: ශාක්‍යාවලෝකනය
0: මොනි බණ දෙන සසර නිවීමට
5: වෙලාව හවස 6 විනාඩි 30යි.
6: වෙලාව ඔබ වෙත ගෙන එන්නේ.
7: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
8: එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
7: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
8: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අතම මාරු වෙන්න ලෙහෙසි පහසුයි මාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි. Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363 0776-716-3672.
5: යුත් එක ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 12 සෙනසුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය Net News සජීව මැදිරියේ සිට මම ඉන්දු ආශ්‍රයාගමගේ ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ. සිරස්තල ජනපති පොළොන්නරුවට හිටපු ජනපති මහින්ද අනුරපුරයට අස්ථාවරව තිබුණු රට ස්ථාවර මට්ටමකට ගෙනා බව ජනපති කියයි. ගොවි ප්‍රශ්න කඩිනමින් විසඳගන්න පොහොට්ටුවෙන් ආණ්ඩුවට රතු එලි. වෙඩිතැබීමේ සිද්ධීන් වලට අමතරව සිදුවන අත්බෝම්බ සිද්ධීන් වල මහමුලකරුවන් හඳුනාගෙන ඇති බව පොලිසිය කියයි. ස්මාර්ට් කී වරායේදීම හොරාගන්නා ජාවර්මා.
0: Net News. The truth people trust.
3: ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූ ජනරැලියක් අද පොළොන්නරුවේදී පැවැතුණා. ඒ වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ ජනරැලියක්ද අද අනුරාධපුරයේදී පැවැතුණා. ඒ ගැන පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට.

0: பார்த்திருக்கிறத சத்யா.
1: ஆண்டு விரோதி ஸ்ரீலங்கா பொதுஜன பெரமுனை ரலிய அது பஸ்வருவே ஆரம்பவுனா இம ரலிய பிலிபந்தவு ஸ்ரீலங்கா பொதுஜன பெரமுனே பாக்ஷிகேன் கே மென்ம ரட்டே போஹோ ஜனதாவுக்கே தடி அவதானையாக யொமுவ திபெனவா. ஏ இம பக்ஷே ஜாத்திக சங்விதாயக பார்லிமென்ட் மந்திரி நாமல் ராஜபக்ஷ மகதா ரக்ஷித பந்தனாகாரகத கெரிசிட்டிம ஹேத்துவென் மே ரலிய அமுத்து ஹிட்டபு பார்லிமென்ட் மந்திரி டி வீரசிங்ஹா.
2: ජනාධිපතිතුමනි, දැන් ගොවි සම්මේලෝනෙක ඔබතුමාට බලය දුන්නා. ඔබතුමාට ඇතිවෙන්න බලය මේ රටේ ගොවියෝ දුන්නා. දැන් මේ ගම්වල ගිහිල්ලා රැස්වීම් තියතිය ඉන්නේ නැතුව අර ඒ කාලේ ඔබතුමාගේ ගමේ ඇවිල්ලා අපේ ගොවි අම්මා තාත්තා එක්ක පිදුරු කාපු, අපේ ගොවියොත් එක්ක ගොයන් ටික කාපු, අපේ ගොවියොත් එක්ක මඩ කාපු. හැබැයි අද ගොවිකම අමතක වෙලා අද ලාල් කාන්ත මැතිතුමාටයි අර තව හිටියන අපේ වඳුර ගණන් කරපු ඇමති මේ දෙන්න අද අඹුඩේ ගලවලා, අද අඹුඩේ ගලවලා ඕට්ටක ඇඳලා කලිසම ඇඳලා සංග්‍රහසක දාලා අද කූල් කාමරේ ඉන්නවා. දුක් විඳන ගොවියගේ ප්‍රශ්නේ කතා කරන්නේ නැහැ ජනාධිපතිතුමනි. දැන් ඔබතුමා මේ දෙන්න එකතු කරගෙන මේ වීටික විකුණ ගන්න බැරි ඉන්න ගොවියගේ, මේ කුඹුර වැඩ කරගන්න බැරි ඉන්න ගොවියගේ, තුන් වේල කන්ද බැරුව ඉන්න ගොවියගේ මේ ප්‍රශ්න විසඳන්න වැඩ කටයුතු කරන්න තැන් තැන් වල ගිහිල්ලා 500ක් 600ක් සම්මේලන තියන්නේ නැතුව ඒක නිසා අපිට පහුගිය කාලේ කිව්වා 76 වසරක සාපේ කියලා. හැබැයි ආදර්ය අම්මේ තාත්තේ 1965 පීඩපු පක්ෂ අවුරුදු 66ක් මේ රටේ හැම මිනිහටම සාපයක් කරපු මිනිස්සු ඇවිල්ලා අවුරුදු 2යි අද රටටම සාපයක් වෙලා ඉවරයි.
1: ගොවි ජනතාව මුහුණ දෙන ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දිය යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතා පැවසුවේ.
2: අනුර කුමාර ජනාධිපතිතුමනි, ඔබතුමා හිතුවක්කාර වැඩ කළාටින් අද ආවේ මතක් කරලා යන්න. දෙවනි වතාවට කොළඹට එන්නේ ඔබේ හැත්ත බුරුත්තම එළවන්නයි කියන කාරණාවත් කොහොම අභිමානයෙන් මතක් කරනවා. මෙතන ඉන්නේ ඔක්කොම ඇමතිවරු වනාගති. මේ ඉන්නේ ගරු ඇමතිවරුනි, නාමල් රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවක් හැදුව දවසට අනුරාධපුරයේ පළවෙනි පොරොන්දුව දෙන්න මගේ අහිංසක ගොවි ජනතාව වෙනුවෙන් කන්න තුන කට ඇතිවෙන්න තෙල් පොහර ස්ටොක් එකක් අපිට ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා. ඒක අපිට දෙන්න අනුරාධපුර නගරය එළි වෙනකන් වඳින්න පුදන්න පුළුවන් විදියේ එළි වෙනකන් වඳින්න පුළුවන් පූජා නගරයක් බවට පත් කරලා දෙන්න කියලා ඉල්ලනවා. ඔබ ඇතුළින්දන් වටපිට බලනකොට පේන්න සීමාවයි, අපි උඩ ඉඳගෙන බලනකොට ඊට වඩා ටිකක් පේනවා. ඩ්‍රෝන එක දැම්මම කිලෝමීටර් ගානක් ඈත එළියේ ඔබ වගේම ජනතාවක් එළියේ ඉන්නවා කියන ආඩම්බරය ඔබට දෙවි. ඕගොල්ලෝ වැඩියෙන් ආදරය කරන කවුද මේ ඇවිල්ලා ඉන්නේ? එදා අපි නොදුටු දුටු ගමනු, අද අපි දකින දුටු ගමනු මහින්ද රාජපක්ෂ ආදරණීය නායකයව පිළිගන්න ගමන් අද ලොකු සිංහයාගේ පොඩි සිංහයා හිරේ, අද පුතා හිරේ තාත්තා ගේමේ, පුතා හිරේ තාත්තා තවමත් ගේමේ. ඒ නිසා අවසාන වශයෙන් ජනාධිපතිතුමනි, එදා විජිතපුර සදන එළාර දුටු ගමනු මූලට මූණ සදන වගේ මහින්ද රාජපක්ෂගේ පුතා නාමල් රාජපක්ෂ එක්ක පුළුවන් නම් මූණට මූණ
1: මේ රැලිය ඇමතු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදයගම්මන් පිල මහතා.
2: අපේ සමීපතම මිත්‍රයෙක් වුණත් සාක්ෂි තිබිලා අත්අඩංගුවට ගත්තොත් අපි විරුද්ධ වෙන්නේ නැහැ. අපේ පරම හතුරෙක් වුණත් නීතියට පටහැනිව අත්අඩංගුවට ගන්නවා නම් ඒකට විරෝධය පළ කරන්නත් අපි කවදාවත් පැකිලෙන්නේ නැහැ. මිත්‍රවරුනි, තමුන් නාන්සලා තමයි ගමේ පොට්ටුවේ නායකයෝ විදියට නාමල්ට මොකද වුණේ කියලා ගමේ ජනතාවට කියන්න ඕනි. ඒ නිසා මේ අත්අඩංගුවට ගැනීම අයුක්ති සහගත වෙන්නේ ඇයි, නීති විරෝධී වෙන්නේ ඇයි කියන එක පැහැදිලි කිරීම අපේ වගකීම. මිත්‍රවරුනි, ලෝකයේ තියෙන ලොකුම ගුවන් යානා සමාගම් දෙකක් බෝයින් එයාබස්, මේ ගුවන් යානා විකුණ ගන්න ඒගොල්ලන්ගේ තරඟේ නිසා ගුවන් සමාගම් වලට කොමිස් දෙනවා. 2013-2015 අතර එයාබස් සමාගම ගුවන් සමාගම් වල ලොක්කො 5 දෙනෙකුට අල්ලසක් දුන්නාය, කොමිස් මුදලක් දුන්නාය කියලා හොයාගන්නවා. මේ ගුවන් සමාගම් 5න් එකක් තමයි ශ්‍රී ලංකන් එයාලයින්. ශ්‍රී ලංකන් එයාලයින් එකේ ලොක්කෙකුටත්
0: කොමිස් එකක් දීලා අපේ පොලිසියයි අල්ලස් එකේ උදවියයි නිමල් පෙරේරාගෙන් මේ ගැන ප්‍රශ්න කරන්ඩ ඔස්ට්‍රේලියාවට යනවා. අපි හිතුවේ අර මා කඳුරේ මදුස් කෙනාව වගේ කේල් බද්දර පත්ම කෙනාව වගේ නිමල් පෙරේරා උදලගෙන ලංකාවට ගෙනෙයි කියලා. හැබැයි මොකද වුනේ, නිමල් පෙරේරා ලවාලියව ගන්නවා මට අම්බෙච්ච සල්ලි මං නාමල්ට දුන්නා කියලා. නාමල්ට දුන්නා කියන්න කිසිම සාක්ෂියක් නැහැ. අඩුම ගානේ දුරකථන ඇමතුමක් නැහැ.
1: පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ගොවිරැළිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 4ට ආරම්භ කෙරුණා. ඒ පොළොන්නරුව දීප උයන පරිශ්‍රයේදී. අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි මැයෙන් රට පුරා පැවැත්වෙන මහජන රැලි මාලාවට සමගාමීව එය පැවැත්වෙනවා. මේ රැලිය ඇමතු නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා.
3: මේ ආණ්ඩුවේ ශක්තිමත්ම බලවේගයේ බවට ගොවි ජනතාව පත් වුණා. ආදරණීය අම්මේ තාත්තේ, මේ මගේ වම්පසින් සියන මහා සමුද්‍ර පෙරකුම් මහා සමුද්‍ර ශක්තිමත්ව තියෙන තාක්කල් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හොල්ලන්න බෑ කියන එක මේ මහා ජනගහ අපිට කියලා තියෙන පණිවිඩයක. ආදරණීය අම්මේ තාත්තේ, ඔය මොන සුළඟවල් බන්ධනාගාර වලින් හැමුවට මේ රටේ දේශපාලන වෙනස සිද්ධ වෙන්නේ නැහැ. මේක තමයි ජනතාවගේ ප්‍රශ්න විසඳන ආණ්ඩුව, ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳන ආණ්ඩුව, ගොවියා බලාපොරොත්තු තියලා තියෙන ආණ්ඩුව. තව දුරටත් ඒ ආණ්ඩුව පිළිබඳව අසීමිත විශ්වාසයක් තියෙනවා කියන එක තමයි මේ දසදහස් ගණන් ගොවි ජනතාව එකතු වෙලා මේ පණිවිඩය ශ්‍රී ලංකා දීපයට දෙන්නේ. වෙන කිසිවක් නෙවෙයි, තව දුරටත් අපි විශ්වාසයි ඔබ අපේ ප්‍රශ්න විසඳනවායි කියන එක.
1: ගොවි ජනතාවගේ සැබෑ ප්‍රශ්න විසඳීමට කටයුතු කරනු ලබන්නේ වත්මන් ආණ්ඩුව පමණක් බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ.
4: ගොවියගේ තෙතවී ටිකත් ඒ සහතික කරපු මිලට අරගෙන වී ප්‍රශ්නය සදාතනිකව විසඳීම සඳහා අවශ්‍ය වෙච්ච වැඩපිළිවෙලක තමයි අපේ ආණ්ඩුව දැන් කටයුතු කරමින් තියෙන්නේ. ඒ නිසා දැන් අපිට යාන්ත්‍රණය නැත්තම් අපිට කරන්න තිබුණේ අපි වී අලේ මණ්ඩලයේ උපරිමෙන් මිලදී ගන්න මුදල්වෙන් කරනවා. සුළුවා මධ්‍ය පරිමාණ මෝල්ලිමියන්ට ලක්ෂ 250ක් පොලී නැතුව මාස 8ක් ඉතිහාස කවදාවත් දීලා තියෙනවද? ලක්ෂ 250ක් පොලී නැතුව මාස 8ක් ගොවියගේ වී ටික ගන්න දීලා තියෙනවා. පොලී නැති ණයක් ඉතිහාස කවදාවත් දීලා තියෙනවද? වී අලේ මණ්ඩලයට මේ මහ කන්නට මිලියන 11500යි, යල් කන්නට මිලියන 8500යි, 19500යි වෙන් කරලා තියෙන දවුරුත්තර මෙච්චර වී ගන්න සල්ලි නෑ. ඔබ පත් කරපු ආණ්ඩුවට එම වෙන් කරන්න පුළුවන් උනේ හොරකම වංචාව දූෂණය නවත්තලා, අනිත් පැත්තෙන් මේ රටේ නාස්තිය නවත්තලා ඒ ඉතුරු කරපු මුදල් නිසා තමයි රජයට මුදල් දෙන්න පුළුවන්කම තිබුණේ. නිසා අපි දැන් තවදුරටත් කල්පනා කරනවා මේ මිලියන 7500 වෙන් කරා පෞද්ගලික අංශයේ මෝල් වලට කුඩා සුළුවා මධ්‍ය පරිමාණ මේ වලට ඉල්ලලා තියෙන 3850 යරන්දී. අපි සුළුවා මධ්‍ය පරිමාණ මෝල් ලිමියන්ට කිව්වා දවසකට කිලෝ 25000කට අඩුවෙන් කොටන්න පුළුවන් මෝල් ටික 120 ගානේ වී ගන්න අපි දෙනවා සල්ලි. අන්දසානායක ජනාධිපතිතුමා කිව්වා 5000 නෙමෙයි 7500ක් 8000ක් වෙන් කරන්න, මොකද මදිනොත් ආපහු වෙන් කරන්න යන්න ඕනේ නැහැ එකවර වෙන් කරගමු කියලා. ඒගොල්ලෝ අපිට කිව්වා මිලියන 5000ක් විතර දුන්නත් ඇති කියලා. අපි 7500ක් වෙන් කරා. වියලේ මණ්ඩලයේ දැන් පොළොන්නරුවේ ගබඩා වගේම සමහර තැන්වල වී මිලදී ගැනීම වල ගබඩා වල වී තියෙනවා. එසා අපි මේ ප්‍රශ්නෙට උත්තරය හොයන්න තමයි එක පැත්තකින් සුළුවා මධ්‍ය පරිමාණ, අනිත් පැත්තෙන් මහා මෝල් ලිමියන්, අනිත් පැත්තෙන් වියලේ මණ්ඩලය මේ සියලු දෙනා ඒකාබද්ධව වීමලදී ගන්න වැඩපිළ හදන ගමන් අපි මහා දවන්ත ආයෝජනයක් පෞද්ගලිකංශයේ ආයෝජකයෙක් සමග ඒකාබද්ධ වෙලා ගෝවියාගේ තෙතවීගෙනාවත් තෙතවී වලටත් 102ක් 4ක් අතර මුදලකට වේලිච්චනන් 120කට ගන්න පුළුවන් වෙන විදියට මිල තීරණය කරන්න පුළුවන් විදිය ආකෘතියක් සහිතව වැඩපිළක් සහිතව තමයි මේ වැඩේ කරමින් ඉන්නේ.
1: ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රැලිය ඇමතුවේ ඉන් අනතුරුයි.
5: විශාල අවස්ථාවන් ප්‍රමාණයක් මේ ගම්වලට ගිහිල්ලා ජනතාව ආමන්ත්‍රණය කරලා මේ රටට වෙලා තියෙන විපත්තිය, මේ රටට වෙලා තියෙන නෂ්පැත්තිය, මේ විපත්තියෙන් මේ රට ගලව ගන්න නම්, මේ නෂ්පැත්තියෙන් අපේ රට මුදව ගන්න නම් මොකද්ද ඕන කියන පණිවිඩය අපි දීර්ඝ කාලයක් කරා. අන්න ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපේ රටේ ජනතාව අවදි වෙලා, අපේ රටේ ජනතාව නැගිටලා, ධන බලය නැති, ඌ මුදල් නැති, විශාල පෞල් පරම්පරා නැති ආණ්ඩුවක් හැදුවා. ඒ ආණ්ඩුව තමයි මේ රටේ දුක් විඳින ජනතාවගේ ආණ්ඩුව අද හදලා අවුරුදු දෙකක් වෙනවා. හැබැයි අපිට ලැබෙන ආණ්ඩුව අනිත් ගොඩක් අයට ආණ්ඩුව ආණ්ඩු ලැබුණේ දුවමින් තිබුණු ආණ්ඩු වැඩ කරමින් තිබුණු අපිට ලැබුණේ නතර වුණු ආණ්ඩුවක් මතක තියාගන්න නතර වුණු රට පටන් ගන්න ඕන ස්ටාර්ට් කරන්න ඕන තම අභියෝගය නතර වෙච්ච රට පටන් ගන්න ඕන අපි විශාල අපිට ණය දෙන්නේ ආධාර දෙන්නේ නේ ස්ටාර්ට් කරන්න ඕන අපි ණය ගෙවන්නේ නැහැ කියලා තීන්දුවක් ගත්ත හැට රටක් හිට තිබ්බි අපි ණය ගෙවන්නේ නැහැ කියලා තීන්දුවක් ගත්ත රට හැබැයි අපි 2024 දෙසැම්බර් මාසේ 21 වෙනිදා අපි රටවල් වලට කිව්වා අපි ණය ගෙවන්නේ නැතුව ඉන්නේ ගෙවන්නම් අපිට පොඩි කාලයක් දෙන්න කියලා එතර කාලයක් තිබෙ රට මොකද්ද අපි ගත්තු ණය ගෙවන්නේ නැහැ බංකොලොත් හැබැයි දෙසැම්බර් මාසේ 21 වෙනිදා 24 වෙනිදා 2024 අපි ගිහිල්ලා කිව්වා නෑ අපි ගෙවන්නම් අපිට ගෙවන්න කාලයක් දෙන්න ඒක තමයි 2028 එක අපි ගෙවන්න පටන් ගන්න නතර වෙච්ච රට ඒතර තමයි නැවත විදේශ ආධාර ලැබෙන්න පටන් ගන්න ඒතර තමයි අර ව්‍යාපෘති පටන් ගත්තා ඒකේ පස්සේ මොකද වුනේ රටේ ආර්ථික අපි මොන පොරොන්දු දුන්නත් මොන අපේක්ෂාවන් දුන්නත් වැඩක් නෑ රටේ ආර්ථික ස්ථාවර කරගන්න නැතුව තියෙන අස්ථාවර ආර්ථිකය කොයි වෙලාවේ තෙල් ටික නැති වෙයිද කියලා තිබුණු රටක් කොයි වෙලාවේ ඉදුලිය කපයිද කියලා සැකයක් තිබුණු රටක් කොයි වෙලාවේ ගෑස් සිගයක් ඇති වෙයිද කියලා සැකයක් තිබුණු රටක් කොයි වෙලාවේ බෙහෙත් සිගයක් ඇති වෙයිද කියලා සැකයක් තිබුණු රටක් ඒක තමයි තිබුණු රට
1: වෙඩිතැබීම් සිද්ධිවලට අමතරව සිදුවන අත්බෝම්බු ප්‍රහාර එල්ල කිරීම සඳහා අපරාධවල මහමුලකරුවන් සිදුකරගෙන යන ක්‍රමවේදයන් මෙවන විටත් හඳුනාගෙන ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදිවත්ත පවසනවා. මොරටුව ප්‍රදේශයේ අද පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දැනට විදේශ රටවලට පලා ගොස් සිටින එම පිරිස්ද කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට පියවරගෙන ඇති බවයි.
6: පහුගිය වසරක එකමාරක් කාලයක් ගත පස්සේ බස්නාහිර පළාත තුළ පමණනේ ශ්‍රී ලංකාවේම අතිවිශාල වශයෙන් මත්ද්‍රව්‍ය තොගවශයක් අතරුණා. මේ අවුරුදු එකමාරක් වගේ කාලයක් තුළ විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසියත් නායක හමුදාව අපි සෑහෙන ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය වැටලීම්. ඒ වගේම දකින්න ඇති විදේශගතවල සංගම සිටින පළාතකරුවන් ලංකාවේ කරන කල්ලිය පළාතකරුවන් රැසක් අපි ලංකාවේ ගෙනාව. මේ වගේ ප්‍රතිඵලයක් වශයෙන් මේ කල්ලිය අතර යන්නම් ගැටුම් ඇති වෙලා තියෙනවා. ඔය සිද්ධ වෙන සෑම අපරාධයක් මේ කල්ලි අතර සිද්ධ වෙන දේවල් නෙවතු සාමාන්‍ය ජනතාව අහිංසක ජනතාව ඉලක්ක කරගෙන සිද්ධ වෙන දේවල් නෙවෙයි. එතනදී අපි කියන එතෙමයි අලුතින් අපි දැකුව දෙයක් තමයි අවස්ථා තුනකදී විත කොළඹදී වෙඩිතැබීම් වෙනුවට ඒගොල්ලෝ අලුත්ම ක්‍රමයක් වශයෙන් ආත්බෝම්බ තමයි සිදු කරන ප්‍රකාරයක් තියෙනවා. දීවර සිද්ධියත් ඒ වගේ සිද්ධිය. මේ ක්‍රමයේ දැනක අඳුනගෙන තියෙන්නේ අපි මේකයි අපි සිද්ධීන් නොනවා කියලා අපිට කියන්නේ සිද්ධීන් වෙනවා. හැබැයි මේට පොලිසිය ක්‍රියාකාරකම් ස්ටේෂන් එකේ ක්‍රියාකාරකම් ඒ වගේ ස්ත්‍රී තමයි සහාය ඇතුව අපි විශාල වශයෙන් මෙහෙම මේ ප්‍රදේශවල කරනවා. විශේෂයෙන් ගල්ස කොට්ටාශය, දීවර කොට්ටාශය, කොළඹ උතුර ඇතුළු සියලු කොට්ටාශය. මේ ක්‍රියාකාරකම් මෙච්චර සක්‍රිය නොවන නම් මිලියන අපාය සංඛ්‍යාව සිද්ධ වෙනවා. මේ වෙනකොට අපි සමහර එන්නේ අපරා සංඛ්‍යාවක සෑහෙන ප්‍රමාණයක් අපි වලක්වන්න පුළුවන් මේ අපේ ක්‍රියාකාරක උඩ. ඒ නිසා ඉදිරියේදී මේ සිද්ධ වුණාට අපි අනිවාර්යෙන් මැක්සිම අවස්ථාවක අපි පොලිසිය අභිභවා නැත්නම් ජනතා අභිභවා මේ සුළු පිරිස හකින් අපරාධ කරන නැගින්න පිළිතියන්නේ.
1: හම්බන්තොට වරාය හරහා මෙරටට ගෙන්වන වාහනවල ස්මාර්ට් කී සොරාගෙන ඒවා විකිණීමේ ජාවාරමක නිරත වූ වරාය සේවකයෙකු සහ එම ස්මාර්ට් කී මිලදීගත් කුරුණෑකල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ හම්බන්තොට වරාය පොලිසිය මගින් අතරංගුවට ගත් එම සැකකරුවන් දෙදෙනා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබා දුන් නියෝගයක් මතයි. අදාළ ස්මාර්ට් කී අතුරුදන් වීම සම්බන්ධයෙන් හම්බන්තොට වරාය ආරක්ෂකාංශ විසින් විමර්ශනයක්ද සිදු කර තිබුණා. එහිදී අනාවරණය වූ තොරතුරු මත වරාය සේවකයා එහි ආරක්ෂක නිලධාරීන්ගේ භාරයටගෙන වැඩිදුර විමර්ශන සඳහා හම්බන්තොට වරාය පොලිසියට භාර දී තිබෙනවා. ඒ අනුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම හමුවේ සැකකාර කුරුණෑකල ප්‍රදේශයේ ව්‍යාපාරිකයාද අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා. නෙත් නිවුස් නිමාව. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස්.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
7: නෙත් නිවුස් රාව ප්‍රතිරාව. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් පිළිබඳ මුළු දිවයිනටම සාම විනිසුරු ඇල්බර්ට් පෙරේරා මහතාද අදහස් පළ කළා.
8: සමිති කීපයක්ම සභාපති ධූරයේ දරනවා. ඒ වගේම ග්‍රාම සංවර්ධන සමිතියේ පාර පොලිසිය සමග ප්‍රජා පොලිසියේ සභාපති වශයෙන් මුත් දෙවුලිපිටියේ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ප්‍රජා මණ්ඩල 40 ස්ථානක් තියෙනවා දෙවුලි ආසනය තුලේ. ආසන බල මණ්ඩලයේ ලේකම් වශයෙන් උත් මුළු දිවයිනටම සාමසි ග්‍රාම විනිසුරු වශයෙන් උත් කටයුතු කරන සමාජයේ විශාල කොටසක් අපේ ප්‍රදේශයේ මාව දැන හඳුනනවා. ඒ දැන හඳුනන අය අතරද මේ නෙට් නිවුස් සම්බන්ධව අපි සාකච්ඡා වෙනවා. නෙට් නිවුස් සම්බන්ධව ලොකු ප්‍රතිචාරයක් තියෙනවා කියන එකක් මම කියන්නේ. ඒ net news තමයි අපිට විශ්වාසවන්තවම සත්‍ය තොරතුරක් දැනගන්න වෙන්නේ net news වලින්. net news තමයි අපි දිගටම අහන්නේ, ගෙදරදිත් අහන්නේ, පාන්දර පහේ ඉඳලා වගේ අපි net fm එක තමයි අපි news වශයෙන් අහන්නේ, දාගෙන ඉන්නේ, පාරතුකේදී යනකොටේදී වගේ වාහනේ තියෙන්නේ net fm සායිකාව තමයි දාගෙන ඉන්නේ. සත්‍ය තොරතුරු දැනගැනීමේ ප්‍රවෘත්ති වාර්තාකරණයක් කරන්නේ net news එකෙන් තමයි. ඒ net news එක ආඩම්බර වෙනවා මේ වගේ නාලිකාවක් ලංකාව තුළ පැවැත්වීම සම්බන්ධව. ඒ වගේම අපිට විශ්වාසයෙන්ම නිවුස් දැනගැනීමට පුළුවන් එකම නාලිකාව තමයි net news නාලිකාවනේ. net news ප්‍රවෘත්ති වාර්තාකරණය ලංකාව තුළ ඉතාමත් විතර බැජිනීවා කියලා මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා net news කාර්ය මණ්ඩලයට හා net news වලට. තවදුරටත් දෙවැනිම සත්‍ය තොරතුරු දිගටම කරගෙන යාමට වාසනාව සත්‍ය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොමත්
9: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
10: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. කෑම උයද්දි පොල් වලට එන වේදම වැඩිද? පොල් ගෙඩියෙන් ගන්න කිරි ප්‍රමාණවත් මදිද? උදේට උයන්න පොල් වැඩිපුර යනවද? කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
11: එසේ මෙසේ එකක් නෙවෙයි, මේක 20 වසරක සාක්ෂියක්.
7: දිරියෙන් දිනන ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයන්ගේ දියුණුවට 20 වසරක් තිස්සේ සාක්ෂි වුණු ඩිමෝ බට්ටා ඔබේ ව්‍යාපාරයටත් අදම එකතු කරගන්න. පැය 24ක් පුරා ක්‍රියාත්මක මාර්ගස්ත උපකාරක සේවය, දිවයිනු පුරා පිහිටි අලවින් පසු සේවා මධ්‍යස්ථාන ජාලය, පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ෂණීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රැසක් සමග ඩිමෝ බට්ටා අදම මිලදී ගන්න. 13.88 අමතන්න.
12: මුදලාලි
13: අනෝනා
12: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අක්කේ ඉස්කුඩු ග්‍රෑම් 200ක්වත් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න. මුදලාලි
14: ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත ඔයා මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ, සරත් නැ, මිරිස් පාටත් නැ.
13: විජේ දාන්න ඔක්කොටම.
14: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
12: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපි තහුවෙමු.
15: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
16: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
17: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිත කරන Galani Fine Shield Purple Wire. Then fill in the pulley.
18: Mimi, what are you doing? ඔය අන්තිමට පොත කියව එකවත්ද? හා වෙලාවක් නෑ පොත් කියවන්න. කියවන්න ලස්සන පොත් දාන්නේ නෑ. ඒකද ප්‍රශ්නේ? එහෙනම් ඒක මට බාර දෙන්නකෝ. ඔයාට මට කිව්ව කලබල පෙන්චන්ට.
19: මේ සාහිත්‍ය මාසේ අපි පිටු අතර සැඟවුණු කතා හොයමු. ඉස්සර ආසාවෙන් කියවපු පොත් ගැන කතා කරමු.
18: කලබල පෙන්චා.
19: අඹ යාළුවෝ හමු වෙලා මඩොල් දූවට ගිහින් ගම් පෙරළිය දැකලා හිංසරේ අහගෙන මගුල් කෑම රස විඳලා පොතක පිටු අතරින් ජීවිතය විඳිමු.
20: සතියන්තේ ශනිදාවේ දහම්පද අහන රාත්‍රිය
21: සිනසුරාදා සිත්නෙත් අසපුව
22: පැවිදි වෙලත් රහත් වෙලත් දාන ටිකක් හම්බුන්නේ හරියට පින්ඩපාති වඩින්දිව චරට කර්මේ බලවත්
23: පුතේ ගැටෙලා දුගතිය යන්න නම් එපා. මේ වෙලාව තීරණාත්මකයි. මේක ගැටෙනවද ගැටුනොත් දුගතියේ, මෛත්‍රී කළොත් සුගතියේ. අපි එකිනෙකාගේ ජීවිතවල අතීතේ කරපුවා කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියන එක අපි කවුරුවත් දන්නේ.
20: පූජනීය වල්පොල ගෝතම හිමියන්ගේ වැඩමවීමෙන්
21: හැම ශනිදාවකම රෑ 7 ඉඳන් 9 වෙනකන් සිත්නේ තසපුවහන්න. කවදත් අලුත් කාගෙත් නෙත්.

0: අවදත් අලුත් කාගෙත් නෙත්.
1: දැන් වෙලාව රාත්‍රී 7යි.
2: වෙලාව ඔබ වෙත ගෙන එන්නේ.
3: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
4: එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
3: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
5: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ඇයි ශුග කියන මූනෙන්න කන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද. 0547 31 33 540.
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
1: අලුත් තැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාගලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 01120 77787 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.

0: සිත් නෙත් අසපුව අසපුව.
1: අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අපි සෙනසුරාදා සිත්නෙ තසපුව වැඩසටහනයි අරඹන්නට සූදානම් වෙන්නේ. අදත් අපි ඔබට ඉතා වැදගත් වූ දේශනාවක් සෙනසුරාදා සිත්නෙ තසපුවෙන් ලංකරන්නටයි සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් සුපුරුදු ලෙස අදත් අපි ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කරන්නට යෙදුනේ ගලගෙදර සමනගිර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ අතිපූජනීය වන්දනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට. උන්වහන්සේව ශ්‍රද්ධාවෙන් ගෞරව නමස්කාරයෙන් යුක්තව පිළිගෙන සෙනසුරාදා සිත්නෙ තසපුවේ ධර්මානුශාසනාව පැවැත්වීමට උන්වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.

සාදු සාදු සාදු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද සෙනසුරාදා සිටනේ තසපුවට පින්බර දායකත්වයෙන් එකතු වෙනවා හෝමාගම ගොඩගම 92-3B නිවසේ පදිංචි KP දයානන්ද මහතා චාලේන්ද්‍ර පතිරණ පුතණුවන් තෙලිනි යසාරා දියණිය ඇතුළු පවුලේ පින්නතුන් ඇත්තු හැමදෙනාගෙම සියලුම ඒ සත් අරමුණු එපරිද්දෙන්ම සඵලවෙන් අපි මෙච්චිතින් සෙත් පතනවා. ඒ අරමුණු දේශනාව අවසානයේදී සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. ඒ දායකත්වයේ දරණ පින්වතුන්ටත් ශ්‍රාවකත්වයෙන් අද සිත්නේ තසපුවට සවන් දෙන පින් ඇති ඔබ හැමදෙනාටමත් යහපතක් සැපතක් ශාන්තියක් සැනසෙල්ලක්ම වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වත්නි, මේ ශාසනය තුල අපිට අහන්න ලැබෙන විශේෂ වචනයක ගැඹුරු තේරුමක් අද අපි සාකච්ඡා කරනවා. සරලව අපිට ඇහෙන වචනය, මේ වචනයක අපි හිතනවට වැඩිය ලස්සන අර්ථයක් අද ඔබට සිත්නතසපුවේදී තේරුම් ගන්න අවස්ථාව ලැබෙනවා. ඔබ දන්නවා මේ ශාසනය තුල කෙනෙකුගේ හික්මීමක් හැදෙනවා නම් අපි හික්මීම හැදිච්ච කෙනාට කියනවා විනීතයි කියලා. හික්මීමක් නැති කෙනාට අපි කියනවා අවිනීතයි කියලා. මේ විනීත අවිනීත කියන වචනවල ඇත්තටම කෙනෙක් විනීත භාවයෙන් යුක්තයි කියලා. කටට ආවට කිව්වට ඒ විනීතකම කියන්නේ මොන වගේ දෙයක්ද කියන එක ධර්මයේ ඔස්සේ බොහෝ දෙනා හරියට තේරුම් අරගෙන නැහැ කියලා අපි විශ්වාස කරනවා. මේ දේශනේ සම්පූර්ණ ඇහුවට පස්සේ ඔබට තේරෙයි විනීතකම ගැන අපි කොච්චර දේවල් තව ඉගෙන ගන්න ඕනේද කියලා. පින්වත්නි, කෙනෙක් විනීත වෙන්න නම් එයා ගාව දෙයාකාරයක විනයක් තියෙන්න ඕනේ. මම ආයෙත් ඔබට ඒ ටික කියනවා. කෙනෙක් විනීතයි කියලා කියන්න නම් එයා ගාව ආකාර දෙකක විනයක් තියෙන්න ඕනේ. මේ ආකාර දෙකක විනය අපි ඔබට 10 ආකාරයකට විස්තර කරනවා සිත්නෙත් අසපු දෙකක් ඔස්සේ. ඒ කියන්නේ විනය දෙකක් තියෙනවා. ඒ විනය දෙක ආකාර 10කින් විස්තර කරනවා සිත්නෙත් අසපුව දේශනා දෙකක් ඔස්සේ. තව විදියකින් කිව්වොත් අද වැඩසටහනේදී විනය දෙකෙන් එක විනයක් ගැන කතා කරනවා. ඊළඟ සෙනසුරාදා අනිත් විනය ගැන කතා කරනවා. ඉතින් විනය දෙක දවස් දෙකකට කතා කරනවා. ඒ විනය දෙකත් එක විනයක් ගත්තට පස්සේ ඒක ආකාර පහකට බෙදෙනවා. එතකොට අද දවසේ එක විනයක් ආකාර පහකින් කතා කරලා ලබන සතියේ තව විනයක් ඒකත් ආකාර පහකින් විස්තර කරලා මේ සති දෙකක සිත්නතසපු දේශනා දෙකකදී ආකාර 10කට විනීත භව කියන එක ගැන පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයත් හිතන්න මේ ධර්මය ගැන අපිට මොනතරම් දේ ඉගෙන ගන්න තියෙනවද කියලා. මම මේ කියන දෙයින්ම තේරෙනවා ඇති. විනීතයි විනීතයි, එහෙම නැත්නම් අවිනීතයි අවිනීතයි කියලා කොච්චර වචන ප්‍රකාශ කළත් මේ වචනවල තියෙන ගැඹුර, මේ වචනවල තියෙන හරය පින්වත්නි, ධර්මය විනය දන්න බහුශ්‍රුත ධර්ම විශාරද කෙනෙක් මිසක් සාමාන්‍ය මිනිසෙකුට හිතා ගන්නවත් බෑ. මේ උතුම් ධර්මය, මේ විනය කියන එක ආකාර දෙකකට බෙදනවා. දුවිදෝ විනයෝ නාම, විනය දෙ ආකාරයි. ඒක මේකත් පංචදහා, ඒ එක එක විනය පංචාකාරයකින් විස්තර කරනවා. අපි ඔබට මොනවද මේ විනය දෙක කියලා අද දවසේ හැඳින්වීම කරනවා. සංවර විනය කියන්නේ එකක්, පහාන විනය කියන්නේ අනිත් විනය. එතකොට මේ සංවර විනයයි පහාන විනයයි තමයි අද සහ ඊළඟ සිත්නේ තසපුව දේශනාව කියන දේශනා දෙකට වෙන් කරලා අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද කතා කරන සංවර විනය කියන්නේ මොකද්ද කියලා
ඊළඟට අපි ඔබට ලබන සෙනසුරාද කියලා දෙනවා පහාන විනය කියන්නේ මොකද්ද කියලා. එතකොට මේ පස් ආකාරයකට මේ දෙකම තවදුරටත් විස්තර කරන තැනක සංවර විනය ආකාර පහකට කතා කරන්න පුළුවන්. ඒතර අද කතා කරන්නේ සංවර විනය ගැන නිසා අපි මේ පස් ආකාරය අද කතා කරනවා. ඒකේ පහ තමයි පින්වත්නි, එක සංවර විනයක් තියෙනවා සීල සංවර විනය කියලා. එතකොට සීල සංවර, අපි දැන් සීලෙන් සංවර වෙන එකට තමයි ගොඩක් අය විනීතයි සංවරයි කියලා කියන්නේ. හැබැයි ඕක විතරක් නෙමෙයි, තව තියෙනවා සංවර විනය හතරක්. එතකොට සීල සංවර විනය කියන්නේ පළවෙනි එක, දෙක සති සංවර විනය. එතකොට සංවර විදියට කතා කරොත් එහෙම සීල සංවරය, සති සංවරය, තුන්වෙනි එක ඥාන සංවරය, හතරවෙනි එක කන්ති සංවරය, මහප්‍රාණ කයන්න ඉවසීම කියන වචනේ කන්ති. ඊළඟට පස්වෙනි එක විරිය සංවරය. එතකොට ඔන්න ඔය විදියට සීල සංවර විනය, සති සංවර විනය, ඥාන සංවර විනය, කන්ති සංවර විනය, විරිය සංවර විනය කියන මේ විනය පහම සංවර විනය කියන එකට අයිති. ඔය විනය පහ තියෙන කෙනා තමයි සංවර විනයක් ඇති කෙනෙක් කියන්නේ. එහෙම කෙනෙකුටයි විනීත කියන්න පුළුවන්. ඊළඟට අපි ලබන සතියේ පහාන විනය, ඒකත් පස් ආකාරයකට කතා කරනවා. ඒ පහාන විනයත් තදංග පහාන, වික්කම්බන පහාන, සමුච්ඡේද පහාන, පටිප්පස්සද්දි පහාන, නිස්සරණ පහාන කියන පහාන විනයත් අපි ලබන සතියේ පස් ආකාරයකට ඔබට තේරුම් කරලා දෙනවා. ඒ නිසා අද විතරක් නෙමෙයි ලබන සෙන්සුරාද දේශනාවත් දෙකම ශ්‍රවණය කරන්න අංග සම්පූර්ණව කෙනෙක් විනීතයි කියන්නේ කොහොමද කියලා ආකාර 10කින් තේරුම් අරගැනීම පිණිස. හොඳයි පින්වත්නි, අපි අද දවසට නියමිත කොටස මේ දෙආකාර විනයේ අදට කතා කරන්න තියෙන සංවර විනය කියන එක ගැන දැන් කතා කරමු. සංවර විනය අපි කිව්වා සීල සංවරය, සති සංවරය, ඥාන සංවරය, කන්ති සංවරය, විරය සංවරය කියලා. ඒ සංවරය පස් ආකාරයකින් තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් මෙතෙන්දී ඉමිනා පාතිමුක්ඛ සංවරේන උපේති හෝති සමුපේතෝ, බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනය තුළ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්තව ශ්‍රාවකයාගේ සංවර සීලය කතා කරන්න පුළුවන්. ඒ සංවර සීලය බොහෝ විට අපි බාහිරින් ඔය විනීත කෙනෙක් කියලා අදහස් කරන්නේ බැලු බැල්මට ඔන්න ඔය කියන සීලෙන් සංවර වෙච්ච කෙනා, එයා හරි විනීතයි කියනවා. හැබැයි මේ සීලෙන් සංවර වෙන එක කොච්චර පිටින් අපිට සංවරයි වගේ පේනුණා, එයාගේ මනස සතියෙන්, වීරියෙන්, ඥාණයෙන්, ඉවසීමෙන් කොච්චර දුරකට සංවරයිද, කොච්චර විනීතයිද කියන හිත ඇතුලේ සිද්ධ වෙන දේවල් සමහර කෙනෙකුට පිටින් නොපෙන්වා බොරුවට මවාපාගත්ත සංවරයා විනීතයි වගේ බොරුවට බාහිරින් පෙන්වන්නත් පුළුවන්. ඇත්තම සංවර කෙනා සීල සංවරය කරන්නේ කායික බාහිර පෙන්නන දෙයකට විතරක් සීමා කරලා නෙමෙයි. සීල සංවරය කියන එක පින්වත්නි හිත ඇතුලේ අභ්‍යන්තරේ ආපු අනිත් සංවර හතරත් එක්ක ආවට පස්සේ තමයි සීල සංවරය කියන එක හරියටම හැදෙන්නේ. තව විදියකින් කියනවා නම් මේ සංවර පහේ සීල සංවරය කියන එක අපිට හරියටම පේන්න නම් එයාගාව සති සංවරය තියෙන්නත් ඕනේ, ඥාන සංවරය තියෙන්නත් ඕනේ, කන්ති සංවරය තියෙන්නත් ඕනේ, විරිය සංවරය තියෙන්නත් ඕනේ, රිම්ම සීල සංවරයක් දකින්න. හැබැයි දැන් මෙතෙන්දී සතිය වීරියාදී සංවරයක් හෝ නැතිව සීලයකින් සංවර වුණා කියලා කියනනම් ඒක බොරුවට රඟපෑමක්, ලෝකෙට පේන්න කරන එකක්. ලෝකෙට පේන්නත් බොරුවට සිල් රකින්න පුළුවන්. ඒ සීලේ අංගේ රකින්නවා කියලා පෙන්නවා, හැබැයි ඇතුලෙන් සතියත් නැහැ, වීරියත් නැහැ, රඟපාන්න හිතන තැනම අසතියක් තියෙන්නේ, වීරියක් නැහැ එතන. සිහියෙන් අඳුරගෙන නැහැ මම මේ මොන මෝහයකද ඉන්නේ කියලා. ඉතින් ඒ නිසා පින්වත්නි සැබෑම සංවර විනයක් තියෙනවා නම් ඔය හැම විනයක්ම ඒ හිත ඇතුළේ ගොඩනැගිච්ච සිතක් වෙන්න ඕනේ.
ඉතින් මේක හරිම සියුම්. අපි හැමදාමත් සීල සංවරය කියන එක ගැන කතා කරනවා. බොහෝ දේශනවල ඔබ සීල සංවරය ගැන අහනවා. එනිසා අද දවසේ මම සීල සංවරය කියන එක ගැන වැඩිපුර කතා නොකර අනිත් සංවර ගැන වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඔස්සේ අපි සීල සංවරයත් ටිකක් වැඩියෙන් කතා කරමු. ඊට කලින් මේ පහම ටික ටික තේරුම් අරගෙනම මොනවද කියලා කෙටියෙන්. දැන් දෙවනි සංවරය වෙලා සති සංවරයනේ. මොකද සති සංවරය කියන්නේ? සති සංවරය කියනකොට ඉන්ද්‍රිය සංවරයේ එතෙන්දී ඔන්න අපිට අර සංවර කියන වචනය අපි ධර්මයේ තුල පාවිච්චි කරන එක සංවරයක් තමයි ඉන්ද්‍රිය සංවරය. මේ ඉන්ද්‍රිය සංවරයේ අයිති වෙනවා සති සංවරයට. එතකොට එතෙන්දී රක්කති චක්ක ඉන්ද්‍රියං චක්ක ඉන්ද්‍රියේ සංවරං ආපජ්ජති කියලා කියනවා. ඇසනමැති ඉන්ද්‍රිය රැකගෙන ඇසනමැති ඉන්ද්‍රිය සංවර කරගන්නවා කියන එක ඒක සති සංවරයට අයිති. ඒ වගේම සෝත ඉන්ද්‍රිය සංවර කරගන්න එක, ඝාන ඉන්ද්‍රිය සංවර කරගන්න එක, ජීවහා ඉන්ද්‍රිය සංවර කරගන්න එක, කාය ඉන්ද්‍රිය සංවර කරගන්න එක ආදී මන ඉන්ද්‍රිය සංවර කර ගැනීම සියල්ලම සති සංවරයට අයිති. ඉන්ද්‍රිය සංවරය. එතකොට සීලයයි ඉන්ද්‍රිය ප්‍රාතිමෝක්ෂ සීලය සහ ඉන්ද්‍රිය සංවරය කියන මේ ඔක්කොම සංවරවලට අයිති. සීල සංවරය, සති සංවරය. එතකොට මේ සංවරවල අපිට තවත් කතා කරන්න පුළුවන් සමහර අවස්ථාවල පින්වත් මේ සතිය සංවර කරගන්නවා කියනකොට බුදුරජාණන් වහන්සේ අජිත කියලා ඔය බාවරි තවුසගේ ගෝලය 16 දිනක් ආපු වෙලාවේ එයා අහනකොට මේ සංවරය ගැන, තණ්හාව සංවර කිරීම ගැන, රූපාදී ඇහැට පේන, කනට ඇහෙන, නහයට, දිවට, කයට දැනෙන ආදී මේ සියලු අරමුණු තියෙනවානේ, බාහිර අරමුණු. මේ අරමුණු වල සංවරය ආවරණය කියන දෙකම සතිය එක්ක සිද්ධ වෙන සංවරයක් කියලා පෙන්නන. කියන්නේ තණ්හාව සංවර කිරීමක් කියලා ඇහැට පේන රූප, කනට එන ශබ්ද, නහයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, හිතට හිතෙන අරමුණු කියන මේවායේ යම්කිසි සතියෙන් සංවර කර ගැනීමක් සිද්ධ කරනවා නම් අන්නේ සංවර කර ගැනීම මේ හිතේ ඇති වෙන තණ්හාව වලක්වා ගැනීම කියන ඒවා සියල්ලම ඉන්ද්‍රිය සංවරයත් එක්ක සිද්ධ වෙන්නේ. එතකොට ඔය ඉන්ද්‍රිය සංවරයෙන් ඒ විදිහට පින්වත්නි හිත සංවර කරගෙන කටයුතු කරන තැන සති සංවරය කියන මේ දෙවෙනි සංවරය සිද්ධ වෙනවා. ඊළඟට තුන්වෙනි එක ඥාන සංවරය. ඥාන සංවරය ඇත්තටම ප්‍රඥාවත් එක්ක තියෙන එක. තණ්හාව සතියෙන් වළක්වන්න පුළුවන් වුණාට, තණ්හාව සතියෙන් සංවර කරන්න පුළුවන් වුණාට, තණ්හාව නවත්වන්නේ, වහලා දාන්නේ ප්‍රඥාවෙන්. ඒක නුවණින් කරන එක. අන්නේ තණ්හාව නවත්වන, තණ්හාව වසා දමන ඥානය ඥාන සංවරය කියනවා. අපි ඒව විස්තර කරලා දෙන්නම් මේ උපමා උදාහරණ එක්ක. ඊළඟට කන්ති සංවරය ගැන විස්තර කරොත් ඔයත් දන්නවා කන්ති කියන්නේ ඉවසීමට. එතකොට මේ ඉවසීම අපිට මෙහෙම කියත හැකි. සීතල ඉවසන්න වෙන තැන් එනවා, උණුසුම ඉවසන්න වෙන තැන් එනවා, කමෝ හෝති සීතස්ස උන්හස්ස, මේ වගේ මේ සීතල, උණුසුම්, විවිධ සත්තුන්ගෙන් එන හිංසා. දැන් අපි හිතමු අපිට මැසි මදුරුවන්ගෙන්, අවුවෙන්, හුළඟෙන් නොයෙක් දෙයින් ඉවසන්න වෙන තැන් එනවා. ඔය වගේ යම් තැනක අපේ හිතේ ඉවසීමක් අපි පුරුදු කරනවා නම් ඒකත් එක්තරා සංවරයක්. ඉවසන්න අවශ්‍ය තැන ඉවසන එක. ඒකට කියනවා කන්ති සංවරය කියලා. මේ කන්ති සංවරය වගේම ඊළඟට අපිට වීරිය සංවරය කියන පස්වෙනි සංවරෙත් මොකද්ද කියලා කෙටියෙන් බලලෙමු. හටගත්තා වූ මේ හිතේ කාම සිතුවිලි තියෙනවා නම්, කාම සංකල්ප, මෙන්න මේ කාම සංකල්ප විතර්ක විදිහට හිතේ ඇතිවෙන කාම විතර්ක, හිත හිත ඉන්න කාම අරමුණු, මේවා ඉවසන්නේ නැතුව ඒවා දුරු කරන්න වීරියක් ඇති කරගෙන තියෙනවා නම් ඒ වීරිය වීරිය සංවරය කියලා කියනවා. කාම විතර්කාදී විතර්ක දුරු කරන එක ඒ වෙනුවෙන් තියෙන වීරිය වීරිය සංවරය. උප්පන්නානං කාම විතක්කං නාදිවාසේදී.
ඉවසන්නේ නැති එක. දැන් ඉස්සල්ලා කිව්වේ සීතල උණුසුම ආදී ඉවසන එක සංවරය. ඒ සංවරේ කන්ති සංවරේ. දැන් ඊළඟට කියනවා යම් කිසි දෙයක් ඉවසන්නේ නැතුව ඉන්නවා ඒකත් සංවරයක්. මොනව ඉවසන්නේ නැතිකමද? කාම විතරක හිතට එනකොට ඒව ඉවසන්නේ නැතුව ඉන්නවනම්. ඉවසන්නේ නැහැ කියන්නේ ඔන්නෝහෙති ઈච්ඡාව කියලා හිතේ කාම විතරක වලට පාඩුවේ හිතේ ලැබුම් මරන් ඉඳ ඉඩ දෙන්නේ නැතුව ඒ කාම විතරක ඉක්මනට දුරු කරලා දානවනම් අන්නේ දුරු කරලා දාන ඒ ඉවසන්නේ නැතුව ඉන්න එක. හිතට එන කාම අරමුණු ඉවසන්නේ නැහැ. ටග්ගල අයින් කරනවා. අන්නේ ඉවසන්නේ නැති එක එතෙන්දී විරය සංවරය කියලා කියනවා. හරිද? අපි මේවා කොහොමද මේ සංවර ටික අපේ හිතේ හදාගන්නේ කියලා මේක ටිකක් බෙදලා විස්තරාත්මකව කතා කරමු. දැන් ඔබට තේරෙනවාද මේ හැම එකක්ම ඕනේ සීල සංවරයට? මේව නැතුව සීල සංවරයක් කරන්න බෑ. මදුරුවෙක් වැහුවට පස්සේ ඉවසන්නේ නැත්තම් කන්ති සංවරේ නෑ. ඒ දැන් ඉවසනවා කියන්නේ මදුරුවට ඔහේ කන්න ඇරලා පාඩුවේ ලේ ටික බීලා ලෙඩක් දීලා ඩෙංගුත් හදලා යන්න කියන එක නෙමෙයි. මදුරුවා එලවලා දාන එක වෙනයි. හැබැයි ඒක තරහෙන් නම් කරන්නේ ඒ මදුරුවා කෙරෙහි ගැටීමකින් චටාස් ගාලා ගහලා ඒ මදුරුවව ඝාතනය කරලා දැන් ගහන්නෙම ඉවසීමක් නැති තැනනේ. හිතට තරහක් ඇති වෙන්න ඕනේ ගහන්න. එතකොට ඒ තරහත් එක්ක ගහනකොට එතෙන්දී එයාට කන්ති සංවරය නැති වෙනවා. ඒ වෙලාවේ එයාගේ ඉන්ද්‍රිය සංවරෙත් අසංවර වෙලා ඔය විතරකවලදීත් ව්‍යාපාද විතරකය කියන එක හිතට ආවපු එක ඉවසලා ඒ ඔක්කොමත් එක්ක මොකද වෙලා තියෙන්නේ? සීල සංවරය කියන එක නැති වෙලා. එතකොට ඔබට තේරෙනවද මේ සීල සංවරයක් සිද්ධ වෙන්න නම් අනිවාර්යෙන් අනිත් සංවර ටිකත් ඔක්කොම ඕනේ. විනීත කියන එක එතකොට මේ පිටින් බොරුවට පෙන්නන එකක්ම නෙමෙයි. ඇතුලෙන් එන්න ඕනේ. මදුරුවව මරන්න නැතුව හිටියට වැඩක් නැහැ. මදුරුවක් කකා ඉවසගෙන ඉඳී ලෝකෙට පෙනේ අර බලන්න අරයාගේ ඇඟේ මදුරුවෙක් වහලා ඒ මදුරුවා එලවන්නෙත් නැහැ. යානේ සීලෙ රකින්නවා ප්‍රාණඝාතේ කරන්නේ අර බලන්න අර මදුරුවව මරන්නේ නැහැ කියලා පෙන්නයි. හැබැයි ඇඟේ වහලා ඉන්න මදුරුවා නොමරා බොරුවට ලෝකෙට මදුරුව මරන්නේ නැහැ කියලා සීල සංවරයක් පෙන්වන්න උත්සාහ කරන කෙනෙක් හිත ඇතුලෙන් ඒ තමන්ව කන මදුරුව ගැන දැඩි ද්වේෂසිතකින් ඉන්ද්‍රිය සංවරය කියන සති සංවරෙත් නැතුව ඊට පස්සේ ඉවසීමක් කියන කන්ති සංවරෙත් නැතුව ව්‍යාපාද විතරකාදී පවත්ව වීරිය සංවරේකුත් නැතුව අසංවර හිතක් තියාගෙන ලෝකෙට පෙන්නන්න ඕනකමට බොරුවට මදුරුවව මරන්න නැතුව ඉන්න පුළුවන්. එතකොට එයා විනීතයි වගේ ලෝකෙට අර බාහිරින් සීලයක් රකින්නවා කියලා පෙරුණට හිත ඇතුලේ තනිකර අසංවර ගැටුණ නොයවසන සිතක් තියෙන නිසා පින්වත්නි ඒකෙනා විනීතයි කියලා කියන්න බෑ. ඒකයි මං කිව්වේ මේ ඔක්කොම සංවර එකතු වෙලා ඒ සියල්ලෙම සන්නද්ධ වෙච්ච මිනිස්සයා තමයි ඇත්තටම විනීතයි කියන්න පුළුවන්. දැන් අපි මේ විනීත කියන වචනේ ආකාර ගණනාවකින් කොහොමද මේක සිද්ධ වෙන්නේ කියන එක බෙදලා විස්තර කරලා පැහැදිලි කිරීමක් තමයි මේ දේශනාවේදී සිද්ධ වෙන්නේ. පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ලස්සන වචන වලින් මේවා බෙදලා මේ විග්‍රහ කරන කාරණා ඇත්තටම මේව වචන නෙමෙයි. මේවා මේ සාමාන්‍ය ජීවිතේ අපි එදිනෙදා ගෙවද්දී එක එක්කෙනා කරන සහ නොකරන දේවල්. සීල සංවරය කියන එක කෙනෙක් කරන තව කෙනෙක් නොකරන දෙයක්. සති සංවරය කියන්නේ කෙනෙක් කරන තව කෙනෙක් නොකරන දෙයක්. ඊට පස්සේ ඥාන සංවරය කියන්නේ කෙනෙක් කරනව තව කෙනෙක් නොකරන දෙයක්. කන්ති සංවරය කෙනෙක් කරනව තව කෙනෙක් නොකරන දෙයක්. වීරිය සංවරය කියන්නේ කෙනෙක් කරනව තව කෙනෙක් නොකරන දෙයක්. එතන මේ අපි කතා කරන්නේ සමහරු කරන සමහරු නොකරන දේවල් ටික. එතන මේවා මේ සාමාන්‍ය දිනදා ජීවිතේ අපිට කරන්න හෝ නොකර ඉන්න හෝ මොන ගැහෙන අත්දැකීම් වගේ. සීල සංවරයෙන් සංවර වෙන්න අපිට ඕන තරම් අත්දැකීම් කියන දේ ජීවිතේ මොන ගැහෙනවා.
සීල සංවරය කියලා ප්‍රාතිමෝක්ෂ සංවරය කියලා මේවා වචන විදියට හම්බුණාට වචන නෙමෙයි. අපි ජීවිතේ පවත්වගෙන යනකොට අපිට සමහර තැන්වල කරන්න වෙන දේවල්, සමහර තැන්වල කියන්න වෙන දේවල්, සමහර තැන්වල හිතන්න වෙන දේවල්, ඒවා අභියස. අපි ඒක කරනවද නොකරනවද? කයින් කරන මොනහරි දෙයක් ගත්තොත් ඒ දේ අපි කරනවද නොකරනවද? ඕක මතනේ සංවරද අසංවරද කියන එක බෙදෙන්නේ. අපි වචනයක් ගත්තොත් ඒ වචනේ අපි කියනවද එතෙන්දි නොකිය ඉන්නවද? ඒක කියනවා නම් එහෙම නැත්නම් ඒක නොකියනවා නම් ඔන්න ඔය අත්දැකීමත් එක්ක, කියන හෝ නොකියන හෝ කියන අත්දැකීමත් එක්ක තමයි එතන යා විනීතද අවිනීතද, එයා එතන සංවර වුණාද අසංවර වුණාද කියලා මේක විස්තර කරන්නේ. ඒ නිසා මේ දැන් කතා කරන හැම වචනයක්ම ජීවිත අත්දැකීම්. ජීවිතේ පවත්වගෙන යනකොට අපිට දිනෙදා කරන්න සිද්ධ වෙන, කියන්න සිද්ධ වෙන, හිතන්න සිද්ධ වෙන දේවල් සංවරය කියලා කියන්නේ. එතකොට අපි ජීවිත කාලෙම අද්ද වෙනකම් මොනවා හරි කයින් කරලා තියෙනවා නම් ඔය කරපුවා ඇතුලේ එක්ක සංවර එක්ක අසංවර දේවල් අපි ජීවිත කාලෙම කටින් මොනවා හරි කතා කරලා තියෙනවා නම් ඒ කතා කරපුවා ඇතුලේ තියෙනවා එක්ක සංවර එක්ක අසංවර දේවල්. අපි ජීවිත කාලෙම හිතපු දේවල් වල අපි සංවරව හිතපු දේවලුත් අසංවරව හිතපු දේවලුත් තියෙනවා වෙනවාත්. මේක හැමෝටම එහෙමයිනේ. මේ බණ ටික අහගෙන ඉන්න ඔයගොල්ලෝ ඔක්කොටම ඔබ කයින් සංවරව කරපු දේවල්, ඒ වගේම කයින් අසංවරව කරපු දේවල් කොච්චරද ජීවිත කාලේ? කටින් කතා කරපුවා කොච්චරද සංවරව කතා කරපු දේවල් සහ අසංවරව කතා කරපු දේවල්? හිතින් හිතපුවා කොච්චරද හිතින් සංවරව හිතපු දේවල් සහ අසංවරව හිතපු දේවල්? ඉතින් මේ මේව තමයි විනීතද අවිනීතද කියලා බෙදෙන්නේ. එතකොට දැන් ඔබට මේ වචන වචන විදිහට නිකන් බණක් අහලා ආසීල සංවරය, සති සංවරය, ඥාන සංවරය, කන්ති සංවරය, විරිය සංවරය කියලා මේ වචන විදිහට අහලා නිකන් ඉන්නව නෙමෙයි. අපි කරන්න ඕනේ හැමතිස්සෙම අපි කියන කරන හිතන දේවල් ඇතුලේ අපිට මේ ද්විත්වය තේරුම් අරන් මේ කළ යුතු නොකළ යුතු දෙයක් තියෙනවා කියලා තෝර බේරගෙන මේකේ කළ යුතු දේ කොහොමද කරන්නේ, නොකළ යුතු දේ කොහොමද නොකර ඉන්නේ කියලා, ඒක කරන්න ඕන විදිය, නොකර ඉන්න ඕන විදිය තේරුම් ගන්න ඕනේ පින්වත්නි. ඉතින් මේක මේ ධර්මයේ ඔස්සේ ටික ටික හිත පුරුදු කරනකොට එයා ඉන්ද්‍රිය සංවරයක් පවත්වන්නේ කොහොමද? ඉන්ද්‍රිය සංවරයකට හිත සකස් වෙනකොට එයාගේ හිත ඇතුලේ ඒ කෙලෙස් විතර්ක කොහොමද එයා ඉවසන්නේ නැතුව දුරු කරන්නේ? මේ හැම එකක්ම ජීවිතේට ගොඩාක් තමන්ගේ හිත සංසුන්ව පවත්ව ගන්න, හිතේ තියෙන ආවේගශීලී, හිතේ තියෙන සෑහෙන තමන් පීඩණයකට පත්වෙච්ච බොහෝ අවස්ථාවලින් හිත නිදහස් කරගෙන හිතට සැනසෙල්ලක් උදා කරගන්න මේ කාරණා ගොඩාක් වැදගත් වෙනවා පින්වත්නි. අපි බලමු මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ හිත පුරුදු කරන කෙනා සතුටින් ඉන්න කෙනෙක් නේ, ආ සැනසෙල්ල ජීවත් වෙන කෙනෙක්. හරි නිරාමිස ප්‍රීතියක් වෙන්න පුළුවන් මේ සංවර සිතක් හදාගත්තොත් එහෙම. අපි සමහරලාට බාහිරින් සංවරයි කියන එක පෙන්වන්න යන්නේ හිමීට ඇවිදිනවා, හිමීට වටපිට බලනවා, හිමීට කතා කරනවා. ඔහොම තමයි සමහරු ලෝකෙට සංවරයි විනීතයි කියලා පෙන්වන්න හදන්නේ. හිමීට ඇවිද්දා කියලා

സംവരം യുക്തത്, സതിസംവരം യുക്തത്, ജ്ഞാനസംവരം യുക്തത, കാന്തി സംവരം യുക്തത, വീര്യ സംവരം യുക്തത ബലലതമായി പിങ്ങുവാന്നി ഓഹമായി ഇന്നതിയെന്നി ഒന്ന് എത്തനീതലാ അപ്പിട്ട് തേരും ഗന്ന പുളുവണ്ണ മേ മേ കാരണാസിയല്ലെങ് ഒന്ന് മെയാ അനൂനായി കേല മെയാ ദെങ് ഏ സിയല്ലെങ് യുക്തായി കേല കിസി പ്രശ്നയന്നെ ഒന്ന് എത്തനീതലാ അപ്പി മേ ബുദ്ധരജനാസകേ ധർമ്മയ തുല വിനീത കെനെക് വിദിയട്ട് കഥാകരയിത്തു മേ ധമ അപ്പി സമഹാര വേളാവട്ട് പിങ്ങുവാന്നി ඒ තථාගතයන් වහන්සේගේ ධර්මයේ ආර්ය ධර්මයේ මේ ආර්ය ධර්මයේ සුවිනීතද අවිනීතද කියලා තමන්ව තේරුම් ගන්න පුළුවන්. අවිනීතයි නම් එයා බාහිර පෘතජන කෙනෙක්. ආර්ය ධම්මයේ අවිනීතෝ. ආර්ය ධම්මයේ අවිනීතෝ කියන ඔබට ඇහිලා ඇති මේ වචන ආර්ය ධම්මස්ස අකෝවිදෝ. ආර්ය ධර්මයේ තේරුම් අරගෙන නැහැ. ආර්යද ආර්යාණං අදස්සාවි. ආර්යයන් වහන්සේලා දැකලා නැහැ. ආර්ය ධම්ම ආර්ය ධම්මස කෝවිදෝ. ආර්ය ධර්මයේ තේරුම් ගන්න දක්ෂ නැහැ. ආර්ය ධම්මේ අවිනීතෝ. ආර්ය ධර්මයේ විනීත නැහැ. එතකොට මෙයාටයි පෘතජ්ජන කියන්නේ. එතකොට ආර්ය ශ්‍රාවකයා කියන්නේ ආර්යානන් දස්සාවි. ආර්යයන් වහන්සේලාව දකින්න සත්පුරුෂානන් දස්සාවි. සත්පුරුෂය අඳුරගෙන තියෙන්නේ. කවුද සත්පුරුෂයා, කවුද ආර්යයන් වහන්සේ කියලා අඳුරනෝ. ආර්ය ධම්මස කෝවිදෝ. ආර්ය ධර්මයේ හොඳට තේරුම් ගන්න දක්ෂයි. ආර්ය ධර්මයේ සුවිනීතෝ. ආර්ය ධර්මයේ හොඳට හික්මන කෙනෙක්. ඒ ආර්ය ධර්මයේ හික්මනවා නම් අද අපි කතා කරන විනය, සංවර විනය සහ ලබන සතිය කතා කරන පහන විනය කියන මේ විනය දෙකෙන් යුක්ත වුණොත් තමයි එයා ආර්ය ධර්මයේ සුවිනීත කෙනෙක් වෙන්නේ. ඒතර ගොඩක් අයට පින්වත් මේ ආර්ය ධර්මයේ සුවිනීත කෙනෙක් විදිහට ජීවත් වෙන්න අවස්ථාව තාමත් නැත්තම් එයා බාහිර පෘතජන කෙනෙක්මයි තාමත්. මේ ශාසනය ඇතුලේ ඉක්මන කෙනෙක් නෙමෙයි. ඉතින් ඔන්න සීල සංවරය ගැන කතා කරමු, සති සංවරය ගැන කතා කරමු, ඥාන සංවරය, කන්ති සංවරය, විරිය සංවරය ගැන කතා කරමු. අපි දැන් කෙටියෙන්නේ මෙච්චර ලගතාරේ. දැන් මේක ටිකක් පැහැදිලි කරගමු. මේ එකකට එකක් හරි ලස්සන මේවා සම්බන්ධයි. දැන් මෙතන පින්වත්නි තණ්හාවේ සංවරය සති සංවරය ඔස්සේ සිද්ධ වෙන හැටි අපි කතා කළා. ඔය සතිය කියන එකෙන් තණ්හාවට යම්කිසි බලපෑම් දෙකක් සිද්ධ වෙනවා. සතිය කියන එකෙන් මොනවද තණ්හාවට සිද්ධ වෙන බලපෑම් දෙක? එකක් තමයි තණ්හාව වළක්වනවා, අනිත් එක තමයි තණ්හාව සංවර කරනවා. ඒක බුදුරජාණන් වහන්සේ වදාළ යානි සෝතානි ලෝකස්මින් සති තේසන් නිවාරණං සෝතානං සංවරං බ්‍රූමි පඤ්ඤායතේ පිතියරේ. තණ්හාව සංවර කිරීමයි තණ්හාව වැළැක්වීමයි කියන දෙකම කරන්නේ සතියෙන්. තණ්හාව නතර කරන්නේ ප්‍රඥාවෙන් කිව්වා. දැන් මේ තණ්හාව පිළිබඳ වෘත්ති තුනක්නේ. සංවර කිරීම, වැළැක්වීම, නැවැත්වීම කියලා තුනක්. එතකොට ඒ තුනෙන් තණ්හාව සංවර කිරීමයි තණ්හාව වැළැක්වීමයි කරන්නේ සතියෙන්. තණ්හාව නැවැත්වීම කරන්නේ ප්‍රඥාවෙන්. ඔය අජිත්තට බුදුරජාණන් වහන්සේ දීපු උත්තරයක් තමයි යානි සෝතානි ලෝකස්මින් සති තේසන් නිවාරණං කියන ගාථාව කියන්නේ. එතන සෝතානං කියනකොට සෝත කියන්නේ චක්කු සෝත ගහන ජීවහා කියන අර සෝත කියනෝනේ කනට. කනට සෝත කියන එක නෙමෙයි එතන සෝත කියන්නේ. ගංගාවක් වගේ ගලාගෙන යනවා කියන අර්ථයෙන් සෝත කියනවා. ඒ ගලාගෙන යනවා කියන්නේ තණ්හාව ගඟක් වගේ දිය පහරක් වගේ ගලනවා හිතේ. අන්නේ තණ්හාව ගලනකොට ඒ ගලන තණ්හාව නැමැති දිය පහර වලක්වන්නයි සංවර කරන්නයි අවස්ථා තියෙනවා. ඒවට තමයි සතියෙන් කරන්න ඕනේ කියලා කියන්නේ. ඒතර මේ සතියෙන් තණ්හාව සංවර කිරීමයි සතියෙන් තණ්හාව වැළැක්වීමයි කියන දෙක මම ඔබට තේරුම් ගන්න පොඩි උපමාවක් කියන්න. ඔයත් දන්නවා යම්කිසි වැවක හිතමුකෝ, වැවකින් වතුර පහරක් ගලාගෙන යන්න වැවෙන් වතුර එළියට පිට කරනවා නම් ඒ පිට කරන තැන ඔයත් දන්නවා සොරවුව කියලා. අපි දානවා ඒ වතුර කොයි විදිහටද ගෙනියන්න ඕනේ කියලා ඒ වතුර පිට කරන තැන දොරටුව. හරි, ඒ දොරටුව සොරවුව. දැන් මේක පොඩි උපමාවක් විතරයි. එතකොට දැන් හිතන්න සොරවුව සම්පූර්ණ වහලා තියනවා කියන්නේ වතුර වලට යන්න ඉඩක් ඇත්තෙම නැහැ කියන එකයි එතන. සොරවුව වහලම නම් දැන් මේකෙදි පිටවාන ඔගේ විවිධ දේවල් මේ වැව්වල තියෙන කාරණා කතා කරන්න එපා. මම මේ යම්කිසි තැනකින් වතුර බැහැර කරන කටක්
වහලා තියෙන දොර

ක් ගැන කතා කරන්නේ ඒක හිතන්න වැවේ වතුර පිට කරන්න තියෙන එකම තැන නිකං උදාහරණයකට මේක උපමාවක්නේ. මේ උපමාවෙන් හිතන්න වැවේ වතුර පිට කරන්න තියෙන්නේ සොරවෙම්මයි. ඒ සොරව වහලා තියෙන වෙලාවට සම්පූර්ණ වතුර පහර වලක්වලා තියෙන්නේ. දැන් සම්පූර්ණ වහලානේ වලක්වලා. එතකොට සොරව යම් ප්‍රමාණයකට ඇරලා තව ප්‍රමාණයක් වහලනවා. ඒ කියන්නේ ප්‍රමාණයක් වහලා චුට්ටක් ඇරලා තියෙනවා. එතකොට අර වතුර යන්තම් ගලාගෙන යනවා අර ඇරලා තියෙන ටිකෙන්. ඒ කියන්නේ සංවරයක් කරලා වලක්වලා නැහැ, සංවර කරලා. වතුර පහර සංවරව යවනවා. උහි ඇරලා දැම්මොත් එහෙම කිසිම සංවරයකුත් නැහැ, වැලැක්වීමකුත් නැහැ. මම දැන් මේ ඔබට මේ සොරවේ උපමාව කිව්ව වෙන දෙයකට නෙමෙයි, වැලැක්වීම සහ සංවර කිරීම කියන දෙකේ වෙනස තේරුම් ගන්න. සම්පූර්ණ සොරව වැහුවොත් වැලක්වලා, ටිකක් වැහුවොත් සංවර කරලා යවනවා වතුර. හරිද? ඒතර යවන්න වතුර නැත්තරම නැති කරලා දාලා වේලලා නම් ඕකට තමයි වතුර නතර කරලා දාලා වහලා දාලා කියන්නේ. කියන්නේ වතුර නැති කරලා දාලා. එතකොට අර වැලැක්වීම කරන්නේ සතියෙන් තණ්හාව, ඊට පස්සේ සංවර කිරීම කරන්නේත් සතියෙන් තණ්හාව සංවර කිරීම, ඊළඟට තණ්හාව නැති කරලා දාන්නේ වියලලම දාන්නේ ප්‍රඥාවෙන්. හිතන්න වැව වේලලා වියලලා දාන්නේ ප්‍රඥාවෙන්. තණ්හාව නැමැති වැව, තණ්හාව නැමැති වැවේ වතුර සංවර කරලා යවන්නේ සොරව බාගෙට අරිනවා කියන එක කරන්නේ සතියෙන්. ඊට පස්සේ සොරව සම්පූර්ණයෙන් වහලා තණ්හාව නැමැති වැවේ වතුර යන්න ඉඩක් නැතුව වලක්වලා තියලා තියනවා කියන්නේ සතියෙන්. එතකොට දැන් සීල සංවරය කියන එක කතා කරොත්, සීල සංවරයේ ශික්ෂාපද අපි සමාදන් වෙලා රකින ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ විවිධ ශික්ෂාපද තියෙනවානේ. සමාදන් වෙලා මේ ශික්ෂාපදේ මම සමාදන් වෙනවා කියලා අපි විවිධ ශික්ෂාපද සමාදන් වෙලා රකින්නවා. ඔය හැම ශික්ෂාපදයකම බැලුවොත් එහෙම මේ තණ්හා ගඟ සංවර කරන තැන් සහ වලක්වන තැන් තමයි තියෙන්නේ පින්වත්. ඇතැම් තැන් වලින් වලක්වනවා, ඇතැම් තැන් වලින් සංවර කරනවා. අපි නිකන් උදාහරණයක් විදියට හිතුව, යම් පුරුෂයෙක් සාමාන්‍යයෙන් 15ක දවසට අෂ්ටාංගපෝසත සිල් සමාදන් වෙනවා කියමු. ස්වාමි පුරුෂයෙක් කියමු. එයා තමන්ගේ බිරිඳත් එක්ක 15ක පොය දවසේ දෙන්නත් එක්ක අටසිල් සමාදන් වෙනවා. එදාට දෙන්නම සමාදන් වෙනවා අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ශික්ෂාපදේ. ඊළඟට ඒ දෙන්න අනිත් දවස්වල සාමාන්‍යයෙන් පන්සිල් ටික ආරක්ෂා කරන්නේ. එතකොට ඒගොල්ලන්ට අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ශික්ෂාපදයක් නැහැ. ඒ වෙනුවට සමාදන් වෙන්නේ පන්සිල් වලදී තුන්වෙනි ශික්ෂාපදයේ විදිහට කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. දැන් ඔතනම තියෙන මේ සොරව බාගෙට අරින එකයි සම්පූර්ණ වහන එකයි කියලා දෙකක්. ඒ කියන්නේ තණ්හාව වැළැක්වීම සහ තණ්හාව සංවර කිරීම කියන දෙකම හරි ලස්සනට ඔතන පේනවා. කොහොමද? කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වෙච්ච දවසට මේ ස්වාමි පුරුෂයාට තියෙන කතාව තමයි, තමන්ගේ බිරිඳත් එක්ක තමන්ගේ හිතේ ඇතිවෙන කාම සිතුවිලි එතන තණ්හාවෙන් යම්කිසි සංවරයක් ඇතුව, සංවරය කියන එකෙන් තමන්ගේ බිරිඳ අතහැරලා දකින දකින හැම ස්ත්‍රියක් කෙරෙහිම රාගසිතින් බැඳෙන්නේ නැතුව හිත සංවර කරගන්නකොට ඒ රාගසිත තමන්ගේ බිරිඳ කෙරෙහි පමණක් වෙන් කරගන්නකොට ඕකට කියනවා කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ කියන්නේ තමන්ගේ බිරිඳ කෙරෙහි විතරක් රාගයෙන් තමන්ගේ හිත හසුරවනවා, වෙනත් ස්ත්‍රීන් කෙරෙහි රාගසිත ඇති වෙන්න දෙන්නේ නැහැ. එතන වලක්ව ගන්නවා. දැන් ඕකේ බලන්න සතිය ඕනේ ඕක කරන්න. ඒ සතියෙන් මොකද වෙලා තියෙන්නේ? සොරව බාගෙට ඇරලා තියෙනවා. එකෙන් වතුර ප්‍රමාණයක් පිට වෙනවා, ප්‍රමාණයක් වලක්වලා තියෙනවා අර ටිකක් වහලා නිසා. සංවරව තමයි යන්නේ සොරව බාගෙට ඇරියට පස්සේ. ඒ කියන්නේ බිරිඳ කෙරෙහි ඇති වෙන රාගසිතුවිලි විතරක් පිට කරන්න අවශ්‍ය ප්‍රමාණයට සොරව ඇරලා තියෙනවා. වෙන ස්ත්‍රීන් කෙරෙහි රාගසිත ඇති නොවෙන්න ඒ තව ප්‍රමාණයක් සොරව වහලා තියෙනවා. ඔකට තමයි සංවරය කියන්නේ. එතකොට සංවර විනය කියන මේ සංවරයෙන් ඇති කරන ඔක සති විනයෙන් කරන්නේ. සති විනයෙන් සති සංවරය කියන එකෙන් බලන්න සීල සංවරයට උදව්වක් හම්බෙන විදිය. ඊළඟට දැන් පොය දවසේ උනේ මොකද්ද? අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ශික්ෂාපදේ සමාදන් වෙච්ච නිසා
වෙන ස්ත්‍රීන් කෙරෙහි විතරක් නෙමෙයි වෙනද සුපුරුදු විදියට තමන්ගේ බිරිඳ කෙරෙහි පවත්වපු කාමසිතුවිලි ඒ තණ්හාසිතට යම් කිසි වැළැක්වීමක් කරලා එදා දවසේ සියලු ස්ත්‍රීන් කෙරෙහි රාගසිත පවත්වන එක අතහැරලා දානවා. තමන්ගේ බිරිඳ කෙරෙහි පවා තණ්හාසිත ඇති නොවෙන්න එදා දවස සංවර කරගන්නවා. ඒ එතකොට සීල සංවරයෙන් එතන නිකන් ඉන්න බෑ. ඒක සමාදන් වෙලා විතර ඒක රකින්න සති සංවරයේ ඔස්සේ අර රාගය නැමැති සොරවුව වෙනදා බිරිඳ කෙරෙහි විතරක් ටිකක් ඇරිය එක දැන් පොයේ දවසේ මොකද වෙන්නේ සම්පූර්ණයෙන්ම වහලා සොරවුව වලක්වලම දාලා. එතකොට අර වලක්වලම දාලා තියනවා කියන්නේ එතන තියෙන්නේ සතියෙන් කරපු වැඩ සති සංවරය. හොඳට බලන්න හිතලා ඔන්න ඔය සොරවුව බාගෙට ඇරිල්ලයි සොරවුව සම්පූර්ණ වැහිල්ලයි කියන දෙක වගේ තමයි අර තුන්වෙනි ශික්ෂාපදයේ විතරක් උදාහරණයට අරගෙන මම ඔය කතා කරේ බිරිඳ කෙරෙහි ස්වාමියා කටයුතු කරන විදිය. ඒ තණ්හාව වළක්වපු හැටි සහ තණ්හාව සංවර කරපු හැටි. එතකොට ඒකයි කිව්වේ සීල සංවරය කියන එක නිකන් හැදෙන්නේ නැහැ. සති සංවරයත් ඕනේ ඕකට. එතකොට මේවට විරිය සංවරය ඕනේ නැද්ද? දැන් විරිය සංවරයේදී අපි කිව්වා මේ කාම විතරක ආදී විතරක එනකොට ඒවා ඉවසන්න නැතිව ඒවා තුරු කරන්න ඕනේ කියලා. එතකොට තමයි එතන විරිය සංවරයක් තියෙන්නේ. හරිද? ඉතින් දැන් ඒක උතන පැහැදිලිනේ පින්වත්නි. දැන් තමන්ගේ සීලය ආරක්ෂා කරන නම් අනිවාර්යෙන් අර කෙලෙස් විතරක ඉවසන්න නැතුව දුරු කිරිල්ල හිත ඇතුලේ කෙරෙන්න ඕනේ. ඒක දුරු කළොත් තමයි සතියයි වීරියයි කියන සංවර දෙක එකතු වෙලා සීල සංවරය කරගන්න උදව් වෙන්නේ. ඒකයි මං කියේ සති සංවරයකොත් නැතුව විරිය සංවරයකොත් නැතුව විතරක පුරෝගෙන කෙලෙස් එක්ක අසංවර අවිනීත සිතක් තියාගෙන බාහිරට බොරුවට සීලයක් රකින්නවා කියලා අපිට පෙන්වන්න පුළුවන් වන්නම් ලෝකෙට. හැබැයි යා සීල සංවරයකින් යුක්තයි කියලා පෙනුනට ඇත්තටම විනීත භාවයක් නැහැ, අවිනීතයි හිත. ඉතින් මෙන්න මේ සිතක ඇතිවෙන තණ්හාව වලක්වන තැන්වල වලක්වන්නයි සංවර කරන තැන්වල සංවර කරන්නයි සතියෙන් කටයුතු කරන එක සති සංවරය. තව විදියකට කිව්වොත් ඒ සති සංවරය කියන්නේ තනිකර ඉන්ද්‍රිය සංවරය. එතකොට එයාට දැන් මේ තුන්වෙනි ශික්ෂාපදෙට විතර නෙමෙයි සීලේ අනිත් හැම අංගයක්ම කරලා දැන් හයවෙනි ශික්ෂාපදේ අපි කියමු විකාල භෝජනයට කතා කරන අපි ආහාරය සම්බන්ධයෙන් හික්මන එතෙන්දී උනත් අපේ හිතේ සංවරය ඇති කරගන්න සතිය වලක්වන්න ඕන තැන් සහ සංවර කරන්න ඕන තැන් සති සංවරයෙන් ඕනතරම් උදව් වෙනවා සීල සංවරය හරියට සිද්ධ වෙන්න. හැම ශික්ෂාපදයකටම ඕක ඔය විදිහ තමයි පින්වත්නි. කෙනෙක්ගේ හොරකමක් කරන්න යාට හිතක් ඇති වෙනවා නම් හිත ඇතුලේ ඒ කෙනෙක්ගේ හිතේ ඇති වෙන හොරකම් සිත එයා කායිකව ඒ අසංවරයකින් හොරකම කරලා සීලෙන් අසංවර වෙනවා කියන්නෙම ඉන්ද්‍රිය අසංවරයක් නැතිකම. සමාහලට හොරකම් කරපු දේ ඇහැට පෙනිච්ච දෙයක්. ඇහැට පෙනුනාට පස්සේ ඇස අසංවර වුණා, ඒක ගණ්ඩම ඕන වුණා. ඒ නිසා මෙයා සීලය බිඳගෙන අසංවර වෙලා සීල සංවරය නැති කරගෙන හොරකම් කරනවා. දැන් බලන්න හිතලා ඔතන හොරකම කරන එක පිටිපස්සේ සීලය අසංවර වුණා විතරක් නෙමෙයි සතියනුත් අසංවර වෙලා. ඒ කියන්නේ යාගේ ඇහැට දැකපු රූපයෙන් ඇහැ රැකගෙන නැහැ. රක්කති චක්කු ඉන්ද්‍රියන් කියලා කියපු ඇසනමැති ඉන්ද්‍රියෙන් එයා ආරක්ෂා කරගෙන නැහැ ඇස. චක්කු ඉන්ද්‍රිය අසංවරයි. ඇහැට පෙනිච්ච රූපේ නිමිත්ත හිතේ තියාගෙන මේක ගන්නවම කියලා උණකමක් හිතේ හදාගන්නකොට ඒ රූපෙට ආපු කැමැත්ත කාම විතරකයක්. එතන කාම විතරකයට එයා ඉන්න දුන්නා. ඒක පැවැත්තුවා. එතන තියෙන්නේ විරිය සංවරය නෙමෙයි විරිය අසංවරය. එතකොට එතන තියෙන්නේ සති සංවරය නෙමෙයි සති අසංවරය. ඒ අසංවරය නිසා ඇස අසංවර වෙලා ඉන්ද්‍රිය අසංවරයක් තිබිච්ච නිසා අන්තිමට හොරකම කරලා සීලේනුත් අසංවර වුණා. සීල සංවරය නැති වුණා. අවිනීත වුණා. එතන බලන්න කෙනෙක්ගේ සීලය සංවර වෙනවා කියනකොට අනිවාර්යෙන් විනය සංවරය කියන පැත්තේ ඉන්ද්‍රිය සංවර සති විනය ඊට පස්සේ විරිය සංවරයෙන් ඇති වෙන විනය මේ හැම විනයක්ම ඕනේ සීල සංවරය හදන්න. ශික්ෂාපද හැම එකක්ම කොයි එක කතා කරලා බැලුවත් පින්වත්නි ඔච්චර තමයි. දැන් අපිට
බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ උපසම්පදා ස්වාමීන් වහන්සේට පරාජික කියලා පනවල තියෙනවා. ඒ පරාජික තමයි බරපතලම ශික්ෂාපද. එතන හතරක් තියෙනවා. පරාජික ශික්ෂාපද වලට කලින් තියෙනවා සංඝාදිශේෂ කියලා. සංඝාදිශේෂ වලට කලින් තවත් කුඩා කුඩා ශික්ෂාපද, පචිතියාපත්ති, ඔය විදිහට තව ආපත්‍ති තියෙනවා, තුලසී ආපත්‍ති, දුක්කට ආපත්‍ති, එක එක ආපත්‍ති වර්ග. දැන් මේවායේ ඒ ටික ටික බුදුරජාණන් වහන්සේ අර සංවරය කියන එකට අවස්ථා වලක්ව වලක්වා ගෙනල්ල, කියන්නේ සංවරය ඇති කරගන්න, තණ්හාසිත වලක්වන්න ප්‍රාතිමෝක්ෂ සංවරයට මේ ටික ටික යම් යම් වැළැක්වීම් අර වැටකඩලු දාලා දාලා තමයි ලොකු එක රකින්න පරිසරය හදලා තියෙන්නේ. හිතට සිතුවිල්ලක් ඇවිල්ලා ඒක පාලනය කරන්න ඕනේ. ඊට පස්සේ ඒකට ප්‍රතික්‍රියා නොදක්වා ඉන්න ඕනේ. ප්‍රතික්‍රියා දැක්වුවොත් එතනදී ඒක වැඩිදුර නොයන්ඩ පාලනය වෙන්න ඕනේ. දැන් අපි මෙහෙම උදාහරණයක් විදිහට කියමු. මේ සංඝාදිශේෂ කියලා තියෙනවා දෙවනි ගණේ බරපතල ශික්ෂාපද ස්වාමීන් වහන්සේලාට. යම් කිසි භික්ෂුවක් අතින් සංඝාදිශේෂ ශික්ෂාපදයක් කැඩුනොත්, මම උගලන්ට තේරෙන විදිහටයි මේක කියන්නේ, විනය කර්ම ගොඩක් දේවල් මිනිසුන්ට තේරුණම අඩුයිනේ. දැන් සංඝාදිශේෂ ශික්ෂාපදයක් කැඩිලා ඒක උපසම්පදා ස්වාමීන් වහන්සේලා එක්ක දේශනා කරලා පිරිසිදු නොවි හංගගෙන ඉන්න කෙනෙකුට පුළුවන්නේ, තමන් අතින් ශික්ෂාපදේ කැඩුනා ඒක එලි කරන්නේ නැතුව හංගන් ඉන්න කාටවත් නොකිය, ඒක දේශනා කරන්නේ නැතුව හංගන් හිටියෝ, ඒ හංගන් හිටපු කාලයක් තියෙනවනේ. අපි නිකන් හිතමු සංඝාදිශේෂවල එකක් තමයි ඉස්ත්‍රියකගේ ශරීරයේ භික්ෂුවකගේ ස්පර්ශයක් සිද්ධ වෙනවා. ඒ ස්පර්ශය සිද්ධ වෙලා අපි හිතමු ඒ වෙලාවේ රාගසිතක් ඇති වෙනවා. ස්පර්ශයක් ඇති වුණ පමණින්, ස්පර්ශ වුණ පමණින් සීලෙ බිඳෙන්නේ නැහැ. ස්පර්ශය රාගසිතින් ඉවසන්න ඕනේ. හරිද? දැන් හිතන්න භික්ෂුවක් බස් එකේ වැඩම කරනකොට බස් එකේදී කාන්තාවක් භික්ෂුවගේ ඇඟේ ගෑවෙන්න ඉන්නවා. වාඩි වෙලා ඉන්නේ බස් එක ලොකු සෙනඟක් පිරිච්ච වෙලාවක කාන්තාවක් ඒ වෙලාවේ හිටගෙන ඉන්නවා අර වාඩි වෙලා ඉන්න භික්ෂුව ගාව. දැන් මේ ස්ත්‍රිය තමන්ගේ ළඟ හිටගෙන ඉන්නකොට අර වාඩිලා ඉන්න සන්නහන්සේට දැනෙනවා කයට අර ස්ත්‍රියගේ ශරීරයේ ස්පර්ශ වෙනවා. මම උදාහරණයක් කියන්නේ. දැන් බස් එක යනකොට ඔයත් දන්න, දැන් හිටගෙන ඉන්න කාන්තාවගේ ශරීරය අර ස්වාමීන් වහන්සේගේ ස්පර්ශ වෙනකොට එතෙන්දී යම් සෙලවීම් සිද්ධ වෙනවා. ඒ සෙලවීම් වලදී ඒ දැනෙන පහසක් තියෙනවනේ, අර ස්පර්ශයෙන් දැනෙන පහස. දැන් ඔය පහස ඉවසනවා මේ භික්ෂුව. ඒ වෙලාවේ දැනෙන පහසට හිත ඇලෙනවා. ඒ කියන්නේ රාගසිතක් ඇති වෙනවා. ඒ රාගසිත ඉවසනවා. අනේ රාගසිත ඉවසනකොට එතනදී මොකද වෙන්නේ? සංඝාදිශේෂ කියන ශික්ෂාපදේ කැඩෙනවා. රාගයෙන් රාගයක් හිතේ ඇති වෙලා ඒ පහස ඉවසනකොට සංඝාදිශේෂ කියන ශික්ෂාපදේ කැඩෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? හිතේ ඇති වෙච්ච කාම විතරකය ඉවසුවා. ඒක විරිය සංවරය නැති වුණා. එතකොට ඒ තණ්හාසිත සතියෙන් සංවර කරගත්තේ නැහැ. ඒ තණ්හාසිත සංවර කරන්නේ වළක්වන්නේ නැහැ. ඒ නිසා සතියක් නැති වෙලා අසතියකින් ඉන්නේ. සති සංවරෙත් නැති වුණා. එතකොට ඥානෙකුත් නැහැ එතන, ඥාන සංවරෙත් නැහැ. හරිද? දැන් ඔන්න බලන්න, විරිය සංවරෙත් නැහැ, සති සංවරෙත් නැහැ, ඥාන සංවරෙත් නැහැ. මේ ඔක්කොම සංවර නැති නිසා සංඝාදිශේෂ කැඩුනා. සංඝාදිශේෂ කැඩිච්ච නිසා සීල සංවරෙත් නැති වුණා. දැන් මේ සංවර ටික ඔක්කොම නැහැ. හැබැයි බස් එකේ හාමුදුරුව සමහරට පාඩුවේ දැන් වාඩිලා යනවා. සමහරට ඇස් දෙකක් පියාගෙන යනවා වෙන්න පුළුවන්. කාටවත් දැන් පේන්නේ නැහැ මේ හාමුදුරුව අර තමන්ගේ ශරීරයේ ගෑවෙන ස්ත්‍රිය ගැන මොන සිතකින් ඉන්නවද කියලා අඩුතරම සමහරට අර ස්ත්‍රිය දන්නෙත් නැහැ. ඊතර කෙනෙක් හාමුදුරුව දිහා බලනකොට අනේ හොඳට ඇස් දෙක පියාගෙන පාඩුවේ සංවර යන හාමුදුරුව, හරි විනීත හාමුදුරුව කියලා කියන්න පුළුවන්, හිතන්න පුළුවන්. සමහරට ඒ හාමුදුරුව හොඳට දෙවුර පොරවල වෙන්න පුළුවන්, පාත්‍රයක් අතේ තියනවා වෙන්න පුළුවන්, සෙරප්පු දෙකකුත් කකුලේ නැති වෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ, කකුලේ සෙරප්පු දෙක නැති වුණත් අතේ පාත්‍රය තිබ්බත් හොඳට දෙවුර පොරවල, පඬු පොරවපු සිවුර පොරවල හිටියත් අර දැනෙන ස්පර්ශ ඉවසුවොත් එතන සංඝාදිශේෂ ශික්ෂාපදයකුත් බිඳිලා සීල සංවරෙත් නැති වෙලා, සති සංවරෙත් නැති වෙලා, විරිය සංවරෙත් නැති වෙලා, ඥාන සංවරෙත් නැති වෙලා, අසංවර සිතක් ඇති වෙලා. දැන් එතනින් එහාට මොකද වෙන්නේ? මේ ස්වාමීන් වහන්සේ ඕක
උපසම්පදා ස්වාමීන් වහන්සේලා ළඟ දේශනා කරලා අවශ්‍ය විදියට විනය ප්‍රකෘති කරගත්තේ නැත්තම් ඒ සීලයෙන් පිරිසිදුනේ නැත්තම් මගේ අතින් මෙහෙම සිතක් ඇති වෙලා මගේ හිත අසංවර වුණා කියලා දේශනා කරලා පිරිසිදුනේ නැත්තම් උන්වහන්සේ ඔක හංගගෙන හිටියොත් අපි හිතමුක උදාහරණයක් විදියට මේක මේ හාමුදුරුව අවුරුදු 10ක් යනකම් කායිකවත් කියන්නේ නැතුව ඒ හිතේ ඇතිවෙච්ච රාගසිත හංගගෙන හිටියා කියලා. එතකොට අවුරුදු 10ක් තිස්සේ හංගන් හිටපු සිත උන්වහන්සේ අවුරුදු 10කට පස්සේ උන්වහන්සේට සංවර වෙන්න ඕන වෙලා සංඝයා ගාව දේශනා කරනවා, ස්වාමීනි මං අවුරුදු 10කට යන්න 10කට කලින් දවසක් මෙහෙම බස් එකේ යනකොට ස්ත්‍රියක් මේ විදියට ස්පර්ශ වෙච්ච තැන මගේ හිතේ ඇතිවෙච්ච රාගසිත එදා මං ඔබ වහන්සේලාට දේශනා කරන්න නැතුව මම මේ විදිහට හංගගෙන හිටියා කියලා. ඒ වෙලාවේ හංගන් හිටපු එක අවුරුදු 10කට පස්සේ නම් එලි කරන්න. එච්චර කාලයක් ඒ බිඳිච්ච සංඝාදිශේෂ ශික්ෂා පදය ගැන ඒ බිඳුණු බව දේශනා නොකර හිටපු කාලය පුරාම අවුරුදු 10ක් තිස්සේ හංගන් හිටපු කාලය පුරාම දැන් පින්වත්නි දඬුවම් කාලයක් තියෙනවා. ඒ අවුරුදු 10ක් නම් හංගන් හිටියේ ඒ අවුරුදු 10 මෙතනින් එහාට අපේතම 2000 නම් සිද්ධ වුණේ ඒ රාගසිත ඇති වෙච්ච අවස්ථාව 2000 අපි කියමු 2010 සිද්ධ වුණා කියලා. 2010 සිද්ධ වුණා බස් එකේ යන අවස්ථාවේ ශික්ෂාපදේ බිඳිච්ච හිතේ අසංවරේ ඕක කියන්නේ නැතුව හංගගෙන ඉඳලා 2020 තමයි සංඝයාට කියන්නේ දැන් ඔතන දේශනා කරන්නේ. එතකොට 2010 ඉඳලා 2020 වෙනකන් අවුරුදු 10ක් හංගන් හිටපු ඉඳලා දැන් මෙතන ඉඳලා 2020 ඉඳලා 2030 වෙනකන් අවුරුදු 10ක් යනකන් දේශනා කරපු තැන ඉඳලා තව අවුරුදු 10ක් යනකන් අර හංගන් හිටපු කාලේ කොච්චරද? අපි හිතමු අවුරුදු 7ක් නම් හංගන් හිටියේ දේශනා කරපු තැන ඉඳලා එලි කරපු තැන ඉඳලා තව අවුරුදු 7ක් ඉස්සරහට තියෙනවා දඬුවම් කාලයක්. ඒ දඬුවම් කාලේ වින්වාතී ඒ ආරාමේ ඉන්න ආරාමයට බාහිරින් ආගන්තුකෝ එනවද යම්තාක් ස්වාමින්වහන්සේලා ඒ වඩින ස්වාමින්වහන්සේ උපසම්පදා ස්වාමින්වහන්සේලා ළඟත් මේක දේශනා කරන්න ඕනේ මගේ අතින් මෙහෙම දෙයක් සිද්ධ වුණා කියන එක. හිතන්න දැන් ඒ අවුරුදු 10 ඇතුලේ ආරාමයට යනේන ස්වාමින්වහන්සේලා සිය ගාණක් දහස් ගාණක් එන්න යන්න පුළුවන්. එන යන හැම උපසම්පදා භික්ෂුවක් එක්කම මේ කාරණාව කියලා පිරිසිදු වෙන්න ඕනේ. පැහැදිලි කිරීම මේවා ඇතුලේ මෙන්න මේ තැනදී මෙතන මෙහෙමයි කටයුතු කරන්න ඕනේ කියලා සියුම් පැහැදිලි කිරීම කරන්න ඕනේවා තියෙනවා. මම මේ ඔබට මතු පිටින් ඕලාරික විදිහට මේ ටික කියන්නේ දල වශයෙන් කියන්නේ, හරිද? ඒ නිසා අපි මෙතන සියුම් වශයෙන් මේක බෙද බෙද විස්තර කරෙල්ලක් නෙමෙයි. ඒ දැන් ඔය දඬුවම් කාලය කියලා කියපු කාලය ඇතුලේ ඔබට එතන ඔබට දඬුවම් කාලය කියලා වචනයක් පවා කියන්නේ ඔබට තේරෙන විදියට මේක ගිහියන්ට දේශනා කරන ඉඳ ගිහියන්ට තේරෙන විදියට. ඒතර ඒ කාලය ඇතුලේ සමහර වරප්‍රසාද උපසම්පදා භික්ෂුවක් වශයෙන් සංඝයාතර ලැබෙන සමහර වරප්‍රසාද අහිමි වෙනවා. අර වගේ එනේන සන්න උපසම්පදා භික්ෂුවට තමන්ගේ අතින් වෙච්ච හංගගෙන හිටපු ඒ ලැජ්ජා සිතක් ඇති වෙන වරද එලි කරන්න ඕනේ. එතකොට මේව බුදුරජාණන් වහන්සේ මෙහෙම පනවන්නේ ඇයි? අර සති සංවරය නැති වුණාද? වීරිය සංවරය නැති වුණාද? සීල සංවරය නැති වුණාද? ඒ නැතිවීමම ඉක්මනට ටග්ගාල සංවර වෙලා ආයති සංවරයට ඇවිල්ලා හිත ඉක්මනට පිරිසිදු කරගන්න මේ ශාසනය තුළ උපකාරය පිණිස බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවලා තියෙනවා. ඉති සංඝාදිශේෂ සිද්ධ වුණාට පස්සේ කොහොමද ඒකෙන් පිරිසිදු වෙන්නේ කියන ඒවා සමහරලාට ගිහියෝ දන්නේ නැහැ. මේ උපසම්පදා භික්ෂුවකට මේව රකින්නකොට හරි පරිස්සමට මේව කරන්න සිද්ධ වෙනවා. සමහරලාට තමන් අතින් ස්වයං විදිහට වින්දනයක් සිද්ධ වුණාට පස්සේ ඒකෙන් පිරිසිදු වෙන විදිහක් තියෙනවා. ඒව සංඝාදිශේෂ ශික්ෂාපද විදිහට. එතකොට මේ හැම තැනකදීම දැන් සොරකම වගේ දෙයක් සිද්ධ වුණොත් එහෙම ආයෙත්ින් පිරිසිදු වීම කියලා නැවත සීලය ප්‍රකෘති කරගන්න කියලා අවස්ථා නැහැ. ඒවා හරිම බරපතලයි. පරාජික ශික්ෂාපදයක් කඩ වුණොත් සොරකම කියන්නේ පරාජිකානේ. සමහරු පරාජික කිව්වම ඔය වචනේ මිනිසුන්ට කටට හුරු වෙලා තියෙන ගොඩක් අයට ස්ත්‍රියක් එක්ක කාමසේවනය කරන එක විතරයි පරාජික වුණා කියලා. පරාජික හතරක් තියෙනවානේ. හොරකමත් පරාජික. හොරකම කියන පරාජිකාව ගත්තොත් එහෙම හොරකම් කරන්න ඕන භාණ්ඩය ඒ තියෙන තැනින් යම් සෙලවීමක් කරත් තමන් ඒ භාණ්ඩය අල්ලලා යන්තම් උස්සන්න හදනකොට යම් සෙලවීමක් කරත් ආයේ ඒක නොගෙන එතන තිබ්බත් වැඩක් නේ. අර සෙලවීම කරපු ගමන් එයා පරාජික වෙලා ඉවරයි. ඒ කියන්නේ නැවත එයාට කවදාකවත් උපසම්පදා සීලය ජීවිත කාලෙම ලැබෙන්නේ නැහැ ඒ භික්ෂුවට.
එයාගේ උපසම්පදාව සදහට මහිම වෙනව අර භාණ්ඩයේ සොලවනකොටම. එච්චරටම හිත සංවර කරගන්න ඕනේ සොරකම වගේ තැනකදී භික්ෂුව. හරිද? එතකොට මේවා පින්වත්නි සත්‍ති සංවරය, විරිය සංවරය නැතුව කවදාකවත් ඔය සීල සංවරය එහෙම කරන්න බෑ. සතියක් නැති තැන, වීරියක් නැති තැන, ඥානයක් නැති තැන මොන සීලයක්ද පින්වත්නි? මේ සංවර ඔක්කොම එකට ආපු තැන තමයි එයා විනීත කෙනෙක් බවට පත් වෙන්නේ. ඉතින් මේක මහා සුන්දර දහමක්. මේවා හරි පරිස්සමට සිහියෙන් ලස්සන්ට කෙනෙකුට ගිහිව නෙමේ පැවිදි වුණත් කාටත් මේ සංවර කියන එක ආරක් තමන්ගේ හිත ආරක්ෂා කරගන්න, තණ්හාවෙන් සිත වළක්ව ගන්න උපකාරී වෙන දහමක් මේ අපි කතා කරේ. හැම දිනාටම මම මේ උත්තම වූ මේ දහමෙන් ඔබේ හිත රැකගන්න, ඉන්ද්‍රිය සංවරයෙන් හිත රැකගන්න, සීල සංවරයෙන් හිත රැකගන්න, තණ්හාවෙන් හිත වළක්වගෙන සංවර කරගෙන සති සංවරයෙන් හිත රැකගන්න, සීතල උණුසුම ආදී තැනකදී තමන්ගේ හිත කන්ති සංවරයෙන් රැකගන්න, ඒ වගේම මේ කාම විතරක ආදී කෙලෙස් විතරක එනකොට ඒවා ඉවසන්න නැතුව තමන්ගේ හිතේ වීරිය ඇති කරගෙන ඒ කෙලෙස් වලින් හිත ඈත් කරගෙන තමන්ගේ හිත සංවර කරගෙන වීරිය සංවරයෙන් සංවර වෙන්න ඔබ හැම දිනාටම මේ දේශනාව හේතු ආසනාම වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. අද දවසේ පින්වත්නි සංවර විනය ගැන පස් ආකාරයකින් කතා කරා. සීල සංවර විනය, සති සංවර විනය, ඥාන සංවර විනය, කන්ති සංවර විනය, විරිය සංවර විනය. අපි ලබන සතියේ කතා කරමු පහන විනය ගැන. පහන විනයේදී අපිට කතා කරන්න තියෙනවා විනය පහක්. එතනත් තදංග පහන, වික්කම්බන පහන, සමුච්ඡේද පහන, පටිප්පස්සද්ධි පහන, නිස්සරණ පහන කියලා පහන පහක් ගැන අපිට කතා කරන්න තියෙන පහන විනය පහ ගැන. මෙන්න මේ සංවර විනය පහයි පහන විනය පහයි ඔය 10 තමයි කෙනෙකුගේ ජීවිතේ ඇත්තටම විනීතයි කියන එක ඔප්පු කරන්න පුළුවන් කාරණා 10. මේ 10 යුක්ත වුණොත්, ඒ කියන්නේ ආ සීල සංවරය සහිතනම්, සති සංවරය සහිතනම්, ඥාන සංවරය සහිතනම්, කන්ති සංවරය සහිතනම්, විරය සංවරය සහිතනම්, තදංග පහන සහිතනම්, වික්කම්බන පහන සහිතනම්, සමුච්ඡේද පහන සහිතනම්, පටිප්පස්සද්ධි පහන සහිතනම්, නිස්සරණ පහන සහිතනම්, එයා තමයි මේ ආර්ය ධර්මයේ තුල සුවිනීත කෙනෙක් කියලා කියන්න පුළුවන් වෙන්නේ. මේක හරීම වටිනා දේශනාවක්. ඔබට ලබන සතියේ කතා කරන දේශනාවත් අද දේශනාව වගේම ඔබේ ජීවිතයේ හිතසුව පිණිස උපකාර කරගන්න භාග්‍ය ලැබේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා. ලබන සතිය හම්බෙනකම් හැම දිනාටම මේ දේශනාව තමන්ගේ ජීවිතේ සසරටම හිතසුව පිණිස පුරුදු පුහුණු කරන්න භාග්‍ය ලැබේවා කියලා සෙත් පතනවා, ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද ධර්ම දේශනාවට දායකත්වය දරන්නේ හෝමාගම ගොඩගම 95-3B නිවසේ පදිංචි පින්වත් KP දයානන්ද ඒ මහත්මා, චාලින්ද්‍ර පතිරණ පුතා සහ තිලිනි යසාරා දියණිය විසින් එයත් බලාපොරොත්තු වෙනවා. ගොඩගමවත්ත නිවාස සංකීර්ණයේ පදිංචිව ඉඳලා 2020 ජනවාරි 18 වෙනිදා එයත් අතරින් වියෝ වෙච්ච ලංකා බැංකුවේ පාදුක්ක ශාඛාවේ විශ්‍රාමික කලමනාකාරිනිය විදිහට කටයුතු කරපු සුසීලා පතිරණ ඒ තමන්ගේ ආදරණීය මෑණියන්ට සැප්තැම්බර් 7 73 වෙනි ඇගේ ජන්මදින අනුස්මරණය සිහිපත් කරගෙන එතුමියටත් පරලොව සැනසෙල්ල පිණිස පුණ්‍ය අනුමෝදනා කරමින්, ඒ වගේම බේබි නෝනා මෑණියන්, කමලාවති මෑණියන්, සිංහෝ අප්පුහාමි පියාණන්, ඥානදාස පියාණන් සහ පරලොව සැපත් වෙච්ච සංසාරගත සියලු මේගේ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න අරමුණු කරගන්නවා. ඉතින් මේ ප්‍රධානම අරමුණු වෙච්ච සුසීලා පතිරණ ආදරණීය මෞතුමියටත් සිහිපත් වෙච්ච නොවෙච්ච සංසාරගත සියලුම මේගේ ඥාතීන්ටත් මේ පින පරලොව සැනසෙල්ල සුවපත් භාවය පිණිසම හේතු ආසනාම වෙත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. දෙවියොත් සතුටින් මේ පින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා අපි දෙවියන්ටත් මේ පින ආශිර්වාද කරමු. දායකත්වයට එකතු වෙච්ච පින්වත් KP දයානන්ද මහතා, චාලින්ද්‍ර පතිරණ පුතා සහ තිලිනි අසාරා දියණියටත්, NetFM සභාපතිතුමාන්ට, ප්‍රධාන විධායක නිලධාරිතුමාන්ට, ආගමිකංශ ප්‍රධානී වරුණ එදිරිසිංහ මහතා සහ කාර්ය මණ්ඩලයටත්, සිහිවෙච්ච නොවෙච්ච සියලු දෙනාට net ශ්‍රවණය කළ පින් ඇති ඔබ හැම දෙනාටමත් අපි ආශිර්වාද කරනවා. දායකත්වය දරන පවුලේ සියලු ඥාති හිතයිෂීන්ටත් මේ පින මෙලොව හිතසෝ පිණිසම වේවා.
පරලෝ සුගතිය පිණිසත් හේතුවේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය හැම දෙනාට මික්මං කරගන්න, විනීත සිතක් සිත්තොල ඇති කරගන්න මේ දේශනාව හේතු ආසනාම විත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාශ

0: साधु साधु साधु
1: साधु साधु साधु සෙනසුරාද සිත්නෙතා සපුව ධර්ම දේශනාවයි ඔබ ශ්‍රවණය කළේ. ඉතින් මේ වගේ උතුම් දහම් කාරණා තුලින් තවදුරටත් අපි දැනුවත් වෙමු, ඔබේ ජීවිතයේ ධර්මයේ ලංකර ගනිමු. ඒ සඳහා ඔබට සිටින කල්යාණ මිත්‍රයා තමයි net fm රේඩියෝව. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාව. මේ වැඩසටහන, මේ දේශනාව නැවත අහන්නට ප්‍රිය ඔබට අපි ආරාධනා කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා net fm බණ වැඩසටහන ඔස්සේ ඒ දේශනාව නැවත අහන්නට. ඒ උතුම් දේශනාව පැවැත්වූ අපේ අතිපූජනීය වන්දනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උතුම් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් විරාමයකට ගිහිලීට පසුව ධර්ම සාකච්ඡාව සමගින් තවත් දාම් කාරණා සාකච්ඡා කරන්නට අපේක්ෂා කරනවා. විරාමයට යන වෙලාවේ ඔබට මතක් කරනවා, සෙනසුරාදා සිත්නෙතසපෝ දේශනාව ඇතුළු කොටගත් net radio විකාශය වන ධර්ම දේශනාවල ධර්ම දායකත්වය දරන්න ඔබට පුළුවන්. ඔබේ ඕනෑම අරමුණක් හිතේ තබාගෙන මියගේ ඥාතීන්ට පින් දෙන්න, සුජීවත් වෙන්න අයට ආශිර්වාද කරන්න, උපන් දිනයක් වෙනුවෙන් ධර්ම දානය ලබා දෙන්න, ඒ වගේම විශේෂ අවස්ථාවකදී, විවාහ සංවත්සරයකදී, මේ ඕනෑම අවස්ථාවකදී ධර්ම දානය ලබා දෙන්නට ඔබේ හිතේ අදහසක් තිබෙනවා නම් net radio වේ මේ ධර්ම දේශනාවල ධර්ම දායකත්වය ඔබට දරන්න පුළුවන්. ඒ සඳහා 0.74 25 214 අංකයට කතා කරලා තමන්ගේ අවස්ථාව උදා කරගන්නයි ආරාධනා කරමින් කෙටි විරාමයක් ලබනවා සෙනසුරාදා සිත්නේ තසපුවෙන්. හැම දිනාටම තෙරුවන් සරණයි.
2: Net Asapur. Net Asapur.

0: අම්මේ රඹුටන්
1: ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
0: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
1: ඕනේ නම් මේක කලින්දනම් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
0: මොහොතේ වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා. වතුර හැදෙන මල් කඳු මුදුන් වල දකින්න පුළුවන්ද? බෑනේ. ඒ වුණාට ගිරිහිස ඉදවර සොයමින් ලත වෙනවා. දැනෙනවද?
1: දැනෙනවද?
0: සාහිත්‍යයත් ජීවිතයක්, ජීවිතයත් සාහිත්‍යයක්. ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ.
1: ඇල්ෆා ස්ටුඩියෝ
0: සතිය දවස්වල උදේ 6ට.
1: උදේ 6ට
3: brought to you by
2: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
4: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
5: මේවා මහපොළොවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලුවලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
4: මෙත් නෙත් පාමුල.
5: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව්ින්දද? ඒක පෙරපව් නෙමේ. ඒක දැන් පව්.
4: පූජනීය කුටි කුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදයටට දුකෙන් එතෙරවන මඟ සොයා යමු. උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
6: මේනික සහල් බයන් මින් තරගයෙන් පසුගිය සතියේ කෑගල්ලේ ලංකා කුමාරි ස්මාර්ට් ටීවී එකක් සහ ජයන්තිපුර තර්ෂිබූපා බ්ලෙන්ඩර් එකක් ජයග්‍රහණය කර ඇත. මේනික සහල් මිලදීගෙන ඔබ ජයග්‍රාහකෙකු වන්න.

0: බිස්නස් ට්‍රෙන්ඩ් එකට මාරු වෙන්න.
1: 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
2: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
3: පොත් අපගේ net වගේ.
1: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න 4.

0: सिद्ध नित असपुअर नित असपुअर
1: පයිබවන් සුබ සන්ධ්‍යාවක් අපේ සෙනසුරාදා සිත්නෙත් අසපුව දහම් පිළිසඳර ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. අදත් අපි බොහොම ගෞරවයෙන් ඔබට ආරාධනා කරනවා නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිනා මේ වැඩසටහන නැවත නැවත අහන්නට. ආරම්භයේදීම ඒ සිහිපත් කිරීමත් එක්ක ඔබට වැදගත් වූ දහම් කාරණා පියදිනදා ජීවිත ගත කරනකොට ඇතිවෙන්නා වූ කාරණාත් පදනම් කරගෙන ධර්මානුකූල විග්‍රහයක් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇසුරේ ඔබට ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ ඔබට සිහිපත් කළ යුතු ප්‍රධාන කාරණාවක් තිබෙනවා. නෙත් රේඩියෝව මේ වස් කාලය තුළ සිදු කරන අසිරිමත් පින්කමක් තිබෙනවා. ඒක ජාතික වශයෙන් ඉතාමත් වැදගත්, ඒ වගේම ආගමික වශයෙන් ඉතා වැදගත් ඓතිහාසික උරුමයක් රකින්නට අපේ රටේ සියලු ජනතාව පෙළගස්වන වැඩසටහනක් බවට පත් වෙනවා, පින්කමක් බවට පත් වෙනවා. ඒ තමයි ඓතිහාසික නැගෙනහිර ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන සිදු කරන්නා වූ මහා වටින පින්කමක් මේ. එදා දළදා වහන්සේ ලක්දීපයට පළමුවරට වඩමවාගෙන ආවේ හේමමාලා දන්ත කුමරුන් විසින් පළමුවරට අඩිය තිබ්බ තැන තමයි ලංකාපටුන කියන්නේ. ලංකාපටුන රාජමහා විහාරස්ථානය LTT ත්‍රස්තවාදීන් නිසා සෑහෙන කාලයක් දැඩි පීඩාවට ලක් වුණා. නැත්නම් අපේ උරුමය විනාශ කරන්නට ඔවුන් කටයුතු කළා. මුහුදු කොටි නායක සුසේ ඇතුළු කණ්ඩායම එතන රැඳිලා ඉඳලා කඳවුරු බැඳගෙන මුහුදු කොටි බලකාය ගොඩනැගුවා. ඊට පස්සේ කාන්තා බලකාය LTTE විසින් ගොඩනංගන්නට ඒ ලංකාපටුන විහාරස්ථානය යොදාගෙන තිබුණා. ඒ කාලේ අපිට ගිලිහිලා තිබුණු අපේ උරුමයක් ඒ සහ ඓතිහාසික උරුමයක් අපේ දළදා වහන්සේ ඉසිසලාම පාතබපු තැනනේ, නැත්නම් දළදා වහන්සේ වඩමවාගෙන පාතබපු තැනනේ. ඉතින් ඒ නිසා ඒ උතුම් ස්ථානය ඊට පස්සේ යුද්ධ ඉවරුණාට පස්සේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දැඩි පරිශ්‍රමයක් දරලා මේ වන විට එය ගොඩනංවමින් පවතිනවා. විහාරස්ථානයේ තාමත් ඔබට කියන්නට දුකයි, තාමත් සංඝාවාසයක් හරිහැටි නැහැ, සුගන්ධ කුටියක් ඇත්තෙම නැහැ, ධාතු මන්දිරයක් තිනේ. නිසා නෙත් රේඩියෝව අපේ පූජනීය වන්දනීය හම්බිගමු අස්සජි ස්වාමීන් වහන්සේත් එක්ක එකතු වෙලා ඒ කටයුත්ත නිම කරන්නට අත්වල් බැඳගත්තා. දැන් ස්ලැබ් එක එහෙම දාලා ඒ කටයුතු කරගෙන යන්නේ. අපි වහලේ තමයි ඉක්මනින්ම නිර්මාණය කරගන්නට ඕන සුගන්ධ කුටියේ සහ සංඝාවාසයේ. තින අපි ඔබට ආරාධනා කරනවා මේ කටයුත්තට එකතු වෙන්න අපිත් එක්ක. හැමදෑම නෙත්තහන අපේ අම්මලා තාත්තලා අපි එක්ක ඉන්න බව අපි දන්නවා. ඒ විශ්වාසය මතයි අපි මේ කටයුත්තට මුල පිරුවේ. ඒ නිසා බොහොම පින් සිතින් ගෞරවයෙන් මම ඔබට ආරාධනා කරනවා ආරම්භයේදීම මේ කටයුත්තට එකතු වෙන්න පුළුවන් ආකාරයෙන් එකතු වෙන්න. වර්ගඩියක් රුපියල් 4000ක් වගේ වෙන්නේ. ඒ මුදල දෙන්න පුළුවන් නම් ඊට වැඩි වර්ග අඩි ගාණක් හරි ගන්න පුළුවන් නම් ඊට වැඩි මුදලකින් ලක්ෂයකින් දෙකකින් මේ ආදී ඕන විදිහකට ඔබට සහභාගී වෙන්න පුළුවන්. ඉපමණක් නෙවෙයි රුපියලකින් දෙකකින් මේ සඳහා සම්බන්ධ වුණත් ඒක මහා පිම්පිරෙන වැඩක්. දළදා වහන්සේ වැඩ හිටපු සිද්ධස්ථානය රැකගන්න, අපේ උරුමය ඓතිහාසික උරුමය රැකගන්න කරන ජාතික ආගමික මහවටිනා පින්කමක් මේක. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා මේ අසිරිමත් පින්කම සඳහා. ඒ සඳහා ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ තිබෙනවා පූජා නමින් ගිණුම. ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් ගිණුම ගිණුම් අංකය 84 79 43 85 84 79 43 85. ලියා ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න පුළුවන්, කතා කරලා අපෙන් විස්තර දැනගන්න පුළුවන්. පුළුවන් හැමෝම මේකට එකතු වෙන්න කියන ආරාධනාව කරනවා. ආරාධනාවත් එක්කයි අපි අද සෙනසුරාදා සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාවට ප්‍රවේශ වෙන්නට සූදානම් වෙන්නේ. කතා කරන්න විස්තර දැනගන්න මෙන්න මේ අංකයට 0777 980 6237 0777 980 6237 අංකයට කතා කරන්න. එහෙම නැත්නම් 0744 25 214 අංකයට කතා කරන්න. අදත් අපි සෙනසුරාදා සිත්නෙත් අසපුව සදහම් සාකච්ඡාවට ගෞරව නමස්කාර පූර්වකව පිළිගනු ලබන අපේ පූජනීය වන්දනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේව අවසර අපේ ස්වාමීන් වහන්ස. අපි කලින් සතිය අපි තරුණයන් පිළිබඳ කතා බහ කළේ. අපට එතන තවත් එහෙම ටිකක් දිගුවකට සාකච්ඡාව ගෙන ගියොත් හොඳයි කියලා. සමාජය අපි නිතර දකින්න හැගැටෙන කතා කරන කාරණා නිසා මට හිතෙනවා අද එවැනි තැනකින් ආරම්භ කරන්න. අපි සන්නස දැන් තාරුණ්‍ය කියන්නේ සාමාන්‍යයෙන් ඡන්දයිතිය ලැබෙනව උනට. එහෙම නැත්නම් තමන් ස්වාධීනව තීරණ ගන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. මෙන්න මෙහෙම කාලයක්නේ. එතකොට දැන් ඔය අතරත අපිට නිතර අහන්න ලැබෙන දෙයක් තමයි අම්මා තාත්තා කියන දේ හැමදේම පිළිගන්න ඕනේද? දැන් අපි තනියෙන් තීරණ ගන්න පුළුවන් අයන යන හිම කියලා කතාත් තියෙනවා. අපි දැන් තාරුණ්‍යට එන්නේ ළමා කාලේ පහු කරලා. එතකොට දැන් ඔය දෙමව්පියෝ එක්ක ගැතෙම් වෙලාවට ගැටීම් ඇති කරගන්නවා. සමහරවිට අම්මා කියන ඒවා තාත්තා කියන ඒවා නුරුස්සන ස්වභාවයකට පත් වෙනවා. ඒ චේන්ජ් එක නැත්නම් ඒ වෙනස
2: සමහරලාට තාරුණ්‍යයට මොන ආකාරයෙන් බලපානවද කියලා පිට හිතාගන්නට බැරි වෙන නිසා මට හිතෙනවා කෙනෙක් ස්වාධීන වෙනවා කියන්නේ පහදලා දෙන්න පුළුවන් ධර්මානුකූලව ස්වාමීන් වහන්සේ කියන්නේ ස්වාධීන කෙනෙක් වෙනකොට අපි ඔහු තුල ගොඩනගාගත යුතු තාරුණ්‍යයට ප්‍රවේශ වෙනකොට ඔහු තුල ගොඩනගාගත යුතු ගුණධර්ම හෝ නැත්නම් අපි අනුගමනය කළ යුතු පිළිවෙතක් තියෙනවා ධර්මානුකූලව අපිට එහෙම උපදේශයක් දෙන්න පුළුවන්. දැන් ඔබ තරුණෙක් වෙනෝ නම් මෙන්න මෙහෙමයි වෙන්න ඕන කියලා නැත්නම් අර හැමදේම කියනවා වගේ අම්මා තාත්තගේ වහගෙන ඉන්න බෑ දැන් අපිට අපි දැන් එහෙම කියලා කියනවනේ. ඒ නිසා මට හිතනවා ඔබ වහන්සේගෙන් ටිකක් ධර්මානුකූලව තාරුණ්‍යයට පිවිසෙන්නන්ට මොන වගේ මඟ පෙන්වීමක් අවශ්‍ය වෙන්නේ සහ මොන වගේ ඔවුන්ගේ සිතුවිලි කළමනාකරණය කර ගැනීමක් අවශ්‍ය වෙන්නේ.
3: ඔව් අරුණ, හැම දිනාටම අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ උන්වහන්සේත් අපි දන්නවා තරුණ අවදීදී තමයි ඒ උතුම් අභිනිෂ්ක්‍රමණය නැමැති මහා වීරයෙක් ගත යුතු තීරණය අරගත්තේ. එතන අපිට ජීවිතේ තරුණෙක් ස්වාධීනව තමන් ගත යුතු තීරණය බෝධිසත්වයන් වහන්සේ නමක් විදිහට සිද්ධාර්ථයන් වහන්සේ ගන්න අවස්ථාව දිහා බැලුවොත් අපේ වරුණ එතෙන්දී සිද්ධාර්ථයන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණේ ගමන ගැන මොන මොකටද මේ ගමන යන්නේ, ඒ ගමන කොච්චර හිතසුව පිණිස තමන්ට සහ අන්‍යයන්ට හේතු වෙනවද කියන එක ගැන උන්වහන්සේට තිබුණ අවබෝධය මට්ටම උන්වහන්සේගේ පියා වෙච්ච සුදෝදන රජතුමාට ඒ මට්ටමට තිබුණේ නැහැ වරුණ.
2: ඒ නිසා මුරණ්ඩු තීරණයක් කියලා හිතෙන්නේ නැති.
3: අනිවාර්යෙන් රාජකීයයන් අතරේ වුණත් ඒ තීරණේ පිස්සු තීරණයක් කියලා කතා වෙන්නේ නැති. මොන පිස්සෙද්ද කියලා මේ රාජධානිවල සමහර පිරිස අතරේ මොනතරම් කතා වෙන්නේ නැති. ඒතර අපි නිකන් ඔය සිදුවීම දිහා බැලුවොත් ඒ වෙලාවේ සුදෝදන රජතුමාට අත්දැකීම් වලින් පූර්ණයි රාජ්‍යයක් පාලනය කිරීම සම්බන්ධයෙන්. එතෙන්දී ඔහු හිතන්නේ ඔහු දකින සැප සම්පත් කියන එක ඔහුගේ කෝණයට අනුව තමන්ගේ පුතත් මං වගේම මේ රාජ්‍යපාලනේ බාර ගන්න ඕනේ, ඒක තමයි පුතාට යහපත කියලා සුදෝදන රජතුමා හිතුවා. ඒතර දැන් එතන හොඳට හිතලා බැලුවොත් රජතුමා ගන්න කියන තීරණේ ලෞකික ජීවිතේ පැත්තෙන් ඒ පියාගේ අවවාදය අර සිද්ධාර්ථ තරුණයාට කවදක්වත් ගිහි ගෙදරට වරදින එකක් නෙමෙයි. නමුත් දැන් අපිට එතෙන්දි තේරෙනවා ඊට වඩා සුවයක් හොයාගෙන ඊට වඩා අර්ථයක් හොයාගෙන තමයි සිද්ධාර්ථ එතෙන්දී අභිනිෂ්ක්‍රමණය කරන්නේ. දැන් ඔන්න දෙමව්පියන්ගේ අදහසට කීකරු තීරණයක් ගන්න කියලා අපි මෙතෙන්දී ඒක මතික අරමුණක අපේ අර්ථකථනය දෙනවනම් අපිට සිද්ධාර්ථට කියන්න සිද්ධ වෙන්නේ සිද්ධාර්ථයන් වහන්සේ ඔබ වහන්සේටත් අනිවාර්යෙන් ගත යුතු තීරණය තමයි අම්මටයි තාත්තටයි කීකරු වෙලා ඒගොල්ලෝ කරන්න කියන එක කරන්න, ඒගොල්ලෝ එපා කියන එක නොකර ඉන්න කියලා. එහෙම වුණා නම් අපිට සම්බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහෙන්නේ නැහැ. එතකොට අපි ඇතැම් වෙලාවට දෙමව්පියන්ගේ තීරණ වලදී එක හෙලා අවනත වෙනවා කියන තැන අපේ ජීවිතේ මම මගේ පැත්තෙන් බැලුවත් පැවිදි වෙන්න අදහස දෙනකොට අපේ ගෙදරින් වුණත් එහෙම එකපාර අනේ හා කොච්චර හොඳයිද කියන වචන නෙමෙයි අපිටත් ආවේ වරුණ. මේ වුණත් එහෙම එකපාරටම කැමැත්ත දුන්නේ නැහැ, මුලින්ම අකමැති වෙනවා. අපි දන්නවා ඒ වගේ සමහර ලාවට දැන් ওই රට්ටපාල ස්වාමීන් වහන්සේ ගිහි ගෙදරදී නොකා නොබී ඉඳලා උපවාසයක් කරලා තමයි අන්තිමට කැමැත්ත හදාගත්තේ පැවිදි වෙන්න. ඒ තරමට දෙමව්පියන් අකමැති වුණා. ඉතින් මේ වගේ සමහර දෙමව්පියෝ මේ උතුම් ශ්‍රේෂ්ඨ ගමනකට තමන්ගේ දරුවා පැවිදි වෙන්න යන්න අවබෝධයක් ඇතුව ඉල්ලීම් කරද්දිත් සමහර ලාවට ඒ ගමනට බාධා කරලා ඒක එපා කියලා ඔයාට තේරෙන්නේ නැහැ. ජීවිතේ ගැන අපි දන්න දේ තමයි මේ කියන්නේ. ගිහි ගෙදරට තමයි ඔයාට වඩා සුදුසු කියලා දෙමව්පියන් ඒගොල්ලන්ගේ මතේ කියද්දි වරුණ ඕනතරම් ඒවට විරුද්ධව තමන්ගේ තීරණේ දැඩිව තියාගෙන අවසානයේ කොහොම හරි දෙමව්පියොත් කැමැති කරවගෙන පැවිදි වෙච්ච සන්නහන්සලා අපිටත් ඕනතරම් හම්බෙනවා අපේ ජීවිත කාලේ. එහෙම හම්බෙලා තියෙනවා. ඉතින් මං ඔය කියන එකම එක උදාහරණයක් විදියට ගත්තොත් ඔය වගේ පැවිදි වෙන ස්වාමීන් වහන්සේලාට සහ ඊළඟට බෝධිසත්වයන් වහන්සේගේ ජීවිතේ වගේ තැන් ගත්තම දෙමව්පියන්ගේ අදහස, දෙමව්පියන්ගේ අවවාද, දෙමව්පියන්ගේ තීරණ කියන ඒවා ඉක්මවා යන්න ඇතැම් තැනකදී සිද්ධ වෙනවා කියන එකෙන්ම පටන් ගන්න. මේකෙදි මේ මොහොතේ මං හිතනවා සිතේ තසපු අහන අය අතරේ තරුණයෝ විතරක් නෙමෙයි වැඩිහිටි ඇත්තෝ තෝරන තරම් මේක අහනවා. එතකොට දැන් මේ ටික කියන් එනකොටම හිතෙන්න පුළුවන් ආ ගෞතම හාමුදුරුවෝ කියන්නේ කන් දෙන්න එපා වැඩිහිටියන්ගේ දෙමව්පියන්ගේ තීරණ වලට. හරි තරුණයෝ ඒගොල්ලන්ට ඔව් හාමුදුරුවෝ කියන්න හදන්නේ කියලා එහෙනම් අපි කියන්න යන එකට ඉක්මන් තීරණ ගන්න එපා. හරි අපි මොකද්ද කියන්නේ කියලා හොඳට සාවධානව මේක අහන්න ඕනේ. ඇත්තරම කිව්වොත් එහෙම තරුණයෙක් කියලා කියන්නේ පුංචි දරුවෙක් නෙමෙයි වරුණ. පුංචිම පුංචි දරුවෙක්ගෙන් අපි ඔය ප්‍රශ්නය සම්බන්ධ කරලා වරුණමකින් ඇහුවනම් අපිට එකහෙලා කියන්න පුළුවන් පුතේ තාම වැඩුණු හිතක් නැති බොහොම චූටි දරුවෙක් නිසා අනිවාර්යෙන් මේ වෙලාවේ අම්මා තාත්තටම කීකරු වෙන්න, අම්මා තාත්තා කියන දේම කරන්න කියලා අපිට අර කුඩා අවදියේ ඉන්න දරුවෙකුට තීරණයක් ඒකමතිකව දෙන්න පුළුවන්. හැබැයි මේ තරුණයෙක් කියන්නේ හොඳට හිතලා බැලුවොත් සමාජයේ මෙතනින් එහාට ජීවන වගකීම් බර දරන කෙනා. අර අපි මීට කලින් අවස්ථාවෙත් කතා කරනකොට ඔබට මතක ඇති වරුණා මම කිව්වා කුඩා දරුවෝ කියන කෙනත් ඊට පස්සේ මධ්‍යම අවධිය ඉක්මවා ගිය මහලු අවධියේ ඉන්න වැඩිහිටියව දෙන්නවම රැක බලා ගන්න ඉන්න මැද බර දරන තැන තමයි තරුණ අවධිය කියලා අපි කතා කරා. ඒ නිසා තාරුණ්‍ය කියලා කියන්නේ රටක් පාලනය කරන්න අයහක්තිය සහ සිතුම් පැතුම් මෝරච්ච කෙනෙක්. තරුණයා කියලා කියන කෙනාට සාපේක්ෂව එයාගේ දෙමව්පියන්ගේ අත්දැකීම් මුහුකුරා ගිය බව ඇත්තයි. සමහර ලාවට තරුණයාට නැති ජීවන අත්දැකීම් වලින් වරදින්න පුළුවන් තැන් ගැන තරුණයෙකුට වැඩිය ඒ දෙමව්පියන්ට තියෙන අවබෝධය වැඩි. ඒ නිසා සමහර ලාවට දෙමව්පියෝ දෙන අවවාද ඇහුම්කන් දෙනවා කියන එක මං කියන්නේ පිළිපැදීමයි ඇහුම්කන් දීමයි කියන්නේ වරුණ එකක්ද දෙකක්ද? මේක දෙකක්නේ. එදර් මේ ඇහුම්කන් දීමක් කියන එක තමන්ගේ දෙමව්පියෝ තමන්ව මේ ලෝකෙට බිහි කරපු තමන්ව තරුණ අවධිය දක්වාම ඒ බර දරාගෙන අරගෙන ආපු දෙමව්පියන්ට ඇහුම්කන් දෙන්න බැරි නම් යම් තරුණයෙකුට මං හිතන්නේ ඒ තරුණයා ගුණවත් තරුණයෙක් කියලා. හරි අනිවාර්යෙන් ඕනෑම තැනක තමන්ගේ දෙමව්පියන්ට ඇහුම්කන් දීමේ කියන ගුණය තියෙන්න ඕනේ. එතකොට දැන් මේ ඇහුම්කන් දීම පමණක් මදි උතනදී. අපි කලින් සාකච්ඡාවේදීත් හයිලයිට් කරපු ප්‍රධාන තැනක් තියෙනවා. ඒ තමයි ප්‍රඥාව කියන එක ජීවිතේට කොච්චර වැදගත්ද කියන එක. එතකොට අපි දන්නවා සමහර අවස්ථාවලදී තරුණයෙක්ගේ හිතේ තියෙන හැඟීම් එක්ක ඔබට මතක ඇති අපි මේක සම්බන්ධ කරනවා කියවර කතා කරපු සාකච්ඡාවට. එතෙන්දී අපි කිව්වා යොබ්බන මතය කියලා එකක් තියෙන්නේ තරුණ යෞවන මතය කියලා එකක් ගැන කතා කරනවා මිසක් මහලු මතයක් ගැන කුඩා මතයක් කියන්නේ ලදරු මතයක් ගැන කතා කරන්නේ නැහනේ. හැමතිස්සෙම ධර්මයේ කතා කරේ යොබ්බන මතය කියලා අපි ගියවර සාකච්ඡාවේදී ටිකක් වැඩිදුර කතා කරා. එතකොට මෙන්න මේ යොබ්බන මතය කියන එක ඔලුවට ගැහුව තරුණයෙකුට අපි දන්නවා සමහර ලාවට හරියට ඔවුන්ගේ ජීවිතේ ඔවුන් වටා උපදෙස් දෙන්න ඔවුන්ට පාර පෙන්වන්න විවිධ චරිත සමාජයේ තමා වටා ගොඩනැගෙනවා. තරුණයෙක්ට විවිධ යාළුවෝ හම්බෙනවා, විවිධාකාර සමාජ පරිසර ඇසුරු කරපු එක එක අය තමන්ගේ ජීවිතයට අලුතෙන් එකතු වෙන්න පුළුවන්. සමහර ලාවට යාළුවෝ විතරක් නෙමෙයි තමන් ප්‍රේම සම්බන්ධයක් පවත්වන පෙම්වතිය වෙන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් තමන්ගේ ජීවිතේ තමන්ට ඔහොම නෙමෙයි අපි මෙහෙම කරමු, ඔය දේ හරියන්නේ මේ දේ කරන්න ඕනේ, මේ දේ හරියන්නේ අර දේ කරන්න ඕනේ කියන ඕනතරම් කට්ටිය හම්බෙයි. එතකොට ඔය හැම තැනකදීම තමන්ගේ ජීවිතේ එක දෙයක් තේරුම් ගන්න ඕනේ. ඒ තමයි බොහෝ විට මම මේ අදහස ඇතුලේ අනිවාර්ය කියන්නේ බොහෝ විට. හරිද? තමන්ට මොන අවවාද කොයි විදිහට උපදෙස් දුන්නත් තමන්ගේ ජීවිතේ නොමග යවනවා කියන, තමන්ගේ ජීවිතේ වැරදි පාරකට හරවනවා කියන යටිකූට්ටු අදහස් තියාගෙන වංචනික විදිහට උපදෙස් දෙන්න, හිතවත් වගේ පෙන්නලා හැබැයි ඇතුලෙන් වංචනික විදිහට උපදෙස් දෙන්න බොහෝ විට දෙමව්පියෝ කටයුතු කරන්නේ, අනිත් කවුරු කටයුතු කරා. හරිද? දැන් අපි කියමු තමන්ගේ පෙම්වති කියලා තමන් ගොඩාක් ආදරය කරන, තමන් ගොඩක් විශ්වාස කරන කෙනා මේ විදිහට කරමු කියලා තමන්ට දෙන උපදේශ අවංක චේතනාවකින් දෙන, කවදාකවත් මෙයාගේ ජීවිතයට වරදින්න එපා කියන හැඟීමකින් දෙන අවවාදයක් වෙන්නත් පුළුවන්. හැබැයි අපි දන්නවා ඇතැම් අවස්ථාවලදී තරුණයෙකුට වැරදි මාවතකට හරවන පෙම්වතියක් මුණගැහෙන්නත් බැරි නෑ. ඒක අනිත් පැත්තත් එහෙමයි. හරි, අපි හිතමු තරුණියක් ඉන්නවා. ඒ තරුණියගේ ජීවිතේ අවංකව ගොඩ යන විදිහට ඒ තරුණියගේ ජීවිතේ හරි පැත්තට, අර්ථයක් ඇති පැත්තට හරවන හොඳ පෙම්වතෙක් යාට හම්බෙන්නත් පුළුවන්.
2: අර කතාවටත් කියනවනේ, සෑම සාර්ථක පිරිමියෙකු පිටුපසම සාර්ථක බිරිඳක් ඉන්නවා කියලා. මේ වගේ නොවෙන්නත් පුළුවන්.
3: ඔව්, දැන් ඇතැම් තරුණියකට අපි කියමු වංචනික විදිහේ සටකපටි මොනහරි පැත්තකට ඒ තරුණියව යොමු කරන්න යම් තරුණයෙක් උත්සාහ කරලා වැරදි උපදෙස් දෙන්නත් පුළුවන්. දැන් අපි දන්නවා සමහරලාට පෙම්වතා විදිහට ලංවෙච්ච ආදරය කරනවා කියලා පෙන්නපු තරුණයා අවසානයේ අර තරුණියගෙන් ගත යුතු බොහෝ ප්‍රයෝජන අරගෙන ඊට පස්සේ ඒ තරුණියව තමන්ගේ යාළුවන්ටත් සමහරලාවට ප්‍රයෝජන ගන්න තැනට විනාශ කරලා දාලා ජීවිත අවසානයේ ගණිකාවන් බවට පත් කරපු අවස්ථා ඕනතරම් තියෙනවා සමාජයේ.
2: අපි සංස මාත් දන්න සිදුවීමක් තියෙනවා. මේ මම දන්නම හිතවත් කෙනෙක් එම ගොඩ කාලයක් ආදරය කරලා බොහොම සමීපව ඉඳලා අවසාන වශයෙන් ඔහු මද්රව්‍යයට ඇබ්බැහි වෙලා ඒ තරුණියවත් මද්රව්‍යවලට ඇබ්බැහි කළා, බලෙන්ම ඇබ්බැහි කළා. එහෙමයි ඉන්නවා.
3: ඒකයි දැන් කාමුක දේවල්, විවිධ ඔය වගේ මත්කුඩු මද්රව්‍ය දේවල්, මේ වගේ දේවල් වලට ඇබ්බැහි කරන්න අර සමහර වෙලාවට අපි හිතන්නේ නැති විදිහට පාර පෙන්නන අය අපේ ජීවිතවලට එක ලඟ වෙන්න පුළුවන් ඔය තරුණයන්ට තරුණියන්ට. හැබැයි මම මෙතෙන්දී විශ්වාස කරනවා වරුණ, බාහිරින් අපිට හම්බෙන යාළුවෝ වෙන්න පුළුවන් විවිධ පාර්ශව කොච්චර මොන උපදෙස් දුන්නත් ඒව ඇතුලේ දෙපැත්තක් තියෙනවා හිතන්න. මේක මට අවංක චේතනාවෙන් කියන එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන මාව නොමග යවන්න කපටි විදිහට මට හිතවත්කම පෙන්නලා කියන උපදේශයක් වෙන්නත් පුළුවන් කියන තැන අර 50-50 විදිහට හිතන්න අවස්ථා සමාජයේ ඕනතරම් එන්න පුළුවන්. හැබැයි මම මේ කාරණාවෙද කියනවා අම්මා තාත්තා කියන කෙනා, හරිද, මව් කුසෙන් බිහි කරපු තැන ඉඳලා දරුවාව උස්මහත් කරන්න, පාසල් යවන්න, හැම අවශ්‍යතාවයක්ම සපුරන්න අච්චර ජීවිත කාලේ කැපවෙච්ච මිනිස්සු, හරිද, ඒ දෙමව්පියෝ මොන හේතුවකටවත් වංචනික විදිහට නොමග යවන්න කියලා උපදෙස් දෙනවා නම් ඒ වගේ සිද්ධියක් වෙන්න පුළුවන් 100ට නෙමේ දහස් ගානකට කෙනෙකුට එහෙම වුණත් මිසක්. හරිද? ඒකත් අර හොඳටම තේරෙන මහා දුරාචාරයෙන්ම ඇබ්බැහි වෙච්ච අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් අතින් ඒ වගේ වරදක් වුණොත් මිසක්. මොකද එහෙමත් නැත්තේ නෑ, සමහරලාට අම්මා ගණිකාවක් නම් අම්මා උත්සාහ කරනවා තමන්ගේ දුවත් ඒ පාරෙම ගෙනියන්න. හරි, සමහරලාට බීමත් තාත්තා උත්සාහ කරනවා මේ කමන්නෑ පුතේ ඉඳලා හිටලා මෙහෙම චුට්ටක් ගනින් කියලා, මන්නේ දෙන්නේ ගනින් කියලා එහෙම වැරදි පාරට ගෙනියන්න හිතන්න පුළුවන්. හැබැයි බොහෝ විට මගේ කාට වරදින්න ඕනි කියලා හැඟීමක් හිතේ ඇති කරගෙන, මගේ කා විනාශ වෙන්න ඕනි කියලා හැඟීමක් හිතේ ඇති කරගෙන උපදෙස් දෙන වංචනික හැඟීම් අර අම්මලගේ තාත්තලගේ තුලින් එන්නේ හරිම අඩුවෙන්, එන්නෙම නැති තරම්. හරි, හැබැයි බාහිර අනිත් කිසිම කෙනෙක් ඒ විදිහට අපිට විශ්වාස කරන්න බැහැ වරුණ. ඒ නිසා ඔන්න ඔතනදී මං කියනවා අර අම්මා තාත්තා කියන කෙනාගේ උපදේශ ගැන 50-50 විදිහට සැකෙන් බයෙන් බලන්න ලොකුවට ඕන වෙන්නේ නැහැ. අපි කලාතුරකින් කෙනෙකුගෙන් එහෙම වැරදීමක් වුණොත් නිසා. හැබැයි එතනදී බාහිර සමාජය ගැන අපිට එහෙම ඉච්චර ලොකු විශ්වාසයක් තියාගෙන ඒ දෙන උපදේශ අවවාද දිහා බලන්න බෑ. දැන් ඔන්න ඔතනදී හැම තැනකදීම අපි ගියවර සාකච්ඡාවේ කිව්වා වගේම මේ කියන එක මගේ ජීවිතයට කොච්චර බලපානවාද, මේක මගේ ජීවිතේ ගිහිල්ලා කොහේ නතර වෙයිද මේ කියන දේවල් කරොත්, මේ ඇත්තටම මේ කියන දේ කරොත්ද මම ගොඩ යන්නේ. මෙන්න මේ විදිහට තමන්ට ස්වාධීනව හිතන්න පුළුවන්කම, ඒක නිකන් නෙමෙයි ප්‍රඥාවෙන්. හරිද? දුෂ්ප්‍රඥව ස්වාධීනව හිතන්න පුළුවන් අයත් ඉන්නවා. කියන්නේ තමන් ස්වාධීනයි කියලා හිතනවා, මට ඕන විදිහට මං හිතන්නේ කියලා කියනවා කතාවට. මට ඕන දේ මං කරන්නේ. ඒ ස්වාධීනයි. හැබැයි මතය කොච්චර ස්වාධීන වුණත්, තමන්ගේ තීරණ කොච්චර ස්වාධීන වුණත්, ඒක ප්‍රඥාවෙන්ද ගත්තේ දුෂ්ප්‍රඥවද ගත්තේ කියලා තමයි ඔතන තමන්ට හරියන වරදින එක තීරණය වෙන්නේ. ඒ නිසා තමන්ගේ අම්මා තාත්තා දෙන අවවාද ඇහුම්කන් දීම කළ යුතුමයි. ඇහුම්කන්. හැබැයි ඇහුම්කන් දීමත් එක්ක තමන්ට තියෙන්න ඕනේ ස්වාධීනව ප්‍රඥාවෙන් ඇත්ත තමයි මේ කියන දේ කළොත් කියලා ඒක තේරුම් ගන්න. නෑ, අම්මා තාත්තා මේ කියන එක මගේ හොඳට තමයි කියන්නේ. හැබැයි ඊට වඩා එයාලා නොදකින ලොකු අර්ථයක්, එයාලා නොදකින ලොකු යහපතක් මේ ක්‍රමයේ ඇතුළෙත් තියෙනවා කියලා. තමන් දකින ඊට වඩා උසස් ක්‍රමයක් තියෙනවා නම්, මං කියන්නේ අර පැවිදි වීම වගේ දෙයක, බුදු වීම වගේ දෙයක අපි නිකන් කතා කරොත්, අන්න ඒ තැනකදී තමන්ගේ තීරණේ අම්මා තාත්තා දෙන තීරණයට වඩා තමන් හිතනවා නම් මේක බොහෝ දෙනාට යහපතක්, මේක මටත් යහපතක් කියලා. අන්න එතනදී සමහර අවස්ථාවලදී මං කියන්නේ දැන් බෝසතාණන් වහන්සේලාට නම් ස්වාධීනව තීරණේ ගන්නවා වගේම ප්‍රඥාවෙන් විමසනවා වගේම ඒවා සමහරලාවට තීරණේ ගන්න වෙලාවේ හැමෝම එක සාකච්ඡා කර කර ඉන්න බැරි වෙච්ච තැන්. හරිද? අබිනිෂ්ක්‍රමණය වගේ තැනක. හැබැයි අපි හිතනවා ඒ තැනක එතන කතා නොවුනට ඕන තරම් ওই රජමාලිගාව ඇතුලේ මේ ගැන සාකච්ඡාවල් යන්නේ නැති. හරිද? ඒ නිසාම තව තවත් සුද්ධෝදන රජතුමා අර වැටකඩලු තර කරන්න ඇති. පුළුවන් තරම් රැක ගන්න. එස කතා කරන්නේ නැති. ඒක නැත්තේ නැහැ. හැබැයි අපි දන්නවා හැම තැනකදීම සමහරලාට ඒ තීරණේ ගන්න තැන අනිවාර්ය කතා කරන්න බැරි තැන් වගේ තමයි. අවිනිෂ්ක්‍රමණය වගේ තැන. ඒව හරි මහා පුරුෂයන්ගේ තීරණ. ඒ මහා පුරුෂයා ගොඩ නැගුණේ පුංචි කාලෙකින් නෙමේ, ප්‍රඥාව සාරාංශක කල්ප ලක්ෂ ගණන් තිස්සේ ගොඩ නැගිච්ච ප්‍රඥාව. ඒ ප්‍රඥාව හා සමාන හැම තරුණයෙකුටම එහෙම ප්‍රඥාවක් නැහනේ. ඒ නිසා මේ බොහොම මන්ද ප්‍රඥා තියෙන සමාජයක බොහෝ විට අර ජීවිතවල අත්දැකීම් පූර්ණකම් ඇති වැඩිහිටියන්ගේ තීරණත් හොද්දට ඇහුම්කන් දීලා ඒව දිහා තමන්ට දැනෙන ස්වාධීන ප්‍රඥාවකින් විමසනවා කියන එක නැතුවනම් මන් දන්නවා මේ වෙලාවේ සමහර තැන්වලදී වරුණ අසරණ වෙන්න පුළුවන්. දැන් අපි මෑත කාලේ දැක්කිනවා ගොඩාක් තරුණයෝ කුඩු මද්ද්‍රව්‍යත් එක්ක ඇබ්බැහි වෙන එකේ, ඒ කියන්නේ මේක හරි වේගවත්. හරිද? එතකොට මේ මත්කුඩු මද්ද්‍රව්‍ය එක්ක ඇබ්බැහි වෙන අය අතරේ සමහර වෙලාවට ඔවුන් ඒ මත්කුඩු ටික හොයාගන්න හොරකම් කරලා හිරේ වේලංගුවේ මුලින්ම හොරකම හින්දා වැටෙන අවස්ථා තියෙනවා. ගම්වල දැන් හරියට මම් පහරන්නෝ ඉන්නේ. දැන් ඉස්සර නම් වරුණ මම් පහරන්න

0: ලකුඩුවලට කියලා. මිනිහ දැන් කාලයක් තිස්සේ හොරෙක් කියලා. අපි දන්නවා එහෙම සමහර තරුණයන්ව පොලිසිය මත්කුඩුව දාලා මත්කුඩුවලට විදියට අල්ලගත්ත විදියට දාපු දැන් තියෙනවා වරුණ. මම හිතන්නේ දැන් නම් ඒක පොලිසියටත් නීතියෙන් යම්කිසි බලපෑමක් තියෙනවා එහෙම කරන්න බෑ කියලා. මම දන්නේ එක තරුණෙක් මේ කෙහෙල් කනක් හොරකම් කරන්න වත්තකට පැනලා පොලිසියට අල්ලලා දෙන්නේ. හරි, යාව ගස් බැඳලා අල්ලලා දෙනවා පොලිසියට. හැබැයි මේ තරුණයාගේ ඊට කලින් සිද්ධි ගණනාවකට ඔයගේ හොරකම් වලට අහු වෙලා තියෙනවා. එතකොට යහු වෙච්ච හැම වතාවෙම බොහොම මේ පොඩි දඬුවමකින් ආයේ එළියට එනවා. ඒත් පොලිසිය බැලුවා මේක හරියන්නේම නැහැ, මේ මේ හොරකමත් එක්ක ඇතුළට යන එක. ඊට පස්සේ මෙයාව මත්කුඩු සම්බන්ධ පැත්තෙන් ඇතුළට දානවා. ඔහු ඇත්තටම ඒ කෙහෙල් කරන හොරකම් කරන්න ගියේ අර මත්කුඩු වලට කීයක් කරවා ගන්න තමයි. ඉතින් සමහරලාට අපි දකිනවා තමන්ගේ අම්මට තාත්තට හරියට පීඩා කරනවා සල්ලි ඉල්ලලා. හරි, එතකොට තියෙන ඉඩම් වල ඔප්පු ඉල්ලගෙන ඒ ඉඩම් සින්න වෙන තැනට ඒ ඉඩම් වල මුදලෙන් සමහරලාට ඒව උගස් කරලා විදියට බීලා දේපල නැතිනාස්ති කරලා විනාශ කරන තරුණයෝ ඉන්නවා. එතර ඔවුනොත් කොතනකදි හරි කාගේ හරි උපදේශකට අහු වෙච්ච තැනක් තියෙනවනේ වරුණ. හරි, ඒ මත්කොඩු වලට නිකම්ම එකපාරට බැහැ වුණා නෙමෙයි. මේක ගැන කවුරු හරි වර්ණනා කරලා කියපු තැනක් තියෙනවා. ඒක දිහා බලන් ඉන්නකොට මේකෙත් මොනවා හරි නිකන් ගතියක් තියෙනවා කියලා හිතිච්ච තැනක් තියෙනවා. එතකොට ඒ තැන්වලදී තමන්ට ස්වාධීනව හිතන්න ප්‍රඥාවක් නැතිකම මේ සමාජයේ තරුණයෝ ගොඩාක් නොමග යනවා. හැබැයි අපි සමහරලාවට දෙමව්පියන්ගේ පැත්තෙන් ගත්තොත් එහෙම දෙමව්පියෝ මේ වගේ තැන්වලදී අර තරුණ වයසට ආවට පස්සේ ඔවුන්ට උපදෙස් දෙන්න බලාගෙන කල් මරණ එක තමයි මම දැකලා තියෙන ලොකුම වැරැද්ද. ඒ කියන්නේ මේක තරුණ වයසට ආවට පස්සේ ඔවුන්ට උපදෙස් දීලා ඔවුන්ට අවවාද දීලා හදන්න ඉන්නේ නැතුව ඔවුන්ගේ මනස ඕනෑම වරදින්න පුළුවන් තැනකින් තමන්ට වෙන්න පුළුවන් හානිය ගැන ඔළුවට දෙන්න ඕනේ චූටි කාලේ. හරිද?
1: අය කියන්නේ ඔබ වහන්සේ කියන්නේ මේ මේ තරුණකම ආපු වෙලාව එහෙම නැත්නම් මේ තාරුණ්‍යයට පත්වීමත් එක්ක උපදෙස් දෙන එක ඊතරම්ම හොඳ දෙයක් නෙමෙයි කියන එක.
0: කොතරම්වත් හොඳ දෙයක් නෙමෙයි. ඇයි දන්නවද?
1: හැබැයි ඉතින් ඔය කියන්නේ නම් අපේ හාමුදුරනේ තාරුණ්‍යයේදී තමයි මේ එක එක දේවල් එක එක විස බීජ ඔළුවට එන්නේ කියලානේ කියන්නේ. ඒතර ඒ හින්දා වෙන්නේ නැති ඒ කාලෙදී උපදෙස් දෙන්න හදන්නේ.
0: ඒක තමයි. දැන් විස බීජ ඔළුවට එනකොට ඒ විස බීජ ඔළුවට නොගන්න අවශ්‍ය කරන සම්පූර්ණ මං කතාවෙම කිව්වනේ ස්වාධීන තීරණ ඕනේ. ඒ වගේම ඒක ප්‍රඥාව ඔස්සේ බලන්න ඕනේ කියලා. හරි. හැබැයි වරුණ ඔය ස්වාධීනව ප්‍රඥාවෙන් බලන්න කියන එක තරුණයාට ඉබේ එන්නේ නැහැ. ඒකත් හදන්නේ කුඩා කාලේ දෙමව්පියෝ. ඒ දරුවට තනියෙන් තීරණ ගන්න ඉඩ දෙන්න ඕනේ පොඩි කාලේ. හැබැයි මේ තනියෙන් තීරණ ගන්නවා කියන එක ඒකට පුරුදු කරනවා කියන එක ඔබට ඕන එකක් හිතාගනින් කියලා අතෑරලා දාලා කරන එක නෙමෙයි. අල්ලගෙන මග පෙන්නගෙන මෙන්න මේ පැත්තට යා යුතුයි කියන මග පෙන්වීම පුංචි කාලේ නොකළොත් වරුණ පොඩි කාලේ තමන්ව පිරිහෙන්න පුළුවන් පැති පෙන්වා දුන්නේ නැත්තම් ඒක පෙන්නලා දෙනවා කියන එක ඒ සමහර වෙලාවට අපි දන්නවා තමන් ඇසුරු කරන යාළුවන්ගේ තියෙන විවිධ පිරිහෙන්න පුළුවන් පැති යාළුවොත් එක්ක ඊට පස්සේ යාළුවන්ගෙන් තමන්ට වෙන්න පුළුවන් හානි පැති විවිධ දේවල් චූටි කාලෙදිම ඒවෑ තියෙන ආදීනව ඒවත් එක්ක පිරිහිලා විනාශ වෙච්ච මිනිසුන්ගේ ජීවිතවල තොරතුරු මේ විවිධ පරාස වලින් අර ළමයාගේ ඔළුවට පොඩි කාලේ නොදුන්නොත් ඒ පණිවිඩේ මැසේජ් එක ඒ ළමයාට ස්වාධීනව හිතන අය ප්‍රඥාවෙන් හිතන අය කියන එක තරුණ වෙද්දී එන්නේ නැහැ. ඒක එන්න අන්නර චූටි කාලේ අරක හැදෙන්න ඕනේ. එතකොට දැන් ඔය දෙමව්පියන්ට තියෙන්නේ පොඩි කාලේ එහෙම හිතලා උපදෙස් දෙන තැනට පොඩි අයගේ ඔළුවට ඒ අවශ්‍ය මැසේජ් එක පොඩි කාලෙම දෙනවා කියන එකට ඔවුන් හිතනවා තාම කාලෙ නෙමෙයි කියලා. මුන්න වැරද්දක් කළත් හිතන්නේ තාම පොඩිනේ, තාම ඔව තේරෙන්නේ නැහනේ, ඔව් තාම පොඩි එවුන් චූටි එවුන් ඔව පස්සේ තේරුම් ගනී හරියයි ඔව. ඔය හරියයි කියන එක හරියට කියනවනේ වරුණ. පස්සේ ඔව හදාගනි ගොල්ලොම හිතලා කියලා හිතනවා. ඔන්න ඔතනයි ගොඩාක් වරදින්නේ. ඊට පස්සේ හරියයි කියලා හිතාගෙන පොඩි කාලේ වරද පොඩි කාලෙම හදන්න නැතුව පොඩි කාලෙම ඒකේ ආදීනව පෙන්වන්න නැතුව ඒකට ඉඩ දීලා තාම කාලේ නෑ කියලා හිතලා කාලේ එන කාලේ වෙනකොට ආයේ හදාගන්න බැරුව ඊට පස්සේ නා

0: අඩන අපිට කතා කර කර අනේ හාන්දුරනේ මගේ කොල්ලා මෙහෙමයි දැන් මගේ කොල්ලා වෙනුවෙන් මට මොනවක් හරි කරන්න උදව් කරන්න හාන්දුරන එකක ඊට පස්සේ නාහෙන් අඩන. එතකොට ඉතින් අපිට කියන්න තියෙන්නේ අම්මා දැන් පැලේ මෝරල හයි වෙලා ඉවරයි. දැන් පැලේ ආය හරිගස්සන්න අමාරුයි. දැන් චූටි කාලේ චූටියට පැලේ තියෙන කාලේ හදන්න පුළුවන් එක හදලා නැහැ. ඒ පොඩි කාලේ හැදුවට පස්සේ අතහරින්න ඕන කාලයක් තියෙනවා. තරුණ වෙනකොට අතහරින්න ඕන කාලේ අතහැරලා දාතේකි. එයාට සාදීනවා හිතන්න, එයාට ප්‍රඥාවෙන් හිතන්න. එතකොට දැන් චූටි කාලේ හදන්න ඕන කාලේ අතහැරියට පස්සේ ඊට පස්සේ අතහරින්න ඕන කාලේ හදන්න දඟලනකොට හදා ගන්න බෑ. එතකොට පරක්කුයි. අන්න ඒ නිසා තරුණයෙක්ගේ ජීවිතයේ හරියට මග නොමග කියන එක දැන් මම දන්නවා වරුණ. මට වුණත් පුංචි කාලේ ඉඳලා සමහර වෙලාවට අපේ හිත නොමග යන්න පුළුවන් තැන් එනකොට මගේ ලොකු තාත්තා වුණත් අපිට ගහලා අපිව හදපු තැන් මතක් වෙනකොට අර අපිට තරුණ කාලයේදී ඒ කාලේ ගහන එක ලොකු තාත්තලා ගැන මගේ තාත්තට වැඩිය මගට ලොකු තාත්තා තමයි අවවාද දීලා තියෙන වැරදි වලදී. හැබැයි මෙයාට මොකද්ද තියෙන අමාරුව කියලා අපිට පොඩි කාලේ හිතුනේ නැතුව නෙමෙයි. හැබැයි අපි තරුණයෝ කියන වයසට එනකොට වැඩිහිටියෝ වෙනකොට ටික ටික අපිට දැනෙනවා අනේ ඒ කාලේ දීපු අවවාද මොන තරම් රත්තරන් දේ මොන තරම් නිදානද කියලා. ඒක පැවිදි ජීවිතයටත් අදාළයි. අපිට ගුරුවරු දෙන අවවාද අපේ පැවිදි ජීවිතෙත් අපි අත්දැකීම් මුහුකුරා යනකොට අපිට ඒ ගුරුවරුන්ගේ අවවාදවල වටිනාකම දැනෙන කාලයක් එනවා.
1: ඒ කියන්නේ මේ මානව හිමිකම් එහෙම කියන්නේ නෑනේ නේද හැමදෙරේ කාලේ?
0: නෑ, ඒකයි දැන් මානව හිමිකම් වලින් හරි බලපෑමක් කරන්න හදන කෙනා තරුණේක වයසට ආපු කාලෙක තේරේ අනේ මානව හිමිකම් ගියානේ මං කියලා පසුතැවෙයි. ඒ කියන්නේ දරුවන්ව මග නොමග හරියට හදාගන්න දෙමව්පියන්ට අවස්ථාව තියෙන අර මානසික හිංසනයක් කරනවා කියලා කියන එක ඇත්තටම සමහර අවස්ථාවලදී දෙමව්පියන් ඔය ඇත්තම් කලාතුරකින් වෙන්නේ. සමහර අවස්ථාවලදී තමන්ගේ හිතේ තියෙන තරහ, එක්කෝ ආර්ථික ප්‍රශ්න වල තියෙන පීඩනේ, තැමියාගේ බිරිඳගේ අතරේ තියෙන ආරවුල්, දරුවන්ගේ පිටින් යවනවනේ වරුණ සමහරු. ඒව ඇවිල්ලා මේ අර මග නොමග පෙන්නලා දෙන අවවාද දෙන තැන් නෙමෙයිනේ. හරිද? දරුවන්ට මානව හිමිකම් යන්න වෙන විදියට ප්‍රශ්න පීඩන ඇති කරනවා කියන්නේ අර වගේ දේවල්. ඒ කියන්නේ ඔවුන්ගේ හිත ඇතුළේ තියෙන ක්‍රෝධ ප්‍රශ්න දරුවෝ පිටින් පිට කරන්න හොඳ නෑ කියන එක. සමහර ණයතුරුස් එක්ක පීඩනේ ඉන්න තාත්තා සමහරලාට දරුවෙක් මොකක් ඇහුවත් චටාංගල කනට එකක් දෙන්න පුළුවන් මේ කට අහගෙන හිටහන් කියලා. ඇත්තටම ඒක ගහණ්ඩවත් හේතුවක් නෙමෙයි. අර හිත ඇතුළේ තියෙන ණය පීඩන දරුව පිටින් පිටාරිනවා, පිට කරනවා. හරි, තමන්ගේ තියෙන ආතතිය. එතකොට මේ එක්කෝ තමන්ගේ බිරිඳත් එක්ක, එහෙම නැත්නම් අම්මා තමන්ගේ සැමියා එක්ක වෙන රණ්ඩු, ඒවෑ තියෙන පීඩනේ දරුව පිටින් යවන්න පුළුවන්. සමහර ජීවිතවල ඕන තරම් එහෙම දේවල් වෙනවා. ඉතින් ඒ වගේ තැනක තමයි දරුවෙකුට ගහන්න, ඒ වගේ සැරකිරීම, ඒ වගේ අර දරුවෙක්ගේ මනස තලන එක කිසිසේත් අනුමත කරන්න බෑ. හැබැයි වරද කියන එක දරුවා විටින් විට කියන අවවාදේ කඩ කර කර ඒ වරද ආය ආයත් කරනවා නම් මන්නම් කියන්නේ ඒ වගේ තැනකදී ඒ දරුවට පහරක්, ඒ කියන්නේ ජීවිතවලට හානි වෙන විදිහට නෙමෙයි, මතක හිටින විදිහට හොඳ දඬුවමක් එක්ක, එහෙම නැත්නම් සැරට ඒ දරුවාව හික්මෝන එක දෙමව්පියන්ගේ වගකීමක්. ඒ හදන්න ඕන කාලේ අත්තහැරියෝ අනිවාර්යෙන් ඒ දරුවා ස්වාධීනව චූටි කාලෙම හිතන්නේ මේක ප්‍රශ්නයක් නැහැ, කලාට කිසි ප්‍රශ්නයක් නැහැ, ඕන දේ කරන්න පුළුවන්. ඒ සිත තරුණ වයසේදීත් එයාට ඒ විදියටම තමයි වැඩ කරන්නේ. ඉතින් මේවා කිසි දෙයක් ඒකාන්ත කරලා කියන්න බෑ. අපි සමහරවිට අපි දන්නවා මේවා කොච්චර කතා කරත් ඔය තරුණ වයසේ සමහර නොමග ගිය තරුණයෝ දිහා බැලුවට පස්සේ පොඩි කාලෙත් ගහලා බැනලා හදපු අය ඉන්නවා. හරිද? පොඩි කාලෙත් ගහලා බැනලා ඒත් මූ නොමග යනවා කොච්චර මොකක් කළත්. ඇයි? වැරදි යාළුවන්ගේ ඇසුරේ ගියපු අය නැතුව නෙමෙයි. ඒ වගේම තමයි චූටි කාලේ ගහලා බලන නැතුව හරිය ආදරෙන් හදපු ඇතැම් දරුවෝ අනේ ලොකු වුණාට පස්සෙත් ඉතාම හොඳ යහපත් දරුවෝ විදිහට සමාජෙ ගොඩනැගිච්ච දරුවෝ ඉන්නවා. දැන් අදරත් හොඳට ධර්මයේ හැසිරෙන හරි පින්වන්ත දරුවෝන්ගෙන් ඇහුවෝ පොඩි කාලේ අම්මලා තාත්තලා ගහලා තියනද බැනලා තියනද. අනේ කවදාක්වත් අපිට ගහලත් නැහැ බැනලත් නැහැ සැර කරලත් නැහැ කියනවා. ඉතින් ඇත්තටම මේකට හේතුව ගහලා බැනලා සැර කරන්න දෙයක් ඒ දරුවගේ පොඩි කාලේ වරදක් විදියට නැති වෙන්න පුළුවන්. හරිද? තිබ්බත් ඒක ආදරෙන් පෙන්නලා දුන්න වෙන්න පුළුවන්. ඒ ආදරෙන් හරි පෙන්නලා දීපු එකයි මම මේ කියන්නේ අවවාද කළ යුතු තැන පොඩි කාලේ කරන්න ඕනේ හදන්න ඕනේ කියලා. නැත්නම් මේ ගහන්න ඕනේ බයින්න ඕනේ කියන එකම නෙමෙයි වරුණ. හදන්න ඕනේ කියන එකෙන් අදහස් කරන්නේ හොඳින් හෝ නරකින් හෝ මොන විදියෙන් හෝ, ඒ කියන්නේ සංහේන පිවිණේමි, පරුසේන පිවිණේමි, සංහ පරුසේන පිවිණේමි. ඔය මෘදු විදියට හදනවා නම් එහෙම හරි හදන්න ඕනේ, පරුස විදියට හදනවා නම් එහෙම හරි හදන්න ඕනේ, සංහපරුසේනපි දෙවිදිහෙන් හරි මොන විදිහෙන් හරි හදන එක හදන්න ඕනේ අතහරින්න නැතුව. අන්න එහෙම හදන දරුවෙක්ව විතරයි අපිට තරුණ වයසට පස්සේ සමාජයේ කවුරු මොන විදිහට පාර පෙන්වන්න ගියත් ඒ පෙන්වන්න බාර හරිද වැරදිද කියලා ස්වාධීනව ප්‍රඥාවෙන් තේරුම් ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් දරුවෙකුට ප්‍රඥාව කියන එක චූටි කාලේ ඉඳන් දෙන්න ඕනේ. කියන්නේ උගත්කම් කොච්චර දෙන්න ගියත් ඒ උගත්කමටත් එහා ගිය ප්‍රඥාවක් දෙන එක දරුවෙක් වෙනුවෙන් දෙමව්පියෝ දෙන්න මොන දෙයක් ජීවිතේ ධනෙ විදියට දෙන්න තියෙන වටිනම දේ උගත්කමටත් එහා ප්‍රඥාව දෙන එක වරුණ.
1: සානන්ස දැන් එතකොට පරම්පරා වෙනස ඒක කොහොමද බලපාන්නේ? මට ඒව හන් හිතුනේ සමහරව කියන දෙයක් තමයි එයාලා පරණයි. ඉතින් එයාලා මේ විදියට හිතන්නේ කියලා. ඒ සිතුම් පැතුම් පරම්පරා වෙනස කෙනෙකුගේ ಗುಣධර්මවලට, එහෙම නැත්නම් Tamanගේ ධාර්මිකකමට, නැත්නම් දියුණුවට ඒවට බලපානවාද අපි ස්වාමීන් වහන්සේ? කියන්නේ දැන් අම්මලා පරණම අය, අපි දැන් අලුත් අය, අන්න එහෙම ඒ වෙනසත් එක්ක කියන්නේ ඒක දැන් අභවංශ කියනනේ ಗುಣධර්ම පුරුදු කරලා නම් හරි කියලා ಗುಣධර්ම. එතකොට මේ අලුත් પરම්පරාවට ඒ ಗುಣධර්ම හානි කරද? එහෙම නැත්නම් මේ වෙනසත් එක්ක අපි වෙනස් වුණොත් එහෙම යන්න බැරි වෙයිද? ওই ಗುಣධර්ම හදලා ඒව මෙව කරන කියන එක. නැත්නම් ඒව හැම කාලෙට මේක විදිහට බලපානවද?
0: ඔව් අරුණ, ඇත්තටම දැන් ඔය සමහර වෙලාවට අපිට පේනවා X generation, Y generation, Z generation මෙහෙම generation එක ලෝකෙම මේ પરම්පරාවල විවිධ ඒ කාලානුරූපීව වෙනස් වෙන රටාවල් තියෙනවා. ඔවුන්ගේ ආහාර රටා, අඳින පළඳින විදි හැම දෙයක්ම, ඔවුන්ගේ ජීවිත රටාවේ බොහෝ දේවල් પરම්පරාවෙන් પરම්පරාවට ඒක වෙනස් වෙනවා. එතකොට මේ වෙනස් වෙන විදිහත් එක්ක ඒ પરම්පරාව හැඩ ගැහෙනවා. හැබැයි ඒක අර පස්සෙන් ආපු પરම්පරාව ඒ හැඩ ගැහෙන එක දිහා සමහර තැන්වලදී ඇතැම් ගැටීම් හදා ගන්න තැන්. ඒක ගොඩක් කලාවට තමන්ගේ දරුවා අලුත් પરම්පරාව හැඩ ගැහෙන විදිහට හැඩ ගැහෙන එක දිහා බලද්දී අර අම්මට තාත්තට සමහරලාට ඒක උන් හිතනවා මේ තමන්ගේ પરම්පරාවේ අපි තරුණ කාලේ හිටපු විදිහට අපේ දරුවොත් ඉන්න ඕනේ කියලා. මේ પરම්පරාවල වෙනස් වීම තේරුම් ගන්න නැති ඇතැම් වැඩ හිටියෝ දරුවන්ට බලපෑම් කරනවා ඒ තමන්ගේ પરම්පරාවේ ආපු විදිහටම, තමන්ගේ කාලේ තමන් කරපු දේවල් විදිහට තමන්ගේ දරුවොත් වැඩ කරන්න ඕනේ කියලා. ඒ තැන්වලදී සමහරලාට එන ගැටීම් වලදී දරුවන්ට හරි අසරණකම් එන තැන් තියෙනවා. තමන්ගේ තාත්තලට අම්මලට තේරෙන්නේ නැහැ මේ කාලේ කට්ටිය හිතන විදිහ කියලා. ඉතින් ඕක කොයි කාලෙත් પરම්පරාවලින් પરම්පරා මේ වෙනස් වීම කවදත් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වීම බොහෝම සාපේක්ෂව තේරුම් අරන් ඒ කාලේ මේ කාලේ අතර පරතරයේ සිද්ධ වෙච්ච හැටි වෙනස තේරුම් අරන් දෙමව්පියෝ සබුද්ධික වෙන්න ඕනේ ඒ වගේ තැන්වල પરම්පරා ගැටීම් හදාගන්න නැතුව ඉන්න. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය තුල තියෙන අකාලික බව අපි දන්නවා. ඒ ධාම කවදටත් එකයි. ඒක කිසිම වෙනස් කරන්න දෙයක් නැහැ. ඒ කාලේවා දැන් කාලෙට හරියන්නේ නැහැ කියලා ධර්මයේ වෙනස් කිරීම කරන්න දේවල් නැහැ પરම්පරාවෙන් પરම්පරාවට. මේක අකාලිකයි. ඕනම කාලයකට මේ ධහම අපිට පොදුවේ කතා කරන්න පුළුවන් කාලයට අයිති නැති ධහමක් මේක. හැබැයි මේ ජීවිත පැවැත්මේ අනිත් බොහෝ අපි දකින දේවල් කාලෙන් කාලයට වෙනස් වෙනවා. නිවසක් හදන විදිහ, ඒ නිවස ඇතුලේ තියෙන බඩු මුට්ටු තමන් තියන්න ඕන විදිහ, මේ බොහෝ දේවල් වෙනස් වෙනවා. සමහරලාවට අද වැඩිහිටියෝ තමන්ගේ තරුණ කාලේ ගෙදර බඩු මුට්ටු තිබ්බ විදිහට අද තරුණයා හිතන්නේ නැහැ ඒ විදිහට තියන්න. ඔවුන්ගේ කාලයට අනුව ඔවුන්ට ගැලපෙන විදියට ඒ බඩුමුට්ටු වෙනස් කරනවා. පුට්ටු මේස ඇඳන් වෙනස් කරනවා. එතන මේ සමහරලාට මේ වෙනස්වීම ඇතැම් වැඩි හිටියන්ට දරා ගන්න බෑ. ඕවා ඒ කාලේ ඉඳන් මෙහෙම තිබිච්චා මේ මොනවද කියලා සමහරලාට ඒ තැන්වලදී වර්තමාන පරම්පරාවත් එක්ක ගැටෙන තැන්වල එක මහා පීඩනයක් කරගන්නවා. ඒ ඔබ හොඳ කාරණයක් ඔය කතා කරේ. මේ පරම්පරා පැත්තක ඇත්තටම අපි නොහිතුවට සමාජයේ ඇතුළාන්තේ හරියට ප්‍රශ්න වලට ලොකු හේතුවක් වෙච්ච තැන් තියෙනවා. දෙමාපියන් ඇතැම් වෙලාවට ගැටෙන්න ඕනේ නැති තැන්. නිකන් මේ පාඩුවේ තමන්ගේ දහමක් තේරුම් අරගෙන සිහියෙන් කටයුතු කරන්න ඕන තැන්වල අර පරම්පරාවල වෙනස් වීම කියන එක, මිනිස්සුන්ගේ කෑම රටා, අඳින පළඳින රටා, මේ හැම දෙයකම වෙනස් වීම කියන එක තේරුම් ගන්න බැරුව අනවශ්‍ය ප්‍රශ්න හදාගන්න එක තමන්ගේ සතිය ප්‍රඥාව දුර්වල කරගන්න, තමන්ට සමහරලාට ඒවත් එක්ක ඇති කරගන්න ගැටීම් තමන්ගේ සතරපායට අනවශ්‍ය කර්ම පවා එකතු කරගන්න ලොකු හේතු හදාගන්න තැම්බෙලා. ඉතින් ඔන්න ඔය පරම්පරාවල වෙන වෙනස්වීම් දිහා බැලුවට පස්සේ දැන් සමාජ මාධ්‍යත් එක්ක වෙච්ච මිනිස්සුන්ගේ වර්තමාන වෙනස්වීම් බැලුව මේ අලුත්තෙන් එන පරම්පරාවල අයගේ ඇතැම් වෙලාවට එන දැනුම් පරාස, ඔවුන්ට දැනුම අතීතයට වඩා ඉක්මනට ලං කරගන්න පුළුවන්කම ඇතුළේ එදා අපි කරපු ඇතැම් දේවල් අද ඊට වඩා ඒක දියුණු විදියට හිතන්න පොඩි දරුවෝ පවා තමාර තැන්වලදී දක්ෂ වෙනවා. ඉතින් ඒ දේවල් වලදී අපිට වඩා මේ ඇයට දැන් තේරෙනවා කියලා තේරුම් අරගෙන සමහර වැඩිහිටියෝ අර දරුවන්ගේ ආකල්ප බොහොම මධ්‍යස්තව පිළිගන්න තැන් අපි දැකලා තියෙනවා. ඒ දරුවන්ට පවා එක හරි සැනසීමක්, ඒ වගේ දෙමාපියෝ. ඉතින් මේක මේ පරම්පරා ඝට්ටන කියන එකත් කොයි කාලෙත් තියෙන එකක්. ඒක හැමදාමත් තමන් හිටපු විදිහ, තමන් ගත කරපු පරිසර, තමන්ට හරි කියලා හිතෙච්ච හරි කියලා හිතන එක හිත ඇතුලේ තියෙන ස්වභාවයන එක. ඒ නිසා ඒ ස්වභාවයෙන් කල්පනා කරන වැඩිහිටියෝ සමහරලාට දරුවොත් එක්ක ඕනතරම් ප්‍රශ්න ගැටීම් ඇති කරගන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. හැබැයි අපි දකිනවා අද පොඩි දරුවන්ට පවා ඔවුන් අද හැසිරෙන විදිහ, අද බලන ලෝකේ හිට වෙනකොට තව ගොඩාක් දේ වෙනස් වෙලා තියෙන පුළුවන්. දැන් ඔය අතීතයේ වයි වර්ණවලින් සමහර වෙලාවට විවිධ දේවල් සැරසිච්ච ඒවා දැන් අද වෙනකොට කළු සුදු වර්ණත් එක්ක වැඩි හරියක් අර විවිධ වර්ණ කියන ඒවා අතහැරලා බොහොම මේ සීමිත වර්ණ කීපයකට බොහෝ දේවල් භාවිත වෙනවා. එතකොට තමන්ගේ එක එක්කෙනාගේ කැමැත්ත අකමැත්ත කියන දේවල් වල වෙනස්කම්. දැන් මේ පරම්පරාව විතරක් නෙමෙයි වරුණ, ඕකෙදි හැමතිස්සෙම අනිකාගේ මතයට, අනිකාගේ හැඟීමට, අනිකාගේ කැමැත්තට ගරු කරනවා කියන එකක්. ඒක දෙමව්පියන් තුළිනුත් එන්න ඕනේ දරුවා කෙරෙහි, දරුවන්ටත් දෙමව්පියෝ කෙරෙහි එන්න ඕනේ එකිනෙකා කෙරෙහි, ස්වාමියාට බිරිඳ කෙරෙහි, බිරිඳට ස්වාමියා කෙරෙහි, එකිනෙකා කෙරෙහි මේ අනිකාගේ හැඟීම, අනිකාගේ කැමැත්ත, අනිකාගේ උවමනා එපාකම් වලට ගරු කරනවා කියන එකටත් තමන්ගේ පැත්තෙන් මේ නොගැටි අනිකාට අවවාද අනුශාසනා කරද්දි හැමතිස්සෙම හිතන්න ඕනේ මේ මගේ කැමැත්තම මං ඉෂ්ට කරගන්න දහදන්නේ. එතනක් තියන්නේ කෙලෙස්නේ. මට කැමති දෙයම වෙන්න ඕනේ. සමහරලාට ගෙදර ගෘහමූලික ඇදෙර තාත්තා හිතනවා මට ඕන දේ විතරයි මේ ගෙදර වෙන්න ඕනේ. සමහරලාට ඒ යාගේ කැමැත්ත තමන්ගේ බිරිඳගේ කැමැත්ත නොවෙන්න පුළුවන්, දරුවන්ගේ කැමැත්ත නොවෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අනවශ්‍ය ඝට්ටන, අනවශ්‍ය කෙලෙස් හැදෙන්න සමහර වෙලාවට අපි නොහිතුවට ඔය හිත ඇතුලේ තියෙන අකුසල සිතුවිලිම ඉස්මතු වෙලා එනවා. තමන්ගේ ඨම්බ කියන දැඩි ගතිය, තමන්ගේ හිත ඇතුලේ තියෙන තමන් කැමති දෙයක් සිද්ධ වෙන්න ඕන කියන මසුරුකම් තමයි ඔය අවසානේ නොහිතුවට තණ්හාවේ එක වේශ විදියට එළියට එන්නේ. එතකොට අපි ඔය අනිකාගේ කැමැත්තට ඉඩ දෙනවා කියන එක ඇතුලේ පවා ඒ සමගිමත් සිතක් හදාගන්න නොහිතුවට මේ තණ්හාවේ සංවර කිරීම ඈහෙන උදව්වක් වෙනවා. ඉතින් අවසානේ කියන්න තියෙන්නේ වරුණ, ධර්මයේ කුසලයේ හිත රැකගෙන ඉන්න කෙනා ළඟ හරි සමගි සම්පන්න පරිසරයක් බොහෝ විට බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතන බොහෝ විට කියන අදහස ඇත්තටම පාවිච්චි කරන්න ඕනෙත් නැහැ මං. හැබැයි ඒක පාවිච්චි කළේ හේතුවක් ඇතුව සමහරු ධර්මයේ හැසිරෙනවා කියලා කුසලයේ ඉන්නවා කියලා කිව්වත් එතන අසමගිකම් තියෙන්න අවස්ථා තියෙනවා. සමහරලාට ධර්මයේ කියලා හිතාගෙන වැරදි කණක් අල්ලගෙන අසමගිකම් හදාගන්න තැන් හින්දා අර තමන් හිතන් ඉන්නේ ධර්මයේ කියලා. අන්න ඒ හින්දායි සමහර විට කියලා වචන කිව්වේ. බොහෝ විට කියන වචනේ එතන පාවිච්චි කරන්න හේතුවක් ඒක. ඇත්තරම හරියට ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක් නම්, හරියට දහම් මඟ වඩන කෙනෙක් නම් කිසිසේත්ම අනිකා එක්ක ගැටි ගැටි ලෝකයා එක්ක ප්‍රශ්න ඇති කරගෙන යන්නේ නැහැ. හැමතිස්සෙම තමන්ගේ නිදහස් වීම, තමන්ගේ විමුක්තිය පරිස්සමින් තමන් පවත්වගෙන තමන්ගේ විමුක්තිය කරා යන මඟ රැකගෙන කටයුතු කරනවා. ඒ වගේම අනිකාට අවවාදනු ශාසනා දෙද්දී වුණත් මෛත්‍රී සහගතව ඒ අවවාදනු ශාසනා දෙනවා මේ ධර්මයේ ඉන්න අය. ඒතකොට අපි හිතමු වැඩිහිටියෙක් විදිහට අම්මා තාත්තා ඉන්නේ ධර්මයේ තුල නම් ඒ අම්මා තාත්තා දරුවට අවවාද දෙනකොට ඒක මෛත්‍රී සිතින් කරුණාවෙන් කරනවා. තමන්ගේ තියෙන හිත ඇතුලේ කෙලෙස්ම කොහොම හරි එළියට දාගන්න උත්සාහ කරන්නේ නැතුව අවංක සිතින් දරුවාගේ යහපත දැකලා මග නොමග පෙන්නලා දෙන්න තැන් තියෙනවා. ඉතින් අපි නොහිතුවට සමහරලාට මම කැමති කෙනාමයි මගේ දරුවා බඳින්න ඕනේ, මට ඕන කෙනයි බඳින්න ඕනේ කියලා විවාහවලදී පවා ඇතැම් බලපෑම් කරන ඒවා දෙමව්පියන්ගේ හිත ඇතුලේ තියෙන තණ්හාව විවිධ වේශවලින් එළියට එන තැනුත් නැතුව නෙමෙයි. මේ හැම දෙයක්ම අවසානේ බැලුවට පස්සේ වරුණ කෙලෙස් තමයි කියන්න තියෙන්නේ. කෙලෙස් වලින් නිදහස් වෙන සිතක් කියන්නේ හරි සැනසෙලිදායක සිතක්.
1: තිනෝක තමයි ඇත්ත තත්වය. අපි තාරුණ්‍යත් එක්ක කටයුතු කරනකොට අපිට වරදින්නත් පුළුවන්, තාරුණ්‍යට වරදින්නත් පුළුවන්, නැත්නම් වෙලාවට දෙමව්පියන්ට වරදින්නත් පුළුවන්. ඒ නිසා හොඳ විමසිල්ලෙන් ප්‍රඥාවෙන් තීන්දුව తీරන ගන්නට පොළඹවාලන සාකච්ඡාවක නිමාව සටහන් කරන්නට අපිට කාලය උදා වෙලා තිබෙන්නේ. මේ පැය තුල ඔබට ඔබේ ජීවිත ගැන වටිනා තීන්දුව රැසකට එන්නට නැත්නම් හොඳ මඟ පෙන්වීමක් ලබා ගන්නට හේතු වුණා තරුණ ඔබට වැඩිහිටි දෙමව්පියන් වන වැඩිහිටියන්ට. එනිසා හැම දිනාටම වඩාත් වැදගත් වූ සාකච්ඡාවක නිමාව සටහන් කරන වෙලාවේ අපි අතිපූජනීය වන්දනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට අපි දිගාසිරි ප්‍රාර්ථනා කරනවා, නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා, උතුම් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ධම්මග අපට පෙන්වා දුන්නු සියලු කුසලුන් වහන්සේට නිවීම පිණිසම වේවායි කියා ප්‍රාර්ථනා කරනවා. වැඩසටහන නිමා කරන වෙලාවේ ඔබට මතක් කරන්නට ඕන නේත්‍රාලෝක YouTube නාලිකාවෙන් මේ වැඩසටහන නැවත අහන්න ඔබට පුළුවන්. ඒ සඳහා ප්‍රවේශ වෙන්නයි ආරාධනා කරනවා. එපමණක් නොවේ, අපි දැන් මේ වෙන විට සිදු කරමින් යන මහා පින්කමට එකතු වෙන්න කියලා මම ඔබට නැවත නැවත ආරාධනා කරනවා. ඒ තමයි ලංකාපට්ටන සමුද්‍රගිරි නමාමි කියන අසිරිමත් පින්කම. මොකද්ද මේ පින්කම? ඔබ දන්නවා ලංකාපටුන කියන්නේ අපිට තිබෙන ඓතිහාසික උරුමයක්. කාලයක් එල්ටීටි ත්‍රස්තවාදීන් අල්ලගෙන හිටපු තැනක්. ඒ අල්ලගෙන හිටපු තැන සුවිශේෂී වන්නේ දළදා වහන්සේ පළමුවරට ලක්දීපයට වැඩම කරපු තැන තමයි ලංකාපටුන. ඉතින් ලංකාපටුන දැන් මේ විහාරස්ථානයේ අපේ පූජනීය හම්බේගමුව අස්සජි ස්වාමීන් වහන්සේ විහාර මන්දිරය තුල, මේ විහාරස්ථානය තුල අභිනව සම්බුද්ධ මන්දිරයක්, එහෙම නැතිනම් සුගන්ධ කුටියක්, ධාතු මන්දිරයක් සහ සංඝවාසයක් නිර්මාණය කරමින් පවතිනවා. එහි වහලය නිමවන්නට තමයි අපි ඔබේ සහභාගීත්වය දායකත්වය අපේක්ෂා කරන්නේ. නිසා පෙදයාබර වැඩසටහන අහන අම්මේ තාත්තේ අපි ඔබට බොහොම හෘදයාංගමව ගෞරවයෙන් ආරාධනා කරනවා මේ මහා කුසල කර්මයට ඔබ දායක වෙන්න. අපි හැමදෑම ඔබ කුසල කර්මයකට දායක කරගන්නට තමයි මෙවැනි පින්කම් සිදු කරන්නේ. තිස්ස මහරාමයේ අපි වෙන පින්කමක් කළා. ඉතින් මේ නිසා මේ පින්කමටත් සහභාගී වෙන්නට කියලා බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. වහලේ සඳහා අවශ්‍ය කරන දේවල් සියල්ල අරගෙන වහලය නිර්මාණය කරන්නට සැහෙන වියදමක් දරන්නට වෙනවා. ඒ සඳහා වර්ග අඩියකට රුපියල් 4000ක වගේ මුදලක් තමයි වැය වෙන්නේ. ඒ නිසාම ඔබට ආරාධනා කරනවා ඒ සඳහා දායක වෙන්න පුළුවන් ඔබට 4000කට හෝ ඊට වැඩියෙන් හෝ ඊට අඩුවෙන් හෝ තමන්ට අතේ තියෙන ගානට ඒ පින්කමට දායක වෙන්න පුළුවන්. ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තිබෙන ගිණුමට මුදල් බැර කරලා ඊට දායක වෙන්න පුළුවන්. ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තමයි ගිණුම තිබෙන්නේ. පූජා ගිණුමට මුදල් බැර කරන්න ලංකාවේ ඕනම තැනකින්, ලංකාවේ ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් මුදල් බැර කරන්න පුළුවන්. ඔන්ලයින් ක්‍රමයට දාන්න පුළුවන්. ගිණුම අංකය 84 79 43 85. 84 79 43 85 එගිනුමට මුදල් බැර කරලා මේ පින්කමට එකතු වෙන්න මේක ඓතිහාසික උරුමයක් අපි රැකගත යුතුම අපි ආරක්ෂා කරගත යුතුම අපි ගොඩනැංවිය යුතුම අසිරිමත් සිද්ධාස්ථානය දරදා වහන්සේට උපහාර කරනවා කියන හැඟීම ඇති කරගෙන මේ වස් කාලේ අපි ඊට එකතු වෙමු ඒ ආරාධනාවත් කරමින් විස්තර දැනගන්න 077 980 62 37 එහෙම නැතිනම් 0774 25 214 අංකයට කතා කරන්න ධර්මදායකත්වයන් ගන්න අංකයට කතා කරලා විස්තර දැනගෙන ඊට එකතු වෙන්න. ඒ ආරාධනාවත් කරමින් එහෙමනම් අපි අද වැඩසටහන නිමා කරන වෙලාවේ ට්‍රැවල් නිත ආයතනය පිළිබඳවත් සිහිපත් කරන්නම් ට්‍රැවල් නිත ආයතනය දඹදිව කටින මහා පින්කමට ඔබව ගෙන යන්නට කටයුතු සූදානම් කරමින් පවතින. ඉතින් ඒ උතුම් වන්දනාව සමග එකතු වෙන බොහෝ දෙනා කැමැත්තෙන් ඉන්නවා. මම ඔබට සිහිපත් කරනවා ට්‍රැවල් නිත ආයතනයට කතා කරලා දැන්ම ඔබේ ආසනය වෙන් කරගන්න කතා කරන්න 0162-863 අංකයට කතා කරලා විස්තර දැනගෙන ඒ උතුම් පින්කමට යන්නට දැන්ම අවස්ථාව උදා කරගන්න කියලා මම ඔබට බොහෝම ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා. ඊට අමතරව මෙන්න මේ අංකයට කතා කරන්නට පුළුවන් 0767-163-872 අංකයත් විවෘතයි. එමනම් අපි අද වැඩසටහන නිම කරනවා. හැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.
2: Mit Asapur.

0: සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
1: මේව මහ පොළොවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලුවලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
0: මෙත් net පාමුල.
1: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව්ින්දද? ඔය පෙරපව් නෙමේ. ඒවා දැන් පව්.
0: පූජනීය කුටිකුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදයටට දුකෙන් එතෙරවන මඟ සොයා යමු.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අත මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ
5: අපේ අම්මා ගෙදර ආවද?
6: නැහැ, අම්මා මෙයා යවලා තිබ්බා.

0: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070313036.
1: මේ පොඩ්ඩක් නැවතින්න. ඔයා අන්තිමට පොත කියවුවේ කවද්ද?
2: හා වෙලාවක් නෑ පොත් කියවන්න.
1: කියවන්න ලස්සන පොත් දන්නේ නෑ.
2: ඒකද ප්‍රශ්නේ? එහෙනම් ඒක මට බාර දෙන්නකෝ.
1: ඔයාට
2: මට කිව්වේ කලබල පැංචට.
3: මේ සාහිත්‍ය මාසේ අපි පිටු අතර සැඟවුණු කතා හොයමු. ඉස්සර ආසාවෙන් කියවපු පොත් ගැන කතා කරමු.
2: කලබල පැංචා.
3: අඹයාලුව හමුවෙලා මඩොල් දූවට ගිහින් ගම් පෙරළිය දැකලා හිංසරේ අහගෙන මගුල් කෑම රස විඳලා පොතක පිටු අතරින් ජීවිතය විඳිමු.
4: නාමි පාස් මතව කින් දුර ජාන මුෂ්කිල හෝ ඔච්චරක් ලඟ වෙන්න එපා. ආය මුදරසින් බැරි වෙයි. හිතක උපන් කාන්දම් හැංගීම වෙනුවෙන් සතියේ දින පහේම මන්දාරම් රැහතට නෙත් අහන්නා

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: මේවි පොඩ්ඩක් නැවතින්න. ඔයා අන්තිමට පොතක් කියව එකවත්ද?
2: හා වෙලාවක් නෑ පොත් කියවන්න.
1: කියවන්න ලස්සන පොත් දාන්නේ නෑ.
2: ඒකද ප්‍රශ්නේ? එහෙනම් ඒක මට බාර දෙන්නකෝ.
1: ඔයාට
2: මට කිව්ව කලබල පෙන්චන්ට.
3: මේ සාහිත්‍ය මාසේ අපි පිටු අතර සැඟවුණු කතා හොයමු. ඉස්සර ආසාවෙන් කියවපු පොත් ගැන කතා කරමු.
1: කලබල පෙන්චා.
3: අඹයාලුවෝ හමුවෙලා මඩොල් දූවට ගිහින් ගම් පෙරළිය දැකලා හිංසරේ අහගෙන මගුල් කෑම රස විඳලා පොතක පිටු අතරින් ජීවිතය විඳිමු.
0: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන්, අපි නෙතෆම් ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට සූදානම් වන මොහොත. නෙතෆම් රේඩියෝව සමග බණදහම් අහන පිරිස විදිහට ශ්‍රී ලංකාවේ පූජනීය ස්ථාන ගොඩනගන්නට නෙතෆම් ශ්‍රාවකත්වයේ, ඒ කියන්නේ ඔබේම ශක්තියෙන් අපි කටයුතු කරනවා. ඒ අනුව ඔන්න ඔබට අවස්ථාව තියෙනවා ශ්‍රී ලංකාවට උතුම් දළදා වහන්සේ වැඩම කළ ස්ථානය, ඒ කියන්නේ ත්‍රිකුණාමලයේ ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ උතුම් වූ ධාතු මන්දිරය සංඝාවාසයේ ගොඩනගද්දී එහි පියස්ස ගොඩනගන්නට ඔබේ ශක්තිය ලබා දෙන්නට මහා පිනක්, උතුම් දළදා වහන්සේ වැඩ හිටි ස්ථානයක්. ඒ නිසාම මේ උතුම් වූ පින්කමට දායක වෙන්න ඔබ කැමති නම් ඔබ කරන්න ඕනේ ඔබට පින් කරන්නට හොඳටම හුරු අපේ ගිනුම් අංකය ඔබ දන්නවා. පූජා ගිනුම ලංකා බැංකුව කොල්ලුපිටිය දෙවන ශාඛාවේ 84 79 43 85 මෙන්න මේ අංකයේ දරන පූජා කියන ගිනුමට ඔබේ දායකත්වයන් බැර කරන්න. එහෙම නැත්නම් ඔබ කතා කරන්න මොනවහරි විස්තරයක් දැනගන්න ඕන නම් 0677 77 25 214 කියන අංකයට. අපි එහෙමනම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. නමස්කාර පූර්වක පාදාභිහි වන්දනෙන් ආරාධනා කරනවා ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටක විශාරද වන්දනීය පූජනීය මඩතියවල විජිත ඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේට උතුම් වූ ධර්මානුශාසනාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.

දහම් ඇසීමට පිනැති සද්ධාවන්ත පින්වත්නි, අද නෙත් FM ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවෙහි මාතෘකාව හැටියට මා තබා ගන්නට යෙදුනේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයත් උදාන පාළියේහි සඳහන් වන වටිනා සූත්‍ර දේශනාවක් සංඝාමජී සූත්‍රය. අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ, මේ සැවැත් නුවර බොහෝ ධනවත් සිටු පවුලක සංඝාමජී කියලා එකම පිරිමි දරුවෙක් ජීවත් වුණා. සුදුසු කාලයේදී මේ අම්මයි තාත්තයි දෙන්නා සුදුසු තැනකින් මේ සංඝාමජී තරුණයාට විවාහයක් සිද්ධ කරලා දුන්නා. මේ අය බොහෝම සතුටින් තමන්ගේ ජීවිකාව ගෙන යන අතර සංඝාමජී තරුණයා දවසක් දකිනවා මේ සැවැත් නුවර ජීවත් වන බොහෝ මිනිස්සු උදේට දන් පූජා කරලා දවස මුළුල්ලේම සිල් ආරක්ෂා කරලා හවස් වරුවට තෙල් මල් අරගෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේ දකින්ට බණ අහන්න දෙවුරන් විහෙරට යනවා. දවසක් මේ සංඝාමජී තරුණයා මේ පිරිසගෙන් අහනවා, ඔබලා මේ කොහෙද යන්නේ? ඒ වෙලාවේ මිනිස්සු සඳහන් කරනවා, අපි මේ යන්නේ දෙවුරන් විහෙරට ලෝතුරා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරන්න. සංඝාමජී තරුණයටත් හිතුණා මාත් යන්න ඕන බණහන්ට. එහෙම හිතිලා මේ පිරිස එක්කම ගියා දෙවුරන් විහෙරට. ලෝතුරා බුදුරජාණන් වහන්සේ රන් ගුහාවකින් කේසර සිංහ රාජේ ධර්ම මණ්ඩපයේහි වැඩ සිටිමින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයට ධර්මයේ දේශනා කරනවා. ඒ වෙලාවේදී සංඝාමජී තරුණයා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පිරිස කෙළවරින් ගිහිල්ලා වාඩි වුණා. අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ආනුපුබ්බී දේශනාව සිද්ධ කරලමින් දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවාන දානය පිළිබඳව දේශනා කරනවා, සීලය පිළිබඳව දේශනා කරනවා, සුගතිය පිළිබඳව දේශනා කරනවා, මේ කාමයන්ගේ ආදීනම පිළිබඳ උන්වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ ආනුපුබ්බී දේශනාව ශ්‍රවණය කරපු සංඝාමජී තරුණයා දේශනාව අවසානයේදී සෝවාන් ඵලයට පත් වුණා. ඒ වෙලාවේ මේ තරුණයා ලෝතුරා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ බුද්ධ ශාසනේ පැවිදි වෙන්න මටත් අවස්ථාවක් දෙන්න, මාව පැවිදි කරව ගන්නට කියලා ඉල්ලීමක් කළා. ඒ වෙලාවේදී ලෝතුරා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, මව්පියන්ගේ අනුදැනුමකින් තොරව, අවසරයකින් තොරව කිසිම කෙනෙක් බුද්ධ ශාසනේ පැවිදි කරව ගන්නෑ. ඔබට මව්පියන්ගේ අවසරය තියෙනවද කියලා ඇහුවා. ඒ වෙලාවේදී සංඝාමජී තරුණයා බුදුරජාණන් වහන්සේට සඳහන් කළා, මව්පියන්ගේ අවසරයක් නැහැ ස්වාමීනි. බුදුහාමුදුරු සඳහන් කළා, ඔබ නිවසට ගිහිල්ලා දෙමව්පියන්ගෙන් අවසරය අරගෙන එන්න, මම ඔබව පැවිදි කරන්නම්.
සංගාමජි තරුණයා නිවසට ගිහිල්ලා තමන්ගේ දෙමව්පියන්ට කියනවා, මට මේ බුද්ධ ශාසනේ මහාන වෙන්න අවස්ථාව දෙන්න. මහාන වීමට අවසර ලබා දෙන්න කියලා ඉල්ලීමක් කළා. ඒ වෙලාවේදී පවුලට හිටියේ එකම පිරිමි දරුවා. මව් පාර්ශවයෙන් ලැබුණු ධනය, පිය පාර්ශවයෙන් ලැබුණු ධනය, තමන්ගේ විවාහය නිසා ලැබුණු ධනය මහා විශාල ධනස්කන්ධයක්. මේ ධනස්කන්ධය පරිහරණය කරන්ට ඉන්නේ ඔබ විතරයි. ඒ හින්දා ඔබ මහාන වෙලා කොහොමද කියලා අම්මයි තාත්තයි දෙන්නා අවසර දුන්නේ නැහැ. අර රට්ටපාල හාමුදුරුවන්ගේ කතාව අපි අහලා තියෙනවනේ. අන්න ඒහා සමානම කතා ප්‍රවෘත්තියක් තමයි මේ සංඝාමජි තරුණයාටත් සිද්ධ වුණේ. අවසානයේ මව්පියන් අවසර නොදෙන තැන තරුණයා තීරණය කළා උපවාසයක් ආරම්භ කරන්න. කෑම බීම ගත්තේ නැහැ. බලා ගත්තා අතේ බලාගෙන. බොහොම නිහඬියාවේ සංගාමජි තරුණයා කාලය ගත කළා තමන්ට පැවිදි වීමට අවසර ලැබෙනකම්. අවසානයේදී දෙමව්පියෝ තීරණය කළා මහාන වෙන්න අවසර දෙන්න. හැබැයි එක පොරොන්දුවක් මත. ඒ තමයි මහාන වෙලා නැවතත් දෙමව්පියෝ දකින්න එන්න ඕන. ඒ පොරොන්දුව පිට මේ සංගාමජි තරුණයාට පැවිදි වෙන්න අවසර දුන්නා. හරිම සතුටින් ලෞතරා බුදුරජාණන් වහන්සේ ළඟ මේ උතුම් බුද්ධ ශාසනය පැවිද්ද ලැබුවා. පැවිද්ද ලැබලා ලෞතරා බුදුරජාණන් වහන්සේගෙන් කර්මස්ථාන අරගෙන ඈත දුර බැහැර වනාන්තරයකට වැඩම කරලා බණ භාවනා කරලා උතුම් වූ රහත් ඵලයට පත් වුණා. රහත් ඵලයට පත් වුණාට පස්සේ සංගාමජි රහතන් වහන්සේට ලෞතරා බුදුරජාණන් වහන්සේ දැකීමට ආසාව වගේම දෙමව්පියන්ට වෙච්ච පොරොන්දුවත් සිහි වුණා. දැන් සුදුසු කාලය බුදුන් වහන්සේ බැහැ දකින්ට දෙමව්පියන්ට වෙච්ච පොරොන්දුව ඉටු කරන්න. උන්වහන්සේ නැවතත් දෙවුරන් විහෙරට වැඩම කළා. වැඩම කරලා ලෞතරා බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා එදින සැවැත්නුවර පිණ්ඩපාතේ වැඩලා දෙවුරන් විහෙර ගහක් මුල විවේක සුවයෙන් වැඩ ඉන්නවා. සංගාමජි රහතන් වහන්සේ සැවැත්නුවරට වැඩම කළා කියන ආරංචිය ගිහි කල දෙමව්පියන්ට ඥාති මිත්‍රයන්ට ආරංචි වුණා. අම්මල තාත්තල ඉක්මනින්ම ඥාතීන් ඉක්මනින්ම බොහෝ කලක් නොදුටු තමන්ගේ පුත්‍රයා දැකගන්න දෙවුරන් විහෙරට පැමිණියා. පැමිණිලා කියනවා, ඔබගේ ඇවිටිල්ල නිසාම අපි ඔබට පැවිදි වෙන්න අවසර ලබා දුන්නා. දැන් ඔබේ පැවිද්ද භුක්ති විඳා. ඒ හින්දා දැන් මහාන වෙලා හිටියා හොඳටම ඇති. ඒ හින්දා ආපහු ගෙදර යා. අර තියෙන මහ විශාල ධනස්කන්ධය පරිහරණය කරන්න කෙනෙක් නැහැ. අපේ පවුලට හිටියේ එකම පුතයි ඔබ. ඒ නිසා ඔය සිවුර අතහැර දාලා අපිත් එක්ක ආපහු ගෙදර යන්න එන්න කියලා අම්මයි තාත්තයි අර ඥාතීනුයි සංගාමජි රහතන් වහන්සේට ඇවිටිලි කළා. උන්වහන්සේ කල්පනා කරනවා, මේ කාමාදී ආශාවන්ගෙන් යුක්ත උපමාවකින් සඳහන් කළොත් අසූචි දරාගත් පිරිසක් වගේ මේ තමන්ගේ ඥාති පිරිස තමන්ව අසූචි ගොඩකට ඇදලා දාන්නයි මේ හදන්නේ. ඉතින් ඒ නිසා උන්වහන්සේ එක වචනයක්වත් කතා කළේ නැහැ. නිශ්ශබ්දව නිහඬව
අර අම්මයි තාත්තයි ඥාතීනුයි කරන ඉල්ලීම් ටික අහගෙන හිටියා. දෙමව්පියෝ කල්පනා කරනවා කොච්චර කිව්වත් අපේ පුතාට තේරුමක් නැහැ. ඒ නිසා අපි ආපහු යන් කියලා සිටුමාලිගයට ගිහිල්ලා ගිහිකල බිරිඳට කියනවා, ඔබ යන්න, ඔබේ මේ පුංචි පුතත් අරගෙන දෙවුරම් බේරට ගිහිල්ලා ඉල්ලීමක් කරන්න. මං නිසා නෙවෙයි, දරුවා නිසාම ආපහු ගෙදරෙන්න කියලා. සංගාමජී තෙරුන් වහන්සේගේ පුරාණ දූතිකාව අර දරුවත් අරගෙන ජේතවනාරාමයට ගියා. ගිහිල්ලා සංගාමජී තෙරුන් වහන්සේ වැඩ ඉන්න රුක්මුලට එතනට ගිහිල්ලා වන්දනා කරලා අර දරුවා ළඟින් තියලා කියනවා, කුද්ද පුත්තාමි සමන පෝසමන්ති, පින්වත් ශ්‍රමණය, දැන් මමයි මේ පුංචි දරුවයි පෝෂණය කරන්න. අපි මෙච්චර කාලයක් ඔබ නැතුව තනියෙන් ජීවත් වුණේ. දැන් ඔබ නැවතත් සැවැත්නුවරට පැමිණිලා සිටිනවා. ඒ නිසා මාවයි දරුවයි බාර අරගෙන අපි දෙන්නව පෝෂණය කරන්න කියලා ඉල්ලුවා. පළවෙනි වතාවේ ඉල්ලීම කළා සංගාමජී රහතන් වහන්සේ නිහඬවම හිටියා, එක වචනයක්වත් කතා කළේ නැහැ. දෙවනි වතාවෙත් ඉල්ලීම කළා. දෙවනි වතාවෙත් නිශ්ශබ්දව නිහඬවම හිටියා. තුන්වෙනි වතාවෙත් ඉල්ලීම් කළා. නිශ්ශබ්ද වුණා. කල්පනා කරනවා, මම නිසා ආපහු ගෙදර යන්න නාවත් මේ දරුවා නිසා ආපහු ගෙදර යන්න එන්න පුළුවන්. ඕනෑම පුරුෂේ තමන්ගේ දරුවන් නිසා ලතත් අත්තන් බවට පත් වෙනවා. දැන් ලෝතර බුදුරජාණන් වහන්සේගේ දේශනාව ගත්තාම බුදුහාමුදුරුව විටක සඳහන් කරනවා මේ ලෝකේ මිනිස්යන්ට තියෙන වටිනාම වස්තුව මොකක්ද? ඒ තමයි තමන්ගේ දරුවෝ. සමහර වෙලාවට අපේ ජීවිතේ අද අපි මැරෙනවා කිව්වත් සමහර වෙලාවට අපිට අතහැර ගන්න බැරි එකම වස්තුව තමයි අපේ දරුවෝ. මහා බෝසතාණන් වහන්සේ එදා මහල්ලෙක් ලෙඩෙක් මලමිනියා පැවිදිරුවක් කියන මේ සතර පෙරනිමිති දැක්ක දවසේ පැවිදිරුව දැකපු මොහොතේම කල්පනා කළා, මේ ලෝකෙට ඉපදුන මම වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා. එහෙනම් මේ ලෙඩ වෙන, වයසට යන, මැරෙන ජීවිතේ සදාකාලික සැනසුමක් හොයන්න නම් උතුම් පැවිද්දටපත් වෙන්න ඕන. මේ ශ්‍රමණයන් වහන්සේලා මොන තරම් සැහැල්ලුවෙන් මේ සත්‍ය සොයනවද කියලා තේරුම් ගත්ත, අවබෝධ කරගත්ත මහබෝසතාණන් වහන්සේ තීරණය කරනවා, අදම මම ගිහි ගිය අතහැර දාලා යන්න. එහෙම හිතලා ආපහු රාජමාලිගයට පිටත් වෙලා යනකොට පණිවිඩ කරුවෙක් ඇවිල්ලා කියනවා, ස්වාමීනි යසෝදරා දේවිය පින්වත් පුත් කුමාරයෙක් මෙලොවට බිහි කළා. ඒ වෙලාවෙම මහා බෝසතාණන් වහන්සේගේ මුවින් පිට වුණේ රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං, රාහුලෙක් උපන්නා, බන්ධනයක් ඇති වුණා. ගිහි ගෙදරට මිනිස්සු බැඳලා තියෙන එකම පාෂය, එකම ලනුව, ඒ තමයි දරුවෝ. ඔබට මතකයි පින්වත්නි, ලෝතුරා බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කරපු අවස්ථාවේදී
නන්ද කුමාරයයි, තමන්ගේ ගිහි කල පුත්වෙච්ච රාහුල කුමාරයයි, මේ දෙදෙනාම බුද්ධ ශාසනය පැවිදි කළා. රාහුල කුමාරයත් බුද්ධ ශාසනය පැවිදි කළා කියන ආරංචිය සුද්ධෝදන මහ රජ්ජුරුව දැනගත්තට පස්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ හමුවට ගිහිල්ලා ප්‍රකාශ කරනවා, ස්වාමීනි, දරුසෙනෙහස කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. පුත්ත පේවම් භන්තේ චවින් චින්දති. ස්වාමීනි, පුත්‍ර ස්නේහය චවින් චින්දති, මේ සිවිය සිදුරු කරනවා. චවින් චෙත්වා චම්මන් චින්දති, සිවිය සිදුරු කරගෙන මස දක්වා ගමන් කරනවා. චම්මන් චෙත්වා මන්සන් චින්දති, සම සිදුරු කරගෙන මස කරා ගමන් කරනවා. මන්සන් චෙත්වා නහාරුන් චින්දති, මස සිදගෙන නහර කරා ගමන් කරනවා. නහාරුන් චෙත්වා අට්ටින් චින්දති, නහර සිදුරු කරගෙන ඇට දක්වා ගමන් කරනවා. අට්ටින් චෙත්වා අට්ටි මිංජං ආහච්ච තිට්ඨති, ඇට සිදුරු කරගෙන ඇට මිදුළු දක්වාම ගමන් කරන දෙයක් තමයි ස්වාමීනි පුත්ත ස්නේහය කියලා කියන්නේ, දරු සෙනෙහස. එහෙනම් බලන්න, සිවිය සිදුරු කරගෙන ඇට ඇට මිදුළු දක්වාම ගමන් කරන දෙයක් ස්වාමීනි දරු සෙනෙහස. ඒ නිසා කවදාවත් ඒ දරු සෙනෙහස දෙමව්පියන්ගෙන් මකන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ ප්‍රකාශය කරන්නේ කවුද? සුද්ධෝදන මහරජුරුව. හැබැයි අපේ සමාජය තුළ අපිට දැනෙන්නේ මව් සෙනෙහස, දරුවන්ට දැනෙන්නේ අම්මගේ ස්නේහය. හැබැයි දරු සෙනෙහස මෙන්න මේ වගේ කියලා ප්‍රකාශ කළේ අම්මා කෙනෙක් නෙවෙයි. මේ ප්‍රකාශය කරන්නේ තාත්තා කෙනෙක්. තාත්තගේ ආදරය සමහර වෙලාවට දරුවන්ට එතරම් දැනෙන්නේ. අම්මගේ ආදරය දැනුණත් තාත්තගේ ආදරය අපිට තේරෙන්නේ නැති වුණාට බුදුහාමුදුරුවන්ට දරු සෙනෙහස කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව විවරණය කරලා දුන්නේ සුද්ධෝදන මහරජතුමා. ඉතින් ඒ නිසා සංගාමජික තෙරුන් වහන්සේගේ පුරාණ දූතිකාව හිතනවා, මා කෙරෙහි ආදරයක් ඇල්මක් නැති වුණාට දරුව කෙරෙහි හරි ආදරයක් ඇල්මක් ඇති වෙලා ආපහු ගෙදර යන්නේයි කියලා හිතාගෙන මොකද කළේ? තුන් වතාවක් ඉල්ලීම් කළා මාවයි දරුවයි පෝෂණය කරන්න කියලා. ඒ ඉල්ලීම පිළිගත්තේ නැති අවස්ථාවේදී අර දරුව අරගෙන සංඝාමජි තෙරුන් වහන්සේගේ ඔඩොක්කුවෙන් තිබ්බා, උකුලෙන් තිබ්බා. තියලා පුරාණ දූතිකාව එතනින් පිට වෙලා යනවා. යන ගමනේ හැරි හැරි ටික දුරක් යනවා, හැරෙනවා බලනවා. තව ටික දුරක් යනවා, හැරෙනවා. මෙහෙම බල බලා යනවා. හැබැයි සංඝාමජි තෙරුන් වහන්සේ මේ දරුවා දිහේ ඇහැක් කරලවත් බැලුවේ නැහැ. අතකෝ අයස්මා සංඝාමජි තන් ධාරකං නේව ඕලෝකේසි, දරුවා දිහේ බැලුවේ නැහැ. න ආලපි, කතා කරෙත් නැහැ. ටික දුරක් ගිහිල්ලා හොරෙන් බලාගෙන ඉන්නවා, දරුවා දිහේ බලන්නෙත් නැහැ, දරුවා එක්ක කතා කරන්නෙත් නැහැ. ආපහු ඇවිල්ලා අර දරුවා අරගෙන යන්න ගියා. මේ සිදුවීම දිවසින් දැක්කා අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ. අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය සිදුවීම දිහා බලාගෙන ඉඳලා උදානයක් ප්‍රකාශ කළා. උන්වහන්සේගේ හිතේ ඇතිවෙච්ච නිරාමිස සතුට, තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ඒ උතුම් හැසිරීම පිළිබඳව සතුටින් ලෞතරා බුදුරජාණන් වහන්සේ කළ උදානයයි මා ධර්ම මාතෘකා කරගත්තේ.
ආයන්ති නාබි නන්දන්ති පක්ක මන්ති නසෝචති. සංඝා සංඝාම ජිං මුත්තං තමහං බ්‍රෝමි බ්‍රාහ්මණන්ති. ආයන්ති නාබි නන්දති. ඇය ළඟට එනකොට සතුටක් ඇති වුණේ නැහැ. පක්ක මන්ති නසෝචති. ඇය ආපසු යනකොට ශෝකයක් ඇති වුණේ නැහැ. සංඝා සංඝාම ජිං මුත්තං තමහං බ්‍රෝමි බ්‍රාහ්මණන්ති. රාග දේශ මෝහ මාන දිට්ඨියන් මේ පස්වැදේරුම් ඇලීන් වලින් මිදුණු භික්ෂුව, තාදී ගුණයට පත්වෙච්ච භික්ෂුව සියලු පව් දුරු කළ කෙනෙක්. එබැවින් ඔහු බ්‍රාහ්මණෙක් කියලා මේ ගාථා බුදු පියාණන්. සාමාන්‍යයෙන් පෘථග්ජන ලෝකේ අපි ළඟට බොහෝ දේ එනකොට සතුටු වෙනවා. දැන් මේ කතාව දිහා බලනකොට සාමාන්‍ය පෘථග්ජන ලෝකයේ තාත්තා කෙනෙක් තමන්ගේ ස්වාමි දියණියයි තමන්ගේ දරුවයි තමාව බලන්න එනකොට මොන තරම් සතුටක් ඇති වෙනවද? හැබැයි මේ සංඝාමජි තෙරුන් වහන්සේ උතුම් රහත්ඵලයට පත් වෙලයි වැඩ හිටියේ. ඒ නිසා මේ තෙරුන් වහන්සේ ළඟට තමන්ගේ පුරාණ දූතිකාව, ඒ වගේම මේ දරුවා ආවා කියලා සතුටක් ඇති වුණේ නැහැ. ඒ අය ආපහු ගියා කියලා ඒ හිතේ දුකක් ඇති වුණේ නැහැ. ඒට හේතුව තමයි නික්ලේශී රහතන් වහන්සේලාගේ චිත්ත සන්තාන තුල රාග, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි කියන මෙන්න මේ කියන කෙලෙස් ධර්මයන් පවතින්නේ නැහැ. මමය මාගේය කියන දෘෂ්ටි නැහැ. ඒ නිසා කෙලෙසුන්ගෙන් මිදුණු සිතක, කෙලෙසුන්ගෙන් විනිර්මුක්ත වූ සිතක නැවත කෙලෙස් හටගන්නේ නැහැ. ඒ නිසායි පින්වත්නි, සංඝාමජි රහතන් වහන්සේ කිසිම අවස්ථාවකදී පැමිණීම පිළිබඳ සතුටු වුණේ නැත්තේ, ආපසු පිටවී යාම පිළිබඳව දුක්ුණේ නැත්තේ. පෘථග්ජනාපි එනාය දැකලා සතුටු වෙනවා, යනාය දැකලා දුක් වෙනවා. හමු වීමකදී සතුටු වීමක්, වෙන්වීමකදී දුක් වීමක් තමයි ලෝකයාගේ ස්වභාවය. ලාභ අලාභ ආදී අෂ්ටලෝක ධර්මයන් හමුවේ අකම්පිත සිතක් සකස් කර ගැනීමයි අපි හැමෝගෙම වගකීම බවට පත් වෙන්නේ. මහා මංගල සූත්‍රයේදී ලෝතර බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජංකේමං ඒ තම් මංගල මුත්තමං.

ඉබ්බත් වැඩක් නෑ. හදාගත්ත ශක්තිමත් හිතක් නැත්තා. බුදුවරු අගය කළේ හිත හදන වැඩපිළිවෙලක්. ඇඟ හදන කය හදන වැඩපිළිවෙලකට වඩා හිත හදන වැඩපිළිවෙල මේ තරම් වැදගත් වෙන්නේ, මේ තරම් ප්‍රතිඵලදායක වෙන්නේ. මරණින් පස්සේ පින්වත්නි අපි මේ කය අතහැර දාලා යනවා. හැබැයි සකස් කරගත්ත හිත විතරයි අපිට පිහිට පිළිසරණ රැකවරණය පිණිස පවතින්නේ. තමන්ගේ දෙමව්පියන්, ඥාතීන්, පුරාණ දූතිකාව, ඒ වගේම තමන්ගේ දරුවා, මේ හැමෝම ඇවිල්ලා කළේ එකම ඉල්ලීමක්. ඒ තමයි සිවුර අතහැර දාලා නැවත ගෙදර එන්න. හැබැයි ඒ සියලු ඉල්ලීම් හමුවේ උපේක්ෂාවෙන් නිහඬව එකඳු වචනයක්වත් කතා නොකර සංගාමජී මහරහතන් වහන්සේ ඒ ඉල්ලීම් සියල්ල නිහඬව ඉවසා දරා සිටියේ උන්වහන්සේට ලැබුණු ධර්ම ශක්තිය නිසා. ඒ පෙන්වුවේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පවතින ඒ උතුම් සාන්තිය, ධර්මයේ ආනුභාවය. ධර්මය නැති අය ඇලීමටපත් වෙනවා, ධර්මය දන්න අය ඇලීමෙන් මිදෙනවා. සංගාමජි රහතන් වහන්සේ ස්වාක්ඛාත වූ සී සද්ධර්මය ප්‍රායෝගිකව පුහුණු කරලා මගඵල නිවන් අවබෝධ කරගත්ත උත්තමේ. ඒ නිසා ඒ හිතේ නැවතත් කෙලෙස්වලට ඉඩක් නැහැ පින්වත්නි. අපි මේ සංසාර ගමනේ, අනන්ත සසර ගමනේ අදත් මේ විදිහට මේ බණ අහන්නේ සසර දුකින් අත මිදෙන්න. අනන්ත සසර කාපු ගමන ඉපදුනා, ජීවත් වෙනවා, මැරිලා යනවා, නැවත උපදිනවා, නැවත ජීවත් වෙනවා, නැවත මැරිලා යනවා. මේකයි සසර ගමන. මේ ආපු සසර ගමනේ කෙලෙස් සහිතව අපි මේ ජීවිත ගත කරනකොට මේ කෙලෙස් වලින් මිදෙන්නයි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ. මේ උතුම් මනුස්ස ජීවිතේ අපිට ලැබුණේ කෙලෙස් වලින් අත මිදෙන්න. ක්ලේශ ධර්මයන්ගෙන් මිදිලා උතුම් නිර්වාණය අවබෝධ කරගන්න. සංසාරේ අපි බණ ඇහුවේ නැහැ කියලා කියන්න බෑ. සසර අපි බණ ඇහුවා. අදටත් ඔබ මේ විදිහට ධර්ම ශ්‍රවණය කරන්නේ පින්වත්නි සංසාරේ හොඳට බණ අහපු හින්දා. සංසාරේ හොඳට බණ අහලා හුරු පුරුද්ද තියෙන හින්දා. දැන් බලන්න අද සමාජයේ ගත්තාම ධර්ම දේශනාවක් පැවැත්වෙන තැනකට පැමිණිලා බණ අහන පිරිසට වඩා රාග දේශ මෝහ අවුස්සන වෙනත් විනෝදකාමී වැඩසටහන් වලට මොන තරම් පිරිසක් සහභාගි වෙනවද? අපේ හිතේ පවතින රාග දේශ මෝහ යටපත් කරලා පරම ශාන්තිය වූ නිර්වාණයට මඟ පෙන්වන බණක් ඇහෙන තැනක බණ අහන්නේ කීයෙන් කී දෙනාද? net fm ධර්ම දක්ෂිනා ශ්‍රවණය කරන පින්වත් ඔබ බොහෝ වාසනාවන්තයි. බණපදයක් ශ්‍රවණය කරන්නට ලැබීම සංසාරයේ පින් කරපු නිසායි ඒ අවස්ථාව ඔබට ලැබුණේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ පින්වත්නි පුබ්බේත කත පුඤ්ඤතා. මේ මනුස්ස ජීවිතය ලැබුණත් ලැබෙන්නේ පිනකට. එහෙනම් පෙර පින් තියෙන්න ඕන පින් කරන්න. ඒ නිසා පින්වත්නි මේ සංඝාමජී රහතන් වහන්සේගේ කතා ප්‍රවෘත්ති අපිට බොහෝ දේ දැන ඉගෙන ගන්නට තියෙනවා. අපේ ජීවිතවල එදිනෙදා ජීවිතයේ එන නොයෙකුත් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණයත් අපිට මේ කතා පුවතේ

வாதிடும். சாமானியன் அப்பே ஜீவித்தவல என்ன போ கெட்டலுக்காரி தத்துவன்ட்டு மூணு தேண்ட சித்த வினக்கொட்டு அப்ப ஹெமோம கரண்ணி சமஹர விழாவட்டு நிஷப்த வைக்கணும். மினிசு அத்தர கியமனக் தேனா பெங்குவாத்தி நிஷப்தாவே சியலு பிரஸ்னவலட்டு விசந்துமாய் கியற மங்க ஒபெங் அஹான்னி பெங்குவாத்னி நிஷப்தாவே சியலு பிரஸ்னவலட்டு விசதுமாய் கீன பிரகாசே பிலிபந்தவே எக்கங்க வெண்டு புலுவாத்து பிங்வாத்னி நிஷப்தாவே ஹெம்ம பிரஸ்னேகட்டம விசதுமா நிவே ஏக விசதுமா வெண்ணி ஏ பிட்டுபச தியன சித்த சுபாவே அனு ஹெம பிரஸ்னேகட்டம நிஷப்த விழா இன்னவா கியல ஏ பிரஸ்னே விசதென்னி தர்மே விஸ்தர கரணா பிங்மாதி லௌகிக ஜீவிதே வேவா தர்மானுகூல ஜீவிதே வேவா அப்பிட புலுவம்மே நிஷப்தாவே கொட்டஸ் திகக்கட பிதண்ட தென் சங்காமஜி ரஹதன் வஹன்சே ஏ பிலிவெத அனுகமனே கலா உன்வஹன்சே மே பிரஸ்னேட முஹுன துன்னி நிஷப்தாவே புத்ரஜானன் வஹன்சிகே தேசநாமத்துல சதஹன் கரணவா ஆரிய திருஷ்ணிம் பூத பாவையாக் பிலிபாதுவ ஏக்கியானி உத்தும் நிஷப்தாவையா சங்காமஜி ரஹதன் வஹன்சி மே பிரஸ்னேதி நிஷப்தவுனி உன்னஹான்சி பயனிசாவத் ஹிதேத்தியன கேந்திய நிசாவத் பிரஸ்னேங் பலாயண்டோன நிசாவத் நிவைப்பிங்குவாத் சங்காமஜி ரஹதன் வஹன்சிகி ஹிதே கிசிம பெந்தீமாக் லௌகிக காம சம்பத் கிரஹி பெவதுனேனே முகது உன்னஹான்சி நிக்லேசி நிக்லேசி ரஹதன் வஹன்சிலாகே ஹிதே லௌகிக காம சம்பத் பிலிபந்த கிசிது ஆசாவக் நே ஏனிசா உன்னஹான்சிகி ஹிதே க்ரோதயக் ஏ பிலிபந்தவ ஹிதே சலனயக் செலவீமக் சித்தவுனேனே அனவசிய தே பிலிபந்த வாத விவாத கிரீம ரண்டு சருவல் கரணேக ஏவகேம லௌகிக பெந்தீங் வலிங் ஹித நிதஹஸ் கரகண்ட மெவெனி நிஷப்தத்தாவயக் ஹரி வடினோ உபகார வெனோ கெனே கபட பனிதி அபிவ பிரகோப கரணகுட அபி நிஷப்த வீமெம்ம சமஹர வெலாவட ஏ பிரஸ்னே எத்தனிம்ம நத்தி விளையாடும். இது ஏனிசா பலண்ட அது சமாஜே கத்தாம மே நிஷப்த வீம் நொபாவத்தின நிசா முன்னதரம் கெட்டலு வெத்தி விழா தீனோது பவுல் ஜீவித கத்தத் சமஹர விழாவட் பவுல் ஜீவித்தே அவுல் விழாயாண்டி மே நிஷப்தாவிய இவசீமக்கின காரணா நத்தி நிசா பவுலக்கு உணத் ஆயத்தனேக்க உணாத் சமிதி சமாகமக்க உணாத் ரட்டக்க உணாத் ரட்டவால் அத்தர உணாத் யம் யம் கெட்டலுக்காரி தத்துவயான் அரபுதக்காரி தத்துவயான் ஹமுய் மின்னமே புதுரஜானான் வஹன்சே பெண்வாதுண்ண ஆரிய திருஷ்ணிம் பூதபாவே ஏமத் நத்தாம் உத்தும் நிஷப்தாவே நிஹண்டியாவ நிஹண்டபாவ கிரியாத்மக கரண்ட புலுவண்ணாங் சமாஜே எத்திவன போ கெட்டும் காரி சுபாவியா கெட்டும் நிராகரணே கிரீமட்டு ஏ மகக் பவட்டு பத்து அது நிஷப்தாவே மே உத்தும் நிஹாண்ட பாவ நெத்திவன தென பலண்ட முன்ன தரம் பிரஸ்ன எத்திவிலா தீர்வது கேள அது மே லோகை மகா அரபுத எத்திவிலா தீர்ணி குமக் நிசாது மே உத்தும் நிஹண்டியாவ அவபோதாத்மக நிஹண்டியாவ நொமெத்தி நிசா எனிசா புதுவரு அகேகலே ஆரி திருஷ்ணிம்பூத பாவே ஆரி திருஷ்ணிம்பூத பாவே கியன்னே ஹிதே கிசிம பெந்தீமாக் குரோதயாக் சலனையாக் நெத்திவ நிஷப்தவீம் ஹெபை தவ நிஷப்தவீமாக் தீயனா பிங்மாத்மி ஏ தமாயி
වෛරී නිශ්ශබ්දතාවය, අකර්මණ්‍ය නිශ්ශබ්දතාවය. සමහරු නිශ්ශබ්ද වෙනවා වෙලාව එනකම්. දැන් අපි කියන්නේ මම බලාගෙන ඉන්නේ හොඳ වෙලාවක් එනකම්. ඒ වචන ටිකේම තියෙනවා ඒ නිශ්ශබ්ද වෙලා ඉන්නේ යහපතකට නම් නෙවෙයි. වෙලාව පැමිණෙනකන් තමයි නිශ්ශබ්ද වෙලා ඉන්නේ. සමහරු මිනිස්සු නිශ්ශබ්ද වන්නේ ඇතුලේ ලොකු කේන්තිය, වෛරය, අමනාපයක් තියාගෙන. යම්කිසි අවස්ථාවක මහ විශාල පුපුරායාමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වෙනුවට ප්‍රශ්නවලදී අපි හැම වෙලාවෙම ක්‍රියා කරන්න ඕන ආර්ය තෘෂ්ණිම්බූත භාවයෙන්. එහෙම නැතුව අකර්මණ්‍ය වෛරී නිශ්ශබ්දතාවයෙන් නෙමෙයි. දැන් ඔබ දන්නවා මේ සත්ව ලෝකේ සත්තු ඉන්නවා. කැලේ ඉන්න මහා දරුණු සත්තු. දැන් ඔය කොටියා වගේ ගත්තහම පින්වත්නි, තමන්ගේ ගොදුර වෙනුවෙන් මුළු පරිසරයම නිහඬ කරගෙන තමන්ගේ ඉලක්කය වෙනුවෙන් කටයුතු කරන. සාමාන්‍යයෙන් කොටියෙක් සතෙක් ගොදුරු කරගන්න යනකොට බොහෝම ඉවසීමෙන් යුක්තව නිශ්ශබ්ද වෙනවා. ඒ වගේම පරිසරය පවා නිශ්ශබ්ද වෙනවා. සඳහන් කරනවා සමහර වෙලාවට කුරුල්ලෝ සද්ද කරන්නේ. ඒ වගේම සත්තු එතනම හිටගෙන ඉන්නේ. මේ පරිසරයේ මහා නිහඬියාවක් පවතින්නේ ඊළඟ ශ්‍රණයේ මහා විනාශයකට. ඉතින් ඒ නිසා බුදුවරු අගය කළේ ආර්ය තෘෂ්ණිම් භූත භාවය. ඒ නිසා සංගාමජි රහතන් වහන්සේ ඒ උතුම් ආර්ය නිශ්ශබ්දතාවයෙන් මයි මේ ප්‍රශ්නයට මුහුණ දුන්නේ. ඉතින් ඒ නිසා අපිටත් අපේ ජීවිතයේ එන බොහෝ ප්‍රශ්නවලට, බොහෝ ගැටුම්වලට ආර්ය තෘෂ්ණිම් භූත භාවය උපකාර කරගන්න පුළුවන්කම ලැබෙනවා පිට. ඉතින් ඒ නිසා අපි මේ සංඝාමජි මහරහතන් වහන්සේගේ කතාව තුළ අපේ ජීවිතයට එකතු කරගන්න ඕනෙත් ඔන්න ඔය කියපු නොඇලීමේ මගයි. සාමාන්‍යයෙන් අපි කාටත් මේ ලෝකේ ජීවත් වෙන්න තියෙන්නේ බොහොම කෙටි කාලයයි. පඨමායු සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා අප්පමිදං භික්කවේ manussාණං ආයු. මේ මිනිස්සුන්ට ආයුෂ මහ ගොඩක් නැහැ. ගමනියෝ සම්පරායෝ. මේ හැම දෙයක්ම මේ ලෝකේ භෞතික වශයෙන් අපි එකතු කරන ඉපදුන දවසේ ඉඳලා මැරෙන දවස වෙනකන්ම පින්වත්නි අපි මොකද කරන්නේ? මොනවා හරි දෙයක් අපි එකතු කරනවා. යාන වාහන, ඉඩකඩම්, ගෙවල් දොරවල්, මිල මුදල්, වස්තු සම්පත්, අපේ දරුවෝ අපි අපේ ජීවිතවලට එකතු කරනවා. හැම වෙලාවෙම අපේ පැත්තට යමක් එකතු කරගන්න බලනවා මිසක් ඒ කිසිවක් අතහරින්න සූදානමක් අපේ නෑ පින්වත්. ඒකයි බුදුහාමුදුරුවෝ සඳහන් කළේ මේ ලෝකේ ජීවත් වන මිනිස්සුන්ට ජීවත් වෙන්න තියෙන්නේ බොහොම කෙටි කාලයයි. දැන් අද බලන්න අතීතේ අපිට මතකයි අපේ ගමක කෙනෙක් මරණයට පත් වෙන්නේ බොහෝ කාලයක් ජීවත් වෙලා. සාමාන්‍යයෙන් අවුරුදු 80ක් 90ක් වගේ ඉතා දීර්ඝ කාලයක් දීර්ඝායස වින්දනය කරලයි කෙනෙක් අතීතෙ මිය ගියේ. හැබැයි අද බලන්න පින්වත්නි, අද බැලු බැලු ඇසු ඇසු හැම තැනම මරණයක්මයි. හැබැයි ඒ හැම මරණයක්ම ගත්තෝ අවුරුදු 35 අවුරුදු 50 අතර කාල සීමාවේ වයසකදී සිද්ධ වෙච්ච මරණයක්මයි. එනම් පින්වත් අතීතයේ සිදු වෙච්ච මරණයට වඩා
අද බොහෝ මරණ අපිට අත්දකින්න සිද්ධ වෙලා තියෙනවා. මරණයට කාලයක් තියෙනවද? නෑ පින්වත්නි, මරණයට කාලයක් නෑ. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා අපේ ජීවිතය ඊළඟ මොහොතෙත් විශ්වාසනයි. ඊළඟ ක්ෂණයෙහි අපිට මොනව වෙයිද කියලා අපි කවුරුත් දන්නේ. සමහර වෙලාවට මේ ධර්ම දේශනාව ඉවර කරලා දේශකයන් වහන්සේට ධර්මාශරේ නැකිටින්න පුළුවන් වෙයිද කියලා කියන්න බෑ. මේ බණ අහන පින්වත් ඔබට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ඉවර කරන්න පුළුවන් වෙයිද කියලා කියන්න බෑ. අපේ ජීවිතය ඊළඟ මොහොතේදීවත් විශ්වාසයක් නෑ. අපි වැටිලා මැරෙන්නත් පුළුවන්, මැරිලම වැටෙන්නත් පුළුවන්. එනිසා මරණයට කාලයක් නෑ පින්වත්. එනිසා සඳහන් කළා මිනිස්සුන්ට තියෙන ආයු ප්‍රමාණය බොහෝම අල්පයි. එහෙනම් ගමනියෝ සම්පරායෝ ඉහතින් සඳහන් කරපු අපි ඉපදුන දවසේ ඉඳලා මැරෙන මොහොත දක්වාම රැස් කරන සෑම දෙයක්ම මේ ලෝකේ මරණින් පස්සේ දාලා යන්න සිද්ධ වෙනවා. එහෙනම් අපි අරගෙන යන්නේ මොනවද? කත්තබ්බං කුසලං, ජීවිතේ ජීවත් වෙලා ඉන්න කාලේ කරගත්ත පින්දහම් කුසල්දහම්. ඒ වගේම තමයි චරිතබ්බං බ්‍රහ්මචර්යා, බ්‍රහ්මචාරීව ගත කරපු සීලවන්ත ජීවිතය තුළ රැස් කරපු හොඳයි නරකයි දෙක තමයි අපි අරගෙන යන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට අවවාද කරන්නේ මේ මනුස්ස ජීවිතයේ ලැබුණෙම පෙරපිනක් නිසා. අපි දන්නවා මනුස්ස ආත්මයක් ලැබෙන්න මොන තරම් පින් කරන්න ඕනද. දැන් අද දවසේ අපි මේ පින් කරන්නේ ඇයි? අපේ එකම ප්‍රාර්ථනය තමයි මේ ජීවිතේ දුකයි. ඉපදුන දවසේ ඉඳලා මේ මොහොත දක්වාම අපේ පින්වත්නි ටිකක් ආපස්සට හැරිලා බලන්න. අපේ ජීවිත දැන් එක එක වයස් සීමාවලින් ගෙවිලා ගිහිල්ලා අවසන්. අවුරුදු 30 40 සමහර වෙලාවට 60 70 ගත වෙලා තියෙනවා. හැබැයි ඉපදුන දවසේ ඉඳලා පින්වත්නි මං ඔබෙන් ඇහුවොත් ඔබ සැපක් වින්දාද කියලා, සමහර වෙලාවට ඔබට දෙන්න උත්තරයක් නැහැ. අනේ අපේ හාමුදුරුවනේ, ඉපදුන දවසේ ඉඳලා සැපක් කියලා දෙයක් නම් විඳලා නැහැ. වින්දෙම දුක්සාමී. එහෙනම් බුදුරජාණන් වහන්සේ සඳහන් කළානේ ජාතිපි දුක්ඛා. ඉපදීම කියලා කියන්නේම මහ දුක. ඔබ දන්නවා මේ ලෝකෙට දරුවෙක් උපදිනකොට ඒ දරුවා මව් කුසින් එළියට එනකොටම මේ ලෝකෙට එන්නේ අඬාගෙන. කවුරුත් මේ ලෝකෙට hina වෙලා එන්නේ නැහැ. හැමෝම මේ ලෝකෙට එන්නේ අඬාගෙන. දන්නවා මේ ලැබපු ජීවිතේ මහ දුකක්. ඒ නිසා ඉපදුන දවසේ ඉඳලා අද මේ වෙනකන්ම අපේ ජීවිතවල අපි විඳි දුක්. එහෙනම් දුක් විඳපු ජීවිතයක් තමයි අපි කාටත් තියෙන්නේ. එහෙනම් ඒ ජීවිතේ දුකයි කියන කාරණය දැනගෙන නේද අපි මේ විදිහට බණ අහන්නේ, සිල් සමාදන් වෙන්නේ, පින් දහම් කුසල් දහම් සිද්ධ කරන්නේ. පින්වත්නි මේ ගත වෙන්නේ වස් කාලේ. වස්තුම් මාස කාලය කියලා කියන්නේ අපිට පින් කරගන්න හොඳම අවස්ථාව. උතුම් උපසම්පදා භික්ෂූන් වහන්සේලා එදා ඇසළ පුරපසළොස්සක් පෝය දවසේ වස් සමාදන් වුණා. වස් කාලයේ වස් තුන් මාසයයි. දැන් අපේ පින්වත්නි මේ වස් තුන් මාසෙන් වස් මාසයක් ගෙවිලා අවසන්. තව මාස දෙකක් වගේ කාලයක් අපිට තියෙන්නේ. වස් කාලය කියලා කියන්නේ ගිහි පැවිදි දෙපාර්ශවයටම පින් කරගන්න හොඳ කාලයක්. අපේ පින්වත්නි නිකන් කල්පනා කරලා බලන්න. වස්තුම් මාස කාලේ ගුණපුරණ වස් ශික්ෂාපදේ ආරක්ෂා කරන ඔබේ පන්සලේ ස්වාමින් වහන්සේට
උදේට කැඳ ටිකක් ගෙනහිල්ල පූජ කරගත්තෝ. හවසට ගිලම්පස ටිකක් ගෙනහිල්ල පූජ කරගත්තෝ. මේ වස් කාලේ මහානිසංස ලැබෙනවා. නිකං හිතන්න පින්වත්නි, සමහර වෙලාවට අපි ඒ කැඳ ටික පූජ කරගන්න, හවස ගිලම්පස ටික පූජ කරගන්න අන්තිම වස් කාලේ වෙන්නත් පුළුවන් මේක. මොකද ජීවිතේ අපේ විශ්වාස නැති නිසා. සමහර වෙලාවට කටින පිංකම වෙනකන් ජීවත් වෙන්න පුළුවන් වේද කියලාත් කියන්න බෑ. ඒ හින්දා මේ මොහොතේ කරන්න තියෙන පිංකම් මේ මොහොතේ කරගන්න. එනිසා මේ ජීවිතේ ලැබුණේ පෙර පිනකට. අද අපි පින් කරන්නේ මේ දුක්සහිත ජීවිතෙන් අත මිදලා නිවන් දකින්න. බැරි වෙලා හරි පින්වත්නි, මේ ජීවිතේ නිවන් දකින්න අපිට බැරි වුණොත් අපි මේ පින් කරන්නේ ඇයි? ඊළඟ භවය යහපත් කරගන්න. ඊළඟ උපදින ජීවිතය අඩුම තරමේ මනුස්ස ජීවිතයක්වත් ළඟා කර ගන්න නේද අපි මේ බණ අහන්නේ පින් කරන්නේ? ඒකයි සඳහන් කළේ, පෙර පින් කළ නිසාමයි අද මනුස්ස ජීවිතය අපිට ලැබුණේ. අද පින් කරන නිසාමයි අපිට නිවන සහිත සුගතියක ගිහිල්ලා උපදින්න වාසනාව උදා වෙන්නේ. ඒ නිසා පින්වත්නි, මේ ලෝකේ අපි මනුස්සයෝ හැටියට ජීවත් වෙනකොට උත්සාහ ගන්න ඕනේ. උත්සාහයෙන් වීරියෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ මේ ස්වාක්ඛාත වූ ශ්‍රී සද්ධර්මය අපේ ජීවිතවලට එකතු කරගන්න. බණ මොන තරම් ඇහුවත් වැඩක් නැහැ. ඒ අහන බණ ටික ජීවිතේ ප්‍රායෝගික කරගන්න බැරි නම් ධර්ම ශ්‍රවණය ප්‍රතිඵලදායක වෙන්නේ ඒ අහන බණ අපේ ජීවිතේ ප්‍රායෝගික විතරයි. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ මුල මැද අග යහපත් මනාකොට දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේ ධර්මය පිළිපදින අයට, ධර්මය පුරුදු පුහුණු කරන අයට සසර වරදින්නේ නැති බවයි දේශනා. ඉතින් ඒ නිසා අපි කවුරුත් නිවන අරමුණු කරලා, නිවන ස්පර්ශ කරලා කටයුතු කළ යුතුයි. මොකද නැවතත් මෙවන් ජාති දුකකට, ජරා ව්‍යාධි මරණ දුකකට පත් නොවීම පිණිස. සංගාමජි මහරහතන් වහන්සේ ඒ උතුම් නිකෙලෙස් භාවයට පත් වුණා. හැබැයි බලන්න, සංගාමජි මහරහතන් වහන්සේගේ පවුලේ අය දිහේ අම්මයි තාත්තයි, ගිහි කල පුරාණ දූතිකාවයි, තමන්ගේ දරුවයි තාම සසරේ. හැබැයි සංගාමජි මහරහතන් වහන්සේ කෙලෙස් ජයගත්තා, සසර ජයගත්තා. ලෞකිකත්වයට, වස්තුකාම සම්පත්වලට ඇලුණු ඒ පිරිස සංසාර දුකින් අත මිදෙන්න භාග්‍ය උදා කරගත්තේ නෑ පින්වත්. ඒ නිසා කල්පනා කරන්න, මේ ලෝකෙට අපි ඉපදුනේ තනියම. මේ ලෝකෙන් කවදා හරි අපි නික්මිලා යන්නේ තනියම. එහෙනම් තනියම ආපු ගමන තනියම යන්න තියෙන්නේ. ඒ නිසා අපි අද පවුලක් හැටියට හිතන්න, ඔබේ පවුලේ 5 දෙනෙක් ඉන්නවා කියලා. මේ පවුලක් හැටියට අද එකතු වෙලා මේ 5 දෙනා හිටියට පින්වත්නි, මේ ඉන්නේ සංසාරේ එක් එක් කර්ම සත්‍ති ගොඩනගා ගත්ත 5 දෙනෙක්. අම්මා තාත්තා හැටියට, දරුවෝ හැටියට පවුලේ එකට එකතු වුණාට මේ 5 දෙනාම එකපාර මිය යන්නේ. මේ 5 දෙනා සසරට එකතු වෙන්නේ 5 ආකාරයකට. ආවෙත් තනියමයි මේ ලෝකයට මම, යන්නෙත් තනියමයි මේ ලෝකයෙන් මම. බැඳීම් ඇති කරගෙන සසර ගනුදෙනු පියව පියවා පවුලේ එකට කටයුතු කළාට මරණයට පත් වෙන්නේ නම් තනියමයි. එහෙනම්
අපි තේරුම් ගන්න ඕන කාරණේ කුමක්ද? යන්න තියෙන ගමන යන්න තියෙන්නේ තනියම නම් ඒ ගමනට අවශ්‍ය කරන මග වියදම් සකස් කර ගන්න තියෙන්නේ තනියමම තමයි. සමහර වෙලාවට අපිට එකතු වෙලා පින් කරන්න පුළුවන්. සමහර වෙලාවට අපිට තනියෙන් පින් කර ගන්නත් පුළුවන්. ඒ නිසා පින් කරගන්න පුළුවන් අවස්ථාවේ හොඳට පින් කරගන්න. කුසල් දහම් වර්ධනය කරගන්න පුළුවන් අවස්ථාවේ කුසල් දහම් වර්ධනය කරගන්න. මක් නිසාද යත් අවසන් ගමන් යන්න වෙන්නේ තනියම නිසා. ඒ නිසා තමා හිසට තම අතමය සෙවනැල්ල. තමාට පිහිට පිළිසරණ රැකවරණය වෙන්නේ තනමාමයි. ඒ නිසා මේ ගත කරපු ජීවිතේ කොතනක හරි වැරදිලා ඊළඟ භවය අයහපත් තැනක උප්පත්තිය ලබන්න සිද්ධ වුණොත් එහි වගකීම ගන්න වෙන්නේ කාටද? තමාටම තමයි. යාදි සංවපතේ බීජං තාදි සංහරතේ ඵලං. වපුරන හැටියටයි අස්වැන්න ලැබෙන්නේ. එහෙනම් අපි අපේ ජීවිත කාලය තුල ජීවත් වෙලා ඉන්න කාලේ යහපතම සිද්ධ කළොත් අපිට සංසාරේ යහපතම ලැබෙයි. හැබැයි යම් හේකින් අයහපත අපි අතින් සිද්ධ වුණොත් අපිට ලැබෙන්නේ අයහපතම තමයි. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම යහපත්ව කටයුතු කරන්න ඕන. අවසාන වශයෙන් පින්වත්නි, ඔබ හැම දිනාටම පුංචි කතාවක් කියලා ධර්ම දේශනාව නිමා කරා. පින්වත්නි, කෙනෙක් මිය යනවා. කෙනෙක් මිය ගියාට පස්සේ අපි ඒ අවමංගල්‍යයට සහභාගි වෙලා පවුලේ අයගෙන් අහනවා, මොකක් වෙලාද මේ කෙනා මිය ගියේ? එතකොට පවුලේ අයට දෙන්නත් උත්තරයක් තියෙනවා, මෙන්න මේ සිදුවීම නිසායි මරණයටපත් උනේ. සාමාන්‍යයෙන් කෙනෙක් මිය ගියාට පස්සේ මරණ සහතිකයක් ලැබෙනවා. මරණ සහතිකෙත් තියෙනවා මරණයට හේතුව. එහෙනම් කෙනෙක් මිය ගියා කියලා ආරංචි වුණාම මරණයට හේතුවක් කියන්නත් තියෙනවා. සහතිකයකිනුත් අපිට මරණයට හේතුව ඉදිරිපත් කරනවා. මං පින්වත්නි ඔබෙන් අහන්නේ, ඇත්තටම මරණයට හේතුව කුමක්ද? මරණයට හේතුව නම් ඉපදීමයි. එසේනම් පින්වත්නි බුදුවරු අපිට ධර්මය දේශනා කළේම මරණය නැතිකරන්න නෙවෙයි. මරණය ඒකාන්තයි. ජීවිතං අනියතං මරණං නියතං. ජීවිතය අස්තිරයි, මරණය නියතයි. බුදුවරු අපිට ධර්මය දේශනා කළේ ඉපදීම නැතිකරන්න. එහෙනම් මරණය නැතිකරන්න නෙමෙයි මේ බණ අහන්නේ. මරණය පිළිබඳ අවබෝධයක් ගන්නට වෙන්න පුළුවන්. හැබැයි මේ ධර්මානුශාසනා ශ්‍රවණය කරලා කුසල් දහම් ජීවිතේ වර්ධනය කරගන්නේ ඉපදීම නැතිකරන්න. එහෙනම් බුදුවරු අපිට අනුශාසනා කළේ ඉපදීම නැතිකරන්න. ඒ සඳහායි බුදු රජාණන් වහන්සේලා අපිට ධර්මයේ දේශනා කළේ. ඒ නිසා පින්වත්නි කල්පනා කරගන්න, අද දවසේදී net fm ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව තුල ලෞතර බුදුරජාණන් වහන්සේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ උදාන පාළියේහි දේශනා කරන්ට යෙදුන සංඝාමජී සූත්‍ර දේශනාවයි අපි කවුරුත් ශ්‍රවණය කළේ. ඒ තුලින් අපි අවබෝධ කරගන්නට යෙදුන ඒ දහම් දැනුම ඔබ හැම දිනාටම සසර විමුක්තිය පිණිස හේතු වේවා. ඉපදෙමින් මැරෙමින් නැවත උපදෙමින් නැවත මැරෙමින් යන මේ සංසාර ගමන මහ භයානක එකක්. සංසාරයේ භයානක ස්වභාවය වැටහිවා ලෝතර බුදුරජාණන් වහන්සේලා දේශාවදාල දුක්ඛාරි සත්‍ය, දුක්ඛ සමුදයාරි සත්‍ය, දුක්ඛ නිරෝධාරි සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරි සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයේ තුලින් ලබන සාන්ති ලක්ෂණ අමාමහ නිවන් සම්පත් සාධනීය කරගන්නට
ඔබ හැම දෙනාට මේ උතුම් ධර්මානුශාසනාව දහම් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියන්න. ඒ වගේම අපි රැස්කර ගන්නට යෙදුන මේ උතුම් පුණ්‍ය ශක්තිය අපවත් ලෝසසුන් ආරක්ෂා කරන සතරවරන් දෙවියන් ප්‍රධාන ඉෂ්ඨකාමී බලකාමී තෙදේති සම්්‍යත් දුෂ්ටික සියලු දෙවියෝ අනුමෝදං කර ගනිත්වා දේවාශිර්වාදය අප සැමටත් සලසා දෙත්වා කියන බලාපොරොත්තුවෙන් මේ විදිහට පින් දෙමු.

0: හැම දෙනාටම තුනුරුවන්ගේම සරණයි.
1: සාදු සාදු සාදු. අද උතුම් වූ ධර්ම දක්ෂිණාව පැවැත්වූ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටක විශාරද පූජනීය මඩතියවල විජිත ඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. මේ උතුම් වූ ධර්මානුශාසනාව යළි ඔබට ශ්‍රවණය කරන්නට හැකියාව තිබෙනවා ඒ නේත්‍රාලෝක යූටියුබ් නාලිකාව හරහා. එවගේම පිනට ලැබී පින් කරන්නට කැමති ඔබට මේ දිනවල හොඳම අවස්ථාවක් තියෙනවා. ත්‍රිකුණාමලයේ සමුද්‍රකිරි විහාරය නැගෙනහිර බුදු පුදබිම් නැවත ගොඩනගෙන මේ උතුම් වූ සත්කාරයට දායක වෙන්නට ලංකා බැංකෝ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තියෙන ගිණුමටයි ඔබේ පින්බර දායකත්වය බැර කරන්නට ඕනේ. 84 79 43 85 කියන අංකයට ඔබේ පින්බර දායකත්වය බැර කරන්නට පුළුවන්. ඒ වගේම ඔබට ඒ සඳහා වාගේම හැකියාව තිබෙනවා නෙත FM රේඩියෝ ඔස්සේ ප්‍රචාරය වෙන මේ උතුම් වූ ධර්මානුශාසන සඳහා දායකත්වය ලබා දෙන්න. ඒ සඳහා ඔබ කතා කරන්න අපේ කෞෂිට 0777 275 214 කියන අංකයට. අම්මවයි තාත්තවයි එහෙම නැත්නම් සහෝදර සහෝදරියන්ව දඹදිව යවන්න කැමති නේද ඔබ? සංචි වන්දනාවක් එක්ක මේ දඹදිව යන ගමනට ඔබ සහභාගී කරවන්නට කැමති නම්, එහෙම නැත්නම් ඔබ යන්නට කැමති නම් දඹදිව තෝරා ගන්න ඕන හොඳම ආයතනය තමයි ට්‍රැවල්නෙත් කියලා කියන්නේ. බොහොම වටිනා සේවාවක් ඔබට ලබා දෙනවා විශ්වසනීය ආයතනයක් විදිහට. කතා කරන්න 0767 716 3872, එහෙම නැත්නම් 0112 863 363 කියන අංකයට කතා කරලා ට්‍රැවල්නෙත් සමග ඔබේ දඹදිව වන්දනා සිහිනය සැබෑවක් කරගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.
2: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මේතලාව කොහුමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM Spirit Mandebeeld. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙල හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නේ

Nyt.fm. Pirit Mandebjerg. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන් දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරි ගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමෙතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

දුටු ගැමුණු මහරජතුමාණන් විසින් රන්පත කලියා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර නිතර භාවිත කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද ආනුභාව සම්පන්න ගාථා රත්නය ඔබේ සියලු කටයුතු සාර්ථක කර ගැනීම උදෙසා යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිසත් මෙම ගාථා රත්නය ඔබට ශක්තියක් වනු නියතයි.

0: Net FM, Net Spirit Vanderbilt.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොල මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යායනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 33 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.